0: Yata Pocket Money.
1: Good morning, පහයි විනාඩි 36යි අලුත් සතිය කලුත් ආරම්භය. ඔන්න මේ විදිහට පටන් ගන්නවා අපි. අද දවසේ පොකට් මනි අභියෝගය දිනන්න එකතු වෙන අපි පළවෙනි තරඟ කරුවා. දැන් සම්බන්ධ වෙනවා දුරකථනයෙන්. Good morning.
2: Good morning.
3: මෙත්මින දහම්සර පාදුකෙන් තමයි අපිට එක සම්බන්ධ වෙන්නේ නේද?
2: ඔව්.
3: රේඩියෝ එකේ සද්ද චුට්ටක් අඩු කරමුද මෙත්මින?
1: මෙත්මින කොහෙද ඉස්කෝලේ?
2: හෝමාගම
1: මධ්‍යම මහාවිද්‍යාලයේ 8 වසරේ ඉගෙන ගන්න මෙත්මින උන්න ලෑස්ති වෙනවා. අද පොකට් මනි අභියෝගයේ දිනන්නනේ රුපියල් 250න් පටන් ගන්න අපේ පොකට් මනි අභියෝගය. හරියට ප්‍රශ්න හතරට උත්තර තේරුවොත් එහෙම රුපියල් 5000ක් දිනා ගන්න පුළුවන්. ලෑස්ති අභියෝගේ බාර ගන්න.
3: එහෙනම් යමු පළවෙනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසයෙන් තමයි මෙත්මින උන්න ඔයාට පළවෙනි ප්‍රශ්නේ හම්බ වෙන්නේ. ලංකාවේ බෞද්ධ පුනරුද ව්‍යාපාරය පටන් ගන්නෙ 19 වන සියවසේ අගභාගයේදී. මේ ව්‍යාපාරයේ ආරමුණ වුණේ බෞද්ධ ජනතාව තුළ ආගමික හා ජාතික අවබෝධයක් ඇති කිරීම. බෞද්ධ පුනරුදය වෙන කාලේ තමයි මිත්මින ලංකාවේ පළවෙනි මුද්‍රණාලයත් පිහිටුවේ. මෙන්න ප්‍රශ්නය. මෙරට පිහිට වූ පළමු මුද්‍රණාලයේ නම මොකක්ද? 1. සරසවි සඳරැස මුද්‍රණාලය. 2. ලෝකෝපකාර මුද්‍රණාලය.
3: උත්තරේ වෙන්න ඕනේ ලංකෝපකාර මුද්‍රණාලය. හරි, අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයෙන් තමයි ඔන්න දෙවෙනි ප්‍රශ්නේ ඔයාට ලැබෙන්නේ. ආත්මාරක්ෂක ක්‍රීඩා කියන්නේ සටන් කුසලතා පදනම් කරගත්ත ක්‍රීඩාවලට. මේ ක්‍රීඩාවලින් ධෛර්ය, ආත්ම ශක්තිය, ඉවසීම වර්ධනය වෙනවා. ඒ වගේම ශරීර ශක්තිය, ඉක්මන් තීරණ ගැනීම හා මානසික ඒකාග්‍රතාවයත් මේ ක්‍රීඩා භාවිතයෙන් වැඩි කරගන්න පුළුවන්. අපි අහන්නේ මේ අතරින් ආත්මාරක්ෂක ක්‍රීඩාවක් ලෙස සැලකෙන්නේ 1. මල්ලවපොර, 2. ක්‍රිකට්. මෙත්මින තප්පර 5ක කාලයක් තමයි ඔන්න එක ප්‍රශ්නකට උත්තර කියන්න ලැබෙන්නේ. තප්පර 5 ඇතුළත උත්තරේ දුන්නේ නැත්තම් අපිට ලකුණු දෙන්න බැරි වෙනවනේ.
3: උත්තරේ වෙන්න ඕනේ මල්ලව පොර. තව එක ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නෙට උත්තරේ දුන්න රුපියල් 250ක් දිනාගෙන බෝනස් ප්‍රශ්නටත් යන්න පුළුවන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: භූගෝල විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න ඔයාට තුන්වෙනි ප්‍රශ්නේ ලැබෙන්නේ. හේන් වගාවේදී වැඩිපුරම භාවිතා කරන්නේ බඩඉරිඟු, කුරක්කන් වගේ බෝක. රසායනික පොර බොහෝම අඩුවෙන් තමයි හේන් වගාවට භාවිතා කරන්නේ. මේ අතරින් වැඩිපුරම හේන් ගොවිතැන් කරන්නේ උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්. මෙන්න ප්‍රශ්නය. හේන් වගාව බහුලව දක්නට ලැබෙන්නේ 1. තෙත් කලාපයේ, 2. වියලි කලාපයේ.
3: රුපියල් 250ක් දිනා ගන්නවා තුන්වෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ දීලා. දැන් බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නෙදී ඔය රුපියල් 250 පස් ගුණයක් කරගන්න අවස්ථාව තියෙනවා. හැබැයි උත්තරේ වැරදුනොත් 250 රුපියල් 125ක් වෙනකන් අඩු වෙනවා. බෝනස් ප්‍රශ්නෙට යමුද?
1: ඉන්දියාවේ තියෙන සංචාරක ආකර්ෂණයේ වැඩිම දිනාගත්ත තැනක් මේ තජ්මහල්. තාජ්මහල් හැදුවේ ෂාජහාන් කියන මොගල් අධිරාජ්‍ය. තමන්ගේ දේවිය වන මුම්තාස් දේවිය සිහි වෙන්න තමයි තාජ්මහල් හැදුවේ. මෙන්න ප්‍රශ්නය. තාජ්මහල් පිහිටා ඇත්තේ ඉන්දියාවේ කිනම් නගරයේද? 1. ලක්නව්, 2. අග්‍රා. ආයෙත් කියන්න උත්තරේ.
2: 1.
1: තාජ්මහල් පිහිටලා තියෙන්නේ ඉන්දියාවේ අග්‍රා නගරේ. උත්තරේ වෙන්න ඕනේ දෙවැනි උත්තරේ.
3: අතේ තිබ්බ රුපියල් 250 බෝනස් ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැරි වුණ නිසා 250 රුපියල් 125ක් වෙනකන් අඩු වුණා. අපි අයම දවසක උත්සාහ කරමු මෙත්මින. ජය වේවා.
4: ඉස්කෝලේ යන්න කලින් විනාඩියෙන් දෙකෙන් පොකට් මනි දිනා ගන්න.
0: සියත පොකට් මනි.
5: අනුග්‍රහය.
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනාවක් සමාජිකකි.
7: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: வாசம் பதுமட்ட சீதா.
1: සමහරු කියනවා ඇත්තටම බූවල්ලන්ට මොළ නවයක් තියෙනවා කියලා. ඒ කියන්නේ අඬු අටට මොළ අටකුයි එයාගේ මධ්‍ය මොළයයි ගත්තා මොළ නවයක් කියලා සමහරු කියනවා. වෙන්න පුළුවන්. ඒක වෙන්න බැරි නෑ. මොළ හතක් තියෙන එකෙක්
2: කියලා. තියෙන්නේ ඒකනේ.
1: ඒ බූවල්ලෙක් කියනවා නම් මෙහෙ මුදල් ලැබෙති උනත් කරගන්න.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
6: අධ්‍යාපනයට නිවැරදිම මග ICBT කැම්පස් සිටින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න අමතන්න 011 4 77 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි. සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
7: හැංගුණා
6: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
8: සියත ටීවී තුලින්
9: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
10: සියත දිවයින පුරා

0: මෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0714451 දැන්ම WhatsApp කරන්න.
1: සියපා පොකට් මනි. අනුග්‍රහය.
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකකින්.
4: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
5: Good morning. පහයි විනාඩි 57යි දැන් වෙලාව. මෙන්න අද දවසේ අපිත් එක්ක තරඟ කරන්න ලෑස්තිලා ඉන්න දෙවන තරඟකරු.
6: මේ වෙලාවේ ඉන්න රුවන්සි නෙත්මා. Good morning.
7: Good morning.
6: ප්‍රශ්න හතරක් තියෙන උත්තර දෙන්න ලෑස්ති නේද?
7: ඔව්.
6: හරි එහෙනම් අපි ප්‍රශ්න වලට උත්තර දීලා රුපියල් 5000ක් දිනා ගමු.
5: රුවන්සි කොහෙද ඔයාගේ ඉස්කෝලේ?
7: ආය මරියා කොන්වන් නීගමු.
5: හරි. ආවේ මරියා විද්‍යාලය මීගමුවේ අටවසර ඉගෙන ගන්න රුවන්සි ඔයා ලෑස්තිද අභියෝගේ බාර ගන්න?
7: ඔව්.
6: අපි ඔයාලට තප්පර 5ක් දෙනවා ඒක ප්‍රශ්නෙකට හරියට උත්තර දෙන්න. තප්පර 5 ඇතුළේ තමයි උත්තර දෙන්න ඕනේ. එහෙනම් යමු පළවෙනි ප්‍රශ්නෙට.
5: අටවසර ඉතිහාසය පාඩමින් තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නේ අපි ඔයාට දෙන්නේ රුවන්සි. ඉංග්‍රීසීන් ලංකාවට ආවේ 18 වන සියවසේ. ලංකාවේ ඉංග්‍රීසි පාලනය තිබුණා 1796 ඉඳලා 1948 වෙනකන්. 1815 මාර්තු 2 උඩරට ගිවිසුම මගින් උඩරට රාජධානිය වගේම සම්පූර්ණ ශ්‍රී ලංකාවම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් වුණා. මෙන්න ප්‍රශ්නය. ඉංග්‍රීසීන් උඩරට රාජධානියේ බලය සම්පූර්ණයෙන්ම අයිති කරගත්තේ කිනම් රජුගේ කාලයේද? 1. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ, 2. ශ්‍රී වික්‍රම රාජසිංහ.
6: උත්තරේ හරි.
5: රුපියල් 250ක් දිනා ගන්නවා නේද?
6: අපි යමු එහෙනම් 250 500ක් කරගන්න දෙවෙනි ප්‍රශ්නෙට.
5: සිංහල භාෂාවෙන් තමයි අපි ඔන්නෝට දෙවෙනි ප්‍රශ්න දෙන්නේ. එදිරිවීර සරච්චන්ද්‍ර ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නාට්‍ය රචකයෙක්, නවකතාකරුවෙක් වගේම කවියෙක්, සාහිත්‍ය විචාරකයෙක්ද වෙනවා. සිංහල නාට්‍ය කලාව තුළ නව යුගයක් ආරම්භ කරන්න එතුමාට හැකියාවක් ලැබුණා. මෙන්න ප්‍රශ්නය. එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කෘතියක් වන්නේ කුමක්ද? 1. කල්පනාලෝකය, 2. පේමති ජායති සූකෝ.
6: හරි උත්තරේ පේමති ජායති සෝකෝ. හරි අතේ රුපියල් 250ක් තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නෙට ගිහිලා 250 500ක් කරගමු.
5: විද්‍යා පාඩමෙන් තමයි ඔන්න ඔයාට තුන්වෙනි ප්‍රශ්නේ ලැබෙන්නේ. අම්ලයක් කියන්නේ ජලයේ දියවුනහම හයිඩ්‍රජන් අයන නිකුත් කරන ද්‍රව්‍යයක්. ඒවා සාමාන්‍යයෙන් ඇඹුල් රස, ඒ වගේම ඒ වගේම නිල් ලිට්මස් රතු පැහැයටත් හරවන්න ඒවට හැකියාව තියෙනවා. ප්‍රබල අම්ල, දුබල, එතකොට කාබනික, අකාබනික විදිහට වර්ග කරන්නත් පුළුවන් අපිට. වෙන ප්‍රශ්නය. විද්‍යාගාරයේ තියෙන ප්‍රබල අම්ලයක් නොවන්නේ මේ අතරින් 1. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, 2. ඇසිටික් අම්ලය.
6: හරි උත්තරය වෙන්න ඕනි ඇසිටික් අම්ලය. හරි අතේ රුපියල් 250ක් පොකට් මනී තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නෙට ගියොත් ඔය 250 රුපියල් 1250ක් කරගන්න අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
7: ඔව් තෝරගන්න.
5: අද තියෙන තත්වෙට මේ සිංහල සාහිත්‍ය සහ භාෂාව එන්න විශාල පිරිසකගේ දායකත්වය ලැබුණා. සිංහල භාෂාව පරම්පරා ගණනාවක ලේඛකයන්, භික්ෂුන් වහන්සේලා, ගුරුවරුන්, විද්වතුන්, පාඨකයන් එකතු වෙලා තමයි ගොඩ නගලා තියෙන්නේ. වෙන ප්‍රශ්නය. කොග්ගල ප්‍රඥා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නේ මේ අතරින් 1. මාටින් වික්‍රමසිංහ, 2. මහගමසේකර.
6: අතේ තිබ රුපියල් 250 බෝනස් ප්‍රශ්නට හරිය උත්තරේ දීලා රුපියල් 1250ක් වෙනකම් වැඩි උනන් මිත්මිනි.
5: එනං අපි අය දවසක පොකට් මනි දිනන්න එකතු වෙමු. එතකොට හොයාට පුළුවන් රුපියල් 5000ක් වෙනකන් පොකට් මනි දිනන්න. ජය වේවා.
6: ඉතින් අවස්ථාව තියෙනවා පොකට් මනි දිනන්න. මෙසේජ් එකක් එවන්න 0714151 151ට.
5: ගනුදෙනුවක් කරනවා නම් හොඳ විශ්වාසවන්ත තැනක් කැපෑ නේද? දැන් මේ දවස්වල ජේෂ්ඨ පුරවැසියන්ට උන්න අවුරුදු 5ක කාලයකට පටන් ගන්න ස්ථාවර තැන්පතු වලට 15%ක පොලියක් ගෙවනවා. 11.84%ක වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත් වෙලා. ඉතින් දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් අම්මල තාත්තල සෑහෙන මහන්සි වෙනවානේ. අනාගත හීන හැබෑ කරගන්න දැම්මේ ඉඳලා ඒකට අඩියක් තියන්න ඔබත් සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එකට ගිහිල්ලා මොකද කරන්න ඕනේ? ස්ථාවර දැන් පොදුවක් පටන් ගන්න 13:19ට කෝල් එකක් දෙන්න, එහෙම නැත්නම් ළඟම තියෙන සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් ශාඛාවට යන්න කියලා විස්තර දැනගන්න. දැන් ඔන්න අවුරුදු 3 ඉඳලා මාස 3 වෙනකන් ඔයාට ගැළපෙන විදිහට ස්ථාවර තැන්පතුක් පටන් ගන්නත් පුළුවන්. දරුවනේ අපේ හැමදේම. ඉතින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි ගොඩාක් දේවල් කරනවා. ඔබට පුළුවන් පොඩි ඉන්ෂුරන්ස් ප්ලෑන් එකකට යන්න. ඔන්න දැන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් හඳුන්වලා දෙනවනේ විනිවිදු අධ්‍යාපන සැලසුම. මේක ළමයින් වෙනුවෙන් තියෙන රක්ෂණයක් විතරක්ම නෙමෙයි, උසස් අධ්‍යාපන අරමුදලක්. ඒ වගේම සෞඛ්‍ය ආවරණයකුත් තියෙනවා. ඉතින් අවුරුදු 64ක් තිස්සේ අභිමානනීය ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් හැම වෙලාවෙම රක්ෂණ සැපයුම් කරන විදිහට කටයුතු කරපු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එකතු වෙන්න අය දෙපාරක් හිතන්න ඕනේද? නැහෙනේ නේද? පියකුමෙන් මවකුමෙන් හැමදාම ඔබේ දරුවන්ට වගේම ඔබට ආරක්ෂාව සලසා දෙන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්.
6: වෙලාවත් මතක් කරන්න, වෙලාව 6:02.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: ඉන්ධන සමාගම් සමග ඇති ගිවිසුම් සංශෝධනය කරන බව ජනපති කියයි. බෙංගාල බොක්ක ආශ්‍රිත අඩුපීඩන කලාපයක් ගැන කාලගුණයෙන් නනාවකි. සෞදි ගුවන්තොටුපළ දෙකකට යළි හූති ප්‍රහාර. 2020 තරගාවලියේ ජය පාකිස්තානයට.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ.

0: Alça Padamata Sita ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දුව කරේ විද්‍යාත්මකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: කුරහන් බැපුරෝ අනං කුරහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
5: කතා කරන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
8: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
9: අවන්ස් ටිකෙන් ටික පේ.
10: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
11: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amatanna 011147600
12: Finishing wahalak lesa color of flow wajabena
13: Sit padagani kal pavati avalakshana novi oyat wahaleta washi wenna Finishing wahalak nam color of samai
10: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
11: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබන් සිටින්.
14: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
15: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
14: ශ්‍රී ලංකේ රූ රැජිනියන් අභිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
15: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
16: කිරුලක් උදෙසා තරඟ වදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
17: ටයිටල් ස්පොන්සර්
18: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරුවෙන්න. බිග් ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
19: Enchanta. The fragrance of French romance.
9: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
1: Sayanika piligat nishpadaniyak nisa thamai mama Offmark Slim and Radiance liquid collagen ek recommend karan.
2: Offmark premium collagen pehapath nirogi sihin sirurak.
7: Aliya Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
16: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
3: සියත පොකට් මනි.
4: උදේ 6 විනාඩි 12 මේ වෙලාවට පොඩ්ඩ හරි කලබලයි. ගෙදර ඉන්න අයත් හරි කලබලයි. මොකද දෙගොල්ලම ඉස්කෝලේ දුවන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ අතර පොකට් මනී අභියෝගය දිනා ගන්නත් පොඩි වෙලාවක් තක්කල වෙන් කර ගන්නවා. ඔන්න අද දවසේ තුන්වෙනි තරඟ කරුමේ වෙලාවේ දුරකථනයෙන් සම්බන්ධ වෙනවා. ගුඩ් මෝර්නින් පුතා.
6: ගුඩ් මෝර්නින්.
10: සකුණ ලංකානායක තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ මාතලේ ඉඳලා.
4: සකුණ මොකද්ද ඔයාගේ ඉස්කෝලේ නම?
6: සිංහල බෞද්ධ
4: විද්‍යාලය මාතලේ නේද? රයිට්. 6 වසරේ තමයි පුතා ඉගෙන ගන්න. ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. පොකට් මනි දිනන්න පුළුවන් මේ හතරටම හරි උත්තර තේරුවොත්. මොකද කියන්නේ අභියෝගය බාර ගන්නවද?
10: තප්පර 5ක් දෙනවා අපි ඔයාට එක ප්‍රශ්නකට හරියට උත්තර දෙන්න. එහෙනම් යමු පළවෙනි ප්‍රශ්නෙට.
4: ඔන්න පුතේ ඉතිහාසයෙන් තමයි අපි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ. මිනිස් ඉතිහාසයේ ආරම්භක කාලය අපේ පැරණිල්ගේ මුල් යුගයයි. ඒ කාලේ මිනිසුන්ගේ සංස්කෘතිය හා තාක්ෂණය තිබ්බේ හරිම සරල මට්ටමක. අපි අහන්නේ ශ්‍රී ලංකාවේ මුල් යුගයේ වැසියන් එදිනෙදා කටයුතු වලට භාවිතා කළේ 1. ලී වලින් සැදූ මෙවලම් 2. ගල් වලින් සැදූ මෙවලම්.
20: සකුණු උත්තරේ හරිය රුපියල් 250ක් තියෙනවා. යමු අපි දෙවෙනි ප්‍රශ්නෙට.
4: පුරවැසි අධ්‍යාපන විෂයෙන් තමයි දෙවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. ලංකාවේ ප්‍රධාන නගර පාලනය කරන්න පිහිටුවලා තියෙන ප්‍රාදේශීය පළාත් පාලන ආයතනයක් නේ මහනගර සභාව. ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවගේ

0: ඒට පෝෂක ඔක්සිජන් සහ රසායනික පදාර්ථ අවශෝෂණය කරගන්නවා. මිනිස් දේහේ බරින් 8%ක් තියෙන්නේ රුධිරය. රුධිරය ප්‍රධාන විදිහට කොටස් කීපයකට බෙදෙනවා. එකක් ප්ලාස්මාව, රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ පක්ටිකා ලෙස. මෙන්න ප්‍රශ්නය. සිරුරට ඇතුළු වෙන බැක්ටීරියා වගේ විෂබීජ විනාශ කරලා දේහය ආරක්ෂා කරන්නේ 1. සුදු රුධිරාණු, 2. රතු රුධිරාණු. නියමයි. මේ වෙනකොට මාෂි ප්‍රශ්න කීයකට හරි උත්තර දීලා තියෙනවද අපේ පුතා?
1: 3කට උත්තර දුන්න රුපියල් 1000කුත් පොකට් මනි අතේ තියෙනවා.
0: දැන් මේ 1000 5000 කරගන්න තමයි අපි ලෑස්ති වෙන්නේ බෝනස් ප්‍රශ්නට මුණ දීලා. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්නෙ මුණ දෙමුද?
2: හා.
0: මූලික පාට 3ක් තියෙනවා. ඒ තමයි රතු, නිල් සහ කහ. මේ පාටවල එකතුවෙන් තමයි අපිට තව තව පාට හදාගන්න පුළුවන් වෙන්නේ. අපි අහන්නේ නිල් පාටයි රතු පාටයි එකට එක් කරහම ලැබෙන පාට මොකක්ද? 1. තැඹිලි පාට, 2. දම් පාට.
2: 2. දම් පාට.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි සකුණ.
0: ප්‍රශ්න 4ටම ඔයා හරි උත්තර දුන්නා. දැන් ස්කෝලේ ගිහිල්ලා යාළුවන්ට ටීචර්ස්ලාට කියන්න ඕනේ අද පොකට් මනි අභියෝගෙ දෙන්න කියලා. හරිද?
1: හා. ජය වේවා සකුණ.
3: දනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0.714151 දැන්ම WhatsApp කරන්න.
4: සියතා පොකට් මනි. අනුග්‍රහය.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සහායකකී. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකකී.
7: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. පියකුමෙන් මවකමෙන්.

0: සියත දෙවයිනපුරා සියත පොකට්මනි
1: හය විනාඩි 24යි දැන් වෙලාව. පොඩ්ඩ තුන් දෙනෙක් අද පොකට්මනි දින්න හතර දෙනෙක්ට අවස්ථාව තියෙනවානේ. මේ තමයි අපේ හතර වෙන තරඟකරු.
2: තොෂානි සයත්ම ඉන්නවා දෙයන්දර ඉඳලා. ඉතින් ගුඩ් මෝර්නින්.
1: ගුඩ් මෝර්නින්. මොකද්ද ඔයාගේ ඉස්කෝලේ?
3: දෙයන්දර ජාතික පාසලේ
1: 8 වසර ඉගෙන ගන්න පුතා ලෑස්ති. ඔන්න ප්‍රශ්න හතරටම හරි උත්තර දීලා පොකට් මනි රුපියල් 5000ක් අද දිනා ගන්න නේද?
2: තොෂානි අපි ඔයාට තප්පර 5ක් දෙන එක ප්‍රශ්නකට හරියට උත්තර දෙන්න. එහෙනම් යමු රුපියල් 250ක් ලැබෙන පළවෙනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසයෙන් තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නේ ලැබෙන්නේ. ලන්දේසීන් 18 වන සියවසේදී කෝපි වගාව ආරම්භ කළා. බ්‍රිතාන්‍ය පාලන කාලේ රටේ ප්‍රධාන වාණිජ භෝගය වුණෙත් කෝපි. හැබැයි 1869දී කෝපිවලට වෛරස් රෝගයක් නිසා විනාශය අත් වුණා. මෙන්න ප්‍රශ්නය. 1804දී මෙරට කෝපි කැටීමට මූලික ආරම්භ කළ ආණ්ඩුකාරවරයා වන්නේ 1. හෙන්රි මැකල් ආණ්ඩුකාරවරයා, 2. ෆෝඩ් ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා.
2: උත්තරේ හරි රුපියල් 250ක් තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි ඔන්න ඔයාට දෙවෙනි ප්‍රශ්නේ ලැබෙන්නේ. තනිපද වචන කිහිපයක් හරි වාක්‍ය ඛණ්ඩ කිහිපයක් හරි එකට එකතු කරාම එන අදහසක් අපි කියන්න භාවිතා කරන දෙයක්. තනිපද වලින් වාක්‍ය කෙටි කරලා සරලව ඉදිරිපත් කරන්න පුළුවන් වීම විශේෂත්වයක්. වෙන ප්‍රශ්නය. තමා උපන් රටට ආදරය කරන්න. මේට ගැළපෙන තනිපදය වන්නේ 1. ස්වදේශිකයා, 2. දේශප්‍රේමියා.
2: උත්තරේ හරි රුපියල් 500ක් පොකට් මනි දිනාගෙන තියෙනවා. 510ක් කරගන්න යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: මෙන්න තුන්වෙනි ප්‍රශ්නය විද්‍යාව විෂයෙන් තමයි අපි තුන්වෙනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ. කැල්සියම් ශරීරයට අත්‍යවශ්‍යම ඛනිජ ලවණයක්. රුධිරයේ තියෙන කැල්සියම් ප්‍රමාණය ඉතාම වැදගත්. අස්ථි, දත්, මාංශ පේශි වගේම ස්නායු සම්ප්‍රේෂණයට වගේම රුධිරයේ කැටි කැසීමටත් රුධිරයේ ඇති කැල්සියම් ප්‍රමාණය බලපානවා. මෙන්න ප්‍රශ්නය. රුධිරයේ කැල්සියම් මට්ටම අඩු කරන ග්‍රන්ථිය මොකක්ද? 1. පිටියුටරි ග්‍රන්ථිය, 2. තයිරොයිඩ් ග්‍රන්ථිය.
2: ප්‍රශ්න තුනක් අපි අහුවා. ප්‍රශ්න තුනටම උත්තර දීලා රුපියල් 1000ක් මේ වෙනකොට දිනාගෙන තියෙන්නේ. දැන් පුළුවන් අපේ බෝනස් ප්‍රශ්නට යන්න. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
1: චෙස් ක්‍රීඩාවට වසර 1500ක් විතර වෙනවා. මේ ක්‍රීඩකයන් දෙදෙනෙක් අතර උපායමාර්ගිකව කරන ක්‍රීඩාවක්. සාමාන්‍යයෙන් චෙස් බෝඩ් එකක කොටු 64ක් දකින්න පුළුවන්. මෙන්න ප්‍රශ්නය. චෙස් තරඟය ආරම්භයේදී චෙස් බෝඩ් එක මත සිටින මුළු ඉත්තන්ගේ ගණන කීයද? 1. 36යි, 2. 32යි.
2: උත්තරේ වෙන්න ඕනි 32යි.
1: සමන්නික ක්‍රීඩකයෙක්ට 16 දෙනෙක් ලැබෙනවා. කොටු 8යි තියෙන්නේ නේද? රයිට්. කමක් නැහැ. හොඳ උත්සාහයක් ගත්ත ප්‍රශ්න තුනකට පුතා හරි උත්තර දුන්නා. බෝනස් ප්‍රශ්නෙට උත්තරේ තෝරගන්න ටිකක් අපහසු වුණා. කමක් නැහැ. අපි ආයෙ දවසක ප්‍රශ්න හතරටම උත්තර තෝරගන්න පොකට් මනි එක සම්බන්ධ වෙලා රුපියල් 5000ම දිනාගමු. ජය වේවා.
2: ඉතින් ඔන්න ඔබටත් අවස්ථාව තියෙනවා 0714-151-151 කියන අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් එවලා පොකට් මනි දිනා ගන්න.
1: අභියෝගේ බාර ගන්න. අපිත් එක්ක දිගටම ඉන්න. දැන් ඔන්න අම්මලගේ chance කියනවා. නිවුස් බ්‍රේක් එකෙන් පස්සේ අද දවසේ මමීස් පොකට් මනි අභියෝගේ දිනන්නේ කවුද කියලා අපි බලමු. වෙලාව මතක් කරමු නේද?
2: වෙලාව උදැසන 6:29.

0: දැන් වෙලා උදැස්සන 6යි විනාඩි 30යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.
2: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
3: ඉන්ධන සමාගම් සමග ඇති ගිවිසුම් සංශෝධනයට අවධානය. විදුලි බිල ගැන යළි සාකච්ඡා. බෙංගාල බොක්ක ආශ්‍රිත අඩුපීඩන කලාපයක් ගැන කාලකුණින් අනාවැකි. සෞදි ගුවන්තොටුපළ දෙකකට යළි හෝති ප්‍රහාර. 2020 තරගාවලියේ ජය පාකිස්තානයට.
2: දේශීය සියත. Local news on Sieta. අනුග්‍රහය.
4: අම්මෝනේ මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනේ ඇවිත්.
5: ඒ මොකෝනේ?
4: ඒ මොකෝ තමයි. ගැස්සෙන ගැස්සිල්ල.
5: වයිෆ්ගේ ගැස්සිලි පෙද්දිරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න. KYB shock absorbers වලට මාරු වෙන්න.
4: ගැස්සීම් අඩු කරලා stability, handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
5: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.
3: ගිනිකොන දිග බෙංගාල බොක්ක බුහුදුර ප්‍රදේශ ආශ්‍රිතව හෙට වන විට අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන පැවසුවේ ඒ සම්බන්ධයෙන් දිවවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් පසුවිය යුතු බවයි.
6: ඔක්තෝබර් 13 වගේ වන විට ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන කලාපයක් වර්ධනය වේවි කියලා දැනට පෙන්නුම් කරනවා. අපි ඒ පිළිබඳවත් කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වරින් වර නිවේදන නිකුත් කරනවා. ඒ පිළිබඳවත් අවධානයෙන් ඉන්න කියලා ඉල්ලා සිටිනවා. දිවයින වටා මුහුදේ කාලගුණය සැලකුවාම දින වටා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසියෝගේ ගුරුම් සහිත වැසි ඇති වේවි. සුළං හමන්නේ සාමාන්‍යයෙන් ඊසාන දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 20-30 අතර වගේ වේවි.
3: දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 60-70 අතර තද සුළං ඇති විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවද කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර මෙම මාසයේ සහ ලබන මාසයේ අපේක්ෂිත වර්ෂාපතනයේ ඉක්මවා වැසි තත්ත්ව අපේක්ෂා කරන බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවකීකරණාංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ එල්නිනෝ තත්ත්වයේ බලපෑම ඊට හේතුව බවයි. පවතින වැසි සහිත කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක් සඳහා නායම් අනතුරංග වීම නිකුත් කර තිබෙනවා. ජාතික කොටිනැගිලි පරිශ්‍රණ සංවිධානය සඳහන් කළේ කෑගල්ල, බතුල්ල, කළුතර, මහනුවර, කුරුණෑගල, මාතලේ සහ රත්නපුර එම දිස්ත්‍රික්ක වන බවයි. ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම් පතෙන් විශාල ණය ගැනීමේ සීමාවක් යෝජනා කර ඇති බව පෙරාතනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වමෙන්.
7: ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම් පත පළමු වර කියවීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මෙවර පනත් කෙටුම් පත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායක මත සිට සකස් වෙලා තියෙනවද?
8: මේ පනතේ තියෙන්නේ අපි කතා කරන ලොකු චිත්‍රයෙන් භාගයක් විතරයි. වියදම සහ ණය ගැනීමේ தত্ত্বය පමණයි මේ පනත හරහා ඉදිරිපත් වෙන්නේ. එතකොට අපිට බලාපොරොත්තු වෙන්නේ නොවැම්බර් මාසයේ මුදල් ඇමතිවරයා ඉදිරිපත් කරන අයවැය කතාවෙදි තමයි ආදායම් ඉලක්ක සහ විශේෂයෙන්ම ප්‍රාථමික ගිණුමේ හිඟය පිළිබඳ ඉලක්කය සපුරා ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ කෙසේද කියන එක.
7: ලබන වසර සඳහා රුපියල් බිලියන 3800ක ණය ගැනීමේ සීමාවක් ප්‍රකාශයට පත් කළා. මේ ණය මුදල ආණ්ඩුව ලබා ගන්න උත්සාහ කරන්නේ කවර ආකාරයෙන්ද?
8: ඒ කියන්නේ ණය ගැනීමේ සීමාව විශාලයි. ඒ කියන්නේ අනුමත රුපියල් ට්‍රිලියන 5 වියදමට සාමාන්‍යයෙන් අපි කියන්නේ ඇතුළත් වෙනවා ණය සේවා හා විශ්‍රාම වැටුප් ගෙවීම. ඒකම විතරක් ට්‍රිලියන 4.92ක් පමණ වේයි අපිට ඒකෙන් හිතන්නට පුළුවන්. එතකොට ඒකේ ණය ගැනුම් ට්‍රිලියන 3.8ක සීමාවක් තිබීමෙන් අදහස් වෙන්නේ ආණ්ඩුව උත්සාහ කරනවා මේ අයවැය වැලහිඟය පියවා ගන්නට ආණ්ඩුවේ ආදායම් සහ වෙළඳපොළ ප්‍රවේශ ඔස්සේ ණය ලබා ගැනීමට උත්සාහ කරනවා.
7: විසර්ජන පනත් කිටුම් පතේ අඩංගු කරුණු අනුව 5% උද්ධමන ඉලක්කය හා අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය ළඟා කරගන්න පුළුවන් වෙයිද?
8: ගැළපීමක් ඇති කරගන්නට වෙනවා. මොකක්ද රටේ උද්ධමන ඉලක්කය 5% මට්ටමට යන්නට පුළුවන්ද කියන එක. අනික් අතට බැලූ බැල්මට 20-26 වර්ෂයේත් අපි දන්නවා ප්‍රාග්ධන වියදම් දුර්වල මට්ටමක තිබුණි. ඒ හින්දා 20-27 වර්ෂයේදීවත් ආණ්ඩුව විශාල ප්‍රාග්ධන වියදමක් කරાવી කියලා අපි හිතනවා. එහෙම නැති වුණොත් ආර්ථික වර්ධනය තව දුරටත් අඩාල වෙනවා. ඉන්ධන සහනාධාර සඳහා යම් වියදමක් ඒ බර එයි මේ අයවැය තුළට. නමුත් අපි දන්නේ ඒක කොහොම IMF සමග විසඳා ගනීවිද කියන එක.
7: මෙවර අයවැය යම් බදු සහනයක් ලබා දීමේ හැකියාව පවතිනවද?
8: මේක තුළ යම් යම් උපයන විට බදු වල සීමා අඩු කිරීමක් සිදු කරයි. අර ඉහළම ආදායම් කාණ්ඩයේ 36-24 වගේ දක්වා හෝ ඒ ආසන්න මට්ටමකට අඩු කරાવીයි සැක හිතන්නට වෘත්තිකයින් මත පැනවෙන බදු ආදායම් වල 15%.
9: Budget Review 2027.
3: මෙවසරේ සිවවන කාර්තුව සඳහා ජනන සැලැස්මකට අනුව විදුලි ගාස්තු සංශෝධනය කරන්නේද යන සම්බන්ධයෙන් මෙවන විට අධ්‍යයනය කරමින් සිටින බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ලලිත් චන්ද්‍රලාල් පැවසුවේ එම කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු එපිළිබඳ තීරණය කරන බවයි.
10: කොමිෂන් සභාව තමයි තීරණය කරන්නේ විදුලි ගාස්තු වැඩිවීමක් සිදු විය යුතුද නැත්නම් විදුලි ගාස්තු අඩුවීමක්ද, එහෙම නැත්නම් තියෙන විදුලි ගාස්තු අපි පාත්තාගෙන යනවද කියලා. ඒතර දැනට අපිට ඒ වගේ යෝජනාවලියක් ලැබිලා තියෙනවා ජාතික පද්ධති පාලක සමාගම. ඊළඟ මාස 3 කියන්නේ ඔක්තෝබර් නොවැම්බර් ඩිසెంబර් කියන අවසාන කාර්තුව සඳහා පුරෝකථනය කළ දත්ත කොමිෂන් සභාවට ඉදිරිපත් කළා තියෙනවා. මේ දවස්වල යන අනුව සිදු වෙන්නේ එම දත් අපේ නිත්‍ය කාර්ය මණ්ඩලයේ විසින් කිසියම් ආකාරයේ විමර්ශනයකට භාජනය කරනවා, මුලින්ම රිවිව් කරනවා.
3: ජනන සැලැස්මකට අනුව විදුලි ගාස්තු සංශෝධනය කරන්නේද යන සම්බන්ධයෙන් ලබන සතියේ පැවැත්වෙන කමිටු රැසීමේදී සාකච්ඡා කරනු ඇත. අනතුරුව ඒ පිළිබඳ තීරණයකට එළඹීම සඳහා අවම වශයෙන් දින 21ක කාලයක් ගතවන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ලලිත් චන්ද්‍රලාල් කියා සිටියේ. ජාතික පද්ධති ක්‍රියාකරු පෞද්ගලික සමාගම සඳහන් කළේ කාලගුණික පුරෝකථන අනුව මෙවසරේ සිවවන කාර්තුවේදී ජලවිදුලි බලාගාර වලින් විදුලිය නිපදවීමට සැලසුම් කර තිබෙන බවයි. ජලවිදුලි බලාගාරයකින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේදී වියදම %10 ගණනක් වුවත් තාප විදුලි බලාගාරයකින් නිපදවන විදුලි ඒකකයක් සඳහා ₹55-60 අතර මුදලක් වැය වෙනවා. විදුලි බල අයක්‍රමය වසරකට සිවවතාවක් වෙනස් වන්නේ කාර්තු වශයෙන්. යනුව මේ වසරේ සිවවන කාර්තුව වන ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් සඳහා ජනන සැලැස්මක් ඉදිරිපත් කර තිබෙන බවත් එම සැලැස්ම අනුව සිවවන කාර්තුවට අදාළ විදුලි ගාස්තුව තීරණය කරන බවත් අදාළ සමාගම පැවසුවා. බැටරි ගබඩා පද්ධති මකින් මේ වසර අගවන විටදී මෙගාවට් 160ක විදුලි ධාරිතාවක් ජාතක විදුලි බල පද්ධතියට එක්කර ගැනීමට නියමිතයි. ලබන වසරේ පළමු කාර්තුවේදී එය මෙගාවට් 250ක් දක්වාත්, ලබන වසර අගදී මෙගාවට් 410ක් දක්වාත් ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරනවා. ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ දැමීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ මාධ්‍යවේදී අදහස් දක්වමින්. පෞද්ගලික සමාගම්වලට අවශ්‍ය වන වාසිවන ආකාරයට ඉන්ධන මිල ඉහළ නැංවෙ නොහැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ.
11: දැනට අපිට එහෙම මිල පරතරය ඉතා වැඩි පරතරයක් තියෙන නිසා තවමත් ඔවුන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බව පේන්නේ නැහැ. අපි විශේෂයෙන් ජනතාවට කියන්න ඕන, සෝෂල් මීඩියාවල සමහර කණ්ඩායම් ගෙන යන ප්‍රචාරවලට බය වෙලා අනවශ්‍ය ලෙස මිලදී ගැනීම කරන්න එපා. එතකොට අර්බුදය තවත් ගැඹුරු වෙනවා. කිසිම ලෙසකින් ඉන්ධන හිඟයක් ඇතිවෙන්න ඛනිජ තෙල් නිතිගත සංස්ථාව හැටියට ඉඩ තියවන්නේ නැහැ.
3: පෞද්ගලික සමාගම් ඉන්ධන බෙදාහැරීම සේවා කර තිබෙනවා. ඒ හේතුවෙන් එම සමාගම්වලට අයත් ඉන්ධන පිරවු මහල් පමණක් ඇති ප්‍රදේශ නිවැරදිව හඳුනාගෙන අලුතින් පිරවු මහල් 75ක් විවෘත කිරීමට කටයුතු කරමින් සිටින බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. රට පුරා තිබෙන ඉන්ධන පිරවු මහල් සංඛ්‍යාව 1440ක්. එන් පිරවු මහල් 887ක් අයත් වනුයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටයි. පෞද්ගලික ඉන්ධන සමාගම් සමග පෙර අත්සන් කර ඇති ගිවිසුම් ඉදිරියේදී සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අපේ ආණ්ඩුව වසර 2යි රටට සුබයි යන මෙන් ඉබ්බා කමුවේ පැවති ජනරැලියක් අමතමින්. පෙර පැවති රජයන් විසින් පෞද්ගලික ඉන්ධන සමාගම් සමග අත්සන් කරන ලද ඇතැම් ගිවිසුම් හේතුවෙන් තෙල් සංස්ථාවට නම්‍යශීලී ලෙස මිල තීරණය කිරීමට බාධා මත වී ඇති බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.
12: අපි දැන් අවිල අවුරුදු දෙකයි අපි තෙල් සංස්ථාවට බඳවගත්තේ 10 දෙනයි. ඒකෙන් 4 දෙනෙක් ඉංජිනේරුවන් අලුතෙන් හදන ව්‍යාපෘති බලා ගන්න. අනෙක් 6 දෙනා කටුනායක එයාපෝට් එකේ අපේ ගුවන් වලට අපි තෙල් ගන්න ව්‍යාපෘති දියත් කරලා තිනවා. ඒකට විඳ දහස් ගණන් බඳව ගන්නවා. බඳවගෙන මේ ආයතන නැති කර අද අපි ආයතන ශක්තිමත් කරලා තියෙනවා. අද අපේ තෙල් සංස්ථාව අඩු මිලට තෙල් විකුණනවා. පුද්ගලික සමාගම් කියන ඒගානට දෙන්න බෑ කියනවා. ආණ්ඩුවේ තෙල් සංස්ථාවේ තෙල් ලාභයි. පුද්ගලිකයට ඒගානට දෙන්න බෑ. එක සමාගමක් කියලා රුපියල් 132කින් ඩීසල් වැඩි කරන්න කියලා. අවේ සමාගමක් කියලා 116කින් ඩීසල් වැඩි කරන්න කියලා. අපි වැඩි කරේ නෑ. අපි කිව්වා අපි තෙල් සංස්ථාව වරා මේ රුපියල් 70 සහනාධාර සහිතව රුපියල් 10කින් විතර ඩීසල් වැඩි කරලා අපි ජනතාවට බරක් නොදී බලා ගන්නවා කිව්වා. අපි එතෙන්ට ආර්ථික ශක්තිමත් කරා. අද පෞද්ගලික සමාගම් ෂෙඩ් වල තෙල් හිගයක් තියෙනවා. හිගේ තියෙන මොකක් නිසාද? ඒගොල්ලෝ කියනවා වැඩි කරේ නැත්නම් විකුණන්නේ නැහැ කියලා. ඒකට අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්න බෑ. ඒවා දෙනකොට ගහපු ගිවිසුම් වල තියෙනවා. අපි හිර වෙච්ච තැන්. පරණ ගිවිසුම් අපිව සංශෝධනය කරනවා.
3: සම්බුද්ධ ශාසනයට මුල් තැන ලබා දීම සිය ප්‍රතිපත්තියක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ තල්පිටිය බෝධි මහා විහාරයේ පැවති සාකච්ඡාවකට එක්වමෙන්.
13: ඇත්තවශයෙන්ම අපි ආදරණීය නායකින්ට අපි කරුණ ලබා දෙන්නට ඕන. විශේෂයෙන්ම චීවරයට අපි මුල් තැන ලබා දෙන්නට ඕන. යාවත්කාලීන නුහුණු රෙගුලාසි තියනවා නම් ඒවා යාවත්කාලීන කරලා චීවරයට නිසි ගරුත්වය ලබා දීම, ඒ වගේම ඒ චීවරය පරදින ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පිළිබඳව තීන්දුව తీර ගැනීම ඒ සංඝ සභාවන් වලට අයිති දෙයක්. ඒක රටේ වෙනත් කිසිම කෙනෙකුට අයිති දෙයක් නෙවෙයි. ඒ ප්‍රතිපත්තියම සිසු ආගම් වලට ගැළපෙන ආකාරයට ක්‍රියාත්මක වීම සුදුසුයි.
3: ආණ්ඩුව නීතියට අනුව කටයුතු කරන බවයි ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි පැවසුවේ.
14: හාමුදුරුවෝගේ රැඩිකල් භාවයකුත් තියෙන්න ඕන. ඒ අර අපිත් දකින හාමුදුරන් එක්ක තියෙන කිසි ගැටලුවක් නෑ. ඒතකොට අපි උනත් දන්නේ නෑ මේ එහෙම වන්දනාගාරයේ ඇතුලේ කොයි විදිහටද වැඩ කටයුතු කරන්න කියලා. ඔය සිද්ධියෙන් තමයි අපි දන්නේ. ඉතින් ඒකට අවශ්‍ය මේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීති සම්පාදනය සඳහා සති දෙකක් ඇතුළත කටයුතු කරයි ඒකට කපිටුවක්පත් කළ දැන් තියෙන්නේ.
3: මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොටි
15: ඒ ස්වාමීන් වහන්සේ පාරට ගෙන්නලා මේ කැළඹීම ඇති කරන්න කලින් ඔය කමිටුවටම තීන්දුව කරන්න තිබුණා. උන්වහන්සේ නියෝජනය කරන පාර්ශවයත් කන්සල්ට් කරලා එයාටත් අදහස් අරගෙන තීන්දුවක් ගන්න. ස්වාමීන් එහෙම තීන්දුවක් දීලා නැහැ නේ උපවිදි කරන්නවත් සිවුර ගලවන්නවත් කියලා.
3: මේ අතර සිරගතකඩ සිටින පූජ්‍ය ගලකොඩත්තේ ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා පැවැත්වෙන නිදහසේ පාගමනයේ තුන්වන දිනයයි. චීවරයට අත නොතබුණු ඥානසාර හිමියන් වහා නිදහස් කරනු යන ඉල්ලීමෙන් මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටින මෙම පාකමන දින හයක් පුරා පැවැත්වෙනු ඇති. මෙම පාකමන කේකලෙ සිට වරකාපොල දක්වාත් වරකාපොල සිට නිට්ටඹෝ දක්වාත් ගමන් කිරීමට නියමිතයි. 14 වනදා නිට්ටඹුවෙන් ගමන් ආරම්භ කරන නිදහසේ පාදයාත්‍රාව එදින සවස කඩවත දක්වා පැමිණෙන අතර 15 වනදා එය අවසන් වන්නේ කොළඹ නගරයෙන්. සෞදි අරාබියේ රියාධේ කිං ඛාලිද් ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල වූ තවත් ප්‍රහාරයකින් පාකිස්තාන ජාතිකයෙකු මිය ගොස් තවත් 11 දිනක තුවාල ලබා තිබෙනවා. ඊයේ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ගුවන්තොටුපළේ සිවවන පරයන්තයේ ගින්නක් හටගෙන ඇති බවයි සෞදි සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ. මෙම ප්‍රහාරය එල්ල වූයේ සෙනසුරාදා කිං ඛාලිද් ගුවන්තොටුපළට එල්ල වූ මිසයිල් ප්‍රහාරයකින් පුද්ගලින් 12 දෙනෙකු මිය ගොස් තවත් 309 දෙනෙකු තුවාල ලැබීමෙන් අනතුරුවයි. ප්‍රහාරයෙන් පසු ගුවන්තොටුපළේ මෙහෙයුම් ඊයේ රාත්‍රිය වනතුරු අතහැර වීමට සිදුවුණා. ඒ හේතුවෙන් අවලංගු කිරීමට සිදුව ඇති ගුවන් ගමන් ගණන 600කට අධිකයි. ඊයේ පෙරවරුවේ ගුවන්තොටුපළ ආසන්නයේදී සෞදි ගුවන් ආරක්ෂක පද්ධති මගින් ක්‍රොස් මිසයිලයක්ද වළක්වා තිබුණා. සෞදි අරාබියේ දම්මාම් නගරයේ පිහිටි කිං ෆාට් ජාත්‍යන්තර ගුවන්තොටුපළටද ඊයේ පසුරුවේ ප්‍රහාරයක් එල්ල වූ බව සෞදි සිවිල් ගුවන් සේවා අධිකාරිය තහවුරු කළා. එහි හානි තක්සේරු කිරීම සහ ආරක්ෂක පරීක්ෂණ සිදු කිරීම මෙවර විට ක්‍රියාත්මකයි. මෙම ප්‍රහාරවල වගකීම යෙමනී හෝති කැරලිකරුවන් බහරගෙන තිබෙනවා. ඔවුන් ප්‍රකාශ කළේ යෙමනී කාන්තාවන් සහ ලබුන් ඇතුළු පිරිසකට මරණ සහ තුවාල සිදු කළ සෞදි ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර එල්ල කළ බවයි.
9: Theater Sports Highlights.
3: සංචාරක ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟ තුනකින් සමන්විත පන්දුවර 20 තරඟාවලිය තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදීම තරඟ දෙකට බිඳුවක් ලෙස ජය ගැනීමට පාකිස්තානය සමත් වුණා. ඒ ඊයේ පැවති දෙවන 20-20 තරඟය ලකුණු 82කින් ජය ගැනීමත් සමගයි. තරඟයේ පැවැත්වුණේ රාවල්පින්ඩි හිදී. කාසි වාසිදිනක ශ්‍රී ලංකාව පළමු පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානයට ලබා දුන්නා. පළමු පන්දුවට පහර දුන් පාකිස්තානය නියමිත පන්දුවර 20 අවසානයේ කඩුලු තුනක් තෙවි ලබාගත් ලකුණු ගණන 215ක්. ලකුණු 216ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවට නියමිත පන්දුවර 20 අවසානයේ කඩුලු 7ක් තෙවි ලබාගත හැකි වූයේ ලකුණු 133ක් පමණයි. යලි සිරස්තල ඉන්ධන සමාගම සමග ඇති වූ ගිවිසුම් සංශෝධනයට අවධානය. විදුලි බිල ගැන යලි සාකච්ඡා. බෙංගාල බොක්ක ආශ්‍රිත අඩුපීඩන කලාපයක් ගැන කාලගුණෙන් නනාවකි. සෞදි ගුවන්තොටුපළ දෙකකට යලි හෝති ප්‍රහාර. 20-20 තරඟාවලියේ ජය පාකිස්තානයට. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතකෝරළ. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳි සිටින්න පැන් පැපුවත් සමක.
2: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. වේදිකා නාට්‍යයකින් සිංහල ඉගෙන ගන්න පුළුවන්ද?
1: සාහිත්‍ය පාඩම් එකතු කරලා හදපු මව් බසේ කතාව. මේක වෙනස් විදිහ වැඩක්.
0: වැඩේ කරන්නේ ස්ටේජ් ඩ්‍රාමා ඩිරෙක්ටර් අකිල සබුමල්.
2: ඒක පරිකල්පන වැස්සක්. අපේ රටට තියෙන අඩුවක් තමයි මිනිස්සු ගාව නිර්මාණශීලීත්වය මදි. ඒක එන්නත් කරන්න පටන් ගන්න වෙන්නේ පාසලින්. පාසල් අධ්‍යාපනය තුළ නිර්මාණශීලීත්වය ගේන නම් මේ සාහිත්‍ය කියන එක දරුවන්ට එන්නත් කරන්න ඕන. ඒකට මම හැදුවා මව් බසේ කතාව. භාෂාව පිළිබඳව ආරම්භයේ සිටන් අද වෙනකම්ම කතන්දරේ වෙන ආකාරයෙන් තමයිට කැමති විදියකට දෙන්න හැදුවා. ඒක තමයි මේ නාට්‍ය මව්බසේ කතාව.
1: මව්බසේ කතාව කවුද බලන්න ඕනේ?
2: දරුවෝ තනියෙන් එනවට වඩා දෙමව්පියන් එක්ක, ගුරුවරු එක්ක, යාළුවන් එක්ක ආවම තමයි මේ වැඩේ අසවත් වෙන්නේ. මොකද අපේ රටේ අනුරාධපුරේ, පොළොන්නරුව, දඹදෙණි, ගම්පොළ, කෝට්ටේ, කොළඹ විදියට සාහිත්‍ය කතාවක් තියෙනවා. ඒකට අපි හැමෝම පොත්වල තියෙන සාහිත්‍ය කතන්දරේ ටික ටික දන්නවා. දරුවන් එක්ක දෙමව්පියන් එකට බලන්න අද නාට්‍යයක් නැහැ. ආනන්දේ ප්‍රඥාවට යන්න ප්ලේ එකක් නැහැ. අපි අන්නේ ඉරස තමයි පිටවේ. නිසා මේ හැමෝටම තමන්ගේ දරුවන් එක්ක ඇවිල්ලා පොද වැඩගෙන බලන්නකුලා ප්ලේ එකක් තමයි මේ මව්පසේ කතාව.
0: අකිල, කවද්ද වැඩේ වෙන්නේ?
2: පොරැල්ල YMB රංගශාලාවේ අලුත්ෙන්ම අධිකරණය කරලා හදපු රංගශාලාවේ තියෙනවා. උදෑසන 11:00 පාසල් දර්ශනයක් තියෙනවා. 6:30 මහජන දර්ශනයක් තියෙනවා. දර්ශන වාර දෙකක් තියෙනවා මේ මාසේ 29 වෙනිදා බ්‍රහස්පතින්දා.
0: Talk of the town. I found a love for me. තමන්ගේම ගිටාර් එකයි තමන්ගේම වොයිස් එකයි විතරක් පාවිච්චි කරලා මුළු ස්ටේඩියම් එකම එකම රිද්ම් එකකට ගන්න පුළුවන් සිංගර් කෙනෙක් තමයි එඩ් ෂීරන්.
1: එයා ලූප් 2 එකත් එක්ක ලෝක රටවල් ගානකම ෆෑන්ස්ලා හම්බෙන්න ලෑස්ති.
0: මේ මාසේ ඇමරිකාවේ චාලට්, ටෙක්සාස් වගේ සිටිස් වල කොන්සර්ට් කරන ෂීරන් නොවැම්බර් වල චිලි, පැරගුවේ වගේ රටවලට ටුවර් කරන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ.
1: ඒ වගේම තමයි නොවැම්බර් 21 22 සන්ටියාගෝ වල එකලඟ ෂෝස් දෙකක් කරන්නත් එයා ප්ලෑන් කරලා තියෙනවා.
0: Talk of the town.
3: දැන් වෙලාව 06:49.

ඉලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිමි රැකවරණේ ජාතික සුරක්ෂිත කරණය කැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.

0: ස්ටිකෙන් ටික පේ.
1: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න.
3: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට ෂෝමේ දැන් අබාන්සු තින්.
4: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා Pocket Money.
5: මාෂි ගුඩ් මෝර්නින්. අලුත් සතියක් ආවහම අපේ බලාපොරොත්තු අලුත් වෙනවා.
6: ඒ වගේම අලුත් අභියෝගවලටත් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
5: අද මමීස් පොකට් මනි අභියෝගය බාර දෙන්න අපි දැන් යනවා මාතලේට. ගුඩ් මෝර්නින් ශානිකා. ශානිකාට බබාලා දෙන්නෙක් ඉන්නවා. ලේසි වැඩක් නෙවෙයි නේද ගෙදරට වෙලා කරන්නේ පුංචි යුද්ධයක්.
7: ශානික
6: අපි පොකට් මනි අභියෝගේ පටන් ගන්න රුපියල් 250 ප්‍රශ්න 4ටම උත්තර දුන්නොත් රුපියල් 5000ක් දිනා ගන්න පුළුවන්. ලෑස්ති අභියෝගේ බාර ගන්න.
5: අද මමීස් පොකට් මනි අභියෝගේ බාර ගන්නේ මාතලේ පලාබද්දල ශානිකා මදුමති විජේරත්න.
8: මමීස් පොකට් මනි.
6: මෙන්න ශානිකා ඔයාගේ පළවෙනි ප්‍රශ්නය. හරියට උත්තර දුන්නොත් රුපියල් 250ක් ලැබෙනවා.
5: පුංචි බබෙක්ට කැස්සක් ආවහම අම්මලා කරන්නේ ගෙදර තියෙන අද්දේතක් දීලා බලන එක. ශානිකා, කැස්සක් ආවහම පැණි රස දෙයක් කෑවහම පොඩි සහනයක් ලැබෙනවා. හැබැයි සමහර ස්වභාවික පැණි රස දේවල් වල බැක්ටීරියා බීජාණු තියෙන්න පුළුවන්. අන්න ඒ නිසා වැඩිහිටි කෙනෙක්ට ඒක ප්‍රශ්නයක් නොවුනත් අවුරුද්දකට වඩා අඩු බබෙක්ට ආහාර ජීර්ණ පද්ධතියට ඒක ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. වෙන ප්‍රශ්නය, අවුරුද්දකට වඩා අඩු ලදරුවෙකුට ලබා දීමෙන් අහිතකර ප්‍රතිඵලයක් ඇතිවිය හැකි ආහාරය වන්නේ 1. මීපැණි 2. තල් සූකිරි.
6: ශානිකා, අවුරුද්දකට අඩු බබෙක්ට දෙන්න හොඳ නැත්තේ මීපැණි.
5: මොකද ශානිකා, මීපැණි වල බැක්ටීරියා බීජාණු තියෙන්න පුළුවන්.
6: හරි ශානිකා, අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
5: කවියෙක්, ගීත රචකයෙක්, නවකතාකරුවෙක්, චිත්‍ර ශිල්පියෙක්, එතකොට නාට්‍ය රචකයෙක්, තව චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, මේ අපේ රටේ කලාකරුවෙක්. ඔහු නමින් මහගම සේකර. නොමියමි ඔහු ලියපු ප්‍රසිද්ධ කවි පොතක් ආචාර්ය අමරදේවයන් ගයන රත්නදීප ජන්මභූමි මහගම සේකරගේ ගීපද රචනයක්. සේකරගේ ප්‍රසිද්ධ නවකතාවක් චිත්‍රපටයක් ලෙසත් තිරගත වුණා. අපි අහන්නේ මහගම සේකර මහතා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය වන්නේ 1. බෝඩිම 2. තුම්මං හන්දිය.
6: ශානිකා, රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්නවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
5: ඇපල් ගෙඩියක් කපලා ටිකක් වෙලා තිබ්බහම ඒක දුඹුරු පාට වෙනවා දැකලා තියෙනවා නේද ශානිකා?
7: ඔව් දැකලා තියෙනවා.
5: පළතුරේ කැපුම වාතය එක්ක එකට ගැටුණාම තමයි මෙහෙම වෙන්නේ. එතකොට එන්සයිම හා ඔක්සිජන් ප්‍රතික්‍රියා කරලා මතුපිට දුඹුරු පාටට හැරෙනවා. ශානිකා, ආම්ලික ප්‍රතිඔක්සිකාරක දෙයක් පාවිච්චි කළොත් මෙහෙම වෙන එක අඩු කරගන්න පුළුවන්. මෙන්න ප්‍රශ්නය. ඇපල් ගෙඩියක් කපා ගත්තහම දුඹුරු පාට වෙන එක අඩු කරගන්න භාවිතා කරන්න පුළුවන් වෙන්නේ 1. පොල් කිරි 2. දෙහියුෂ.
6: උත්තරය හරි ශානිකා. අතේ රුපියල් 250ක් තිබ්බා. හරි උත්තරේ දීලා රුපියල් 250 රුපියල් 500ක් කරගත්තා. දැන් බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන් ශානිකා. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
7: ඔව් තෝරගන්නවා.
6: ශානිකා, හරි උත්තරේ දුන්නොත් අතේ තියෙන රුපියල් 500 පස්කොණයක් වෙනවා. හැබැයි උත්තරේ වැරදුනොත් ඔය රුපියල් 500 භාගයක් වෙනකන් අඩු වෙනවා. අපි යමු බෝනස් ප්‍රශ්නෙට.
5: බ්‍රිලියන්ට් බෝල හදන්න ගත්ත ආදේශකයක් විදිහට තමයි ශානිකා ප්ලාස්ටික් ලෝකෙට එන්නේ. 1860 ඇමරිකානු විද්‍යාඥයෙක් වෙච්ච ජෝන් වෙස්ලේ තමයි ප්ලාස්ටික් නිර්මාණය කළේ. අද වෙනකොට යුද්ධ පෙට්ටියේ ඉඳලා කුස්සිය වෙනකන් ඕනෑම දෙයක් හදන්න අපි ප්ලාස්ටික් යොදා ගන්නවා. වතුර බට හදන්න ගන්න ප්ලාස්ටික් වලට අපි PVC කියලා කියනවා. මෙන්න ප්‍රශ්නය. බීම බෝතල් හදන්න පාවිච්චි කරන ප්ලාස්ටික් හඳුන්වන කෙටි නාමය මොකක්ද? 1 PP 2 PET.
7: පළවෙනි උත්තරය PP.
6: ශානික උත්තරය වෙන්නෝනි PET. අපි පෙට් බොටල් කියලත් මේවට කියනවා. ශානිකා ගැතේ රුපියල් 500ක් පොකට් මනී තිබ්බා. බෝනස් ප්‍රශ්නට උත්තරේ දෙන්න බැරි වුණ නිසා 500 භාගයක් වෙනකන් අඩු වුණා. කමක් නෑ ශානිකා, අපි ආයෙමත් දවසක උත්සාහ කරලා ප්‍රශ්න 4ටම උත්තර දීලා රුපියල් 5000ම දිනාගමු. ජය වේවා.
7: හරි, ජය වේවා.
4: සියත පොකට් මනී.
5: අපි කෙනෙක්ව බලා ගන්නවා කියලා පොරොන්දුවක් දුන්නොත් එහෙම ඒක අපි ගන්න ලොකු රිස්ක් එකක්.
6: ඔව් නිශාන්, අවුරුදු 64ක් තිස්සේ ලාංකිකයන්ගේ ලයිෆ් එකේ රිස්ක් එක ගත්ත ආයතනයක් තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්.
5: දැනුම ධනය කරගත් අපේ දරුවන්ට මිනිමුතු අධ්‍යාපන සැලසුම ඔන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඔබට දෙනවා. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් එවගේම උසස් අධ්‍යාපන අරමුදලක් විදිහටත් සෞඛ්‍යාවරණයක් විදිහටත් මිනිමුතු අධ්‍යාපන සැලසුම කටයුතු කරන හින්දා ඔබට කිසිම බයක් නැතුව දරුවන්ගේ අනාගතයට හොඳ ඉන්ෂුරන්ස් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දරුවන්ගේ හිත ගැනයි බය වෙන්නේ. අදම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එක්ක රක්ෂණ සැලසුමකට යන්න.
6: නිශාන්, ගනුදෙනුවක් කරනවා නම් හොඳ විශ්වාසවන්ත තැනක් තෝරගන්න ඕන.
5: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් තමයි වාසි. ඒකට හොඳම තැන.
6: දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලයකට පටන් ගන්න ස්ථාවර තැන්පතුවකට 15% පොලියක් ගෙවනවා.
5: 11.84% වාර්ෂික සඵල පොලියකුත් දෙනවා. මාස 3 ඉඳන් අවුරුදු 3 වෙනකන් ඔබට කැළපෙන විදිහට ස්ථාවර තැන්පතු පටන් ගන්නත් පුළුවන්. වැඩි විස්තර දැනගන්න 13:19 පොඩි කෝල් එකක් දෙන්න.
6: හෙටත් උදේ 5 කාලට අපි පොකට් මනි අරගෙන එනවා. එවන්න අපිට මැසේජ් එකක් 0714151 151
5: මම ආශි. දවසම දිනන්න සියත මහන්න. මම නිෂා.

අද මන්ඩේ මම කල්පනා කරේ ක්‍රිකට් ටීම් එක පරදින මැච් එකක් ගානේ බලන අපිට කතුරුභාගෙ ගෙව්වනම් මෙලහකටත් අපි ප්‍රකෝටිපතියෝ නැද්ද? ඉස්සරනම් මැච් එකක් පැරදුනාම හරි අමාරුයි හිතට. ටයිම් චෙක් එක ගන්නෙ පුදුම වේදනාවෙන්. කිසි වේදනාවක් නෑනේ. මොකද උනේ? Good morning. හතයි විනාඩි 1.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයි නපුරා
1: ඔබ නොදන්න මෙඩිසින්
2: පැරසිටමෝල් බිවත් උණ අඩුවෙන්නේ නැද්ද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග
2: අපිට යම්කිසි ආසාදන තත්ත්වයක් නිසා උණ රෝගේ හටගත්ත වෙලාවකදී පැරසිටමෝල් බිව්වට සමහර වෙලාවට මේ උණ අඩුවෙන්නේ නැහැ. මේ සඳහා හේතු කීපයක් බලපාන්න පුළුවන්. නියමිත මාත්‍රාවට නියමිත කාලයට පැරසිටමෝල් ලබා නොගැනීමත්, ඒ වගේම සමහර ආසාදන තත්ත්වලුත් මේ සඳහා බලපානවා. උදාහරණයක් විදිහට සමහර වෛරස් ආසාදන තියෙනවා, පැරසිටමෝල් ලබා ගත්තත් පැය කිහිපයක් යනතුරුම උණ අඩුවෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවකදී ඔබ නොකළ යුතු දේවල් කීපයක් තියෙනවා. කිසිම විටකත් උණ අඩුුනේ නැහැ කියලා පැරසිටමෝල් මාත්‍රාව වැඩිපුර ගන්න එපා. ඒ වගේම පැය 6ක් යන්න කලින් නැවතත් පැරසිටමෝල් ලබා ගන්න එපා. පැරසිටමෝල් වෙනුවට වෙනත් ඖෂධ, විශේෂයෙන්ම ස්ටෙරොයිඩ් කාණ්ඩයේ ඖෂධත්, වේදනානාශක වැනි ඖෂධත් ලබා ගන්න එපා. මේන් ඔබට නැති සංකූලතා ඇති වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවකදී ඔබ ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
1: ඔබ නොදන්න මෙඩිසින් තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: පදමට සියත අතිවිශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
2: අවන්ස් ටිකෙන් ටික පේ.
1: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ. අතම LP ෆිනෑන්ස් දෙන්න. දැන් ලීස් එක පැය තුනෙන්. LP ලීසින්. අද තමයි හොඳම දවස.
4: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
5: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
6: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තා.
8: කවුරුත් දන්න, කවුරුත් ගන්න විශ්වාසනීය. ලංකාවේ අංකයි කේත්‍රි රෝද රථය. බජාජ්. දැන් ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන 200cc සහ 236cc මාදිරි වලින්. දිවයින පුරා විදුරු ජෙනුවින් නම්තර කොටස සහ සේවා ජාලය සමගින්. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් ලෙසින්.
9: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉතිරියක්. අපාර්ට්මන්ට්ස් විල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71.777.666. මේ ප්‍රයිම් ටයිම් කොන්දේසියතාවේ.
10: Listen up, Colombo. Vietnam is calling.
11: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
12: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
10: Let's Vietjet.
13: අවුදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් dumb party. ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
14: සුබ දවසක්.
15: අලුත් වෙලා.
14: පහසු වෙලා.
15: තෑගි වැඩි වෙලා.
14: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
15: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
14: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි
16: ඔනිල් ෆුඩ්ස් දිවෙතින් 43 වන සංවත්සර සමරුවට මෙගාවට්ටම්. එන්ජොයි සුතු පොල් තෙල් ඉතිරි රුපියල් 390යි. ගෝල්ඩ් චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරි රුපියල් 270යි. එලිෆන්ට් හවුස් ලෙමනේඩ් ඉතිරි රුපියල් 115යි. දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරි රුපියල් 95යි. ඔනිල් ෆුඩ්ස් දිවෙ.
17: ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
18: මුළු පවුලටම මගේ ගානටම

මේ වගේ සිින්දු ඇහෙන්නෑ හරිම අනේ අම්මෝ මට කතා කරගන්න තව. හැබැයි දැන් මැච් පරදිනවා කියන්නේ නිකන් ජීවිතේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා නේද? යා මනා කරන්නද? ඉතින් මම අර උදේ කිව්වා වගේ පරදින මැච් බලනවට ප්‍රේක්ෂකයාට කතරුභාගේ ගෙවන්න ඕනිම කියලා එකක් නෑ ඉතින්. අපිත් ඉතින් ඕනින්දනි බලන්න නේද? රයිට්, කොහොම වුණත් අපි ශ්‍රී ලංකා කණ්ඩායම ඒගොල්ල පකිස්තාන් ගිහිල්ලානේ මේක දැන් ප්ලේ කරන්නේ. තරගාවලියෙම පරාජය තමයි ඒගොල්ලන්ට හම්බ වෙන්නේ. මොකද 2-0 ලෙස තව එක මැච් එකයි තියෙන. ඉතින් ඒක ඉතින් අනේ මන්ද ඒක දිනයි. එහෙමනේ අපේ ටීම් ඒක දිනයි. කොහොම වුණත් ඉස්සර නම් මැච් එකක් පැරදුනාම අපිට බනින්න හරි කවුරු හරි හිටියන්නේ. අඩුමතරමේ සනත් අයියට හරි බනිනවා, සනත් ජයසූරියට හරිනේ. දැන් අපි කාටද බනින්නේ? හරි හරි කොහොමවත් කවන්නෑ. ගුඩ් මෝර්නින්. අද අරවින්ද අයියට චුට්ටක් පොඩ්ඩක් එයාට ෆියුනරල් එකක් වෙලානේ යාගේ. මෙහෙම මෙහෙම මට කිව්වේ එහෙම. මම දන්නා ඒක ඇත්ත කතාව. මට කිව්වේ එහෙම. හැබැයි කටහඬේ නම් කිසිමෙම ෆියුනරල් ගතියක් තිබ්බේ නෑ. හැබැයි ගමන්න ඉතින් එයාට පොඩි හොලිඩේ එකක් ඕනි කිව්වා. අය අනිතික ෆියුනරල් එක වෙලා තියන්නේ ත්‍රිංකු ත්‍රිකුණා මලේ. ඕ සංචාරක පුරවරයක. හරි හරි කවන්න. මේ මගේ තාත්ති මට කියලා තියෙනවා, කවුරු හරි කෙනෙක් දිහා වැරදිහට ඔයා බලන්න පුරුදු වුණොත්, වැරදිහට ඒ කියන්නේ ගොඩක් වැරදිහට, වැරදියට කවුරු හරි දිහා වැරදිහට බලන්න පුරුදු වුණොත් ඒ මනුස්සයා දිහා ඔයා බලන බල හැම වෙලේම එයාගේ වැරදිමයි පේන්නේ කියලා. මට හිතෙනවා මේ කතාව ඇහුනම ඔබටත් එහෙම හිතෙයි. මට ඉතින් මේ කතාව හරියට හරි කියලා. අපි කවුරු හරි දිහා බැලුවොත් වැරදි. දැන් ඕගොල්ලෝ අද මන් දිහා බලනවා, පෝ මේකිට ෂෝ එක කරන්න බෑ කියන මූඩ් එකේ මන් දිහා බැලුවොත් මං කතා කරන හැම එකක්ම ඔබට නිකන් අර බෑඩි බෑඩි බෑඩි බෑ තමයි. එහෙම පේන්න පුළුවන්. ඒ වගේ මේ කතාව චුට්ටක් අහන්න, මේක හරි ෂෝක් කතාවක්. පොඩි ළමයි ළඟ පාතක ඉන්නා නම් ඒක හොඳයි. නැත්තම් මේ කතාව පොඩ්ඩක් මතක තියාගෙන ඒගොල්ලන්ට කියලා දුන්නත් කමක් නැහැ. මේක හරි සරල කතාවක්. හරිද? දවසක් එක මිනිස්සෙක්ගේ පොරව නැති වුණා. හරිද? පොරව ගඟට වැටිලා, අර අර ඒ සීන් එක නෙමෙයි, රත්තරම් පොරව ඒක නෙමෙයි. හරි? පොරව නැති වුණා. ඊට පස්සේ මෙයාට නිකන් අසල් වැසියා ගැන සැකයක් පහළ වුණා. මෙයාට හිතනවා මේක ගන්න නැත්තේ එහා පැත්තේ ගෙදර ඉන්න මිනිස්සයා තමයි කියලා. ඒ සැකෙත් හිතේ තියාගෙන මේ අල්ලපු ගෙදර මිනිස්සයාව හොඳට නිරීක්ෂණය කරන්න ගත්තා. එතකොට දැන් මේ මිනිස්සයාට අල්ලපු ගෙදර මිනිස්සයා ඇවිදින විදිහෙත් පේන්නේ පොරව හොරකම් කරපු මිනිහා ඇවිදිනවා වගේ. ඒ අර මිනිහා ඇවිදින්නේ තොරෙක් වගේනේ. ඒ අර මිනිහා කතා කරන්නේ තොරෙක් වගේනේ. මෙයාට දැන් පේන්නේ ඒ වගේ. මොකද මෙයාගේ හිතේ තියෙනවනේ මෙයා පොරව හොරකම් කරන්නේ නැති කියලා. මෙයා නිරීක්ෂණය කරනවා. මන්න බාත්รูම් එකට යනවා. හොරෙක් වගේ බාත්รูම් එකට. හැමදේම හොරෙක් වගේ තමයි පේන්නේ. දැන් මේ මිනිස්සයාට මේක හිතේ තියාගෙන ඉන්නම බෑ. කමන්නෑ, මං අදහන්නේ නෑ, මං හෙට අහනවා කියලා මේ මිනිස්සයා නිදාගන්න යනවා. නිින්දෙදිත් මතක් වෙන්නෙම මේ මිනිහා මගේ පොරව හොරකම් කරානේ, මගේ පොරව හොරකම් කරානේ කියන ඒ සිතිවිල්ලත් එක්ක. හරියට නිින්ද ගියෙත් නැහැ. කොහොම හරි පාන්දර නැගිට්ටා. නැගිටලා පොඩ්ඩක් පිළිකන්න පැත්තට යනකොට මෙන්න බොලේ පිදුරු ගොඩ අස්සේ පොරව තියෙනවා. පොඩ්ඩක් නියන් ගෙදරින් අහලා බැලුවම ගෙදර පොඩි එකෙක් ඉන්නවා. පොඩි එක නසෙල්ලම් කරන්න අර පොරව අරගෙන ගිහිල්ලා බලන්න, පොඩි අය සෙල්ලම් කරන්න පාවිච්චි කරන දේවල්. ඒක තියලා අර පිදුරු ගොඩ අස්සේ. හරිද? දැන් මේ මිනිස්සයාට මොකද්ද වගේ? මේ මිනිස්සයා දැන් ආයි බැලුවා අල්ලපු ගෙදර මිනිස්සයා දිහා. ආ ගුඩ් මෝර්නින් කියලා ඒ මිනිස්සයා දැන් මෙයාට කියනවා. මෙයාත් ආ ගුඩ් මෝර්නින් කතා කරන විදිහෙන්ට නම් මේ මිනිස්සයා හොරෙක් වගේ නෙමෙයි නේද? අන්න දැන් සිතුවිලි ඔන්න ඇවිදගෙන යනවා. ඇවිදින විදිහට මේ මිනිස්සයා හොරෙක් වෙන්න බෑ. හොරෙක් වෙන්න බෑ. ඔන්න ඒ මිනිස්සයා බාත්รูම් එකට යනවා. බාත්รูම් එකට යන විදිහ අපෝ කිසිසේත්ම හොරෙක් වෙන්න බෑ. හරි අහිංසක මිනිස්සෙක් නේද මේ මිනිස්සයා කියලා මේ අර මම අර කියන කතානායකයාට හිතනවා. දැන් කතානායක කියන කතානායක නෙමෙයි මේ කතාවේ නායකයාට හිතනවා. හරිද? දැක්කනේ. ඒ කියන්නේ යා හොරා විදිහට යා දිහා බැලුවම යාව පේන්නේ හොරෙක් විදිහට. මේවා වෙන වෙන දේවල් වලට නම් සමාන කරගන්න බෑ ප්ලීස්. මම එහෙම හිතලා කියනා නෙමෙයි, මේක මේ පොදු කතාවක්. මේ හැබැයි ආදිහා අර දැන් හිත නිදහස් කරගෙන මෙයා හොරෙක් නෙමෙයි එහෙම කියලා හිතලා බලනකොට ඉතින් හොරෙක් නෙමෙයි වගේ පේනවා. ඉතින් එහෙම තමයි. අර මිනිස්සෙක් දිහා එක වැරද්දක් කරොත් අපි ඒ මිනිස්සයා දිහා දිගටම බලන්නේ වැරදි ඇහෙන්නේ නේද? ඒක පොඩ්ඩක් චේන්ජ් කරගන්න මට හිතනවා මේ කතාව හොඳ කතාවක් වෙයි කියලා. ඕකේ. හයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක දිහා නම් අපිට වැරදියටමයි පේන්නේ. අපි බලන්නේත් වැරදියට. ආ යහන්නේ.

0: විසිහයි විනාඩි විසිතුනයි දැන්
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වයා දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට. ඔටෝබාත්වයා SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: பாசம் பதமிட்ட சீதா 1500 cc turbo engine කින් බලගන් වෙන bike x55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල හයිපා කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678. පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
1: සියලු සියක් ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි ආරුපීටි පොල්තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
0: කොකෝ ෆ්‍රයි ආරුපීටි පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාස.
2: ඔතේ කණ්ණාඩි අමතක වෙලානේ.
3: අම්ම සල්ලි දාන්නද?
2: සල්ලි දාන්න.
3: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
2: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
0: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි.
4: මොකද අනේ මම ඊට කිව්වා ගෙදරට ඕන බර ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ නැහැ මට නම් එපා වෙලා තියෙන්නේ.
5: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
6: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC performance වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි Japanese manufacturing expertise සමග
7: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින්.
0: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත්කරන විට අරගන්න සමහන් SP බාම්. හිස දෙපස ආලේප කිරීමෙන් හිසරදයටද, නටන උණු වතුරට එක්කර හුමාලයේ ආශ්වාස කිරීමෙන් සෙම් ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න. නිසැක ෂණික සහනයට සමහන් SP බාම්, විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය.
8: Listen up, Colombo. Vietnam is calling.
9: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
10: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
8: Let's Vietjet.
10: Smart මරූප වාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අවන් සිටින්.
11: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
12: අයියා මට ඇපල් මලක් දෙන්න.
13: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
12: අයියා මට මල් ගොඩක් දීලා.
13: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් ලොක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
12: හච් 15 පිස්සුවක්ම තමයි.
14: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
15: මුහුදෙන්වත් ගුවනින්වත් කුඩු ගේන්න එපා. කොහොමකිනාවක් අල්ලනවා විකුණන නොල්වුන සැමට දැනුම් දීමයි. ඉවත්
16: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
17: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසර.

මම කල්පනා කරේ අපි ලස්සන දේවල් නිර්මාණය කරන එක කවද ඉඳලද නැවැත්තුවේ කියලා. ලස්සන දේවල් නිර්මාණය කරන එක දැන් අපි ගත්තොත් පිළිමයක් ගත්තත් ස්ටැචු එකක් ගත්තත් ඉස්සර ග්‍රීසියේ රෝමයේ එතකොට ඉතාලියේ තියෙන එහෙම පිළිම ගත්තම කොච්චර ලස්සන දේ ඒ කාලේ නිර්මාණය කරපු ඒවානේ. දැන් කෙලින්ම නිකන් එහෙම තමයි දැන් නිර්මාණය වෙන්නේ. එතකොට අපි ඉස්සර ෆිල්ම්ස් වල දැකලා තියෙනවා හරිම ලස්සන, ඒ කියන්නේ ෆිල්ම් තියටර්ස් හරි ලස්සනට තියෙනවා අපි දැකලා තියෙනවා. ඊට පස්සේ දුම්රිය පළවල් ස්ටේෂන් ලස්සන ඒවා අපි දැකලා තියෙනවා. හැබැයි ෆිල්ම්ස් වල මේම මං කියන්නේ ලයිබ්‍රරි එහෙම තියෙනවා සමහරක් ෆිල්ම්ස් වල හරි ලස්සනට ඒ ලයිබ්‍රරි එක නිර්මාණය කරලා තියෙනවා. තව තියෙනවා එක එක කානිවල් වල තියෙන එක එක අයිටම්ස් තියෙන ඒවා හරි කලර්ෆුල්. ඒ විතරක් නෙමෙයි වාහනයක් ගත්තත් වාහනේත් හරිම කලර්ෆුල් අපි දැකලා තියෙනවා ඉස්සර. ඊට පස්සේ ස්ටයාකේස් දැන් නිකාම නිකන් ස්ටයාකේස් එක ගාලා හොමනි තියෙන්නේ නේද? හැබැයි ඉස්සර හරි ලස්සනට හරි රටා ඒව එකතු කළ හරි ලස්සනට ඒව කරලා තිබුණා. ටෙලිෆෝන් බූත් එක තවමනාද විත්‍යෝරලෝසු ඒවා අපි දැකලා තියෙනවා ඉස්සර හරි ලස්සන නිර්මාණ. මට හිතෙනවා කාලයත් එක්ක අපි අර ලස්සන දේවල් නිර්මාණය කරන එක නතර කරලාද කියලා. එහෙම හිතලා මේ පැත්ත බලනකොට මෙන්න මම දකිනවා ලංකා ටයිල්ස් නෑ, තවම නතර කරලා නෑ. ලස්සන දේවල් තවමත් නිර්මාණය වෙනවා. ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයකට ගියොතින් ඔබට ඒක අනිවාර්යෙන් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. පුදුම ලස්සන ඩිසයින්ස් ඒගොල්ලෝ ගාව තියෙනවා. නිකන් අපිට ඒක හිතන්නත් බෑ. ඒ කියන්නේ අපේ සිතුවිලි වලවත් තිබුණ නැති ඩිසයින්ස් ඒගොල්ලෝ කොහෙන් මේවා දිව්‍ය ලෝකෙන් ගෙනල්ලද වන්දා? ඒතර හරි ලස්සන ඩිසයින්ස් මම දන්නවා. ඒවා එක්ස්පයර් වෙන්න නම් සෑහෙන කාලයක් යනවා. මොකද ඒ වගේ ඩිසයින් එකක් තෝරගෙන ලංකා ටයිල්ස් එක හඳුනලා දුන්නට පස්සේ සාමාන්‍යයෙන් දැන් ওই සමහරක් ටයිල්ස් තියෙනවා ඩිසයින් ටග්ගලා ඒක ඒ ස්ටයිල් එක ඒ ෆැෂන් එක ටග්ගලා අවුට් වෙලා ඒ කියන්නේ ඒක නෑ. ඊට පස්සේ ඒක නිකන් දකින්න හෙන පරණ අයියෝ අපි ඇත්තම කියන්නම් හෙන ගොඩේ ඒ වගේ සීන් එකකින් අපි දකින්න. හැබැයි ලංකා ටයිල්ස් වල තියෙන ටයිල් වල ඩිසයින්ස් ගත්තොත් ඒවා ඕන කාලෙකට ගැලපෙන විදිහ ලස්සන ඩිසයින්ස් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔබ යන්න ඕනේ ඔබේ ගෙදර මොකක් හරි මේ දවස්වල ඉදිකිරීමේ අවසන් අදියරේ වැඩ ටික වෙනවා නම්, ඒ කියන්නේ ටයිල් අල්ලන කැලණේ අන්තිම අදියරේ කරන වැඩ ටික ඒ වැඩ ටික වෙනවා නම් යන්න. එහෙම නැතත් කමන්නේ අනාගත බලාපොරොත්තුවක් හරි තියෙනවා නම් යන්න. ලංකා ටයිල්ස් ෂෝරූම් එකට ගියත් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ අලෙවි නියෝජිතේ කම්බ වුණත් ඕගලන්ට මේ දවස්වල මීඩියා සේල් එකෙන් 45% දක්වා සුවිශේෂී වට්ටමක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඔක්තෝබර් මාසේ 15 වෙනිදා වෙනකල් විතරයි. අද 12 වෙනිදා. අද හෙටම යන්න ඕනේ හරිද? ඒ විතරක් නෙමේ ටයිල් වලට විතරක් නෙමේ ඒගොල්ලන්ගේ තියෙනවානේ කොලෝමා කලෙක්ෂන් එක නේද? බාත්รูම් එකට ඕන කරන හැම අයිටම් එකක්ම ඒගොල්ලෝ ගාව තියෙනවා. මේ දවස්වල ඒගොල්ලෝ ඒකට කම්ප්ලීට් බාත්รูම් බන්ඩල් පැකේජ් එකක් හඳුන්වලා දීලා තියෙනවා. රුපියල් 1,39,000 ඉඳලා ගන්න පුළුවන් විදිහට මේ පැකේජ් එකට වෝටර් ක්ලොසෙට් එක, වොෂ් බේසින් එක, බේසින් ටැප් එක, මිරර් එක, ෂවර් සිස්ටම් එක, ඊට පස්සේ ඩ්‍රේන් කවර් එක, බිඩෙට් ෂවර් එක, ඇංගල් වේව්ස්, ෆ්ලෙක්සිබල් හෝස්, මැජික් බින්ඩ්, ඊට පස්සේ පොප් අප් වෙස්ට්. මෙන්න මේ විදිහට මේ ඔක්කොම ඐම්ස් ටික එකතු කරලා තමයි මේ සුපිරි පැකේජස් හදලා තියෙන්නේ. ඉතින් ඔබ යන්න ඕනි ලංකා ටයිල්ස් ගිහිල්ලා බලන්න. මම හිතනවා මේ වගේ ගාන 1,39,000කට ෆුල් පැකේජ් එක, ෆුල් බාත්รูම් එකම ඔක්කොම ලේසි නෑ. මේවා ඉතින් මේ කාලේ මේ මේ මේ මිඩිය සේල් එකෙන් විතරයි ඔයගලන්ට හම්බ වෙන්නේ. ඉතින් 45% දක්වා ලොකු ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා. යන්න ලංකා ටයිල්ස්. ආයි මම මතක් කරනවා ප්‍රදර්ශනාගාර සහලවේ නියෝජිතවරු ගාවට ගිහිලා මේ සුවිශේෂී වට්ටම අත්විඳින්න කියලා තමයි මතක් කරන්නේ. මට අර ලස්සන කියන සීන් එකෙන් තව කැලකට යන්න පුළුවන්. තාම ලෝකේ ලස්සන වෙන එක, ලස්සන නිර්මාණ බිහි වෙන එක ඉවර වෙලා නැහැ. ඒක අපිට හිතෙනවා කලර් අප් දිහා බලනකොටත්. මොකද කලර් අප් වල හරිම ලස්සන ස්ට්‍රිප් සීලින් ඒගොල්ලෝ හඳුන්වලා දීලා තියෙනවා. ලස්සන කියලා කියන්නේ අපි දැන් ওই ස්ට්‍රිප් සීලින් එක මෙහෙම ඒකට ඉතින් කැටයන් දාලා මේවා කකලා අරගෙන කරන්න බෑ. අපේ ස්ට්‍රිප් සීලින් කියන කලාව ලී එක්ක තමයි යන්නේ. ලී පෙනුම කියන සීන් එකත් එක්කනේ ඕක යන්නේ. සමහරක් වෙන වෙන දේවල් වලින් ස්ට්‍රිප් සීලින් දානවා. හැබැයි අපි ආස ලී ලී ලී අපි ආස ලී ලී මෙච්චර මොකද ලී
එකන අපිට මේ ගහක් කපනකම් අපිට ඉන්න බෑ. ඒකද අපිට නැත්තම් ඒක ගස් කපලම ලී දාන්න ඕන නැත්තම් මේක මේ වේයන්ට ගුල්ලන්ට කන්න දෙයක් නෑනේ. එහෙම සීන් එකක්ද නෑ. අපි ලී වලට ආස මේ ලී පෙනුම නිසා. ඒක බලපු ගමන් ඒක හරි ලස්සන ලුක් එකක් තියෙනවනේ ඔය ලී වල නේද? ඉතින් ඒ පෙනුමම ඔබට අරගෙන එනවනම් අර ලී වලට තියෙන ප්‍රශ්න ටිකක් නැත්තම් ඒ කියන්නේ ලී දැම්මට පස්සේ ගුල්ලෝ වේයෝ කනවා, අවුවට වැස්සට තියන්න බෑනේ, අවුවට ඇඹරෙන්න ගන්නවා, වැස්සට පුස්සල්ලන්න ගන්නවා. ප්‍රශ්න කෝටියයි. ඒ ප්‍රශ්න ටිකක් නැත්තම් ලී පෙනුම තියෙනවා නම් කිම මං අහන්නේ කිම නේද? ඉතින් ඒ ටික ඔක්කොම වෙනවා නම් ඔගොල්ලෝ දාන්න කලර් අප්. කලර් අප් එකේ ස්ට්‍රිප් සීලින් තියෙනවා. ඒකට හොඳ වගකීමේ සහතිකයකුත් ඔයගලන්ට හම්බ වෙනවා. දැන් අපි ගත්තොත් කලර් අප් ස්ට්‍රිප් සීලින් එකේ කල එකට අවුරුදු 5ක වගකීමේ සහතිකයක් හම්බ වෙනවා. ඊට පස්සේ ෂීට් එකට අවුරුදු 25ක වගකීමේ සහතිකයක් හම්බ වෙනවා. කොස්, මහෝගනි, තේක, බුරුම තේක මෙන්න මේ පාටට මේ පෙනුමට ඔයගලන්ට කලර් අප් ස්ට්‍රිප් සීලින් එක ගහ ගන්න පුළුවන්. හරිද? 011548 738 කියන නම්බරයකට කතා කරොත් ඒ ගැන වැඩි විස්තර අනිවාර්යෙන්ම ඔගලන්ට දැනගන්න පුළුවන්. හරිද? හැම වෙලාවෙම මතක් වෙන මැච් එක මොනවා හරි කියන්න හිතෙනවා ක්‍රිකටර්ස්ලා.

0: ஆசை பதமிட்ட சீதா. Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
1: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
0: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB-Stable Outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
3: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
4: Bajaj Pulsar N160 Superim Performance Superim Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amatanna 0114700600
5: After L-Worlds, construction field age smart career ka khoye namada? Ehenang, Slit BSc Honours Quantity Survey in Degree ka enroll venna. Apply karana www.slit.lk. Slit.

0: එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත පට.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලවේ පුංචිකාර නිවස.
2: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉදිරියක්. අපාර්ට්මන්ට්ස් මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න, මේ විශේෂ අවස්ථාව වලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71.777.666. මේ ප්‍රයිම් ටයිම් කොන්දේසියතාවය.
5: Dubai cleaning and housekeeping rakya kanta pirimida pirisatama
6: sielu pahasukam nomile avurudu 40 ta adunam adama katha karanna
5: koronagala nk global edge videsh rakya ayatane 0.37273370
7: dokarayi pereli karana nlb mega power tavanta mega supri tag gata amatarawa rupiyal koti ekak power supri tag saha grand supri tag gata supri motor athaya dinana lokuma supri tag idana ekamaluthrayya nlb mega power obat adama miladi
8: commercial bankuen rannayai atha pirenna vasiyai commercial බැංකුවේ රන් අය සේවාවෙන් ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 31 දක්වා 250කට අධික ජයග්‍රාහකින් සඳහා රුපියල් 25,000 බැගින් සුපර් මාකට් තෑගි වවුචර. වැඩි විස්තර සඳහා ළඟම කමර්ෂල් බැංකු ශාඛාවට පිවිසෙන්න. කමර්ෂල් බැංකුවේ රන් අය සේවාව.
9: කවුරුත් ගන්න විශ්වාසනීය. ලංකාවේ අංක 1 ත්‍රිරෝද රථය. බජාජ්.
10: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL ෆයර් ගාඩ් වයර්. දැන් දම් පාටින්. ACL ෆයර් ගාඩ් වයර්. ලියම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමී
11: හදවත සියත
12: ACL අපි මතක් කරා නෝනි, ACL ෆයර් ගාඩ් වයර්ක දම් පාටින් තමයි දැන් මාකට් එකට එන්නේ. ඉතින් ඔගොල්ලෝ හරියට නම බල්ලක් ගත්තා ඉස්සරත් හොඳයි, ACL බලලා ගත්තා. දැන් ගන්න තවත් ලේසි, මොකද දම් පාට වයර්කින් එන්නේ ෆයර් ගාඩ් නම්. හරිද? ඊට පස්සේ අදත් අපි බයික් X55 සහ ඒගොල්ලන්ගේ ඉතුරු වාහන රේන්ජ් එක ගැනම කතා කරනවා. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් එක, ඊළඟට බජාජ් ත්‍රීවිල් ගැනත් මතක් කරන්න ඕනි. 200cc එකයි 236cc බ්‍රෑන්ඩ් නිව් ත්‍රීවිල් ඕගලන්ට දැන් ෂෝරූම්ස් වලින් ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට කොළඹ නවලෝක හොස්පිටල්ස් ගැන මතක් කරන්න ඕනි. හදිසියේ හරි ලෙඩක් දුකක් කරදරයක් වේදනාවක් ආවොතින් අනිවාර්යෙන් ඔබ යන්න ඕනේ තැන තමයි කොළඹ නවලෝක හොස්පිටල්ස් කියලා කියන්නේ. මම දන්නවා මේ ලංකාවෙ ඉන්න බහුතරයක් ගොඩක් දෙනෙක් කොළඹ නවලෝක හොස්පිටල් එකේ එක්ස්පීරියන්ස් එක ලැබලා තියෙනවා. ඒ නිසා තමයි ඒගොල්ලෝ තව, ඒ කියන්නේ ඊළඟට එන ප්‍රශ්නේදීත් අනිවාර්යෙන් මතක් වෙන්නේ කොළඹ නවලෝක හොස්පිටල්ස්. ඒක සාමාන්‍ය, ඒ කියන්නේ මොකද ඒ සර්විස් එක, ඒ සුව පහසුව, ඒ කාර්ය මණ්ඩලයේ සේවාව, අනිත් එක හැම ඖෂධයක් මෙතන තියෙන ෆාමසිකෙන් ගන්න පුළුවන්, හැම ටෙස්ට් එකක්ම කරගන්න පුළුවන්, පරීක්ෂණයක්ම කරගන්න පුළුවන්, ඔපරේෂන් එකක් කරගන්න පුළුවන්, මේ හැම පහසුකමක්ම කොළඹ නවලෝක හොස්පිටල්ස් වලින් අපිට ලැබිලා තියෙනවා. ඒක එක්ස්පීරියන්ස් කරලා තියෙනවා ගොඩක් දෙනා. ඉතින් එහෙම නොකර කරපු කෙනෙක් ඉන්නවා නම් ලෙඩක් දුකක් නම් හැදෙන්න එපා. හැබැයි හදිසියේරි වගේ ප්‍රශ්නයක් ආවොත් ඔබට මතක් වෙන්න ඕනි තැන තමයි කොළඹ නවලෝක හොස්පිටල්ස් කියලා කියන්නේ. හච් 15 පැකේජ් එක ගැන යස් අපි කතා කරන්න ඕනි. මොකද apps 15කට unlimited data හම්බ වෙනවා හච් 15 වලින්. ඊට පස්සේ BOC travels එක අපි ලෑස්ති කරලා තියෙනවා ඔයගලන්ට මැලේසියා යන්න tour එකක්. ඔයගල ලෑස්තිද? ඉතින් ඒ ගැන විස්තරත් කියන්න. අපි දැන් පොල් තෙල් ගන්නකොට අපිට පොඩි දැන් අයිඩියා එකක් තියෙනවා. නිකම්ම නිකන් ගිහලා පොල් තෙල් එකක් උස්සගෙන ඉන්නේ නැතුව මේක බලන්න ඕනි, මේක ෆිසිකලි RBD කරපු පොල් තෙල් එකක්ද කියලා. සමහර කට්ටියට කැමති නෑ එච්චර විස්තර හොය හොය ඉන්න රාක්කයක් ගානේ. එහෙම රස්තිය අදි වෙන්න කැමති නැති අයත් ඉන්නවා. ඒ අයට අපි මතක් කරනවා ඕගොල්ලෝ කොහොමත් හොඳම පොල් තෙල් එක ගන්න. අපි ඕගොල්ලන්ට නම කියන්නම්. ඒක ලේසිනේ නේ. RBD ද අරකද මේකද කියලා හොයනවට වඩා නේද? හොඳම පොල් තෙල් එක තමයි කොකෝ ෆ්‍රයි කියලා කියන්නේ. ඒක ෆිසිකලි RBD කරලා තියෙනවා. සේන මිල්ස් තමයි කොකෝ ෆ්‍රයි අපිට හඳුන්වලා දෙන්නේ. හරිද? ඊළඟට අදත් අපි කතා කරනවා Xiaomi TV එක ගැන. අර ලොකු සයිස් TV එකක්, ස්මාර්ට් TV එකක් ගෙදර අරගෙන යන්න පුළුවන් අඩුම ගානට Xiaomi නිසා. ඉතින් අබාන්ස් ෂෝරූම්ස් වලට ගියාම චුට්ටක් බලන්න කියලා මතක් කරනවා. ඒ විතරක් නෙමෙයි, අබාන්ස් එකට ගියාම අබාන්ස් ඔඩියෝ සිස්ටම් එක බලන්නත් අමතක කරන්න එපා. රුපියල් 1500ක මූලික ගෙවීමකින් ඔයගලන්ට ගෙදර අරගෙන යන්න පුළුවන්. NLB අපි අදත් ආයුබෝ ලොටරි එක ගැන කතා කරමු. ඒ වගේම වීඩ් චෙක් ගැනත් මතක් කරන්න. ජර්නි වියට්නාම් වලට වියට්නාම් වල හොචිමින් වලට ශ්‍රී ලංකාවේ ඉඳලා වියට් ජෙට් පියාසර කරනවා හරිද ඉතින් ඒ ගැන විස්තර කියන්නම් පැල්වත්ත බටර් ගැන කතා කරමු ඇලුමෙක්ස් ගැන කතා කරන්නත් ඕනි ඇලුමෙක්ස් වල මේ දවස්වල විශේෂ වැඩක් වෙනවා ඔබත් හොඳ ෆැබ්‍රිකේටර් කෙනෙක් නම් ඇලුමිනියම් වලින් වැඩ කරන හොඳ ෆැබ්‍රිකේටර් ඒ කියන්නේ ඔබ සාමාන්‍ය ඇලුමෙක්ස් දාලා වැඩ ටික කරනවා ඔබේ කස්ටමර් සතුටින් ඔබත් සතුටින් එහෙම කෙනෙක් නම් ලොකු වාසියක් වෙන්නයි යන්නේ

හතයි පනස් දෙකයි දැන් වෙලාව අපිට පත්තරේ බලන්නත් තියෙන අපි කමර්ෂල් බැංකිය ගැන අද කතා කරන්න ඕනේ. ඒ වගේම SP බෝම් එක ගැන මතක් කරන්න ඕනේ. සමහන් SP බෝම් එක ගැන කලරප් ගැන උදෙන්ම කතා කරා. කලරප් ස්ට්‍රිප් සීලින් ඊට පස්සේ ලංකා ටයිල්ස් මේ දවස්වල තියෙන මීඩිය සේල් එක ගැනත් ඔයගලන්ට විස්තර කිව්වා. කාගිල්ස් ෆුඩ් සිටි වල 43 වෙනි සම්වත්සරේ මතකයි නේද? ඒ වෙනුවෙන් ලොකු වැඩසටහනක් තියෙනවා මේ මාසෙ පුරාවටම කාගිල්ස් ෆුඩ් සිටි වල. ඒ ගැනත් විස්තර කියන්න ප්‍රයිම් ගෲප් එක අපිට ලොකු විස්තරයක් එවලා තියෙනවා. ඔගලම්ව ඉන්ස්පයර් කරන්න කියලා, ඔගලම්ව කුළු ගන්නන්න කියලා මේ වැඩේට. මොකද මේ තමයි ප්‍රයිම් ටයිම් එක. හැමතිස්සෙම එන්නේ ප්‍රයිම් ටයිම් කියන එක. අදත් ප්‍රයිම් ටයිම්, හෙටත් ප්‍රයිම් ටයිම්, ඊළඟ අවුරුද්දෙත් ප්‍රයිම් ටයිම්. මෙහෙම ඉතින් හෙට තියෙනවා. මොකද මේ මේ මේ මාසෙම තියෙනවානේ. හැබැයි මේක ඉතින් අපි හැමදාම මෙහෙම වෙයි වෙයි කියලා හිතන්න බෑ. මේක කාලෙකට සැරයක් තමයි ප්‍රයිම් ගෲප් එක අපි වෙනුවෙන් දෙන්නේ. ඔන්න කොළඹට එන්න කියලා ලොකු ආරාධනාවක් තියෙනවා. කොළඹට ඇවිල්ලා ඔගලගේ ලයිෆ් ස්ටයිල් එකෙම්ම චේන්ජ් කරගන්න ලැබෙන සුපිරි අවස්ථාවක්. කොළඹ තියෙන අපාර්ට්මන්ට්ස් වලට 20% ඉතිරියක් දෙන්න ප්‍රයිම් ගෲප් එක ලෑස්තිලා ඉනවා මේ ප්‍රයිම් ටයිම් එකේදී. හරිද? ඊට පස්සේ LOLC ෆයිනන්ස් ගැනත් කතා කරන්න ඕනි. මේ ඔක්කොම විස්තර ටික අපි තව චුට්ටකින් කියන්න. හරි, දැන් අපි පත්තරේ බලමු. දැන් වෙලාව 7:54.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ විත්හසා
1: අනුග්‍රහය
3: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
4: Hi Hasa, good morning.
5: Good morning, Aashcharya. අලුත් සතියක අලුත් දවසක පත්තරේ විස්තරය අරගෙන ආවා. ඉතින් පත්තරේ විස්තරයට යන්න කලින් දවස ෆ්‍රෙෂ් කරගන්න කීල්ස් අරගෙන එන ෆ්‍රෙෂ් අදහස දිහාවට පොඩ්ඩක් හැරෙමු. අපිට මේ සෑහෙන්න නිකන් ඇඟට පුරුදු වෙලා තියෙන දෙයක් තමයි Aashcharya. මොනහරි දෙයකට වෙලාවක් යොදාගත්තාම අපේ ඔළුවේ වෙලාව මාක් වෙන්නම ටිකක් පෑ භාගයක් විතර එහා මෙහා වුණාට කමක් නැහැ වගේ තැනකින්. ඒ කියන්නේ අපි කොහෙට හරි 10ට එනවා කිව්වොත් අපේ ඔළුව වයර් වෙලා තියෙන්නම 10:00 වගේ විතර වෙද්දි ගියාම ඇති කියලා. පුළුවන් නම් අපි පුංචි වෙනසක් ජීවිතයට එකතු කරගන්න බලමු. ට්‍රයි එකක් දෙමු. අද ඉඳන් ඔයා මොනා හරි දෙයකට වෙලාවක් කිව්වොත් ඒ වෙලාව පෑ භාගයක් එහාට කරලා නෙවෙයි ඇත්තටම පෑ භාගයක් මෙහාට කරලා ඔළුව ඇතුලේ සෙටල් කරගන්න. ඔයා කාට හරි කිව්වොත් 10ට එනවා කියලා ඔළුවට දාගන්න මං 9:00 එතනට යන්න ඕනි කියලා. නිකමට ට්‍රයි කරලා බලන්න දවසක් දෙකක් වෙලාව ගැන වෙනදට වඩා ටිකක් වගකීම් සහගතව හැම දෙයකටම පෑය භාගයක් විනාඩි 10ක් කලින් සහභාගී වෙනවා කියලා හිතලා ඔයාගෙත් ඒ වැඩවලට සම්බන්ධ වෙන අනිත් අයගෙත් දවසත් වැඩත් සෑහෙන්න අලුත් වේවි. ඉතින් කීල්ස් එක ලයිෆ් එකම ෆ්‍රෙෂ් කරගෙන අපි යනවා අද දවසේ පත්තරවලට.
4: හරි,
5: අරුණ පත්තරෙන් අපි පටන් ගමු. සිවුර ගැලවීමට පෙර අපේ සංඝ සභාවෙන් අහන්න තිබුණා කෝට්ටේ පාර්ශවයේ මහනාහිමි එහෙම කිව්ව බව අරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා. භික්ෂුවකගේ සිවුර ගැලවිය හැක්කේ භික්ෂු සංස්ථාවට පමණක් බවත් වෙනත් අයට සිවුරු ගැලවිය නොහැකි බවත් කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්‍යාපානේ ධම්මාලංකාර හිමියෝ පවසනවා කියලා තියෙනවා. කෝට්ටේ සංඝ සභාවේ මහානායක මමයි. මේ තීන්දුව ගන්නකොට නිකම් හරි කෝට්ටේ සංඝ සභාවෙන් අහන්න ඕනේ යයිද උන්වහන්සේ පැවසුවා කියලා තියෙනවා. සිරගත කර සිටින ගලගොඩත්තේ ඥානසාර හිමි සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ අදහස් දක්වමින් මහානායක හිමි කියා සිටියේ මේ රට ඓතිහාසික වශයෙන් බෞද්ධ රටක් බවයි. බුද්ධාගම ආරක්ෂා කිරීම අපි කාටත් ඇති බරපතල යුතුකමක් යයිද මේ පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් දිනයක් ඉල්ලා ඇතැයිද එහිදී මහානාහිමියෝ පැවසුවා කියලා තියෙනවා. ගලගොඩත්තේ ඥානසාර හිමි මෙම සංඝ සභාවේ හිමි නමක්. උන්වහන්සේ දක්ෂ කතිකයෙක් වගේම හොඳ ධර්මදේශකයන් වහන්සේ නමක් බවත් මහානාහිමියෝ සඳහන් කළාලු. උන්වහන්සේගේ සිවුර නොගැලෙව්වා නම් ඉවසීමට හැකි. සිවුර ගැලවීමට කිසිවෙකුට අයිතියක් නැහැ. ලංකාවේ තුන් නිකායේම 99%ක් ඊට විරුද්ධයයිද මහානාහිමියෝ පැවසූහ. ඉතින් ඇත්තටම මේක සැලකිල්ලට ගන්න ඕන තත්ත්වයක්. විශාල විරෝධයක් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම කාගේවත් විරෝධයක් නැහැ ස්වාමීන් වහන්සේ නමක් මොකක් හරි වරදක් කරලා හිරේ විලග්ගුවේ වැටෙන එක සම්බන්ධයෙන්. දැන් මෙතරත් මේ මුන්වහන්සේත් කියලා තියෙනවා උන්වහන්සේගේ සිවුර නොගැලෙව්වා නම් ඉවසීමට හැකි. ඒ කියන්නේ හිරේ ගියේ එක කමක් නැහැ සිවුර නොගැලෙව්වා නම්. ඉතින් ඒ සිවුර ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැන් ලොකු හාහෝවක් මතුවෙලා තියෙනවා. අර අධිකරණයට අපහාස කිරීමෙන් අනතුරුව දඬුවම් නියම වෙලා ඊට පස්සේ ජනාධිපති සමාව හිමි වෙලා ඒ ජනාධිපති සමාවට එරෙහිව පිරිසක් පෙත්සම් ගහලා ඒ ජනාධිපති සමාව දීලා තියෙන්නේ වැරදි විදිහටයි කියලා නැවත තීන්දු කරලා තමයි නැවත උන්වහන්සේව හිරගට නියම කරලා තියෙන්නේ. ඇත්තටම උන්වහන්සේ හිරගට නියම වීම නම් ඒ තරම්ම ගැටලුවක් වෙලා නැහැ. බුදුදහමට හෝ බෞද්ධ ශාසනයට හෝ කිසියම් දෙයකට උන්වහන්සේ සිවුර නොමැතිව නැවත උසාවියට ගෙනේම විශාල අර්බුදයක් බුදුදහම තුල නිර්මාණය කරන්න සමත් වෙලා තියෙනවා. ලංකාදීප පුවත්පතට මං ඊළඟට එන්නේ. හිරෙන් එළියට සිවුරට අවසර. නව රෙගුලාසි නිත්‍ය නියෝග මේ සතියේ හිමිවරුන් හමුවට. යෝජනා සම්මතය සති දෙකකින්. බන්ධනාගාරගතවන භික්ෂූන් වහන්සේලා නඩු කටයුතු ආදිය සඳහා බන්ධනාගාරයෙන් පිටතට වැඩම කිරීමේදී චීවරය සහිතව වැඩම කරවීමට රජයේ අවධානය යොමුව ඇත. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමෙන් අනතුරුව අදාළ අවසරය ලබා දීමට නියමිතයි කියලා තමයි කියවෙන්නේ. ඒ අනුව බන්ධනාගාරගතවන භික්ෂූන් වහන්සේලා අදාළ නිකායේ හෝ පාර්ශවයේ නිර්දේශ මත චීවරය සහිතව බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යාමට කටයුතු කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. බන්ධනාගාරගත වූ ගල්ගොඩත්තේ ඥානසාර හිමියන් නඩු කටයුත්තක් සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙනීමේදී චීවරය ඉවත් කිරීමෙන් පසු යම් මතභේදාත්මක තත්වයක් නිර්මාණය වූ අතර ත්‍රෛනිකායක මහානාහිමිවරුන්ද අදාළ කාරණය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් යොමු කළේය. ඉන්පසු මෙම අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා ත්‍රෛනිකායක මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සාකච්ඡාවේදී තීරණය වූ පරිදි බන්ධනාගාර ආඥා පනත යටතේ සාධන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත්කරන ලද විශේෂ කමිටුවේ මූලික සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වලා තිබෙනවා. ඒ අනුව තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. සති දෙකක් ඇතුළත අධ්‍යයන සිදු කර නව රෙගුලාසි සහ නිත්‍ය නියෝග සංශෝධනය සඳහා ඉදිරිපත් කරන්න නියමිතයි කියලා. ඉතින් අද ලංකාදීප පත්‍රයේ හෙඩ්ලයින් එක බවට පත් වෙලා තියෙන්නේ ප්‍රවෘත්තිය. සිවුරෙන් එළියට සිවුරට අවසර කියලා ප්‍රශ්නාර්ථයක් එක්ක ඉතින් නව රෙගුලාසි සකස් කරන්න යනවා. ස්වාමීන් වහන්සේ නමක් හිරේ විලංගුවේ වැටුණාම නැවත උසාවියට ගෙන එනවා නම් ඒ අයව සිවුර අන්දලම ගෙන එන්න ඕනේ කියලා. ඇත්තටම මේ විදිහට නීති සකස් වුණොත් ඒක බුදුදහමේ විශාල ජයග්‍රහණයක් හැටියට දක්වන්නට පුළුවන්. ඉතින් ඒ ජයග්‍රහණ එකතු කරගෙන තව ඉස්සරහට ස්වාමීන් වහන්සේලා හිරේ නොයන තැනටම බුද්ධ ශාස්ත්‍රය පත් කරගන්න පුළුවන් වුණොත් ඒක ඇත්තටම සියලු බෞද්ධයන්ගේ විශේෂ ජයග්‍රහණයක් බවට පත්වේවි. බං පංකජ රුවින්දගේ සරදම් කාටුනය ගන්නවාද ලංකාදීප පත්තරෙන්. නාමල් ජනාධිපතිට ලිපියක් යවලා පාසල් ළමයින්ගේ උපකරණවල බදු අඩු කරන්න කියලා. නාමල් ජනාධිපතිට ලිපියක් යවලා පාසල් ළමයින්ගේ උපකරණවල බදු අඩු කරන්න කියලා. එතකොට අනිත් කෙනාන එයා තාත්තා ජනාධිපති කාලේ තාත්තටත් එහෙම ලිපි යව්වද දන්නේ නේද කියලා අහලා තියෙනවා. ඉතින් තාත්තට යවන්න ඇත ගෙදරදි කියන නේද නාගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු ඇතුළු තුනක් මඩකලපුවේදී අල්ලයි. වෙඩික්කරු හිටපු කොටියෙක් කියලා ප්‍රශ්නාර්ථයක් තියෙනවා. දින හතක රැඳවුම් නියෝග විමර්ශන කළුතර අපරාධ කොට්ටාසයට බාර කළ බව දිවයින වාර්තා කරලා තියෙනවා. අල්ලස් කොමිසම දිවයින පුරා ස්ථාපිත කරනවා. එදා මන්ත්‍රී ඇමති ජනපති දුර ගැන හිතුවේ හොරකම් කරන්න ලයිසන් එකක් වගේ. ජනපති නිකවරටියේදී එහෙම කිව්වා කියනවා. දැනට කොළඹට පමණක් සීමාව ඇති අල්ලස් හෝ දූෂණ කොමිසම් සභාව ඉදිරි අයවැය ලේඛනයෙන් මුදල් වෙන් කරමින් දිවයිනේ සියලුම පළාත්වල ස්ථාපිත කිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර් දිසානායක මහත්මයා පැවසුවා කියලා. තිරිතික අල්ලස් කොමිසම දැන් දැනට අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කරන්නත් කොළඹ එන්න ඕනේ. විමර්ශන කටයුතු එතකොට සිද්ධ වෙන්නේ කොළඹ කේන්ද්‍රීය කරගෙන. හැබැයි ඉදිරි අයවැය ලේඛනයෙන් මුදල් වෙන් කරලා දිවයිනේ සියලුම පළාත්වල අල්ලස් කොමිසම ස්ථාපිත කරන්න කටයුතු කරනවා කියලා තමයි ජනාධිපතිතුමා කියලා තියෙන්නේ. මම එනවා දින මින පුවත්පතට ඊළඟට. ජනතා මුදල් සතයක්වත් හොරකම් කරන්නේ නැහැ. මාලිගා කුමන්ත්‍රණ වලින් මේ ආණ්ඩුව වට්ටන්න බෑ කියලා ජනාධිපති කිව්ව බව සඳහන් වෙලා තියෙනවා දිනමින හෙඩ්ලයින් නිවුස් එක හැටියට. කොළඹ මාලිගාවල හෝ කාර්යාලවල එකතු වී කුමන්ත්‍රණ ක්‍රමයේ ආණ්ඩුව පෙරලීමට හිතන්නේ පායයි ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතා අවධාරණය කළේය. අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි. ජනරැලි මාලාවේ නිකවැරටි හා ඉබ්බාගමුව ජනරැලි අමතමින් ඊයේ ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. ඇතැම් අය මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ආණ්ඩුව එළවන්න පෙරලන්න ඕනි කියමින් මාධ්‍ය සාකච්ඡා තබමින් අඬන බව පැවසූ ජනාධිපතිවරයා අපේ ශක්තිය තියෙන්නේ ජනතාව ළඟ බැවින් ආණ්ඩුව එළවීම පහසු නැති බවත් කියා සිටියේය. මහජන දේපළ සොරකම් කර ලොව කොතන සැඟව සිටියත් මෙරටට ගෙන එන බවත් සෑම පලාතකට අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිසමක් ස්ථාපිත කරන බවත් කී ජනාධිපතිවරයා. නීතිය සැමට ක්‍රියාත්මක වන විට ඊට එරෙහි වන්නේ මෙතෙක් නීතියට යටත් නොවූ අය බවත් පැවසුවා කියලා තියෙනවා. ඉතින් හැමෝටම නීතිය එක වගේ සමානව ක්‍රියාත්මක වෙනකොට ඒකට එරෙහිව ගොඩාක් සද්ද කරන්නේ. මෙච්චර දවස් නීතියට යටත් නොවිච්ච, නීතියට ඉහලින් වැජබිච්ච අය කියලා තමයි ජනාධිපතිතුමා කියන්නේ. ඉතින් ඕන කෙනෙක් ගැන මේක හිතලා බලන්න පුළුවන්. මේ කෑ ගහන අය මීට කලින් ඒගොල්ලෝ නීතියට යටත්ව හිටියාද නැද්ද කියලා චුට්ටක් පොඩ්ඩක් කල්පනා කරන්න, චුට්ටයි කල්පනා කරන්න ඕනේ. මොකද මේ අවුරුදු 50-60 පරණ සිද්ධි නෙවෙයිනේ. මේ අවුරුදු 3-4ක පොඩි අතීතයක් තමයි කල්පනා කරලා මතක් කරගන්න තියෙන්නේ. සිපෙට්කෝ ෂෙඩ් 75ක් අලුතින් පෞද්ගලික තෙල් බෙදා හැරීමේ අර්බුදයට විසඳුමක් හැටියට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් නව ඉන්ධන පිරවුම් මල් 75ක් දිවයින පුරා හඳුනාගත් ස්ථානවල ස්ථාපිත කිරීමට රජය සැලසුම් කරලා තියෙනවා කියලා කියනවා. පෞද්ගලික ඛනිජ තෙල් සමාගම් විසින් තෙල් බෙදා හැරීම සීමා කිරීම නිසා රටපුරා ප්‍රදේශ රැසක දිගු පෝලිම් හා පිරවුම් මල් වසා දැමීමේ සිද්ධීන් වාර්තා වීමත් සමග මෙම වැඩපිළිවෙල කඩිනම් කිරීම කෙරෙහි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අවධානය යොමු වෙලා තියෙන බව තමයි වාර්තා. ඔය තමයි අද දවසේ පත්තරවල වාර්තා වෙලා තියෙන ප්‍රවෘත්ති.
4: හරි,
5: හෙට දවසෙත් මොන ගහේ?
4: සුබ දවසක්.
5: සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට 100ට.
2: 100ට පත්තරේ විත් හසා.
1: අනුග්‍රහය.
3: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්. ලයිෆ් එකම

0: theater top story
1: ගිනියවි දෙකක් සමග දෙදෙනෙකු අතරඟුවට ගිනියවි දෙකක් සමග දෙදෙනෙකු අතරඟුවට ගෙන තිබෙනවා රිවල්වර් අභියක් සහ එම පතරම් හයක් සමග සැකකරුවෙකු අතරඟුවට ගෙන ඇත්තේ වීරකැටිය ප්‍රදේශයේදී වීරකැටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත වැටලීම සිදු කර තිබුණා සැකකරු අවුරුදු 35ක් වන මැදපළණ ප්‍රදේශයේ පදිංචි කරුවෙක් පිස්තෝල අභියක් එම පතරම් කෙබක් පතරම් දෙකක් සහ හෙරොයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 100ක් සමග සැකකරුවෙකු අතරඟුවට ගෙන ඇත්තේ කොස්කොඩ ප්‍රදේශයේදී සැකකරු 29 හැවිරිදී කොස්කොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක් දැන් විදෙස් පුවතක් බලශක්ති අඩිතල පහසුකම් ඉලක්ක කරගනිමින් රුසියාව සහ යුක්‍රේනය අතර සිදු කරන ප්‍රහාර නතර කිරීමේ සටන් විරාමයකට දෙපාර්ශ්වය එකඟ වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු සඳහන් කළේ එම සටන් විරාමය වහාම ක්‍රියාත්මක වන බවයි. යුක්‍රේන ජනාධිපති වොලදිමිර් සෙලෙන්ස්කි මෙම ප්‍රකාශය පිළිබඳ විමතිය පළ කළා. එහෙත් රුසියාවද ඊට එකඟ වන්නේ නම් යුක්‍රේනය එම යෝජනාවට සහාය දෙන බවයි සෙලෙන්ස්කි පැවසුවේ. ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසුවද රුසියාව යුක්‍රේනයේ බලශක්ති පහසුකම් වලට ප්‍රහාර එල්ල කළ බවට සෙලෙන්ස්කි චෝදනා කළා.
0: අනුග්‍රහය
2: ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින් විශ්වසනීය ධාවනයකට

ඉතින් අහනවා යුද්ධයකදී පොඩකින පොඩක් ඉගෙන මාවේ නෑ පොඩක් මම ඔබෙන් අහනවා යුද්ධයකදී ඔබේ බලකොටුවේ දොර කඩාගෙන සතුරා ඇතුළට එනවනම් ඔබ ඔබට ඒකට ලෑස්ති වෙන්න පුළුවන් තව තව හයියෙන් මට ටිකක් කියලා යනවනේ මගේ මේ අර මේක නැතිලා යනවනේ ගැම්ම නැතිලානේ හරි මෙහෙමනි යුද්ධයකදී බලකොටුව කඩාගෙන දොර කඩාගෙන සතුර ඇතුළට එනවනම් ඕගලන්ට පුළුවන් මේක අනුතුරක් මේකට අපි මෙහෙම එම කරන්න ඕනි සතුරට එන්න නොදී ඉන්න ඕනි ඔන්න ඔය වගේ එකට අපිට එන්න පුළුවන් හැබැයි හිතන්නකො සතුර තෑග්ගක් අරගෙන එනවනම් සතුරා එනවා මේ නොකු තෑග්ගක් අරන් අපි මොකද දොර වහගෙන ඉන්නවද මේකට හරි ලස්සන කතාවක් තියෙනවා මේකට කියනවා ට්‍රෝජන් අශ්වයාගේ කතාව කියලා. ට්‍රෝජන් අශ්වයාගේ කතාව මේක සාමාන්‍යයෙන් ලෝකේ ප්‍රසිද්ධම යුද උපක්‍රමයක් විදිහට තමයි සැලකන්නේ. හරිද? ට්‍රෝයි කියලා නගරයක් තිබ්බා. මේ ට්‍රෝයි නගරයට ග්‍රීක හමුදාව සෑහෙන කල් ඉඳන් ඇටැක් කරනවා කරනවා කරනවා කරනවා. ඒ වුණාට කවදාවත් නගරය ඇතුළට යවත් යන්න ග්‍රීක හමුදාවට හැකියාවක් ලැබුණ නැහැ. ඒ ආරක්ෂක පවුරු බිඳ දාලා ඇතුළට

අන්න යනවා ක්‍රීක හමුදාව පරාද වෙලා යනවා කියලා ඉතින් දැන් කට්ටිය හරි සතුටුයි. එහෙම වල්නකොට මේගොල්ලෝ දැක්ක වෙරළේ තියලා ගිහිල්ලා තියෙනවා ලොකු ලී අශ්වේක්. ලොකුම ලොකු ලී අශ්වේක් තියලා ගිහිල්ලා තියෙනවා. දැන් මේ අපේ ට්‍රෝයි නගරේ මිනිස්සු හිතුවා ක්‍රීක හමුදාව පරාද වෙලා යනවා මදිවට අපිට ලොකු ලී අස්සෙක් තෑගි කරලත් ගිහිල්ලා කියලා. අන්න ඉතින් දැන් කට්ටිය දැන් ඉතින් එහෙම ඉතින් අපෙත් නේ මොකක් හරි කවුරු හරි පසු බානවා නිකන් එයාට දෙයක් කරගන්න බෑ වගේ දැනුනක අපි ඉතින් ඔලුවටම පැනලා දෙනවනේ වැඩේ නේද. ඉතින් මේකලටත් මාර සතුටි අපිට තෑග්ගකුත් තියලා කියලා හං හං හං කියලා අර ලී අස්සයව ට්‍රෝයි නගරේ ඇතුළට මෙන්න ඒගොල්ලෝ අරගෙන යනවා. හරිද? දැන් ඉතින් රෑ ෆුල් පාටි. හරිද? ජයග්‍රහණය කරලා ටලාන් ටලාන් ටිලින් ටිලින් ගාලා දැන් ඉතින් කට්ටිය ඒවා කරනවා ජය පැන් බොනවා ෆුල් ඩාන්ස් එක දදා ඉන්නවා. ඔහොම සතුට සමරලා නගරේ ඉන්න හැම දෙනාටම සෙබළු ඇතුළේ හැම දෙනාටම නිඳ ගියා. ඊට පස්සේ අර ලී අස්සය ඇතුළේ හිටියලු සෙබළු ග්‍රීක සෙබළු කිහිප දෙනෙක් ඒ සෙට් එක ඇවිල්ලා කෙලින්ම ට්‍රෝයි නගරයේ තියෙන ඔක්කොම තඩි ගේට්ටු ටික විවෘත කරලා ග්‍රීක හමුදාවට ඇතුළට එන්න සැලැස්සුවා. ඊට පස්සේ සලාම් බලාං සලාම් බලාං එතන ඉහට කතා කළ වැඩක් නැහැ ට්‍රෝයි දේශය ගැන. අපේ ග්‍රීක හමුදාව අපේ කියන්න බෑ ඒගොල්ලෝ අපේ නෙමෙයි අපේ නෙමෙයි. කොහොමනත් ග්‍රීක හමුදාවගේ යුද උපක්‍රමය අවසාන වශයෙන් ජයග්‍රහණය කරා. හරිද? එදා ඉඳන් මේක ගැන ගොඩක් කතා කරනවා. මේකට කියනවා ට්‍රෝජන් අශ්වයාගේ කතාව කියලා තමයි ගොඩක් කට්ටිය හඳුන්වන්නේ. කොහොම වුණත් අපිටත් මේකෙන් පොඩි කෑල්ලක් තියෙනවා ගන්නනේ. ගන්නව නම් ගන්න නැත්තම් මට කමක් නැහැ. මං කියන්නම් ගන්න ඕනේ කෑල්ල. ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ අපි සතුරට එන්න සතුරක් ට්‍රයි කරනවා එහෙම කරනවා අපි දොර විවෘත කරන්නේ නැහැනේ අපි කොහොම හරි වහගෙන ඉන්නවා. හැබැයි සතුර නිකන් තෑග්ගක් අරගෙන වගේ ඇවිල්ලා හිටියොතින් අපි කෙලින්ම අර මේ ට්‍රෝජන් නැෂගේ කතාව වගේ අපි ඒ සතුරාව ගේ ඇතුළට ගන්නවා. ආයි කතා අපි ඇවිල්ලා මං කියන්නේ අපි ට්‍රෝයි දේශේ මිනිස්සුන්ටත් වඩා හපන් අපි කෙලින්ම ගේ ඇතුළට ගන්නවා. ඒ අපි හරිද? ඉතින් මේ කතාව අහනකොට මට හිතුණා සමහර විට සතුරා දොර කඩාගෙන මෙන්නේ නැහැ අපිට දොර අරින්න හේතුවක් හදලා දෙනවා. අපි ඉතින් මොකද දඩ බඩ ගාලා අපි දොර අරිනවා. එහෙම තමයි ගොඩාක් වෙලාවට අපේ ප්‍රශ්න මතක් කරලා බැලුවොත් අපිට වෙච්ච දේවල් මතක් කරලා බැලුවොත් ගොඩාක් ප්‍රශ්න අපි දාගෙන තියෙන්නේ මේ අපිම සතුරට එන්න අපි දීලා නේ. ඒ කියන්නේ සතුර අපිට අවස්ථාවක් දෙනවා මෙන්න මෙහෙම හේතුවක් හදලා දෙනවා. අනේ අපි ඉතින් පැනලම ගිහිල්ලා දොර අරිනවා. මට හිතෙනවා එහෙමයි කියලා. රයිට්. ඒක එක කතාවක්. ඊළඟට අපි පොඩ්ඩක් කතා කරමුද කොකෝ ෆ්‍රයි ගැන. හා දැන් මේ පොල්තෙල් කතාව. පොල්තෙල් කතාව මමත් කොකෝ ෆ්‍රයි නිසා තමයි මේ පොල්තෙල් සීන් එක ඇත්තටම දැනගත්තේ. මමත් ඉස්සර හිතාගෙන හිටියේ ඕක ටිකක් ඔය අපේ ගෙවල් වලින් එන පුරුද්දක්නේ. අම්මලා තාත්තලා කියන කතාවක් අපිත් ඇදගෙන ගියා සෑහෙන කාලයක් ඉස්සරහට. අම්මලා තාත්තලා ආචිල සීල කියන එකක් තමයි ගෙතර හින්දෝන තෙල් තමයි පුතේ හොඳම. තෙල් මොන හරි මුඩු වෙලා තියෙනවා දැක්කත් කියනවා බලන්න පුතේ මේ තෙල් මුඩු වෙලා. ඒ කියන්නේ මේක ස්වභාවිකයි. ඔන්න ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ස්වභාවිකයි. දෙනිකම් තියෙනවා තෙල් එක මුඩු වෙලා. මොකද මේ ස්වභාවිකටත් වඩා මේ තෙල්වල අපද්‍රව්‍ය තියෙනවා. තෙල්වල තියෙනවා වතුර තියෙනවා. දැන් වතුර කොච්චර හොඳ දෙයක් වුණත් ඒක තෙල්වල තියෙනකොට ඒක අපද්‍රව්‍යයක්. ඊට පස්සේ ඒක ගම් ಜಾති තියෙනවා. ඉතින් ඔය නිසා තෙල් මුඩු වෙනවා. ඒ කියන්නේ කාලයක් තියාගන්න බෑ. අනිත් එක ඔය අපිරිසිදු ද්‍රව්‍යත් එක්ක තෙල් තියෙනකොට අපි ඒක කෑම හදන මාධ්‍යයක් විදිහට පාවිච්චි කරනකොට අනවශ්‍ය ලෙඩ දුක් වුණත් අපේ ශරීරයට ඇතුළත් වෙන්න පුළුවන්. ඒක අපිට අමුතුවෙන් කියන දෙයක් නෑනේ. අපි තෙල් කන්නේ නෑ. ඒක හරි. හැබැයි අපි කෑම හදන මාධ්‍යයක් විදිහට තෙල් පාවිච්චි කරනවා. එහෙම පාවිච්චි කරද්දී අපි හදන කෑම එකේ රස අභිභව තෙල්වල රස තෙල්වල සුවඳ. ඊට පස්සේ තෙල්වල තවම නේද තෙල්වල රස තියෙනවා සුවඳ තියෙනවා පාට. පාටයකට එච්චර අදාළ වෙන්නේ නැහැ කෑමක හැදුවට පස්සේ තෙල් පාට කියලා ඒක ඉතින් ඒක එච්චර අදාළ වෙන්නේ නැහැ. කොහොමනත් සුවඳ රස කියන එක කෑමකේ රස අභිභව එනවා නම් ඒක ප්‍රශ්නයක්. මම ආස නැහැ එහෙම කෑම කන්න. මට නම් හරිම සමහර කට්ටිය කියනවා අන්න කොහොමද මේ බලන්න කොහොමද තෙල් රහට තියෙනවා. Come on. අපි කන්නේ කට්ලට් එකක් නම් තෙලේ බැඳලා අපි පපඩමක් කනවා නම් ඒකේ පපඩමේ රස තියෙන්න එපැයි නේද bro? ඒකේ කට්ලට් එකේ රස තියෙන්න එපැයි. ඉතින් අපි ඕව වැරදි අපේ ඔළුවේ තැම්පත් වෙච්ච දේවල් කාලයක් තිස්සේ ඉඳන් ඔය gedara hindona තෙල් එක තමයි හොඳම කියන එක. හරි.
එහෙම තමයි ඒක හොඳයි. හැබැයි ඒක පුළුවන් නම් අපිට RBD කර

අන්න ෆිසිකලි ආර්බීඩී කරන්න එක තවත් හොඳයි. එතකොට ඔය සියල්ලම අපද්‍රව්‍ය කියන කෑලි ටික අයින් කරලා පිරිසිදු පොල් තෙල් එකක් තමයි ඊට පස්සේ එන්නේ. ඉතින් මේ ගැන විස්තරේ අපි කලින් දැනගෙන හිටියේ නෑනේ. ඇත්තම කියන්නකෝ, සේන මිල්ස් ඒගොල්ලගේ කොකෝ ෆ්‍රයි පොල් තෙල් එක මාකට් එකට හඳුන්වලා දුන්නට පස්සේ තමයි බහුතරයක් දෙනා මේ විස්තරේ දැනගත්තේ. අපි සාමාන්‍යයෙන් ওই බෝතල් කරපු පොල් තෙල් එකක් අරන් යනවා පුරුද්දක් විදියට. සමහර කට්ටිය තාමත් බූලියෙන් තෙල් ගන්නවා, මන් දන්නේ නෑ. චූටි වාසියකට, චූටි ලාභයකට තාමත් බූලියෙන් තෙල් ගන්නවා. අඩුම තරමේ ඔබ බෝතලයක තියෙන ඇස්රුම් කරලා තියෙන පොල් තෙල් එකක් අඩුම තරමේ ඔබ ගෙදර අරගෙන යනවා නම් පොඩ්ඩක් හරි අපිට සතුටු වෙන්න පුළුවන්. දැන් අපි එතනිනුත් එහාට යමු. දැන් අපි බලන්න ඕනේ මේක ෆිසිකලි ආර්බීඩී කරලා තියෙන පොල් තෙල් එකක්ද කියලා. ඒක අනිවාර්යෙන් බලන්න ඕනි කාරණාවක්. මොකද ගෙදර මිනිස්සුන්ටනි කෑම හදලා දෙන්නේ, තරහකාරයොන්ට කෑම හදලා දෙනවා නෙමෙයිනේ නේද? ඉතින් ඒ නිසා හොඳම පොල් තෙල් එක ගන්න අම්මා අමතක කරන්න එපා. ඔයා ෂොපින් කරන්න යනකොට මතක තියාගන්න කොකෝ ෆ්‍රයි, කොකෝ ෆ්‍රයි බ්‍රෑන්ඩ් එක මතක තියාගන්න. කොකෝ ෆ්‍රයි අරගෙන යන්න. එක දවසක් කෑම හදලා බලන්නකො ගෙදර අයගේ ප්‍රතිචාර බලන්නකො. ඒ කියන්නේ විශේෂයෙන් කියන්නේ නැහැ මෙහෙමයි මෙහෙමයි කියලා. හැබැයි මේ කෑමවල අර එන අමුතු පොල් තෙල් රහ පොල් තෙල් සුවඳ ඔයගොල්ලන්ට එන්නේ නැහැ කොකෝ ෆ්‍රයි වලින් කෑම ටික හදනවා නම්. ඒ ගැනත් අපි විශේෂයෙන් මතක් කරනවා. ඊළඟට අපි ඔය බඩු ටික ගන්න කොහෙටද යන්නේ? අන්න ඒකනේ වැදගත් කාරණාව නේද? අපි යන්නේ කාගීල්ස් ෆුඩ් සිටි. මේ දවස්වල කාගීල්ස් ෆුඩ් සිටි වල 43 වෙනි සම්වත්සරේ අපි චී එකක් දැම්මේ නැද්ද එදා? අවුරුදු 43ක්. මගේ වයසටත් වඩා වැඩි කාගීල්ස් ෆුඩ් සිටි. දැන් මමත් රේඩියෝ වල අවුරුදු 60ක් විතර හිටියනේ නේද? මටත් වඩා වැඩිමල් කාගීල්ස් ෆුඩ් සිටි. ඉතින් ඒ කාලේ පුරාවටම පාරිභෝගිකයාට ඉහළම සේවාවක් කරපු තැනක් විදියට අපි අවිවාදයෙන් අපිට කාගීල්ස් ෆුඩ් සිටි ගැන කතා කරන්න පුළුවන්. මොකද අපිට ලේසි කරා ෂොපින් එක්ස්පීරියන්ස් එක අපිට ලේසි කරපු තැන. අඩුම මිලට අපිට හැමදාම අවශ්‍ය කරන දේවල් දුන්න තැන. ඉඳ හිට ආස කරන දෙයක් ගන්න ගණන් අඩු කරලා දුන්න තැන. ඊට පස්සේ නැවුම් නිෂ්පාදන අපිට ගන්න තියෙන හොඳම තැන කාගීල්ස් ෆුඩ් සිටි. අවුරුදු 43ක් පුරා කරපු මේ සේවාව අතිවිශිෂ්ටයි. Thank you so much. විතරක් නෙමෙයි ඕන්න දැන් 43 වෙනි සම්වත්සරය නිසා කාගීල්ස් ෆුඩ් සිටි අපිට ලොකු තෑගි ටිකක් දෙන්න ලෑස්ති කරලා තියෙනවා. ඒකත් ඒක වෙනම වැඩක්. හරිද? ඔන්න අපි බලමු මොනවද තියෙන ලිස්ට් එක කියලා. පළවෙනියටම කියන්න ඕනේ රුපියල් කෝටියක් වෙන් කරලා තියෙනවා ෂෙනික බිල් වයිප් අවුට්ස්. ඒ කියන්නේ ඔබ ෂොප් කරනවා, ගිහිලා කැෂියක ගාවට යනවා, බඩු ටික දෙනවා, බිල බලනවා. ඊට පස්සේ ඔබ සල්ලි දෙන්න යනකොට කැෂියකේ ඉන්න අක්කි හරි නංගි හරි දුව හරි කවුරු හරි කියනවා, ආ විශ්වාස සල්ලි දෙන්න ඕනේ නැහැ, ඔයාගේ බිල් එක වයිප් අවුට් වෙලා. ඒ කියන්නේ ඔබ ගෙවන්න ඕනේ නැහැ. යස්, ඔබ ගෙවන්න ඕනේ නැහැ. ඉතින් ඒ වගේ ෂෙනික බිල් වයිප් අවුට්ස් ඔයගලන්ට කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් ලබා ගන්න පුළුවන් මේ දවස්වල. ඊට පස්සේ වාසනාවන්ත ජයග්‍රාහකයන් 43 දෙනෙකුට රුපියල් 100,000 ගානේ කාගීල්ස් ගිෆ්ට් වවුචර්ස් ජයග්‍රහණය කරන්න පුළුවන්කම තියෙනවා. මේකට පොඩි වැඩක් කරන්න ඕනේ. ඒගොල්ලෝ නම් කරලා දීලා තියෙනවා නිෂ්පාදන 23ක් විතර තියෙනවා ඒ ලිස්ට් එකේ. ඒ අතුරින් ඒකට බ්‍රෑන්ඩ් නේම්ස් තමයි තියෙන්නේ. හරි, ඒ බ්‍රෑන්ඩ් නේම් එක ඇතුළේ තව නිෂ්පාදන ගොඩක් තියෙනවා. ඒ අතුරේ නිෂ්පාදන 3ක් ඔබේ බඩු ලයිස්තුවට එකතු කරගන්න රුපියල් 2500 හරියට වැඩියෙන් හරි ඔබේ බිල් එක තියෙනවා නම් ඔබව ඇතුළත් වෙනවා මේ රුපියල් 100,000 gift vouchers ජයග්‍රහණය කිරීමේ තරඟයට. ඊට පස්සේ ඔබ කරන්න ඕනි බිල් එකේ තියෙන කෝඩ් එක එවන්න ඕනි 0713181181 කියන නම්බෙකට. මේ ඔක්කොම ටික, මේ ඔක්කොම විස්තරේ ඔබට කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් මේ වෙලාවේදී ලබා ගන්න පුළුවන්. හරිද? ඒගොල්ලෝ ඔබට උදව් කරනවා. මොකද මේවා ඔබ වෙනුවෙන්, අපි වෙනුවෙන් තමයි ලෑස්ති කරලා තියෙන්නේ. නැතුව මේවා ඉතුරු පුළුවන් තරම් ඉතුරු කරගන්න, සල්ලි ඉතුරු කරගන්න, එහෙම සීන් එකක් නැහැ. හරි, එහෙනම් හරිනේ ෂොප් කරන්න යන්න. ඔක්තෝබර් මාසේ පුරාවටම ඔයගලන්ට කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් ඒගොල්ලගේ 43 වෙනි සම්වත්සරය නිසා මේ වාසි කන්දරාවට හිමි කම් කියන්න පුළුවන්. බලාගෙන සතුරා ටැග්ගක් අරගෙන එයි. ඔබ දොරාරි, අනිවාර්යෙන් දොරාරි. අටයි විනාඩි 24යි.

0: பாசப்பாதமட சீதா ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
1: අවන්ස් ටිකෙන් ටික පේ
3: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය
4: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
5: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
6: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් Lanka rating BBB- stable outlook බලපත්‍රාදී මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 145ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
2: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amathanna 01147700
3: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
5: සතුට රස ගොන මුසුවෙලා, කැමවල රස සුරකිනා.
6: කොකෝෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
7: මුළු පවුලටම මගේ ගානට
8: රට සවාරිය කිහිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
9: දැන් හොඳනම් ඉන්නෙත් හොඳයි.
10: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
11: Sarvodaya Development Finance. Rating BBB minus stable outlook balapatrabi mulya sahagoki Sri Lanka tanpatu rakshana yojana kame
12: samahawadat kaagit nivasi palamu rakawarnaya ACL fire guard wire then dam patin ACL fire guard wire flame retardant pramitiye purogamiya
13: hadawata siyata
14: velawa de 8 vinadi 30
15: velawa oba weta genave
16: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝපාත්වය දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝපාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ආසව පදමට සිත බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරයක් මිලදී ගන්නා ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් පැසි ආවරණ කට්ටලයක් නොමිලේ ඩේවිඩ් පීරිස් ඊමොබිලිටි විදින්
1: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
2: හයි මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ් වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා
3: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0.7 1 4 92 0.7 1 4 27 77
4: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
5: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
6: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබාල් සිටින්.

0: 1500 cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pierce Auto Mobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ. Test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0167
1: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.

රිච් වෙලා එනවාගේ නේද දැන් චුට්ටක් චුට්ටක් මං කියන්නේ ගොඩක් නෙමෙයි චුට්ටක් චුට්ටක් නේද ඒකට හේතුව තමයි ප්‍රැක්ටිස් කරපු එක හරිද අබාන්ස් වෙතින් හඳුන්වලා දෙන ඔඩියෝ සිස්ටම්ස් ප්‍රැක්ටිස් කරලා ප්‍රැක්ටිස් කරලා ප්‍රැක්ටිස් කරලා දැන් පොඩ්ඩක් නිකන් සභාවක් මැදට දැන් පොඩ අඩිය තියන්න පුළුවන් තාම සින්දු කියන මට්ටමේ නෑ තව ටිකක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ සභාවකට නියන් සින්දු කියන ෆෝරම් එක දැන් අපිට ඉඳගෙන ඉන්න පොඩක් කාලේට අප්පුඩි ගහන වෙන්දර අප්පුඩි ගහනවා නිකන් මදුරුව තලනවා වගේ ඇත්තටම අපි හැමෝගෙම ඇඟ ඇතුලේ ඉන්නවා පොඩි නිකන් ගායකයෙක් කියන එක අපේ ෂෙෆ් කෙනෙක් ඉන්නවා ડોක්ටර් කෙනෙක් ඇඟ ඇතුලේ ඉන්නවා නැද්ද මං අහන්නේ පොඩ්ඩක් නිකන් යකෙක් ඉන්නවා වෙලාවකට ලොක්කෙක් ඉන්නවා වෙලාවකට ඔහොම ඉන්නවා අපේ ඇඟ ඇතුලේ එක එක චරිතින නළුවෙක් ඉන්නවා ඒ වගේම තමයි ගායකයෙකුත් ඉන්නවා අපේ ඇඟ ඇතුලේ ඔය ගායකයා ගොඩක් වෙලාවට බාත්รูම් එකේදී තමයි අවදි වෙන්නේ හැබැයි දැන් ඔබට සභාවක් මැද්දේ වුණත් ඒ ගායකයව අවදි කරන්න පුළුවන් හේතුව ඔබට දැන් ප්‍රැක්ටිස් කරන්න සුපිරිම භාණ්ඩයක් තියෙනවා අබන්ස් ඔඩියෝ සිස්ටම් එක මම මෙච්චර මේ ගැන කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ඔඩියෝ සිස්ටම් එකක් ගන්නකොට යන ගාන බර ගණන් දෙන්න ඕනේ නේද හැබැයි ඔබ අබාන්සගේ ඔඩියෝ සිස්ටම් එක ගන්නකොට රුපියල් 1500ක මූලික ගෙවීමක් කරලා ගෙදර අරගෙන යන්න පුළුවන් අන්න එතන තමයි තැන හරිද ඒ කියන්නේ අපි දැන් ওই ගාන ගැන හිතලානේ දැන් අපි සාමාන්‍යයෙන් ගෙදරට හිතන්නකෝ මොකක් හරි රයිස් කුකර් එකක් ගන්නවා කියලා හිතන්නකෝ ඒක පොඩ අත්‍යවශ්‍යම කියලා කෑල්ලේ තියෙනවානේ රයිස් කුකර් එකක් ගෙදර තියෙන ලිපක් ගෙදර තියෙන්නම ඕනි වගේ එකක් තියෙනවානේ හැබැයි ඔඩියෝ සිස්ටම් එකක් ගෙදර තියෙන්නම ඕනි ඔබ ඔඩියෝ සිස්ටම් එකක් නැත්නම් අපිට එහෙම එකක් නෙමෙයි හැබැයි අපේ ඒක ගෙදර තිබ්බොත් ඒක අපිට නිකන් හරි ඒකෙන් එනවා වෙනම වටිනාකමක් එනවා පොඩක් සතුටු වෙන්න අපිට ඒක යූස් කරන්න පුළුවන් තැනකට ගියත් මචං ඔඩියෝ සිස්ටම් ඔව් මචං අපේ ගෙදර ඔඩියෝ සිස්ටම් එක තියෙනවා මං අරන් එන්න ඕන පොඩි නියල් තියනනේ පොඩි ගතියක් තියෙන ඔඩියෝ සිස්ටම් එකක් තියෙන එක ඉතින් මිනිස්සු අර අවශ්‍යම දේවල් ගන්න සල්ලි වේදම් කරනවා වගේ ඔඩියෝ සිස්ටම් ගන්න සල්ලි වේදම් කරන්නේ නැහැ ඒක අපි දන්නවා ඉතින් ඒ නිසා තමයි අපි ඔයගලන්ට ලේසි ක්‍රමයක් හඳුන්වලා දෙන්නේ ඔබේ හිත ඇතුලේ තියෙනවනේ ඔඩියෝ සිස්ටම් එකක් තිබ්බනම් හොඳයි කියලා යස් හොඳයි ඒක ගන්න විදිය තමයි අබාන්ස් මේ ලේසි කරලා දීලා තියෙන්නේ රුපියල් 1500ක මූලික ගෙවීමක් කරලා ඔඩියෝ සිස්ටම් එක ගෙදර අරගෙන යන්න මාස ගානේ ටික ටික ගෙවාගෙන යන්න අවුරුද්දක් යනකොට ඔබ ගෙවලා ඉවරයි අනිත් එක අවුරුද්දක වොරන්ටි එකකුත් හම්බෙනවා මේ අබාන්ස් ඔඩියෝ සිස්ටම් එකට පොඩි බ්ලූටූත් ස්පීකර් එකේ ඉඳලා ලොකු පාටි ස්පීකර් එකට වෙනකන් ඕගලන්ට ඒ රේන්ජ් එකම මම හිතන්නේ ස්ටාර්ට් කරන රුපියල් 2799 ඉඳලා පෝටබල් ස්පීක් එක එතන ඉඳලා ලොකු එකට එනකම්ම ඔගලන්ට අබාන්ස් ඔඩියෝ වෙතින් ගන්න පුළුවන්. ඔබේ ගායකයව අවදි කරන්න. අවදි කරන්න. නැගිට්ටුවානේ දැන් අර කතුරු භාග කතත් නෑනේ. දැන් බය නැතුව අවදි කරන්න පුළුවන්. භාග දෙන්න දෙයක් නෑ. හරි. රයිට්. මේ මම ලස්සන වීඩියෝ එකක් දැක්කා. මට ඒක මතක් වෙනකොට හිනා යනවා. මේ වෙන රටවල් වල ක්‍රීඩකයෝ ටූර්නමන්ට් එකකට කලින් ලෑස්ති වෙන විදිය. හරිද වෙන රටවල් වල ඒගොල්ලෝ ජිම් යනවා, එක්සර්සයිස් කරනවා, හොඳ කෑම වේලක් ගන්නවා, ඊපස්සේ බැට් කරන්න ප්‍රැක්ටිස් කරනවා, බෝල් කරනවා, යෝකර් දානවා, අරවා කරනවා, මේවා කරනවා, කැච් අල්ලනවා, දුවනවා, ජින්සින් ගාලා. ඒගොල්ලෝ ටූර්නමන්ට් එකකට කලින් ඒ හොඳට වෝම් අප් වෙනවා, වැඩ ටික ඔක්කොම ප්‍රැක්ටිස් ප්‍රැක්ටිස් ප්‍රැක්ටිස්. අපේ ලංකාවේ හරිද ටූර්නමන්ට් එකකට කලින් සැලොන් එකට යනවා, හෙයා කට් එකක් දානවා, අලුත් ඇඳුම් ගන්නවා, ඊට පස්සේ ටැටූ එකක් ගන්නවා, ට්‍රැවලින් බෑග්ස් ගන්න යනවා, මේ ටුවර් එකක් නියන්නේ පිළි පකිස්තාන් යන්නේ අපි දීලෙන්නම් වරදෝනි. මං කියන්නද ඔගොල්ලෝ ක්‍රිකට් නෙමෙයි ඔගොල්ලෝ BOC ට්‍රැවල්ස් එක ඔගොල්ලෝ යන්න හොඳ ඔගොල්ලන්ගේ ට්‍රැවල් පාර්ට්නර් කරගන්න BOC ට්‍රැවල් හරිද මොකද ඔගලන්ට හරියන්නේ ට්‍රැවල් කරන එක යස් ඩෙෆිනිට්ලි ට්‍රැවලි ක්‍රිකට් නෙවෙයි හරි ඒක වෙනම කතාවක් අපි BOC ට්‍රැවල්ස් ගැන කතා කරමු මොකද මම නම් ආසයි හිම පාර්ට්නර් කෙනෙක් ඉන්න එකට ඒ කියන්නේ ට්‍රැවලින් වලදී අපිට හැම කෑල්ලම අපි වීසා එක දාන්න ටිකට් එක දාන්න එහෙම කරගන්න මිනිස්සු ඉන්නවා නෑ නෙමෙයි හැබැයි මට හිතෙනවා මේ පාර්ට් එක කවුරු හරි කරලා දෙනවා නම් ලයිෆ් එක පොඩක් ওই බිසි ෂෙඩියුල් එකක් තියෙන මිනිස්සුකට ඒක මාර වටිනවා ඒ කියන්නේ බිසි මිනිස්සෙක් එයාගේ ට්‍රැවල් එකත් එයා ප්ලෑන් කරන්න ගියොත් එයාට සෑහෙන කාලයක් යනවා නේද ඒ නිසා තමයි ගොඩක් මිනිස්සු ට්‍රැවල් කරන එක අතහැරලා තියෙන්නේ ඔකට වීසා ගන්න යන්න ඕනේ මචං මේවා දාන්න ඕනේ අරවා දාන්න ඩොකියුමන්ට්ස් දාන්න ඕනේ මේවා කරන්න ඒ වගේ පොඩක් ඔළුවට කරදරයක් වගේනේ
බාර දෙන්නක මෙයා බෝසි ට්‍රවල්සල්ට ඒගොල්ලෝ එක්ගලන්ගේ ට්‍රවල් ඒ කියන්නේ ඔබ යන්න ඕනි තැන ලස්සන්ට ප්ලෑන් කළ ඔක්කොම කරලා දෙයි. මේ දවස්වල ඒගොල්ලන්ගේ ස්පෙෂල් ටුව එකක් ගැන අපි කතා කරනවා, මැලේෂියා සංචාරය ගැන. හරිද? මේක ග්‍රුප් ටුව එකක්. ඉතින් ඒ වුණාට ඔගලන්ගේ ඔය පෞද්ගලිකත්වය ඒ විදිහට මා එක කාමරේ ඔක්කොම ගෲප් එකම ඉන්නේ නෑනේ නේද? ඉතින් ඒ සර්විස් එක සුපිරියටම හම්බ වෙනවා. හරිද? ඉතින් මේ කණ්ඩායම සඳහා මම දැන් බැලුවේ දින වකවානු ඔක්තෝබර් 15 තමයි ඒකේ අවසාන දවස දීලා තියෙන්නේ. ඔක්තෝබර් 15ට කලින් ඕගොල්ලෝ මේ සඳහා ලියාපදිංචි වෙන්න ඕනි. මේ ටුව එක මෙන්න මේ විදිහට තමයි ප්ලෑන් වෙලා තියෙන්නේ. රාත්‍රී 4ක් දවස් 5ක් නොවැම්බර් මාසේ 20 ඉඳන් 24 වෙනිදා වෙනකල් තමයි ඒ කාල සීමාව. ඔබ මැලේසියාවේ ඉන්න කාලේ තමයි 20 ඉඳන් 24 නොවැම්බර්. ඊට පස්සේ එක පුද්ගලයෙකුට රුපියල් 230,000 ඉඳලා ඕගලන්ට අවස්ථාව ලබා ගන්න පුළුවන්. දැන් අපි මේක පටන් ගන්න දවසේ කිව්වා තවත් සීට්ස් තියෙන්නේ 15යි කියලා. හැබැයි දැන් ඊට වඩා සෑහෙන අඩු වෙලා ඇති. පොඩි ට්‍රයි එකක් දෙන්න කතා කරන්න BOC Travels වලට. සහ අපි මේ ටුවර් එක ගැන තව විස්තර කිව්වොතින් මේගොල්ලන්ගේ පළවෙනි දවසේ තියෙනවා නගර සංචාරය, තියෙනවා කුවාලා ලම්පුර් සිටි ටුවර් එකක් දෙනවා. ඊට පස්සේ සන්වේ ලැගුන් යනවා, ජෙන්ටින් හයිලන්ඩ් යනවා. ඒක දන්නවනේ කේබල් රයිඩ් එකක් තමයි ඔයගොල්ලන්ට හම්බෙන්නේ, කේබල් කාර් රයිඩ් එකක්. ඊට පස්සේ බටු කේව්ස් වලට යනවා. ඉතින් ගුවන් ටිකට්පත්, වීසා, පෞද්ගලික ප්‍රවාහන පහසුකම්, දිනපතා උදෑසන ආහාර, හොටෙල් එකේ නවාතැන් පහසුකම්, සංචාර කළමනාකරු, සංචාර මාර්ගෝපදේශක, ඉතින් ගුවන් තොටුපළට රැගෙන යාම, නැවත ගුවන් තොටුපළට ගෙන ඒම, මේ ඇතුළු හැම දෙයක්ම ඔබ වෙනුවෙන් BOC Travels ලෑස්ති කරලා දීලා තියෙනවා. ඉතින් මං හිතනවා මේක මාර ඔළුව නිදහසේ යන්න පුළුවන් සුපිරිම ටුවර් එකක් වෙයි කියලා. ඉතින් අවස්ථාව පොඩ්ඩක් සීමිතයි. මොකද මේ ටුවර් එකට මේකටම ඔබට යන්න ඕන නම් පොඩ්ඩක් ඉක්මන් කරන්න වෙයි. 230,000යි එක්කෙනෙකුට යන්නේ. අපි දැන් නම් කෝල් කරන්න නම්බර් එක BOC Travels වලට. BOC Travels කියලා කියන්නේ BOC අනුබද්ධිත ව තමයි මේ වැඩසටහන ඔක්කොම සියල්ල සිද්ධ වෙන්නේ BOC Travels ඉන්නේ. ඉතින් ඒ නිසා BOC කෙරෙහි තියෙන ඒ විශ්වාසය එලෙසම ඔබට BOC Travels වෙතත් තියන්න පුළුවන්. ඒගොල්ලන් අවුරුදු 30ක එක්ස්පීරියන්ස් තියෙන කට්ටියක්. අපි අර හැමදාම කියන්නේ පුරුදු වෙන්න රට යවනෝ නෙමෙයි. හරි, හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් එක්ක වැඩේට බැස්සනම් ඔබේ ටුවර් එක සතුටින් ජොලියේ නිදහසේ කරගන්න පුළුවන්. හරිද? අපි කෝල් කරන නම්බර් එක දෙන්නම්. 0702-222-7766. 0702-222-7766 කියන නම්බර් එකට කතා කරන්න. මැලේසියාවට යන්න ටින් ටින් ටින් ලස්සන දේවල් ටිකක් තියෙනවා. මගෙත් පොඩි ප්ලෑන් එකක් තියෙනවා, අපි බලමු. හරිද? මට නොවැම්බර් වෙනකම් මට ඉන්න බැරි එකක් තියෙනවා. මං ඔක්තෝබර්ම යන්න තමයි හිතාගෙන ඉන්නේ. මට ඉතින් නිවාඩු දීලා තියෙන්නේ. රයිට්, කොහොම වුණත් මම නම් මගේ ට්‍රැවල් පාර්ට්නර් විදියට තෝරගෙන තියෙන්නේ BOC Travels. ඉතින් ඕගලන්ටත් ඔන්න අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා. ගිහිල්ලා බලන්නකෝ, එක සංචාරයක් ගිහිල්ලා බලන්නකෝ BOC Travels එක ඒ එක්ස්පීරියන්ස් එක කොයි වගේද කියලා. එතකොට ඔබ අනිවාර්යෙන් සතුටු වෙයි. හරිද? අපි අද කතා කරන්න ඕනි හොඳ මිනිස්සු ගැන. අපි මේ නරක දේවල් කතා කරන්න හරියන්නේ නැහැ නේ. නරක දේවල් කතා කරනකොට ඒව ගැනමයි මේ ඔක්කොම නරකයි වගේ නේ. දැන් බලන්නකෝ Facebook වලත් නිකන් දෙපැත්ත බෙදිලා ෆයිට් කරනවා. මම නම් කාගෙවත් මගේ පෞද්ගලික අදහස් තියෙනවා. මම හැබැයි ඒවා Facebook වල දාන්නේ ඒවට ඉච්චර මම කැමති. මොකද ඒ කියන්නේ විහිළුවට දෙයක් අපි දාන එක ඕකේ. කියන්නේ කවුරු හරි සතුටු වෙන්න දෙයක් දාන එක ඒක හරි. හැබැයි කාවරි හර්ට් වෙනවා නම් මොකටද නේද? ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් ගැන දැන් Facebook එකේ කතා කරනවා. මම ওই ප්‍රශ්න ගැන කතා කරන්න කැමතිත් නැහැ. ඕවා ගැන කතා කරන්න ගිහිලා කොතන හරි මට වචනයක් වැරදුනොත් ඊට පස්සේ මට කේස් එකක්. ඒ නිසා තමයි මම වැඩි කතා කරන්නෙත් නැත්තේ. හරි, කොහොම වුණත් ඉතින් අර හොඳ දේවල් අපි කතා කරමු. හැමතිස්සෙම නිකන් නරකම සීන් එක යන්නේ නැතුව හොඳ දේවල් අපි වැඩිපුර කතා කරලා හොඳ ප්‍රොමෝට් කරමුකෝ. අපිට පුළුවන්නේ, හොඳ මිනිස්සු ඉන්නවනේ. දැන් අපි බලමු, දැන් බාසුන් නැහැලා කියන සෙට් එකෙත්, ෆැබ්‍රිකේටර්ස්ලා කියන සෙට් එකෙත් හොඳ සෙට් එකක් ඉන්නවා, නරක සෙට් එකක් ඉන්නවා. නරක සෙට් එක හැමතිස්සෙම බලන්නේ තමන්ගේ ක්ලයන්ට් මොනවා වුණත් කමන්නේ, මට කීයක් හරි හම්බ කරගන්න, මොන ජරාවක් හරි දාලා කමන්නේ, මේ වැඩේ කරලා දෙනවා වැඩි ලාභය. ඒක තමයි නරක සෙට් එක. නරක සෙට් එක අපි දැන් හලමු. හැලෙන්. ඕගොල්ලෝ මෙතනට අදාළ වෙන්නේ අපි ගන්න හොඳ සෙට් එක. හරිද? ඒ හොඳ ෆැබ්‍රිකේටර්ස්ලා ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් අපි ඇලුමිනියම් සම්බන්ධයෙන් වැඩ කරන ෆැබ්‍රිකේටර්ස්ලා ගත්තොතින් ඒ මිනිස්සු හොඳම දේ දාලා, හොඳම ප්‍රොඩක්ට් එක දාලා තමන්ගේ ක්ලයන්ට්ගේ වැඩේ කරලා දෙනවා. ආ, ඉතින් වචනයක්
අහන්නත් නෑ. අනිතක ක්ලයන්ට් වුණා තායිතින් ඒ ගැන හිතන්නවත් දෙයක් නෑ. ඒ වගේ ලස්සන්ට වැඩ කරන ෆැබ්‍රිකේටර්ස්ලට තමයි අපි මේ කතා කරන්නේ. අපි දන්න ඔබ පාවිච්චි කරන්නේ ඇලුමෙක්ස්. ආයි කතා දෙකක් නෑ. ඔබ දාන්නේ ඇලුමෙක්ස්. මොකද හොඳ ක්වලිටි ප්‍රොඩක්ට් එකක් හොයනවා නම් ඇලුමිනියම් සම්බන්ධයෙන් ඒකේ උඩම තියෙන නම තමයි ඇලුමෙක්ස් කියලා කියන්නේ. ඉතින් ඔබ ඇලුමෙක්ස් දාලා ඔබේ වැඩ කටයුතු ටික කරන ගමන් ඔබත් පොඩ්ඩක් හිතට තට්ටු කරලා අහන්න. ඔබ හොඳ බාසුන් හැකෙනද හොඳ ෆැබ්‍රික්? ඔයා හොඳ බාසුන් හැකෙන හොඳ ෆැබ්‍රික්. යස්, අනිවාර්යෙන් ඔබටයි මේ මතක් කරන්නේ. ඇලුමෙක්ස් ක්ලාස්ලා ඉන්න ඔබට ලොකු වාසියක් අරගෙන එන්න. මේක ඉතින් මටත් නිකන් පොඩ්ඩක් වටින් කනින් කොනින් ඇහුණා මෙන්න මෙහෙම සීන් එකක් කියලා. හැබැයි අපි ඒක කියන්නේ නැහැ. ඔබට ඇලුමෙක්ස් එක ඒක කියයි. හරිද? ඉතින් ඔබ කරන්න ඕනේ ඔබ ඉන්නවා කියන එක. මම ඉන්නවා. හරි, ඉස්කෝලේ නම් ලකුණු කරනට ඉන්නවා ගානේ. ඒ වගේ ඔබ හොඳ ෆැබ්‍රිකේටර් කෙනෙක් ඉන්නවා කියන එක පෙන්වන්න පොඩි මැසේජ් එකක් දාන්නකෝ. වට්ස්ඇප් මැසේජ් එකක් ඇලුමෙක්ස් එකට හායි කියලා දාන්න, නැත්නම් ඉමෝජි එකක් දාන්න. මොකක් හරි පොඩි නිකන් ඔබ ඉන්නවා කියලා අඟවන්න තමයි ඕනේ. හරිද? එහෙම මැසේජ් එකක් දාන්න. මම නම්බර් එක දෙන්නම්. 0705 7455 කියන නම්බරේට මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ ඇලුමෙක්ස් වෙතින් ඕගලන්ට ජීවිතේ අමතක නොවන ලොකු වැඩක් ඔබ වෙනුවෙන් ලෑස්ති කරලා තියෙනවා. හරිද? හොඳ ෆැබ්‍රිකේටර්ස්ලට. ඉතින් ඇලුමෙක්ස් ගැන කතා කරද්දී තව විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් සෙන්ටර් එක තියෙනවා. එතනට ගියා නම් ඇලුමිනියම් සම්බන්ධයෙන් හැම දෙයක්ම ඔබට ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. මෙහෙම ඇලුමිනියම් දාලා හයි කරන ඒවා ඒව කරන්න ෆැබ්‍රිකේටර්ස්ලා ඉන්නවනේ. ඔබ පොඩි නොලෙජ් එකක් ගන්න ඕනේ. සමහරක් වෙලාවට හැම බාසුන්න හැම හොඳ කෙනෙක් වෙන්නත් බෑනේ නේ. නරකයත් ඉන්නවනේ අතර මැදින් නේද? ඉතින් ඒ වගේ කෙනෙක් අහුනොත් ඔබට ඔබේ වැඩේ සෞතු කරගෙන බෑනේ. එහිඳ ඔබ නොලෙජ් එක ගන්න. අපේ ගෙදර හදනකොට අපි අනිවාර්යෙන් ඇලුමෙක්ස් දානවා. මෙන්න මේ මේ මෙහෙම කෑලි ටිකක් තියෙනවා. ආ මේවත් තියෙනවා අරවත් තියෙනවා කියලා ඒ ඔක්කොම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් තැන තමයි ඇලුමෙක්ස් එකේ එක්ස්පීරියන්ස් සෙන්ටර් එක. නාවල තමයි තියෙන්නේ. එතනට ගියා නම් ඕගලන්ට හැමදේම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. හරිද? ඊළඟට මම ඔගලන්ව දැන් 105 පතියෙක් කරන්න යන්නේ. 105 පතියා කොබලන්න 105 පතියෝ. ඉතින් මේ මේකට ඔබ කරන්න ඕනේ රුපියල් 40ක් වියදම් කරන්න ඕනේ. අම්මෝ රුපියල් 40. එහෙමනම් ඉතින් මේ 105 පතියෙක් වෙන්න බෑ. හරිද? මේ ඇත්තටම අපේ NLP එකේ රුපියල් 40ක් වියදම් කළා ඔබ ආයුබෝ ලොටරි එකක් ගත්තොතින් 105 තෑගි තියෙනවා. 105 තෑගි. ඔය යස්. ඊට පස්සේ රුපියල් 50,000, රුපියල් 25,000 තෑගි. තව තියෙනවා 2,000, 500, 200, 120, 80, 40 ඒ වගේ තෑගි කන්දරාවක් ඔගොල්ලො වෙනුවෙන් NLB එකේ ආයුබෝ ලොටරි එක වෙන් කළා තියෙනවා. මේ ලොතරැයි හරිම විශේෂයි. හරිද? මේ ලොතරැයියේ මුල සිට අගටත් අග සිට මුලටත් දිනුම් අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථා 15ක් ඒගොල්ලෝ හදලා දීලා තියෙනවා. අපි පොඩ්ඩක් බලමුකෝ මොනවද මේ කියලා. ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක සියලුම අංක පිළිවෙලින් ගැලපුණොත්. සියලුම අංක කියලා කියන්නේ අංක තියෙනවා මට මතක විදියට අංක 4ක්ද කොහෙද තමයි තියෙන්නේ. හරිද? හරි පොඩි අංක ප්‍රමාණයයි අනිත් එක ඉංග්‍රීසි අක්ෂරයයි. හරිද? ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක සියලුම අංක පිළිවෙලින් ගැලපුණොත් 105 ලොකුම තෑග්ග තියෙනවා. ඊට පස්සේ අංක 4ක් විතරක් ගැලපුණොත් රුපියල් 50,000 තෑග්ග. ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක අවසාන අංක 3 පිළිවෙලට ගැලපුණොත් රුපියල් 25,000. අවසාන අංක

තුන විතරක් ගැලපුණොතින් රුපියල් 2000 ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක අවසන අංක 2 ගැලපුණොතින් රුපියල් 1000 දැන් මම මේකෙන් ඉස්සරහින් දැන් යනවා ඔය වගේම පිටිපස්සෙන් ඉඳනොත් තියෙනවා ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක මුල් අකුරු 3 පිළිවෙලට ගැලපුණොතින් 25000 ඔය විදියට හැම පැත්තෙම එකක් තිබ්බත් තියෙනවා අරක තිබ්බත් තියෙනවා මේක තියෙනවා ඒ වගේ දිනුම අවස්ථා වැඩිම ලොතරැයියක් විදිහට NLB ආයුබෝවන් ලොතරැයිය හඳුන්වන්න පුළුවන්. ඉතින් දැන් දැම්ම ටිකට් අරගෙන තියාගන්න ඒකලංගේ පළවෙනි දිනුම ඇදීමේ වාසනාවන්තයෙක් වෙන්න ඕන තරම් ඔබට අවස්ථාව තියෙනවා. NLB කියලා කියන්නේ වැඩිපුරම දිනුම් අවස්ථා දෙන දිනන්න තියෙන සම්භාවිතාවය වැඩිම ලොතරැයිය ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ඉති මං ආස හරි පොෂ් ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන්න ඒක ඔගලොන්ට තේරෙනවා මම මේ කතා කරන බෙදෑමෝනත් නැද ඉතින් සවන කියලාට දැන් නම ඔක්කොම විස්තර කියලා දැන් අහනනි කවුරු හරි මොකක් හරි ෆිල් කරන හරි මට මිස් වගේ ඩ්‍රෙස් එකක
1: 47 වෙනදාය හිරිපීටි
0: හිරිපීටි ගාල එහෙම වෙනකොට දැන් මොන මොකද්ද වගේ වෙලාගෙන අර හොඳට ඇඳලා කරලා ඉතින් හරිම නිකන් කැට් වොක් දාලා ගිහිල්ලා මට ඉතින් කොළඹට එන්න ඕනේ අනේ මට කොළඹට එන්න ඕනේ හරිද මොකද මං ආස නැහැ ඈතිනම් හැමදාම ඔෆිස් එනකොට මේ නාස්ති වෙන කාලය හරිද මට ඒ ටිකේ පොඩ්ඩ නිදා ගන්න හරි තිබ්බනේ නේද දැන් මගේ තියෙන මේ නිකන් මම නිකන් මගේ මේ පොෂ් වෙන්න දඟලන එක විතරක් නෙමෙයි ඇත්තම ගත්තොත් අපිට කොළඹ ජීවත් වෙන්න පුළුවන් නම් අපේ ලයිෆ් ස්ටයිල් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා පළවෙනි දේ තමයි කොළඹින් ගයක් apartment එකක් තියනවා කියලා කියන්නේ ඒක මාර පිළිගැනීමක් මිනිස්සු අතර මාර පිළිගැනීමක් ඒක අපිට එකඟ වෙන්න වෙනවා ඒක එකක් ඊට පස්සේ අපි පාරට අනවශ්‍ය විදියට නාස්ති කරන කාලය අපේ

0: දරුවන්ගේ වෙන්න පුළුවන්. සමහර පොඩි අය කොළඹ ස්කෝ ලෙවල් වලට එනවා, පාන්දර 2-3ට නැගිටලා එනවා. පවුනේ නේ, පුංචි අය නේ. අපි අර එක දවසකුත් කිව්වේ කොහොම හරි කොළඹ ස්කෝලේකට දාගන්නනේ අම්මලා තාත්තලා ට්‍රයි කරන්න. ඉතින් පළවෙනි බොරුව උගන්නනවා නේ. පුතා කොහෙද?
1: කලම්බසවන්.
0: නේ, ඉන්නේ රෝටේ. හරිද? ඉන්නේ කොහෙද? පුදුකුඩිරිප්පු. හැබැයි කියන්නේ අම්බසවක් ගාලා ළමයට බොරු ගන්නලා හරි කමන්නේ. කොහොම හරි අර ඉස්කෝලේකට දාන්න තියෙන ආසාව. ඉතින් හරි, දැන් හිතන්නකෝ ළමයා ඉස්කෝලේකට දැම්මා කියලා. එහෙම කොහොම හරි කරලා. හැබැයි ඉතින් ඈත ඉඳලා තාමත් කොළඹ එනවා නම් දරුවාව ඉස්කෝලේ අරගෙන පාන්දර 2-3ට විතර පොඩි එකා නැගිටලා යාට ඉතින් ඉගෙන ගන්න පුළුවන්ද කියන්නේ ඉස්කෝලේ ගියාට පස්සේ නිින්දෙයි. ඒ නිසා පොඩ්ඩක් මේ වෙලාවේ කල්පනා කරලා බලන්න. මං හිතනවා මේ ප්‍රයිම් ගෲප් එකේ හොඳම වෙලාව මේ ඇවිල්ලා තියෙන්නේ. ප්‍රයිම් ටයිම් එක ඇවිල්ලා තියෙන්නේ වැඩක් ගොඩ දාගන්න. හොඳම තැනින් හොඳම වෙලාවට හොඳම, ඒ කියන්නේ ප්‍රයිම් ගෲප් එක කියලා කියන්නේත් නේ, හොඳම කෙනාගෙන් තමයි ඔබ මේ වැඩේ කරගන්නේ. අපි කතා කරමුකෝ. දැන් හිතන්නකෝ කොළඹ අපාර්ට්මන්ට්ස් ස්ටාර්ට් කරනවා මිලියන 50 ඉඳලා පටන් ගන්නවා. 20%ක ඉතිරියක් ඔබට දෙන්න තමයි ප්‍රයිම් ගෲප් එකට ඕනි වෙලා තියෙන්නේ. හරිද? එතකොට සමහරක් ප්‍රොජෙක්ට්ස් වලින් මිලියන 50 අපි ගත්තොත් මිලියන 10ක් එතනම ඔබට ඉතිරි වෙනවා. මොකද 20%ක ලොකු ඉතිරියක් හම්බ වෙන නිසා. ඉතින් අපාර්ට්මන්ට් සමහරක් ඒවා හදලා දැන් ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙන ඒවා තියෙනවා. ඊට පස්සේ දැන් හදන්න ස්ටාර්ට් කරපු ඒවා තියෙනවා. ඔබේ චොයිස් එක තමයි. ඔබට ඔබේ කාලය, ඔබට මේව කරන්න පුළුවන් වෙන් කරන්න පුළුවන් විදිහ අනුව ඔබ තීරණයක් ගන්න. ඉතින් මේක හරිම ලිමිටඩ් ටයිම් එකකට හම්බෙන ඔෆර් එකක්. හරිම කෙටි කාලයකට, ඔක්තෝබර් මාසේ 31 වෙනකල් විතරයි මේක තියෙන්නේ. හැමදාම දෙන්න බෑනි තින්නේ. මේ විදිහේ 20% ඩිස්කවුන්ට් දෙන්න බෑනි. ඉතින් ප්‍රයිම් ටයිම් එකක් විදිහට ප්‍රයිම් ගෲප් එක මේක හඳුන්වන්නේ ඒ නිසා තමයි. හරිද? මේ තමයි හොඳම කාලේ. සල්ලි වලින් ප්‍රයෝජනයක් ගන්න හොඳම කාලේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් ප්‍රයිම් ගෲප් එකට කතා කරන්න අපි නම්බර් එකක් දෙන්නම්. සහ මේ අපාර්ට්මන්ට්ස් ගැනත් කියන්න ඕනේ. බෙඩ්රූම්ස් 2-3 අපාර්ට්මන්ට්ස් තියෙනවා. ඒ වගේම අවුරුදු 4 දක්වා ගෙවීම් කාලයක් හදලා දෙන්නත් ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා. නිවැරදිම වෙලාව, නිවැරදිම ස්ථානය, නිවැරදිම ඩිවලපර්ව තෝරගත්තා නම්, ඩිවලපර්ව තෝරගත්තා නම් ඕගලන්ට වැඩේ ගොඩ දාගන්න පුළුවන්. ඉතින් අපි ප්‍රයිම් ටයිම් එක ගැන ඉස්සරහටත් කතා කරමු. මොකද ඔක්තෝබර් මාසේ 31 වෙනකල් කල් තියෙන නිසා. හැබැයි ඔබ ඉක්මන් කරන්න ඕනේ. මොකද ආසාවක් තියෙනවා නම් කොළඹට එන්න. මේ තමයි මං හිතනවා ජීවිතේ ලැබෙන එකම අවස්ථාව කිව්වත් කමක් නැහැ. ඕ, එකම අවස්ථාවක් කිව්වත් කමන්නේ. අපි දන්නේ නැහැ අයි ප්‍රයිම් ගෲප් එක මේ වගේ ප්‍රයිම් ටයිම් එකක් දෙයිද කියලා අපි දන්නේ නැහැ නේ. ඒ නිසා ජීවිතේ ලැබෙන හොඳම සහ එකම අවස්ථාව කොළඹට එන්න. මේ තමයි ප්‍රයිම් ටයිම් එක. කෝල් කරන්න 071-776-0676-071-776-0676. මේ දැන් කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා බලන්නකෝ ඉස්සෙල්ල මොනවද තියෙන ප්‍රොජෙක්ට්ස් ඒවා විස්තර පොඩ්ඩක් අහන්නකෝ. හරිද? ඔක්තෝබර් 31 තමයි අවසන් දවස. හොඳම වෙලාව බ්‍රෝ, ප්‍රයිම් ටයිම් එක. හරිද? ඊළඟට අපි මතක් කරන්න ඕනි අර පොෂ් ලෙවල් එකේ. අපි පැල්වත්ත බටර් තමයි අපි බටර් දාන්න ඕනෙලට අපි බටර් තමයි දාන්න. හරි? ඇත්තට මේ බටර් කිව්වම නේ ඉස්සර හරි පොෂ් කෑමක්ලුනේ ඉතින්නේ. මොකද කට්ටිය හැමෝටම ගන්න බෑ බටර්, බලනවා විතරයි. අර සමහරක් ඒවා තියෙන්නේ බලන්න විතරයි නේ. අතපත ගන්න බෑ, ගන්න බෑ. ඒ වගේම අන්න ඒ වගේ තමයි බටර් බලන්න විතරයි පුළුවන්. ඉතින් අපිට දැන් පැල්වත් අපේ රටේ නිෂ්පාදනයක් නිසා අපිට දැන් ගන්නත් පුළුවන්. ප්‍රයිස් එක හරිම සාධාරණ ගානකට ගෙනල්ලා තියෙනවා. ඉතින් පැල්වත් බටර් මේ දවස්වල අපි ඒගොල්ලන්ගේ කතා කරනවා ජාති 3ක් ගැන. සෝල්ටඩ්, අන්සෝල්ටඩ් සහ ගාලික් බටර් ගැන. දැන් මේවා අපිට අඳුන ගන්න විදිහත් හරිම ලේසි කරලා දීලා තියෙනවා. අපි කිව්වනේ කාලෙකට කලින් පැල්වත් බට අලුත් වුණා. ඒගොල්ලෝ ගෝල්ඩ් ෆොයිල් එකක තමයි පැක් එක අසුරලා ඇවිල්ලා තියෙන්නේ. ටිකක් ජාත්‍යන්තර නිමාවක් අපේ පැල්වත් බට එකට ඇවිල්ලා තියෙනවා ඒ ගෝල්ඩ් ෆොයිල් එකත් එක්ක. ඊට පස්සේ මේක අඳුන ගන්න නිල් පාට බෝ එකක් දාලා තියෙනවා. ඒක තමයි සෝල්ටඩ්. රතු පාට බෝ එකක් දාලා තියෙනවා. ඒක තමයි අන්සෝල්ටඩ්. ඊට පස්සේ දම් පාට බෝ එකක් දාලා තියෙනවා. ඒක ගාලික් මික්ස්ඩ් බටර් එක විදිහට තමයි පැල්වත්ත හඳුනලා දෙන්නේ. ඉතින් ඒ විදිහට ඔගලන්ට මේක බෝ එක බලලා අඳුන ගන්න පුළුවන්. හරිද? හරිම ක්‍රීමි රසට, හරිම ඒ කියන්නේ රිච් ක්‍රීමි රසට ඔගලන්ට පැල්වත්ත බටර් එක ට්‍රයි කරන්න පුළුවන්. අපි ග්‍රෑම් ගානත් බලමු. ග්‍රෑම් 50, ග්‍රෑම් 100, ග්‍රෑම් 200 පැක්ස් වලින් පැල්වත්ත බටර් මාකට් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හොඳම ෆ්‍රෙෂ් මිල්ක් දාලා හදන්නේ අපේ රටේ නිෂ්පාදනයක් නිසා ගාන පැත්තෙන් ලොකු ඉතිරියක් අපිට දීලා තියෙනවා පැල්වත්ත බටර්.

0: பாச பாதமிட்ட சீதா.
1: அமெரிக்கா ஜனபதிய எக்ஸாத் ராஜதானிய இத்தாலிய ஆஸ்திரேலியாவ நவசீலாந்து சிங்கப்பூர் வகை ரட்டவல் தா ஹத்தகட்டமே ஆவன அப்பே அலுமெக்ஸ்
0: அலுமினியம் ஓன தரம் அலுமெக்ஸ் நம்
2: இஸ்தான் கண்ண விஸ்வசனிய லங்காவே அங்க கேத்ரி ரோதராத்தைய பச்சா.
3: ஹாய் காய்ஸ், மே கதாவ கலிங் ஆல நட்டம் பக்கேவட வடக் மே தமாய் பரண ஜெனரேஷன் கே டாக்ஸி அப் அண்டவன மை வேஸ்.
4: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
3: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා මයි වේස් එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
4: අඩුයි?
3: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
5: පේනවා පේනවා.
3: ඊළඟට තියෙන රසවත්ම කැල මයි වේස් ඇප් එකට බයික් 3 wheel car van මුලදිම රෙජිස්ටර් කරන ඩ්‍රයිවර් පාර්ට්නර්ස්ලට කමිෂන් සබ්ස්ක්‍රිප්ෂන් මොකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන හයර් පික් කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසෙ පුරාම බෝනස් දෙනවා. මයි වේස් ඇප් එක මාසෙකට දාගෙන බලන්න.
5: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
6: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
7: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩි තහනේ නුතරයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි තහනේ
8: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබල් සිතින්.
9: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉදිරියක්. අපාර්ට්මන්ට්ස් මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව වළංගුවන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71.77.666. මේ ප්‍රයිම් ටයිම් කොන්දේසිය තමයි.
6: After A-levels, Lokay top 2% researchers like Iganagana. Sleet BSc Honours Biotechnology Degree Akata Enroll Venna. Pivisenna www.sleet.lk. Sleet. Evolve Beyond.
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
11: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
10: ස්වභාවික රසගුණයක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක් කරන සතුට රසය.
12: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
10: කමර්ෂල් බැංකුවෙන් රන් අයයි අත පිරෙන්න වාසියයි. කමර්ෂල් බැංකුවේ රන් අය සේවාවෙන් ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 31 දක්වා 250කට අධික ජයග්‍රාහකින් සඳහා රුපියල් 25,000 බැගින් සුපර් මාකට් තෑගි වවුචර. වැඩි විස්තර සඳහා ළඟම කමර්ෂල් බැංකු ශාඛා අවද පිවිසෙන්න. කමර්ෂල් බැංකුවේ රන් අය
13: සේවාව.
10: උදේ 9:04.

0: කියා තා ටොප් ස්ටෝරි
1: ඉදිරි සතියේ සිට වැසි වැඩි වැඩ ලකුණු මෙම මාසයේ අවසන් දෙසතිය සහ ලබන මාසයේ වැසි වැඩි විය හැකි බව කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන පැවසුවේ එල්නිනෝ තත්ත්වයේ වර්ධනය වීම ඊට හේතුව පවයි.
2: ඔක්තෝබර් නොවැම්බර් මාස දෙකේ සාමාන්‍යයෙන් අපිට හවස් කාලයේදී සංවහන වැසි ඇති වෙන මාස දෙකක්. එම මාස දෙකේ අපි සාමාන්‍යයට වඩා වැඩියෙන් අපි වැසි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ගත්තොත් ඔක්තෝබර් අවසාන සති දෙකේ වගේම ලබන නොවැම්බර් මාසයේ වගේ දෙසැම්බර් මාසෙත් අපි දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි අපේක්ෂා කරනවා. විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වලත් අපි මොකද ඊසාන දිග මොහොතම ආරම්භ වෙනවා. ඒවත් එක වැසි තරමක් තියේවි. අපි ලබන වසරේ තමයි මේ එල්නිනෝ තත්ත්වය නිසා වැසි අඩු නියඟ තත්ත්වයක් ඒ වගේම උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන්නේ විශේෂයෙන් ලබන වසරේ මුල් කාර්තුවේ.
1: ගිනිකොන දිග බෙංගාල බොක්ක බොහෝදුර ප්‍රදේශයේ ආශ්‍රිතව හෙට දිනේ අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව දිවිවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී සිටියේ ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි. දැන් විදෙස් පොතක්. රුසියාවෙන් ඩීසල් ආනයනය කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට එරට රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂවල දේශපාලඥයින් පිරිසකගින් විරෝධය එල්ල වී තිබෙනවා. ඉරාන යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යමින් පවතින පසුබිමක රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් ඩීසල් ටොන් ලක්ෂ 3ක් වහාම ඇමරිකාවට සහ ලෝක වෙළඳපොළට සැපයීමට එකඟ වූ බව ට්‍රම්ප් ප්‍රකාශ කළේ පසු කියන අවුරුදයි. ඊට අමතරව නොවැම්බර් මාසයේදී ඩීසල් ටොන් ලක්ෂ 5ක්ද ඉන් අනතුරුව තවත් ටොන් මිලියනයක්ද සැපයීමට නියමිත බව ට්‍රම්ප් සඳහන් කළා. එහෙත් සති කිහිපයකට පෙර රුසියානු තෙල් සහ ගෑස් ආනයනය කරන රටවලට නව සම්බාධක සහ තීරුවතු පැනවීමට බලය ලබා දෙන නීති සම්පාදනයකටද ඔහු අත්සන් කර තිබීම විවේචනයට හේතු වී තිබෙනවා.
0: අනුග්‍රහය
3: මොකදනේ මං ඊයෙත් කිව්වා ගෙදරට ඕන බඩ ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ නැහැ. මට නම් දැන් එපා වෙලා තියෙන්නේ.
4: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
5: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC පර්ෆෝමන්ස් වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි ජපනීස් මැනුෆැක්චරින් එක්ස්පර්ටිස් සමග
6: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi Belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.

සාමාන්‍යයෙන් මිනිස්සු මෙන්න මේ විදිහට කොටස් තුනකට බෙදන්න පුළුවන්. මේ හරිම සරල බෙදීමක්. හරිද? පෝසත්, මැද පන්තිය, දුප්පත්. හරිද? අපි අද ගමු මැද පන්තිය. මේ අපි ඉන්න පන්තිය මිඩල් ක්ලාස් එක ගැන අපි ගමුකෝ. මැද පන්තියේ මිනිස්සු ඉන්න, මිඩල් ක්ලාස් මිනිස්සු ඉන්න ගෙදරකට ගියෝතින් ඔගලන්ට දක්ින්න ලැබෙනම දේවල් සෙට් එකක් මම කියනවා. ඔබේ ගෙදරත් ඇති සමහරක් විට. දැන් නම් චුට්ටක් චේන්ජ් වෙලා ඇති මේ අපේ ජෙනරේෂන් එකත් එක්ක. මම කියන්නේ අපි පොඩ්ඩක් යමුකෝ. අම්මලා තාත්තලා ගෙවල් දොරවල් වල ඒ ඔක්කොම පරිපාලනය කරපු කාලේ අපි පොඩි කාලේට පොඩ්ඩක් යන්කෝ. ඔන්න මිඩල් ක්ලාස් ගෙදරකට ආවතින් ඒ ගෙදර ටීවී එකේ රිමෝට් එක අනිවාර්යෙන්ම ඉටි කොලයකින් ආවරණය කළා තමයි තියෙන්නේ. හරිද? හරිද? අර බොත්තන් ටික එබෙන්නෙත් නැහැ. ඉටි කොලේ දාලා අම්මෝ හරි අමාරු. ඒ වුණාට ඉටි කොලයකින් ආවරණය කළා තියෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොතින් ටීවී එකක් අලුතින් එහෙම ගෙනල්ලා තියෙනවා නම් ටීවී එකේ අර ස්ක්‍රීන් එකට දාලා තියෙන ස්ටික් එක ඒක එහෙමම තියෙක ගලවන්නේ නැහැ. අපි නිකන් පොඩ්ඩක් අම්මේ මේ පොඩ උස්සල ගුටි තමයි ඉතින්. ඒව ගලවන්න බෑ. හරිද? ඊට පස්සේ පුටු සෙට් එකක් ගෙනල්ලා තිබුණා. තින් ඒක එක්කෝ රෙදි වලින් වහලා නැත්නම් අර ඉටිකොලේ හැමමම දාලා තිනවා. නැත්නම් ඉටිකොල අලුතින් හරි දානවා පුටු සෙට් එකට. ඉඳ ගන්නකොට සරබරාස් පරාස් බොරොස් ගාලා. සහ අපි ඔය නෑදෑගේ ගෙදර තිබ්බා. එහෙම ඉටිකොල දාලා ඒගොල්ලෝ පුටු සෙට් එකයි ටීපෝ එකයි මෙහෙම එකට අලෝල වගේ ලං කරලා තියෙනවා. ඒ කියන්නේ ගෙදර මිනිස්සු ඒක ඉඳ ගන්නෙ නෑ. කවුරු හරි පිටින් කවුරු හරි ආවොත් තමයි ඒ ටික ඈඩ් කරලා ඉඳ ගන්න. ගෙදර මිනිස්සුන්ට ඉඳ ගන්න තහනම්. හරිද? ඒ වගේ තියෙනවා. ඊට පස්සේ තව ගත්තොත් ඔක්කෑම බීම ඔක්කොම කන්නේ බොන්නේ ගෙදර මිනිස්සු පරණ කෝප්ප පිඟන්වල. අලුත් ඒවට අත තියන්නේවත් නැහැ. කවුරු හරි ගෙදරට ආවොත් අමුත්තේ කොන්න ගන්නවා දිලිසි දිලිසි අලුත් පිඟන්. එත්තකම් මැටි කෝප්ප වගේ ඊළඟට දැලි ගෑවිච්ච තියෙන කැතම කැත පිඟන් කෝප්පවල තමයි කන්නේ බොන්නේ. හරිද? අලුතින් වාහනයක් ගත්තත් ඒක අර ඉටිකොල ටිකත් එක්ක අරනේ තියෙන සීට්ස්, ඒ කියන්නේ සීට්ස් අර ආවරණය කළේ නෝ ඉටිකො ඒකත් එක්කම තමයිනේ අර සරබර ගාල. මට නම් මාරු විදිහට එක්ස්පීරියන්ස් තිනෝ. අපේ නෑදෑ ගොඩක් ඒ විදිහට තමයි ජීවත් වුනේ. හරි, කොහොම නැත් එහෙම තමයි ඒගොල්ලෝ ඒවා තියාගෙන ඉනවා. මේ මිනිස්සුන්ගෙන් ඇහුවොත්, ඒ කියන්නේ අපෙන් ඇහුවොත් ඇයි ඕගොල්ලෝ එහෙම කරන්නේ කියලා, අපි දෙන උත්තරේ තමයි අනේ මේ දේවල් පරිස්සම් කරගන්න එපා. අම්මෝ මේ බානකො මේ අලුත්ම අලුත්නේ මේවා පරිස්සම් කර. ඒක තමයි අපේ උත්තරේ. හැබැයි අපි යනවා පොඩක් පෝසත් ගෙදරකට. හොඳට සල්ලි බාගේ තියෙන තැනකට ගියොත් ඒ මිනිස්සු මොකක් හරි භාණ්ඩයක් ගත්තොත්, රිච් පීපල් මොනා හරි ප්‍රඩක්ට් එකක් ගත්තොත් ඒක ප්‍රඩක්ට් එක විදියට තමයි පාවිච්චි කරන්නේ. ඒ ප්‍රඩක්ට් එක පාවිච්චි කරලා ඒගොල්ලෝ එතනින් ඒකෙන් උපරිම ප්‍රයෝජන ලබලා එතනින් ඉස්සරහට යනවා. අපි ප්‍රඩක්ට් එක ආරක්ෂා කරනවා. ඒ අපේ සිස් අපි ගත්ත දේ අම්බෝ රැක ගන්න ඕනේ, අපේ දේ රැක ගන්න ඕනේ දෙයදේ. ඒකේ ප්‍රයෝජනේ අපිට අදාළ වෙන්නේ නැහැ. ඒක රැක ගන්න කෑල්ල විතරයි අපි ඉන්නේ. ඉතින් අපි හැමදාම එතනම තමයි. හැබැයි රිච් පීපල් ඒගොල්ල හැමතිස්සෙම ගන්න ප්‍රඩක්ට් එක විදියට පාවිච්චි කරනවා, එතනින් ඉස්සරහට යනවා. මට නම් තේරෙන්නේ නැහැ. හැබැයි ගොඩක් වෙලාවට දැන් නම් අපේ පවුල්වල අතෝ වෙනස් වෙලානේ. දැන් ටිකක් මේ කාලයක් ගිහිල්ලා ඒවා වෙනස් වෙලා තියෙන්නේ. හැබැයි එහෙම තියෙන තැනුත් අපි දකිනවා. පුළුවන් නම් එතනින් මේ මානසිකත්වයේ මිඩල් ක්ලාස් මානසිකත්වයෙන් අපිට පොඩක් මිදෙන්න පුළුවන් නම් අපිට ගොඩාක් දේවල් අපි ගන්න දේවල් අපිට ආසාවෙන් පාවිච්චි කරන්න පුළුවන්. මං හිතනවා එහෙම. රයිට්? දැන් හිතන්නකො ඔබ ගන්නවා Pulse N160 බයික් එකක් ගන්නවා. හරි? අරගෙන දැන් ඕකෙත් අර ලස්සන්ට සමහරක් අය දැන් නම් එහෙම නෑනේ. ඉස්සර නම් ලස්සන්ට ඕකේ ඉටිකොල සීට් එකට ඉටිකොලයක් ගහනවා. හරි? ඉටිකොලයක් ගහගෙන මං දැකලා තියෙනවා එහෙම. මන්ද බොරුවක්ද? මට නිකන් මතකයි වගේ එහෙම එක. හරි, කමන්න ඒක අතහැරලා දාමුකෝ. අපි Pulse N160

ඒගොල්ලෝ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් කරනවා. ටවුන් එකට එනවා, එන එන්නේ කොහෙටද කියලා දැනගන්න කන්ටැක්ට් නම්බරයක්ත් තියෙනවා, අපි ඒක කියන්නම්. එහෙම ඇවිල්ලා ඔබට පුළුවන් ඔබේ පරණ බයික් එක දීලා බ්‍රෑන්ඩ් නිව් පල්ස N160 එකක් මිලදී ගන්න. හොඳ ඩිස්කවුන්ට් තියෙනවා, පහසු ගෙවීමේ ක්‍රම තියෙනවා, ඔගලන්ට ටෙස්ට් රයිඩ් එකක් යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ විශේෂ වාසි ගොඩක් තියෙනවා. සමහරක් වෙලාවට ෂෝරූම් එකකට ගිහිල්ලාම එක්ස්පීරියන්ස් කරන්න බැරි වුණොත් ඔබේ ටවුමට ආපු වෙලාවේ මේ බයික් එක එක්ස්පීරියන්ස් කරන්න මේක ඇවිල්ලා පල්ස N160 එක. මේක සුපිරි. ගත්ත මිනිස්සු කියන්නේ මේක නම් මාර බයික් එකක් කියලා. මොකද අපි සාමාන්‍ය බයික් එකක් ගත්තම අපිට ඕනේ මේක දිහා මිනිස්සු හැරි හැරි බලන්න, ආසාවෙන් බලන්න, සහ අපිවත් නිකන් කැපිලා පේන්න ඕනේ නේ. කැත බයික් එකක කොච්චර ලස්සන කොල්ලෙක් ගියත් වැඩක් නැහැ. අපි බලන්නේ නැහැ. හැබැයි ලස්සන බයික් එකක කැත කොල්ලෙක් ගියත් අපි අපි බලනවා. ඉතින් ඒකේ රහස තමයි බයික් එක. ඉතින් පල්ස N160 එකක් ගන්නවා කියලා කියන්නේ ගොඩම තමයි. හරිද? ඉතින් අර මං කිව්වනේ කන්ටැක්ට් කරන්න මම නම්බර් එකක් දෙන්නම්. ඒ නම්බර් එකට කතා කරලා ගෝ ෆෝ ගෝල්ඩ් විශේෂ ප්‍රවර්ධන වැඩසටහන තියෙන්නේ මොන ටවුන් එකේද කියලා ඔයගලන්ට දැනගන්න පුළුවන්. 0114 700 600 0114 700 600 කියන නම්බර් එකට කතා කරන්න. ඒ වගේම ඔබ පල්ස N160 බයික් එක ගන්නේ කාගෙන්ද? වෙන කාගෙන්ද? ඩේවිඩ් පීරිස් එකෙන්. ඉතින් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම කියලා කියන්නේ අනිතක එතනින් ගන්නත් පුළුවන්, නැත්නම් ඒගොල්ලන්ගේ සේල්ස් ඩීලර්ස්ලා ඉන්නවා ලංකාව පුරා මේ තැන් වලින් ගන්නත් පුළුවන්. අවුරුදු 40කටත් වඩා වැඩි විශ්වාසයක් තියෙන තැනක් තමයි ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම කියලා කියන්නේ. ඉතින් ආෆ්ටර් සේල් සර්විස් ගැන, අරවා මේවා කිසිම දෙයක් ගැන, ජෙනුවින් ස්පෙයාර් පාර්ට්ස් ගැන, ඒවා ගැන වොරි වෙන්න දෙයක් නැහැ. මොකද 1400කටත් වඩා වැඩි අලෙවි නියෝජිත ජාලයක් තියෙනවා ඩේවිඩ් පීරිස් එකට. ඉතින් ඒ නිසා කොත්තනකදිවත් ඔබ අසරණ වෙන්නේ නැහැ ඔබ පල්ස N160 එකක් ගත්තට පස්සේ. ආයිතින් ලයිෆ් එක එන්ජොයි කරලා සතුටින් ඔබ යන ගමනත් සතුටින් ගිහිල්ලා පරිස්සමට ගිහිල්ලා නේද? දැන් මේවා පාවිච්චි කරන ගොඩක් පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා, ඉගෙන ගන්න ඕනේ. හරිද? ඒ ටිකත් හොඳට ඔළුවට දාගෙන ඔගලන්ට පල්ස N160 එකක් ගත්තා කියලා කියන්නේ ඉතින් ජීවිතේ ගොඩක් දේවල් ලේසි වෙයි. විශ්වාස කරන්නකෝ. අර නම්බර් එක ආයි මම මතක් කරා නම් 0114 700 600 කෝල් එකක් දෙන්න ඔබේ ටවුන් එකට එන්නේ කවදද කියලා එතකොට දැනගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි ඔය මේ හිතන්නකෝ රත්තරම් බඩුවක් උගස් කරන්න හැම කවුරුහරි යන කෙනෙක් හරි මොකක් හරි දැකත් අපි හැලි ලිනවනේ. අනේ අසරණ වෙලා මේ රත්තරම් බඩු හයියෝගල්. සමහරක් විට මේ අසරණ කමටත් හරි මොන හරි දෙයක් සල්ලි හදිසියකට රත්තරම් බඩු මෙහෙම මේ තියලා රන් අයක් ගන්න එක හරි සාමාන්‍ය තත්ත්වයක්. හැබැයි සමහර මිනිස්සු එක ආයෝජනයක් විදිහට කරන රත්තරන් එකතු කරගෙන ඉඳලා සල්ලි මොකක් හරි ප්‍රශ්නයක් වුණ ගමන් ටක් ගාලා මේ අපිට තියන්න රත්තරන් බඩු නෑ කියලා රත්තරන් බඩුවක් ගිහිල්ලා උකසට තියෙන මිනිස්සු අයියෝ අයියෝ ගාලා අපි එහෙම රටන්න දෙයක් නෑ. අපිට ඉතින් තියන්න රත්තරන් බඩු නෑ. අන්න ඒක එතනයි ප්‍රශ්නේ. හරිද? සාමාන්‍යයෙන් Tamanට රත්තරන් බඩුවක් හදාගෙන එහෙම තියලා ඒක තියලා රන් අයක් ගන්නවා කියලා කියන්නේ මේ මිනිස්සයා ඉතින් අර වියදම් කළ රත්තරන් බඩු හදාගෙන තියෙන කාටවත් ණයක් නොවී ජීවත් වෙන මිනිස්සෙක් නේ. එකෙම්ම ඒ මනුස්සයට රෙස්පෙක්ට් එක හම්බ වෙන්න ඕනේ. අර නික අසරණයි අරගයි මේකයි කියලා කියනකොට මම නම් එච්චර කැමති නෑ. ඇත්තම කියන්න ඕනේ. හරිද? ඉතින් කමර්ෂල් බැංකුව මේ දවස්වල ඒගොල්ලන්ගේ රන් අය අපි කොහොමත් කමර්ෂල් බැංකුව සම්බන්ධයෙන් කතා කරද්දී රන් අය සේවාව ගැන ගොඩක් මිනිස්සු විශ්වාසය තියලා තියෙනවා. මොකද ඒ හම්බ වෙන ඉහළම අත්තිකාරම් මුදල, ඊට පස්සේ එතනදී ලැබෙන විශ්වාසය, රහස්‍යභාවය, මේ හැම දෙයක් ගැනම කමර්ෂල් බැංකුවත් එක්ක මිනිස්සු ආසයි ගනුදෙනු කරන්න. මොකද ඒ සර්විස් එක ඉස්තරම්. හරිද? දැන් ඒ වගේම ඔබට තව වාසියකුත් වෙන්න යන්නේ රන් අය අරගෙන අත පිරෙන්න වාසියක් ගන්න තමයි මේ කමර්ෂල් බැංක් එක මේ අවස්ථාව දීලා තියෙන්නේ. හරිද? හිතන්නකෝ ලක්ෂ 2කට වඩා වැඩි රන් අය මුදලක් ඔබ ලබා ගන්නවා කියලා. එතකොට ඔබට අවස්ථාව තියෙනවා රුපියල් 25,000ක් වටින සුපර් මාකට් ටැගි වවුචර් එකක් දිනා ගන්න. ලක්ෂ 2ක රන් අයක් ගන්නකොට ඔබට රුපියල් 25,000ක් වටින සුපර් මාකට් ටැගි වවුචර් එකක් දිනා ගන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ කියන්නේ ඒකත් ජයග්‍රහණය කළා ගන්න ඕනි මේකක්. තවත් සතුට වෙන කාරණාවක් කියන්නම්, දවසකට ජයග්‍රාහකයෝ 4 දෙනෙක් බිහි කරනවා. ඒ කියන්නේ කොහෙන් හරි කැරකිලා ඔබට දිනන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේ අවස්ථාව මිස් කරගන්න එපා. දෙසැම්බර් මාසේ 31 වෙනකල් ඔබට මේ වටිනා දීමනාව තියෙනවා කියලා කමර්ෂල් බැංක් එක කියන්නම කියලා කිව්වා. සල්ලි හදිස්සියකට සහ ඔබ ආයෝජනය කරලා තියෙන රත්තරන් දීලා රන් අයක් ගන්නවා කියලා කියන්නේ ඉතින් ඒක හරිම ක්වලිටි වැඩක්. එක එක්කෙනා පස්සේ ගිලා දේ මට කීයක් හරි ගන්න නැද්ද? ඊට වඩා ඒක නෙක්ස්ට් ලෙවල් වැඩක්. හරිද? උඩ තියෙනවා. ඒ කියන්නේ ඔබ යම්කිසි දෙයක් අනාගතය ගැන හිතලා ඔබ යම්කිසි දෙයක් ආයෝජනය කරලා තිනවා හදිසියක් ආපු වෙලාවට සල්ලි ටිකක් කරගන්නවා. ඒක නේ, ඒක නියමයි. ඉතින් ලක්ෂ 2කට වඩා රන් අය

දලක් ඔබ ලබා ගන්නකොට රුපියල් 25000ක් වටින සුපර් මාකට් ටෑගි වවුචරයක් දිනා ගන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. ජයග්‍රාහකයෝ හතරක් තෝරනවා දවස ගානේ. ඒ වගේ දෙසැම්බර් මාසේ 31 වෙනකල් මේ දීමන ඔබ වළංගුයි. ඒ නිසා අනිවාර්යෙන්ම ඔබේ රත්‍රන් බඩුව තියලා රන් අයක් ගන්න ඔබ යනවා නම් යන්න කමර්ෂල් බැංක් එකට කියන පණිවිඩය තමයි අපිට ඔබට කියන්න තියෙන්නේ. රයිට්, දැන් මට කියන්නකෝ ෆයර් ගාඩ් ගැන ඔබේ නොලෙජ් එක කොයි වගේද? ෆයර් ගාඩ් කේබල් මොන පාටින් දෙන්නේ? ටක් ටක් ටක් කවුද ආවේ? මොකට දාවේ රාසෙක්? මොකද්ද පාටස්? මොකද්ද පාට? දම් පාට. යස්, දම් පාටින් තමයි දැන් ෆයර් ගාඩ් කේබල් එක මාකට් එකට එන්නේ. අපි දන්නවා බ්‍රෑන්ඩ් එක, බ්‍රෑන්ඩ් එක ACL. ඇයි අපි ACLම ගන්න ඕනේ? ACL තමයි මුලින්ම ෆයර් ගාඩ් කියන කන්සෙප්ට් එකත් හඳුන්වලා දුන්නේ. නිකා මොහේ වයර් දාදා දදා දදා මාකට් එකේ තියෙනකොට, ගිනි පැතිරුණත් එකයි නැතත් එකයි කී කී මිනිස්සු ඉන්නකොට ACL නිකන් හිටියේ නෑ. ඒගොල්ලන්ගේ ඔක්කොම පරීක්ෂණ කටයුතුද, අරවද, රීසර්ච් හැම දෙයක්ම ඉදිරියට කරගෙන ගිහිලා ඒගොල්ලෝ අන්තිමට තීරණය කරා ෆයර් ගාඩ් කියලා කන්සෙප්ට් එකක් අපි ෆයර් ගාඩ්, يعني ගිනි පැතිරෙන්නේ නැති වයර් එකක් අපි මාකට් එකට හඳුන්වලා දෙන්න ඕනේ. මොකද මිනිස්සු වයර් දාලා ඊට පස්සේ අන්න අවශ්‍ය ප්‍රශ්න වලට මූණ දෙනවා. හදිසියේ ගින්නක් ඇති වුණොත් විදුලි ගින්න කියන එක නිවන විදියක්, ඒක අපි දන්නේ නැහැ. අපි දන්නේ විදුලි ගින්නක් ඇති වුණොත් ඉතින් එළියට පැනලා දුවන්න තමයි. වෙනදින් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා එහෙම විදුලි ගින්නක් ඇති නොවන තැනට වැඩ කරලා දෙන්න ACL වලට පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ ක්‍රෙඩිට් එක ඉතින් හදවතින්ම ඒගොල්ලන්ට දෙන්න ඕනේ. ඒගොල්ල තමයි ෆයර් ගාඩ් කියන එක මුලින්ම හඳුන්වලා දුන්නේ. ඊට පස්සේ ඒගොල්ල අරගෙන ආවා මේක SLS සහතිකය, ඒ කියන්නේ තත්තු සහතිකයක් දක්වාම අරගෙන ආවා. මොකද සමහර මිනිස්සු අර අලු පාට වයර් එකත් මාකට් එකට දානවා ෆයර් ගාඩ් කියලා බොරුවට නිකන් සීල් එකක් ගහලා මේ ගිනි පැතිරෙනවද නැද්ද කියන එක ඒගොල්ලන්ට අදාළත් යන්නේ. ඒගොල්ලෝ නිකන් මේක විකුණ ගන්න ෆයර් ගාඩ් කියලා ගැහුවා මාකට් එකට දැම්මා. මිනිස්සු ගොඩාක් දෙනෙක් රැවටිලා ප්‍රශ්න ඇති කරගත්තා. මේකත් ACL බලාගෙන ඉඳලා නෑ, මේක හරියන්නේ නෑ, පාරිභෝගිකයව වසරණ කරන්න බෑ, අපි මේකට SLS තත්වයක් ගේන්න ඕනි කියලා තමයි දම් පාටින් විතරයි දැන් ෆයර් ගාඩ් නම් දම් පාට වෙන්නම ඕනි. ඉතින් ඒකත් ඔන්න හදලා දීලා තියෙනවා. දැන් ඉතින් අපි ගිහිල්ලා නිකන් ඇස් වහගෙන මෝඩයෝ වගේ ගිහිල්ලා අපි මේ වයර් ගන්නකොට නිකන් එහෙම හැසිරෙන්න එපා. අපි ගිහිලා පොඩ්ඩක් මොලේ කල්පනා කළා, මෙච්චර දෙයක් ACL දැන් කරලා දීලා තියෙනවා. දැන් අපිට බෑ නිකන් ගිහිල්ලා නිකන් මෝඩයක වගේ එහෙම ගිහිල්ලා වැඩ කරන්න බෑ. දැන් අපි පොඩ්ඩක් බුද්ධිමත් වෙන්න ඕනේ. මොකද අපේ ගෙවල් දොරවල් තමයි මේ හදන්නේ. ඒක ඉස්තරම් විදිහට ආරක්ෂා කරලා දෙන්න අපිටත් පොඩි වගකීමක් තියෙනවනේ නේද? ගෙයක් දොරක් හදනකොට, අලුතින් ගෙයක් දොරක් හදනකොට. ඒ නිසා මතක ඇතුව ACL දම් පාට ෆයර් ගාඩ් වයර් එක දාන්න. හරිද? ඒක ගන්න. හાર્ඩ්වෙයාර් එකෙත් ලස්සනට දම් පාටට මෙහෙම තියෙනවා. මුදලාලිගෙන් ඉල්ලන්න, මුදලාලි ACL ෆයර් ගාඩ් එක දෙන්න කියන. නම්ම කියලා ඉල්ලන්න. ගෙදර ආරක්ෂාව අංක 1. හරිද? ඉතින් ඒක තමයි අපිට ඔබට කියන්න තියෙන ලොකුම දේ. ඕගලන්ට ලංකාවේ ඕනම තැනකින් ඔය හાર્ඩ්වෙයාර් වලින් ACL ෆයර් ගාඩ් වයර් එක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය විස්තරේ තමයි කියන්න ඕනේ. ආරක්ෂාව අංක 1. ප්‍රශ්නයක් වුණාට පස්සේ අයියෝ මෙහෙම වුණා, අරම වුණා, මෙහෙම කරන්න තිබ්බා කියලා හිතනවට වඩා ප්‍රශ්න වෙන්න කලින් ඒකට විසඳුම දාලා තියාගමු. දැන් නම් අපි ගෙවල් දොරවල් හදලා ඉවරයි. දැන් අපි too late. හැබැයි ඔබ සමහරක් විට අලුතින් වැඩක් කරගෙන යනවා වෙන්න ඇති. මං හිතනවා මේක ඔබට good news එකක් වෙයි කියලා. වයර් නම් ACL ෆයර් ගාඩ් කේබල් එක දාන්න. දම් පාට.

ඉස්සරනම් ආස සින්දුවක් තිබ්බතින් ඒක අනිවාර්යෙන්ම රේඩියෝ එක හරි ටීවී එකක හරි අනකම්ම බලාගෙන ඉන්න ඕනි කාලයක් තිබ්බනේ නේද? හැබැයි දැන් එහෙම නෑ. දැන් ඕගලන්ට ඕන තරම් අවස්ථා තියෙනවා මොකක් හරි සින්දුවක් වුණා ඒක අහන්න. ඒවා ඕන තරම් අවස්ථා තියෙනවා. ඉතින් H15 එක දාගෙන ඉන්නවා නම් YouTube එකේ ඇත්ති වෙනකන් සින්දු රස විඳින්න පුළුවන්. හරිද? ඔය දැන් සමරක් කියලාට අපි තාතිතර අබාන්ස් ඕඩියෝ සිස්ටම් එක දාගෙන තාතික වැඩේම කැරුකි කියන එක. හරිද? ඉතින් වෙනතට නම් මට ඇඟේ ලේන අම්බෝ වීඩියෝස් කීයක්ද තාත්ති අම්බෝ ගාලා. හරිද? හැබැයි දැන් අවුලක් නෑ. එයාටත් මං H15 පැකේජ් එක දාලා දුන්නා. ඉතින් ඒකට ඇප්ස් 15කට අන්ලිමිටඩ් ඩේටා හම්බ වෙන ඕන තරම් වීඩියෝස් බලන්න. සාමාන්‍යයෙන් ඔය TikTok එකේ එහෙම ඉන්නකොට ෂෝට් වීඩියෝස් අනම්මනම් අපි ඔය බලනකොට ඒක නතර වෙන්නේ නෑ. නික දිගට බලාගෙන යනවනේ. ඉතින් ඉස්සර නම් ටිකක් වෙලා පැයක් විතර හොම් බලාගෙන ගියා නිකන් දාඩියක් දාන්නේ නෑ. අම්බෝ කීයක්ද දන්නේ නෑ. ඩේටා කොච්චර කැපිලක් දන්නේ නෑ කියලා බය වෙනවා නේ. හැබැයි දැන් වරි වෙන්න දෙයක් නෑ. H15 ශ්‍රී ලංකිකයන් 95%කට වැඩි ආවරණය කරන්න පුළුවන් සුපිරිම ජාලය තමයි හජ් කියලා කියන්නේ. ඒගොල්ලන් හඳුන්වලා දුන්න සුපිරිම පැකේජ් එකක් තමයි H15 කියලා කියන්නේ. ඇප්ස් 15ක් අන්ලිමිටඩ් ඩේටා මාසිකට රුපියල් 1199යි. 1199යි. තාම ගෙවනවාද 5000 ගණන් 6000 ගණන් ඩේටා වලට? අයියෝ හයියෝ. රුපියල් 1199ට වැඩේ ක්ලෝස් කරලා දාගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි ඔගලන්ට වැඩිපුර තව 35GB හම්බ වෙනවා. තව ෆ්‍රී ලෝඩ් එකකුත් හම්බ වෙනවා රුපියල් 100ක. ඉතින් ඒ ඔක්කොමත් එක්ක හච් නියෝජිතේ හම්බ වෙලා වැඩේ කරගන්නත් පුළුවන්. නැත්නම් ඔන්ලයින් වැඩේ කරගන්නත් පුළුවන්. H15 එක ෂෝක් පැකේජ් එකක්. අපි දැන් කාලයක් තිස්සේ නම් ඒ පැකේජ් එක ගැන තමයි විස්තර කියන්නේ. මොකද මේක සුපිරි. මං හිතනවා මේක මැච් කරන්න කාටවත් බැරි වුණා කියලා. හච් ඒ වැඩේ කරා. සුපිරි සුපිරි. ඩේටා ප්‍රශ්නෙට විසඳුම අරගෙන ඇවිල්ලා තියෙන හච්. ඒ ගැන නම් ඉතින් එකෙම්ම ස්තුති. හරිද? අපි අද කතා කරමුද බජාජ් ත්‍රිවිල් ගැන අපි කතා කරමු. ඉතින් ඔබ දන්නවා කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක එකේ ත්‍රිවිල් එක තමයි බජාජ් කියලා කියන්නේ. ඉතින් සමහර දේවල් වලට තරඟකාරයෝ ඉන්නවා. ඉතින් තරඟකාරයෝ ඉන්නවා. ඒගොල්ලෝ ගොඩාක් ඈත ඉන්නේ තරඟකාරයෝ. හවු මාරත් සමහරකව තරගයක් නෑ ඇත්තටම. මොකද මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගත්තට පස්සේ ඒක ඒ විදිහට ඒගොල්ලෝ දිගට ආරක්ෂා කරගෙනත් යනවනේ විශ්වාසය. සමහර දේවල් වල අංක 1 වෙන්න ලේසි. හැබැයි අංක 1 පවත්වගෙන යන්න අමාරුනේ. බජාජ් අංක 1 වෙලා අවුරුදු ගානක් තිස්සේ අංක 1 තැන පවත්වගෙන යනවා. මොකද ඒගොල්ලෝ සාමාන්‍ය මිනිස්සුත් එක්ක ඉන්න කට්ටියක්නේ. ඩේවිඩ් පීරිස් එක හැමදාම සාමාන්‍ය අපි වගේ මිනිස්සුත් එක්ක මේ පොළවේ පය ගහලා ඉන්න කට්ටියක්. ඉතින් ඒ නිසා තමයි හැමදාම ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සේවා ජාලය පුළුල් කරන්නේ. 1400කට වඩා තියෙනවා ඒගොල්ලන්ගේ සේවා නියෝජිතවරු ඉන්නවා. ස්පෙයා පාර්ට්ස්ද සර්විස් වලටද හැම දෙයකටම කවුරු හරි කෙනෙක් ඉන්නවානේ. අපි ගෝ කිලෝමීටර් 20ෙන් 20ට ඉන්නවා නියෝජිතේ කවුරු හරි කෙනෙක්. ඉතින් ඒ වගේ සුපිරි සේවා ජාලයක් තියෙන නිසා මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ. බජාජ් ත්‍රිවිල් එකක් ගත්තට පස්සේ මිනිස්සුන්ගේ ඔළුවේ වැඩ කරන ප්‍රශ්න නැහැ. ස්පෙයා පාර්ට් එකක් වුණා ජෙනුවින් ස්පෙයා පාර්ට්ස් අපිට ගන්න පුළුවන්. හරිම සහනදායි ගානකට අපිට ජෙනුවින් ස්පෙයා පාර්ට් එකක් දාගන්න පුළුවන් අපේ වාහනේ. හොඳ සර්විස් එකක් කරගන්න පුළුවන්. කොහේ හරි තැනක ප්‍රශ්නයක් වුණත් ඕනම මිනිස්සෙක් ඕනම ගරාජ් එක කෙනෙක් දන්නවා බජාජ් ත්‍රිවිල් එක ටක් ගාලා හදලා කරලා දෙන්න. ඉතින් ඒ නිසා මිනිස්සු ආස නැහැ ප්‍රශ්න ගොඩක් ගෙදර ගිහිල්ලා දාගන්න. මිනිස්සු ආස ගන්නව මොකක් හරි නිෂ්පාදනයක් ගන්නවා. ඒකෙන් අම්මෝ අපිට ගත්තට පස්සේ මාර නිදහසක් තියෙනවා. අන්න ඒ වගේ එකක් තමයි මිනිස්සු ගන්න කැමති. ඉතින් බජාජ් කියලා කියන්නේ අන්න ඒ වගේ වාහනයක්. ආයි අමුතෙන් කියන්න දෙයක් නැහැනේ. බජාජ් එක ගැන මට අමුතෙන් ඇත්තට ඔබට කිසි දෙයක් කියන්න නැහැ. මට කියන්න තියෙන්නේ අලුත්ම 200cc සහ 236cc මොඩල්ස් දෙකම ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා. ඔබේ පරණ බජාජ් එක විකුණලා අලුත් එකකට යනවද නැත්නම් ඔබට නැත්නම් ත්‍රිවිල් එකක් අලුතින් බජාජ් ත්‍රිවිල් එකක් ගන්නවද ඉරණේ තියෙන ඔබ ගාව. හරිද? හරිම ලස්සනයි අලුත් ත්‍රිවිල් එක. ඇතුළ වුණත් මාර ගති. අමුතුවෙන් විශේෂෙන් දෙයක් කර මම මේ ළඟ දවසක ගියා අලුත් ත්‍රිවිල් එක. ඇත්තට මට අංකල්ගෙන් අහන්න බැරුණානේ. ඒ අංකල් චුට්ටක් අර වැඩිය කතාවට මම පොඩ වචනයක් දෙයක් දාලා බැලුවා. මිනිහා එච්චර කතාවට එන්නේ මම නිකන් හිනා වෙලා පෙන්නවා මම අරයා මෙයා මම මෙහෙම මම නිවේදනයේ උල්පත ගල් ඒ තඳුර ගත්තෙත් නැහැ. ඉතින් මමත් වැඩි කතා කරන්න කියන නැත්නම් මට යංකගෙන් අහන්න තිබ්බා. මට හිතුනේම කිසිම දෙයක් අලුතින් එයා කරලා නැහැ. ඒ බජාජ් ත්‍රිවිල් එක ගත්ත පෙනුමට මෙයා පාවිච්චි කරනවා වගේ එකක් තමයි මට දැනුනේ. මොකද හැමදේම ඇවිල්ලා තියෙනවා.
ඒගොලන්ගේ ඩිජිටල් මීට එක ගත්තත් ඊට පස්සේ ඉන්ටීරියෝය දාලා තියෙන එක එක කෑලි බෑලි ටික තියෙන ඒ ටික ඔක්කොම ලස්සන කම්ප්ලීට් ලස්සනට දාලා දොරවල් ඒව ඔක්කොම දාලා ඇවිල්ලා තියෙන බජාජ් අලුත් ත්‍රිවිල් එක. ඉතින් යන්න ඩේවිඩ් පීරිස් එකට අලුත් ත්‍රිවිල් එක බලන්නකො ඉස්සෙල්ලා. බැලුවම ඔබට ආසෙ හිතෙනවා. ඉතින් 200cc 236cc මොඩල්ස් දෙකම තියෙනවා. ලක්ෂ එකක් ලක්ෂ කියන්නේ 236 එක ලක්ෂ 20 ගානකට තියෙනවා. එතකොට 200cc එක ලක්ෂ 18 ගානකට තියෙනවා. යන්න ඩේවිඩ් පීරිස් එකට අපි නම්බර් එකක් දෙන්න 011147600 කියන නම්බර් එකට කතා කරන්න. ඉහළම ඉන්ධන ඉතිරියක් එක්ක අඩුම නඩත්තු වියදමක් එක්ක ඔගලන්ට ඔබේ බිස්නස් ටිකද හැම වැඩක්ම ගෙදර දොර වැඩ ටික ඔක්කොම ටික ලස්සනට කරගන්න පුළුවන් වාහනේ තමයි කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක එකේ ත්‍රිවිල් එක බජාජ්. හරිද? දැන් අපි පොඩි බ්‍රේක් එකකට යනවා. උදේ 9:00 විනාඩි 33යි.

0: Nossa Padamata Sita. Thousand 500cc turbo engine makin balagan vena bike X55 obe riya padavime addakima navamaane ekata ragena yanna David Piris Automobiles Vishwasen adama Battaramulla High Park Kona Kurunagala Ratnapura ho Mathara Pradarshana Gar weta pemina test drive ekak win karawa ganna amathanna 011 4700 678 ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
1: අවන්ස් ටිකෙන් ටික පේ
3: අති විශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 011 4700 750
4: අමතන්න පුතේ කන්නාඩි අමතක වෙලා නේ
5: අම්ම සල්ලි දාන්නද
4: සල්ලි දාන්න
5: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
0: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි.
6: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂි වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
7: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 3 රෝද රථය බජාජ්. දැන් ඔබේ අවශ්‍යතාවයට ගල්පෙන 200cc සහ 236cc මාදිරි වලින් දිවයින පුරා විහිදුණු ජෙනුයින් අමතර කොටස් සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
8: Listen up Colombo. Vietnam is calling.
6: දැන් Vietjet එක කොලඹෝ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
9: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
8: Let's Vietjet.
10: Finishing වහලක් ලෙස color of flow වැජබෙන.
11: Seat බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශි වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
12: Smart රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අවන් සිටින්. Bajaj Pulsar N160 සුපිරිම performance, සුපිරිම sporty look, dual channel ABS, gold USD Fox, David Piris Motor Company Private Limited වෙතින් අමතන්න 011 4700 800.

0: උදේනා වේයි විනාඩි 36යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: பாசம் பாதமிட்ட சீதா 1500 cc turbo engine mekin balagan vena bike x55 obey riya padavime addakima navamaane ekata ragena yanna david peeris automobiles vishwasay adama batramulla hypark kona kurunagala ratnapura ho maathara pradarshana gar veta pemina test drive ekak win karawa ganna amathanna 011 4700 678
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: අවන්ස් ටිකෙන් ටික පේ.
4: මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
4: අයියෝ මට මල් ගොඩක් දීලා.
5: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
6: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සවිශේෂි වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
7: Listen up, Colombo. Vietnam is calling.
6: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
8: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
7: Let's Vietjet.
9: කවුරුත් ගන්න, කවුරුත් ගන්න විශ්වාසනීය. ලංකාවේ අංකයි කේත්‍රි රෝද රටය. Bajaj. 200cc මාදිරි වලින්. David Peeris Motor Company Private Limited.
10: Smart Marupu වාහනය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi then upon sitting
11: desha kutanagana abhimanavat obowa kutanagima api abilashayai lp finance desha kutanagana obawenuen 55 wasarak
12: heels within dan obata hondama deemana saha wedi ithiriyak elephant house lemonade liter ekai dasam paak sandaha 125 wattamak uswatta coconut ice biscuit brand 380ak sandaha 130 wattamak athyawashya paanda sandaha fresh madimana heels within ma pamanai heels life ekama fresh
13: mena prashnaya මේ අතරින් ලොව ගැඹුරුම මිරිදිය විල ලෙස සැලකෙන්නේ 1. බයිකල් විල 2. සුපීරියල් විල
14: බයිකල් විල
15: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න හෝමාගමේ හෙසඳු රශ්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දිනා ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
16: Yatha Pocket Money.
15: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 FM අහන්න.

දවසක් එක දුප්පත් මනුස්සෙක් හරිද කෑම කඩයක් ඉස්සරහට වෙලා නිකං ඔය පාන් කෑල්ලක් කකා හිටියලු හරිද නිකං පාන් කෑල්ල රෝස් පාන් කෑල්ලක් කියලා හිතන කකා හිටිය. ඊට පස්සේ මේ කඩේ ඇතුලේ උණුම උණු සුප් එකක් හැදෙනවා. ඉතින් ඒ සුමඳත් ඉතින් හැම තැනම යනවා. ඊට පස්සේ මේ කඩේ අයිතිකාරය එලිට ඇවිල්ලා කෑ ගැහුවා, "ඒයි! අරම කෑ. ඔයා මේ මගේ කඩේ සුප් එකේ සුවඳ පාවිච්චි කරලා පාන් කෑව නේද? ඒ සුවඳත් එක්ක නේද පාන් කෑවේ? ඔයා මට ගෙවන්න ඕනි" කියලා අර මුදලාලි කිව්වලු. දැන් මේක මාර කතාවක් නේ. මේ දුප්පත් මිනිස්සු කොච්චර මේක පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරද අර මිනිස්සු "ඔයා ඒක ගෙවන්න ඕන. මෝඩය යකේ." හරි. දැන් මේක කොච්චර කිව්වත් හරියන්නේ නැහැ නේ. අන්තිමේදී දෙන්න තීරණය කරා මේක නසිරුද්දීන් ගාවට අරගෙන යන්න ඕනේ කියලා. හරිද? ඊට පස්සේ නසිරුද්දීන් දෙන්නගෙම කතාව ඇහුවා. ගාල කතාව අහලා ඊට පස්සේ දුප්පත් මිනිස්සයා දිහා බල්ලකෝ, "මේ ඔයා ගාව සල්ලි තියෙනවද?" හරියක් "වාව් තියෙනවා. එහෙනම් ඔය සල්ලි ටික එළියට ගන්න, ඔය කාසි ටික එළියට ගන්න." දැන් අර දුප්පත් මිනිස්සයා හිතුවා, "අයියෝ, නසිරුද්දීන්ට කියලාත් වැඩක් උනේ නැහැ මේ මගේ සල්ලි ටික දෙන්න යන්නේ කියලා. ඉතින් මොනවා කරන්නද? ඉතින් එළියට ඔහොම සල්ලි ටික අරගෙන ඉන්නකොට නසිරුද්දීන් කිව්වා, "ආ, දැන් ඔය සල්ලි කාසි ටික පොඩ්ඩක් හොලවන්නකෝ." ඔන්න හොලවනෝ. ස්ලිං ස්ලිං ස්ලිං ස්ලිං ගාල සද්දයක් එනවා. ඊට පස්සේ නසිරුද්දීන් අර කඩේ අයිතිකාරය දිහා බල්ල මුදලාලි දිහා බල්ලකෝ, "හරිනේ, දැන් ගෙවීම කරලා ඉවරයි." ඊට පස්සේ කඩේ, "ඒ කොහොමද එහෙම වෙන්නේ? මොන විහිළුවක්ද?" කියලා ඔන්න දැන් අයිතිකාරයා කෑ ගහන්න ගත්තා. ඊට පස්සේ නසිරුද්දීන් hina වෙලා කිව්වලු, "ඔයා විකුණුවේ සුප් එකේ සුවඳ. එයා ගෙව්වේ සල්ලි වල සද්දෙන්. සුප් එකේ සුවඳට සල්ලි වල සද්දෙන් ගෙව්වා." හරි කියුට් කතානේ නසිරුද්දීන්ගේ කතා. ඉස්සර මං ගාව පොතකුත් තිබ්බා. අනේ ඒ පොතට මොකක් වුණාද මන් දන්නේ. හරි ලස්සන කතා තියෙනවා. පුංචි ඇයට එහෙම පොඩ්ඩක් වෙලාව තියෙන වෙලාවට කියලා දෙන්න නේ. ඒකත් හරි. ඊට පස්සේ අපි පොඩ්ඩක් බිස්නස් ගැන කතා කරමුකෝ. මං අහලා තියෙනවා කතාවක්, ව්‍යාපාරයකදී නෑ කියන වචනේ බෑ කියන වචනේ තියාගන්න එපා. ඤැ බෑ ගල ඒක තියෙන්න ඕනේ නෑ ව්‍යාපාරයකට කියලා. ඒක සහතික ඇත්ත. මිනිස්සෙක් දෙයක් ඇවිල්ලා ඉල්ලුවොත් මෙහෙමයි තියෙන්නේ. බුක් ෂොප් එකක ඇවිල්ලා එන තියනවාද කියලා එහෙම නෙමෙයි. ඒ අදාළ ව්‍යාපාරය ඇතුලේ තියෙන්න ඕනේ කැලි ටිකක් තියෙනවනේ. ඒ ටික තියෙන්න ඕනේ. නෑ බෑ ගන්න බෑ. දැන් ගොඩක් මිනිස්සු සාමාන්‍යයෙන් ගනුදෙනු කරන්නේ කාඩ්ස් වලින්. ඒකළු සල්ලි උස්සගෙන යන්නේ නැහැ. අපි ඔය සමහරක් ඉඳ හිට මිනිස්සෙක් සල්ලි උස්සගෙන ගියාට බහුතරයක් කාඩ්ස් වලින් තමයි ගනුදෙනු කරන්නේ. මම මේ පහුගිය දවසක ගියා මගේ ඇඳුමක් මහන්න දෙන්න ඒක ආන්ටි කෙනෙක් ගාවට. ගියාට පස්සේ දැන් ඒ වගේ තැන්වල අපි හිතන්නේ නැහැනේ ඉතින් කාඩ් මැෂින් එකක් මොන හරි තියනවා කියලා. එතකොට ඉතින් මම ඒ ආන්ටිට කිව්වා, "මම කෑෂ් ගෙනාවේ නැහැ ආන්ටි, මම ට්‍රාන්ස්ෆර් කරන්නම්" කියලා. ඊට පස්සේ යකෝ නැනේ පොඩ්ඩක් ඉන්න දුව මේ කියලා ෆෝන් එක ගත්තා. එයා දාලා තියෙනවා ෆෝන් එකට අයිපේ බිස්නස් ඇප් එක. හරිද? ඇප් එක මෙයා කියලා, "ආපුතා, ඔයා මේ කාඩ් එකෙන් ගෙවන්න පුළුවන්." ටිංගෑව ටුංගෑව ගෙවල ඉවරයි වැඩේ ක්ලෝස්. ආයි ගිහිල්ලා ආයි ඔක්කොම දිග අරගෙන ආයි ට්‍රාන්ස්ෆර් කරලා ඒකේ රිසිට් එක ආන්ටිට යවලා ඒ නාඩගම් මුකුත් නැහැ. ඒ වෙලාවේ ටක් ගාලා ගෙව්වා වැඩේ කරා. අනිත් එක ඔබ දන්නවද, මේ විදිහට අයිපේ බිස්නස් ඇප් එක ඔබේ ෆෝන් එකට දැන් සාමාන්‍යයෙන් මේකේ අපිට මේ LOLC ෆයිනෑන්ස් වෙතින් හාඩ් පොස් එකක් උනත් ගන්න පුළුවන්. අයිපේ කාඩ් මැෂින් එක ගන්න පුළුවන්. හරිද? දැන් හිතන්නකෝ එහෙම කාඩ් මැෂින් එක ගන්න අර තියෙනවනි පොඩි ලිමිට් එකක් සල්ලි ගනුදෙනු සිද්ධ වෙන. එහෙම නැත්තම් ඔබට පුළුවන් සොෆ්ට් පොස් එකක් දාගන්න. ඒක දාගන්නේ ෆෝන් එකට. ෆෝන් එක ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උනත් අනිත් ඇපල් උනත් මොනවා උනත් ඔගලේ ඕනම ඩවුන්ලෝඩ් සිස්ටම් එකක් හරහා ඔගලන්ට දාගන්න පුළුවන්කම තියෙනවා අයිපේ බිස්නස් ඇප් එක. ඒක දාගෙන ඒ හරහා ගනුදෙනු කරන්න පුළුවන්. ඒ හරහා කාඩ් එකකින් ඒ කියන්නේ ගෙවන්න පුළුවන්. මං හිතනවා ඔබේ ව්‍යාපාරයේ දියුණු වෙන්නත් මේක හේතුවක් වෙයි කියලා. හේතුව තමයි අපි ගොඩාක් තැන්වල, මම නම් ගොඩක් වෙලාවට කාඩ්ස් තමයි යූස් කරන්නේ ගෙවීම් කටයුතු වලදී. අපි කාඩ්ස් යූස් කරන්න බැරි තැන්වලින් සමහරක් වෙලාවට අපිට කෑෂ් නැති වෙලාවට අපි එතනින් බඩු ගන්නෙ නෑනේ. එයා කිව්වම පුළුවන් ද කාඩ් එකකින් මේ ගෙවන්න? බෑ. හරි ලොකු කමෙන්ට් කියන්නේ බෑ බෑ. ලොකු කමක් නෙමෙයි ඒක. ඊට පස්සේ අපි ඉතින් එතනින් ඒ බඩු ටික ගන්න නැතුව වෙන කඩේකට ගිහලා ගන්නවා. ඉතින් ඔබේ ඔබට එන කස්ටමර්ව හැලෙනවනේ. ඉතින් ඒ නිසා නෑ බෑ කියන්නේ නැතුව මේ වැඩේ කරගන්න. මං හිතනවා LOLC ෆයිනෑන්ස් මේ ඇත්තට මේ වැඩේ ලේසි කරලා දුන්නා. දැන් සාමාන්‍යයෙන් අපි හාඩ් පොස් එකක් ගන්න ගියොතින් අපේ සමහර බිස්නස් වලට ගන්න බෑනේ. අන්න ඒකනේ අපි ඕක මිස් කරලා හිටියේ. දැන් ඔබේ ෆෝන් එකට දාගන්න පුළුවන් මේ සොෆ්ට් පොස් එක. ඉතින් ඒ නිසා මේක මිස් කරගන්න එපා. අයිපේ බිස්නස් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න, මේක දාගන්න, ඔබේ ව්‍යාපාරය
ඉහලට යන්න මේකත් එක හේතුවක් කියලා විතරක් ඔන්න අද මම කිව්වා කියලා හිතාගන්නකෝ. බිස්නස් එක ඉහලට යන්න මේක හේතුවක්. ඔබ සමහරක් විට පොඩියට සැලොන් එකක් කරනවා ඇති. පොඩි පොඩි පොඩි තියෙන්නේනේ. සිල්ලර කඩයක් වුණත් කමන්නේ. මම කියන්නේ කාර්ජලින් ගනුදෙනු කරන සිස්ටම් එක හදාගන්න. හිතන්නකෝ දැන් ඔය ෆොරිනර්ස්ලා ගොඩක් එන, ටුවරිස්ලා ගොඩක් එන පැතිවල ඔබ ගාව තියෙන්න ඕනේ. මොකද ටුවරිස්ලා ඇවිල්ලා ඒගොල්ලෝ සමහරකට සල්ලි මාරු කරලා සල්ලි වලින් ගනුදෙනු කරනවට වඩා ලේසි ඒගොල්ලන්ට කාඩ්ස් වලින් ගනුදෙනු කරන එක, QR කෝඩ් එකකින් ගනුදෙනු කරන එක. ඉතින් ඒ නිසා ඔබ ගාව මේක තියෙන්න ඕනි. හරිද? LOLC finance එක කතා කරලා iPay business hard POS එකට යනවා නම් ඒ වැඩේ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කතා කර කර ඉන්න දෙයක්වත් නැහැ. ඩවුන්ලෝඩ් කරගන්න iPay business app එක. වැඩේ ගොඩ යනවා බලාගෙන ඉඳෙද්දි. ආයි මං කිව්වයි කියලා හිතාගන්න ගහරුද? ඊළඟට අපි අදත් කතා කරමු ටීවී ගැන. හැම ගෙදරකම ඉතින් ටීවී එකක් තියෙනානේ නේ. ටීවී එකක් තියෙනවා. මම ආසයි හැම කාමරයකම ටීවී එකක් තියෙන යුගයක් නේ. හැම කාමරේම ටීවී එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපේ ගෙවල් වල ටීවී එකට යන රණ්ඩු ටික බලන්නකො. තාත්තට ඕනි නිවුස් ටික බලන්න. දහ ගමනේ බලනවා. එකම නිවුස් එක දහ ගමනක් ගියොත් දහ ගමනම බලනවා. ඊට පස්සේ අපිට ඕනි මැච් බලන්න. තාමත් ඕනිද? නෑ හරි කවන්න මේ දවස්වල යනවනේ බටහිර ඉන්දිය කොදේ ඉන්දියා මැච් එකක් යනවනේ. ඉතින් ඒක අපිට බලන්න ඕනේ. ඔන්න අපේ අම්මලට ඕනි නාට්‍ය බලන්න. ඒක ඉතින් ගෙවල් වල යුද්ධ. තව ආචිල සීල කවුරු හරි ඉන්නවනම් ඒගොල්ලන්ට ඕනි මොනවා හරි බණ කතාවක් එහෙම එකක් බලන්න. ඉතින් ගෙදරක ටීවී එකක් දෙකක් තියෙන එක දැන් එහෙම තත්ත්වයකට දැන් අපි ඇවිල්ලා තියෙනවා. හරිද? ඉතින් එතකොට ගෙදර ටීවී එකක් තිබුණත් ඕගලන්ට හරිම අඩු ගානකට ටීවී එකක් ගන්න විදියක් තමයි මම මේ කියලා දෙන්න යන්නේ. ශ්‍රී ලංකාවේ අඩුම මිලට ස්මාර්ට් ටීවී එකක් ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි යන්න අබාන්ස් එකට ගන්න Xiaomi. Xiaomi කියන බ්‍රෑන්ඩ් එක අපි හොඳට අහලා තියෙනවා. අපි ෆෝන්ස් එක හොඳට අහලා තියෙන බ්‍රෑන්ඩ් එකක් තමයි Xiaomi කියලා කියන්නේ. Xiaomi වල තව ගොඩාක් ඉලෙක්ට්‍රොනික අයිටම්ස් තියෙනවා. එකකින් එකක් තමයි ටීවී කියලා කියන්නේ. රුපියල් 59,999 ඉඳලා ඕගලන්ට Xiaomi TV ගන්න පුළුවන් අඟල් 32, අඟල් 43, අඟල් 55 මාදිලි රැසකින් දිවයින පුරා තියෙන අබාන්ස් ප්‍රදර්ශනාගාර වලින් ගන්න පුළුවන්. විශේෂම දේ තමයි දැන් අපි ගත්තොත් අඟල් 32 Xiaomi QLED Smart TV එක රුපියල් 59,999යි. හරිද? ඊට පස්සේ අඟල් 43 Xiaomi FHD Smart Google TV එකක් ගන්නවා නම් රුපියල් 99,999යි. හරි? ඊළඟට ඔබ යනවා ලොකු ටීවී එකකට. මේකට නම් ඇත්තටම සර්ප්‍රයිස් වෙනවා මේ ගාන ඇහුවම. අඟල් 55 Xiaomi Pro 4K QLED ස්මාර්ට් ටීවී එකක් රුපියල් 169,999 ගන්න පුළුවන්. මෙච්චර සාධාරණ අඩු ගානකට ඕගලන්ට අබාන්ස් වෙතින් Xiaomi TV ගන්න පුළුවන්. හරිම ක්වලිටි, හරිම ලස්සන, හොඳ මාර ලස්සන ඩිසයින් එකක්, නිමාවක් තියෙන ටීවී එකක් තමයි මේ Xiaomi TV රේන්ජ් එකම. මමත් දැක්කව, මටත් මාර ඉදිරියට ආස හිතුණා. ඒ වගේම මේ තියෙන බලන්නකො මේ අඟල් 55 4K QLED Smart TV එකක් 169,999. හරි, යන්න අබාන්සකට ගිහිල්ලා වැඩේ කරගන්න. ගෙදරකට ටීවී දෙකක් තුනක් තිබ්බා කියලා දැන් නම් දැන් කාලේ ඒ කියන්නේ එහෙම තියෙන්න ඕනේ. නැත්තම් ලෝක යුද්ධේ වගේ ගෙවල් ඇති. මැච් තියෙන දවසට ලෝක යුද්ධේ වගේ. හරි, මං දැන් ඕගලන්ට කියන්න යන්නේ දැන් හිතන්නකෝ දැන් අපේ ක්‍රිකට් ටීම් එක මේ මැච් පරාද වෙනකොට හැමදේම කරලා බැලුවනේ නේ. ක්‍රිකට් බෝඩ් එක වෙනස් කරා, ක්‍රිකට් කෝච් කරන කට්ටිය වෙනස් කරා, අරවා වෙනස් කරා, බැට් වෙනස් කරා, බෝල වෙනස් කරා. හැබැයි තාමත් ප්‍රශ්නෙමම තියෙනවා. තාම ඉතින් පරාද වෙනවනේ. හරිද? ඉතින් ඒ වගේ තමයි. අපි සමහරක් වෙලාවට දැන් හිතන්නක අපි සමහරක් වෙලාවට ඔළුව කැක්කුමක් ආවොත් බාම් එකක් ගන්නවා. ඊට පස්සේ ඉන්න බෑ අබෝ කියලා පෙති මොන හරිත් බොන අබෝ ඉන්න බෑ තව මොකක් හරි කරනවා. ඊට පස්සේ දුම් අල්ලනවා, අරව කරනවා, සිංහල බෙහෙතුත් කරනවා, අරව කරන මේවත් කරනවා. හැබැයි අපිට අර සමහරක් වෙලාවට අපි එකක් කරලා බලාපොරොත්තු වෙනවා මේකෙන් හරියයි කියලා. නෑ, 1, 2, 10, 12, 20 වගේ කරන්න වෙන අවස්ථා අපිට ඕන තරම් ලයිෆ් එකේදී හම්බ වෙනවා. ඉතින් මම ඔයගලන්ට කියන්නද වන් ෂොට් වැඩේ ඉවරයක් කරගන්න, ඔලුව කැක්කුමක් ආවොත් වන් ෂොට් එක ඉවර කරගන්න වැඩක් ගැන කියන්නද? ඒ තමයි සමහන් SP බාම් එක. ඒක වැඩ කරනවා. මටත් ඔය පොඩ්ඩක් නිකන් ඔලුව කැක්කුම ටිකක් වැඩියෙන් එන කෙනෙක් කියලා තමයි මට නම් හිතෙන්නේ. මමත් ඇවිල්ලා පොඩ්ඩක් එහා මෙහා වුණා, හිත රිදුනත් ඔලුව කැක්කුම, ස්ට්‍රෙස් වැඩි වුණත් ඔලුව කැක්කුම, අරවින්ද අයියා එන්නේ නැහැ කිව්වත් ඔලුව කැක්කුම, අම්මේ ඔය වගේ තියෙනවා මට ඔලුව කැක්කුම සීන් එක. ඉතින් ඒ නිසා මං යන හැම තැනම මම සමහන් SP බාම් එක දාගෙන යනවා. මොකද ආයි
ස්ප බාම් එක ගැහුවට එකන ගැහුවට පස්සනෙම ගෑවට පස්සේ ගෑවට පස්සේ ආයි බෙහෙත් බොන්න ආයි වෙන වෙන වැඩ කරන්න ඔන්න ඒකින් තක්ගාල ඔබේ සුවය හදලා දෙනවා. හරිද? ඉතින් ට්‍රයි එකක් දීල බලන්න. අනිතක තමයි සමහන් ස්ප බාම් එකේ පැකේජින් මාරගති. හරිද? ඔබට ඇත තියා වුනත් ලස්සන අඳුන ගන්න පුළන් කහපාටයි රතුපාටයි ලස්සනම ලස්සන පැකේජින් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕගලන්ගේ හදිසි හරි සම්ප්‍රතිශ්‍යා තත්වයක් නහය බරගතියක් වගේ නහය සිරවීම අම්මෝ එපා වෙන නහය හිරුණාම ඔගලන්ට මෙහෙම වෙලා නැද්ද? එතකොට අපි කටින් හුස්ම ගන්න. එතකොට කට ඩ්‍රයි වෙනවා. මාර විදුරු උගුර ඩ්‍රයි වෙනවා. එහෙම වෙලා තිනානේ. නහයෙන්නේ අපිට හුස්ම ගන්න දීලා තේ කටින් කෑම ගන්නනේ නේද? අපි කරන්නේ නහය බ්ලොක් වුණ ගමන් කටින්. ගාලා. ඔය සමරකලට රැට එහෙම අම්මෝ මැදදී ඇහැරෙනවා. හරි අමාරුයි. ඉතින් ඒ වගේ වෙලාවට ඔගලන්ට පුළුවන් සමහන් SP බාම් එකෙන් ස්වල්පයක් දාලා පොඩක් නිකන් අර වාෂ්පල්ලන් හුමාලයල්ලන වැඩ කරනවා නම් ඒකටත් ඔයගලන පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් නල්ලේ දෙපස පොඩ්ඩක් ගාලා නහය දෙපැත පොඩ්ඩක් ගාලා චුට්ටක් කරගත්තා නම් ආයෙ ඉතින් ඒ බ්ලොක් කොහේ ගියාද නැහැ. හරිද? පොඩි ට්‍රයි එකක් දීලා බලන්න. අනිවාර්යෙන් ඔබ ගාව තියාගන්න සමහන් SP බාම්. සමහන් කියන නමත් එක්ක අපිට මේ විශ්වාසය ගැන ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඒගොල්ලන්ගෙම තමයි SP බාම් එකත් මාකට් එකට ඇවිල්ලා තියෙන්නේ. හරිද? එතකොට සමහරක් වෙලාවට මේකත් විශේෂෙන් කියන්න ඕනේ. මේක සමටත් හරිම සෞම්‍යයි. ඒකත් විශේෂෙන් මතක් කරන්න ඕනේ. ගොඩක් වෙලාවට ඔය අපි සමහරක් බාම් ಜಾති ගෑවම නිකන් පොඩක් අර එහෙම අඳුරු වෙන ගතියක් එහෙම තියෙනවා. සමහරක් වල හැම යන ගතියක් එහෙම තියෙනවා. ඒ සැර බාම් ಜಾති ගෑවම මේක එහෙම නෑ. හරිද? මේක හරි සෞම්‍යයි. ඊට පස්සේ හරිම ප්‍රසන්න සුවඳක් තියෙනවා. කියන්නේ Tamanට විතරයි දැනෙන්නේ මුළු ගමේම මෙන්න මෙයාට ඔළුව කැක්කුම. එහෙම සීන් එකක් නෑ. සමහරකට ඔෆිස් එකට එහෙම ගාගෙන ආවම අනිත් මිනිස්සුන්ට ඒක දැනගන්න තියෙනට අපි ආස නෑනේ නේ. අපි කොච්චර ලෙඩා දුකා වුණත් අපි ආස අපි හරි ස්මාර්ට් අපි හොඳට ඉන්නවා කියලා පෙන්වන්නනේ නේද? ඉතින් ඒ නිසා අර නිකන් හැම තැනම පැතිරිලා යන සුවඳක් නෙමෙයි තියෙන හරි ප්‍රසන්න සුවඳක් ඒක Tamanට විතරයි දැනෙන්නේ. හරිද? සමහන් SP බාම් එක ළඟ තියාගන්න එක ගොඩක් වටිනවා. ඔළුව කැක්කුමින් පීඩා විඳින්න එපා. ඒක මේ අනේ කරුමේක විඳලාම ඉවර කරන්න ඕනේ. එහෙම එකක් නෑ. වන් ෂොට් වැඩේ ඉවර කරගන්න. අපි මතක් කරා එහෙනම් ඕගලන්ට සමහන් SP බාම් එක ගැනත්. හරිද? ආ වියට් ජෙට් ගැන කතා කරන්න ඕනේ. හරිද? දැන් නම් ඒ කියන්නේ අපිට දැන් හොචිමින් යන්න පුළුවන් නිකන් ගෙදර ඉඳන් යන අම්මා මම අද ඔෆිස් ගිහිල්ලා හැමම හොචිමින් ගිහිල්ලා එන්නේ. ඒ ගානට ඇවිල්ලා තියෙන්නේ. ඩොලර් 90 ඉඳලා පියාසර කරන්න අවස්ථාව දීලා තිනවා වියට් ජෙට් හරහා අපිට වියට්නාම් වලට. හරිද? වියට්නාම් වල බලන්න ගොඩාක් ලස්සන තැන් තියෙනවා. දැන් අපි මෙහෙම කියලා කියලා කියලා කියලා මට සමහරක් වෙලාවට මගේ ෆීඩ් එකේ ඔය TikTok Facebook feed වල ගොඩාක් වෙලාවට එනවා වියට්නාම් එකේ තියෙන ලස්සන ලස්සන තැන්. මොකද අපි මේ කියනේ වැහෙනවානේ මේකේ තග්ගල මේවා කරගන්නවානේ. එතකොට ආ මේ කෙල්ල මේ වියට්නාම් ගැන කියනවා වියට් ජෙට් ගැන කියනවා. මට ඉතින් ඩීටේල්ස් ගොඩාක් එනවා ඒවවල. ඉතින් ආස හිතෙනවා හරිම ලස්සන. අර අපි ආසයි නේද කොච්චර වුණත් නිකන් අර බිසි ලයිෆ් එකෙන් මිදිලා නිකන් අපි ඔය කියන්නේ නිකන් පොඩක් ගමක එහෙම ගිහිල්ලා ඉන්න ඕනේ එහෙම කියලා කියනවා නේද අපි. අන්න ඒ වගේ පුදුම ආස හිතෙන පරිසරයක් තියෙනවා වියට්නාම් වල. ඉතින් ඕගොල්ලෝ ඒ වගේ ඒවා එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. මෙච්චර කල් අපිට තිබ්බ ප්‍රශ්නේ තමයි ගුවන් ගාස්තු. අම්මෝ ප්ලේන් එකට යනවා ඉතින් ආයි ජීවිත කාලේ හම්බ කරගත්තු සේසතම. එහෙම දැන් ෆ්ලයි කරන්න ඕනේ නැහැ. මොකද වියට් ජෙට් තියෙන නිසා හරිම අඩු ගානට අපිට ෆ්ලයිට් එකේ යන්න පුළුවන් ෆ්ලයි කරන්න පුළුවන්. අනිත් එක අපි මෙහෙ ඉඳලා වියට්නාම් වලට ගියාට පස්සේ එහෙ ඉඳලා ගමනාන්ත 66කට අපිට පියාසර කරන්නත් අවස්ථාව තියෙනවා වියට් ජෙට් හරහා. අපි හැමදාම කියනවා වගේ මේකේ බජට් එක තමයි මේ ඒ කියන්නේ අඩු. ඒ කියන්නේ බජට් කිව්වම මේකේ ගාන ඒ කියන්නේ මේ ෆ්ලයි කරන්න යන වියදම තමයි මේකේ අඩු කරලා තියෙන්නේ. නැත්තම් සැප පහසු අඩු කරලා නැහැ. ලොකු ප්ලේන් හොඳට ඉඩ තියෙනවා සහ ඔබට කස්ටමයිස් කරගන්න පුළුවන්. අඩු ගණන් වලට තව පොඩි ගණක් පොඩක් වැඩියෙන් දීලා කැම ටික දාගන්න පුළුවන්. ඊට පස්සේ බඩු මලු ගිනියන ප්‍රමාණය එහෙම කළා වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඩියුටි ෆ්‍රී ෆ්ලයිට් එකේම ෂොපින් ඒ එක්ස්පීරියන්ස් එක ඕන නම් ඒකටත් කළා ගන්න පුළුවන්. ඔය වගේ ඔබට කස්ටමයිස් කරගන්න අවස්ථාව දීලා තිනවා වියට් ජෙට්. බජට් ගුවන් සේවාවක් කිව්වට මං අර හැමදෙස්ම කියන එකක් තමයි මේකේ ගාන තමයි බජට්. ඉතුරු ටික ඔබට හරියන විදිහට ඔබට ලෑස්ති කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔකලන්ට සුබ ගමන්. අනිවාර්යෙන් හොඳ රවුමක් දාලා එන්න ඕනි හොචිමින් පැත්තේ ගිහිල්ලා. හරිද? හොඳ ටුවර් එකක් දාලා එන්න ඕනි. 011 444 044 044 044 කියන නම්බරයකට කෝල් කරානම් ඔයගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩ්ඩක් සර්ච් කරලා බලන්නකෝ මේ වියට් ජෙට් කියලා ඔයගලන්ගේ වෙබ්සයිට් එකට යනවා. එතන ඔක්කොම විස්තර ටික තියෙනවා.
දැන් අපි ලංකාව ඇතුළේ හැම තැනකම ගිහිල්ලා තියෙන දැන් අපිට තියෙන රට යන එක හරිද? පොඩ්ඩක් රටවල් බලලෙන්න ඕනි. හැමදාම මේක ඇතුළේ ඉඳලා බෑ. හරි. $90 ඉඳන් පියාසර කරන්න පුළුවන්. Vietjet.

වගේ සින්දුවක් සද්දට දාගෙන බයික් X55 එකේ ගමනක් යන්න අස නැද්ද බ්‍රෝ? රයිට්, අපි ඉස්සෙල්ලාම බලමු බයික්. BAIC. ඒ කියන්නේ බීජින් ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රි හෝල්ඩින්ස්. හරිද? ඒගොල්ලෝ චීනේ ගත්තොත් විශාලත්ම සහ ප්‍රමුඛම, සෝරි මට පොඩ්ඩක් වතුර තිබාක් ආවා, ඒ උනාට මට බ්‍රේක් එකක් ගන්න විදියක් නැහැනේ අරවින්ද, නැහැනේ මට පොඩි බ්‍රේක් එකක්වත් නැහැනේ. රයිට්, මම ඒ කතාව ආයි කියන්නම්. බයික් කියලා කියන්නේ ඔබ දන්නවා බීජින් ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රි හෝල්ඩින්ස්. ඉතින් ඒගොල්ලෝ චීනේ විශාලතම ඒ වගේම ප්‍රමුඛස්ථානය ලබාගෙන තියෙන මෝටර් රථ නිෂ්පාදකෙක් කියලා අපි හැමෝම දන්න කාරණාවක්. 1958 තමයි ඒගොල්ලෝ ස්ටාර්ට් කරේ. දැන් මේ වෙනකොට රටවල් 80%කටත් වඩා වැඩි ප්‍රමාණයකට ඒගොල්ලන්ගේ වාහන යවනවා. ඒගොල්ලෝ රටවල් 80% විතර ප්‍රචලිතයි. හරිද? ඒගොල්ලෝ කාගේද අති නැත ගත්තේ කියලා බලමු. ලංකාවේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් එක්ක දශක 4කට වඩා විශ්වාසය තියෙන, අනිත් එක ඉතින් අපි බඩේ බට්ටික වගේ දන්න කෙනෙක්නේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් කියලා කියන්නේ. නේද? අපේ ලංකාවේ මිනිස්සුන්ගේ විශ්වාසය වැඩියෙන්ම දිනාගෙන තියෙන මෝටර් සමාගමක් තමයි ඩේවිඩ් පීරිස් ගෲප් එක කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ දෙගොල්ලෝ හොඳට පෑහෙනවා, හොඳට මේ මිත්‍රත්වය හොඳට ගැළපෙනවා. ඉතින් ඒ දෙගොල්ලෝ එකතු වෙලා අපිට වාහනයක් දෙනවා කියලා කියන්නේ අපි දන්නවා ඒක ආයි කතා දෙකක් නෑ, සුපිරිම එකක් කියලා. ඉතින් ඒ වගේ තමයි බේක් අපේ මාකට් එකට ආවේ. ඒකයි මෙච්චර මිනිස්සු අරගෙන තියෙන. මට හරි පුදුමයි. දැන් අපි අලුත් වාහන ගොඩක් දකින්නනේ. හැබැයි මම මේ X55 එක මාර විදියට දකින්නවානේ, පුදුම විදියට දකින්නවා. ලස්සන ලස්සන කලර්ස් වලින් මිනිස්සු මිලදී අරගෙන තියෙනවා. අනිත් එක ගත්ත මිනිස්සුන්ගෙන් මේ ගැන අහද්දි, පර්ෆෝමන්ස් ගැන අහද්දි මිනිස්සු මාර සතුටින් කතා කරන්නේ. ඒකනේ ගොඩක්ම වැදගත් කාරණාව. ගන්නකොට තියෙන ආසාව පාවිච්චි කරනකොට තියෙන්න ඕනේනේ. ඒ සතුටම මිනිස්සුන්ට ඒක තියෙන්න ඕනේ, කන්ටිනියු වෙන්න ඕනේ. ඒකේ විදියටම වෙනවා. බේක් X55 එකක් ගත්තට පස්සේ ගත්ත මිනිස්සුගෙන් පොඩ්ඩක් අහලා බලන්න. හරිද? මුලින්ම කියන්න ඕනේ මේක ඉලෙක්ට්‍රික් වාහනයක් නෙමෙයි. මේක 1005 ටර්බෝ එන්ජින් එකක් තියෙන වාහනයක්, පෙට්‍රල් වාහනයක්. හරිද? ඊට පස්සේ මේක හරිම ලස්සන SUV නිර්මාණයක්, හරි ලස්සන SUV එකක්. ඒ ඩිසයින් එක හරි මොඩර්න්. අනිත් එක කලර්ස් ටික ඒ ඔක්කොම ටික ආවට පස්සේ නිකන් ඒක මේ කියන්නේ තව අවුරුදු බර ගාණක් ඉස්සරහ බලලා හදපු වාහන මොඩල් එකක් කියලා බය නැතුව කියන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙනවා පොඩි ලස්සන ලස්සන ෆීචර්ස් ටික. මම ආසම කෑල්ලක් තමයි අර සැඟවුණු දොර හැන්ඩල් එක. ඒක බලපු බල්මට පේන කුමුදන්නේ මේකේ දොර අරින්නේ ගාල හිතෙන්නේ. හරිද? හැබැයි ටින් ගාල එළියට එනවා. ඒක හරි ෂෝක්. ඒක වාහනේ අන්ලොක් කරුවා ටින් ගාල එළියට එනවා ඒ දොර හැන්ඩල් එක. ඊට පස්සේ මේකේ තියෙන පර්ෆෝමන්ස් ගත්තත්, LED ලයිට් සිස්ටම්ස් ඔක්කොම ගත්තත්, 360 කැමරා පද්ධතිය ගත්තත් සහ මේකේ වායු සමීකරණද, ඉදිරිපස අසුන්වල තියෙන ඒ පහසුකම්ද, ඊට පස්සේ මේකේ තියෙන ඔඩියෝ සිස්ටම් එක ගත්තත් මේ හැම දෙයක් අතින්ම අපි අර ආස කරන දේවල් ටිකක් තියෙන. ඒ කියන්නේ අපිට ඕනි මෙන්න මෙහෙම ඕනි වාහනයක් නම් මෙන්න මෙහෙම තියෙන්න ඕනි කියලා අන්න ඒ හැම දෙයක්ම ටච් කරලා හදපු සුපිරි වාහනයක් තමයි බයික් X55 කියලා කියන්නේ. ඉතින් පොඩි හරි ආසාවක් තියෙනවා නම් වාහනයකට යන්න. මම දන්නවා ඒක හිත ඇතුලේ කොහොමවත් තියෙන දෙයක්. කොහොමරි මම වාහනයකට යනවා කියන එක. යස්, ඔබට මේ තමයි සුදුසු වෙලාව. ආසාව කියන එක දැන් වාහනයකට දැන් තියෙන ආසාව සමරකිට අවුරුදු ගානක් තව ගියාට පස්සේ, අවුරුදු හිතන්නකෝ තව ඔබ හිතන තව අවුරුදු 5කින් වාහනයකට යනවා කියලා. හැබැයි සමරකිට ඒ ආසාව ඔබට අවුරුදු 5කින් නැති වෙලා තියෙන්න පුළුවන්. සමහරක් විට ඊට වඩා ඔබට සපුරා ගන්න වෙන අත්‍යවශ්‍ය දෙයක් ඉස්සරහ අවුරුදු 5 ඇතුළත වෙන්න පුළුවන්. අපි දන්නේ නැහනේ. මේ වෙලාවේ ආසාවක් තියෙනවනේ පොඩි ට්‍රයි එකක් දෙන්න. 100%ක් කරලා බලන්නකෝ. දැනට මං කියන්නම් අපේ මේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් ඒගොල්ලන්ගේ ප්‍රදර්ශනාගාර තියෙන තැන් ටික මම දැනට කියන්නම්. ඒ තැනකට ගිහලා දැනට බලන්නකෝ මේ මොකද්ද මේ වාහනේ කියලා චුට්ටක් ඇහැට දාගන්නකෝ. බත්තරමුල්ල, හයිඩ් පාක් කෝන, මාතර, රත්නපුර, කුරුණෑගල නුවර ඒගොල්ලන්ගේ ප්‍රදර්ශනාගාර තියෙනවා. ඒ තැන්වලට ගිහලා පොඩි ටෙස්ට් ඩ්‍රයිව් එකක් දාලා බලන්න. මොකද 100%ක් කරන්න, 99%ම ඔබට කරන්න විශ්වය උදව් කරයි. මම ඒක මාරු විදිහට විශ්වාස කරන කෑල්ලක්. පොඩි කෑල්ලක් කරලා බලන්න. ඉතුරු ටික අපිට කරන්න හැම පැත්තෙම සපෝට් එක හම්බ වෙනවා. ඉතින් දැන් ආසාවක් තියෙනවා නම් වාහනයකට යන්න, දැන් යන්න. ඒකට හොඳම වාහනේ තමයි මට දැනෙන විදිහට. සහ මම නම් සාමාන්‍යයෙන් ඔය පර්ෆෝමන්ස් ඒ හැම දෙයකටම වඩා මම බලන කෑල්ල තමයි ලුක් එක. වාහනයක ඇත්තට ලුක් එක තියෙන්න ඕනේ. මොකද අලුතින් වාහනයක් ගත්තා කියලා පොඩ්ඩක් මිනිස්සු දැනගන්න ඕනේ. නැත්නම් ඔබ මේ වාහනයක් අරන් මෙලෝ කෙනෙක් දන්නේ නැහැ. එහෙම ගැම්මට පේන වාහනයක් ගන්නනේ සහ හොඳම පර්ෆෝමන්ස් තියෙන ඔබට අනාගතය ගැනත්, ඒ කියන්නේ ආෆ්ටර් සේල් සර්විස් එක ගැන ආයි හිතන්න එහෙම දෙයක් නැහනේ. ඔබ බේක් X55 එකක් ගන්නවා කියන්නේ ඔබ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් එක තමයි ගනුදෙනුව කරගෙන යන්නේ. ආෆ්ටර් සේල් සර්විස්ද, ඔරිජිනල් හොඳ ජෙනුවින් ස්පෙයාර් පාර්ට්ස්ද, ඒව ගැන වරි වෙන්න දෙයක් නැහැ. ඔබ ගාව ඉන්නවා ඒකට සපෝට් කරන ලොකු දැවැන්තයා
ඩේවිඩ් පිරිස් ඔටෝමොබයිල් සිති ඒ නිසා හිතේ නිදහසෙන් ඔබ ආසම වාහනේ ගන්න මං විශ්වාස කරනවා. අද ඔබ නිකමට හරි ෂෝරූම් එකට ගිහලා ඔළුව දාලා බලයි කියලා. මොකද්ද මේ හැමෝම මේ කතා කරන හැමෝම ගන්න මේ වාහනේ මොකක්ද කියලා. සහ ඒගොල්ලන්ගේ තව මොඩල්ස් කිහිපයක් තියෙනවා. අපි පහුගිය දවස්වල ඒව ගැනත් කතා කරා. අපි ඉස්සරහටත් කතා කරමු. ඒගොල්ලන්ගේ හයිබ්‍රිඩ් වර්ෂන් එකක් තියෙනවා. හරිද? ඉතින් ඒ වගේ වර්ෂන් කිහිපයක් තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. දැනට මතක තියාගන්නකෝ බේක් X55 එක ගැන. හරිද? ඊළඟට අපි කතා කරන්න යන්නේ වැදගත්ම මාතෘකාවක්. හරිද? අපි ජීවිතේ එක එක ඒවට ස්ට්‍රගල් කරනවා නේ. රස්සාව වෙනුවෙන්, අරය වෙනුවෙන්, මෙයා වෙනුවෙන්, අයියෝ යාළුනා, අයියෝ තරහ වුණා, බ්‍රේක් අප් වුණා, නේ මං ඉඳලා මොකටද, ඔය වගේ එක එක ප්‍රශ්න අපේ ලයිෆ් එකේ එනවා. හැබැයි විශ්වාස කරන්න, ලෙඩක් ආවොත්, පවුල කෙනෙකුට හරි තමන්ට හරි ලෙඩක් ආවොත් අර ඔක්කොම ප්‍රශ්න ටික මතක නැහැ. ඒ ඔක්කොම විසි වෙලා යනවා අර ලෙඩේ තමයි. ඒක තමයි පළවෙනි ෆෝකස් එක වෙන්නේ. මුළු ඔළුවම වෙනස් වෙනවා. ඇත්තටම අපි හැමෝම එහෙම එක්ස්පීරියන්ස් අපේ ලයිෆ් එකේ ඇති. සමහරක් මිනිස්සුන් එහෙම නැතුව ඇති, අනේ වාසනාව, හොඳම හොඳයි. හැබැයි එහෙම ගොඩක් අයට එහෙම එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ලයිෆ් එකේ. කාට හරි ළඟම කෙනෙකුට නිකක් ටිකක් බරපතල ලෙඩක් දුකක් හැදිච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට අර හිතෙන්නේ අම්මෝ ඩොක්ටර්ස්ලා දෙවියෝ කියලා හිතෙන්නේ. අන්න ඒ වෙලාවටනේ පොඩක් ස්ට්‍රයික් කරනකොට හිතෙනවා ගාල. හැබැයි ඇත්තට වෛද්‍යවරු කියන්නේ දෙවිවරු වගේ තමයි. මොකද ඒ වගේ ප්‍රශ්නයක් ආපු වෙලාවට ඒක අපි ඕන කෙනෙක්ට ඒක දැනලා තියෙන කාරණාවක්. වෛද්‍යවරු වගේම හොඳ හොස්පිටල් එකක් කියලා කියන්නේ දෙවිවරු, වෛද්‍යවරු දෙවිවරු නම් හොඳ හොස්පිටල් එකක් කියන්නේ දේවාලයක් වගේ තැනක්. ඇත්තටම ඉතින් කොළඹ නවලෝක හොස්පිටල් එක අපිට ඒ වගේ තැනක් කියලා මට පෞද්ගලික එක්ස්පීරියන්ස් ඕන තරම් තියෙනවා ඒවට කියන්න. ඒත් ඔබත් සමහරකට මාතික එකක වෙනවා ඇති, ඔබත් ඒවා එක්ස්පීරියන්ස් කරලා ඇති. අපි බලමු ඒගොල්ලන්ගේ සර්විස් එක ඒගොල්ලෝ දෙන්න, ඒගොල්ලන් ළඟ තියෙන්නේ මොනවද කියලා අපි බලමුකෝ නේ. දැන් අපි ගත්තොතින් හදිසිය හරි මොකක් හරි අපි කවුරු හරි නේවාසිකව ප්‍රතිකාර ලබන්න අවශ්‍ය වුණොතින් ඕගලන්ට විශේෂයෙන්ම කියන්න ඕනේ ඒගොල්ලන්ගේ බෙඩ්ස් 400කට වඩා තියෙනවා, මිනිසුන්ව නවත්ත ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ රූම්ස් තියෙනවා 265ක්. හරිද? ඊට පස්සේ ICU තියෙනවා ඒගොල්ලෝ ගාව 7ක්. ICU බෙඩ්ස් තියෙනවා 55ක්. හරිද? ඉතින් ඒ නිසා මොකක් හරි ප්‍රශ්නකදී ඔබ යන්නම ඕනි තැන කොළඹ නවලෝක හොස්පිටල් කියලා අමුතුවෙන් මම කියන්න ඕනේ නෑ නේද? මොකද වේටින් බලාගෙන ඉඳලා ලෙඩේ තව උඩු දුවනකම් පරීක්ෂණයක් කරන්න ලැබ් එකක් නැතුව එහෙම වොරි වෙවි ඉන්නේ නැතුව හරි තැනට ගියා නම් ඔක්කොම ලස්සනට පිළිවෙලට කරගන්න පුළුවන් කොළඹ නවලෝක හොස්පිටල් එකේ. අනිත් එක ඒගොල්ලන්ගේ සර්විස් එක ඒක කියන්නේ හරි හරි හිතවත් ඒ කාර්ය මණ්ඩලය. ඒකත් විශේෂයෙන් කියන්න ඕනේ. මොකද අපි යන්නේ හරි බයෙන් ලෙඩකට දුකකට. අපි මොකක් හරි අපි ලේ ටිකක් දීලා මොකක් හරි නේද බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න හරි යන්නේ හරි බයෙන්. පොඩක් අනේ හෘදෙයිද එහෙමනේ යන්නේ. ඒ මිනිස්සු අපිට ඒ දක්වන සෙනෙහස කරුණාව ඒක නම්බර් 1. ඊට පස්සේ ඒගොල්ලන්ගේ කොළඹ නවලෝක හොස්පිටල් එකේ පළවෙනිම දේ තමයි පුංචි හරි වේදනාවක් අපිට දෙන්නේ නැතුව මේ හැම දෙයක්ම කරන්න ඒගොල්ලෝ ඒක කරන උත්සාහය. ඒක සාර්ථකයි. ඒක සාර්ථකයි. ඇත්තටම පළවෙනියටම අපි මොකක් හරි ලෙඩකින් වේදනාවෙන් ඉන්නවනේ ඒගොල්ලන්ට මුලින්ම කරන්න ඕනේ අපේ වේදනාව නැති කළා දාන එක. ඒක කොළඹ නවලෝක හොස්පිටල් එක කරනවා. ඊට පස්සේ ඩොක්ටර්ස්ලාද ඒ වෛද්‍ය උපකරණද ඒ තාක්ෂණයද ඒ ඖෂධද ෆාමසීස් තියෙනවා. ඊට පස්සේ හැම දෙයක්ම තියෙන තැනක්. හිතන්නකෝ දැන් රෝගියා හරි නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඔන්න ඉතින් රෝගියාට අමතරව එයත් එක්ක එනවනේ කට්ටියක්. ඉතින් අපේ රටේ කාට හරි ලෙඩක් දුකක් හැදුවොත් මුළු පරම්පරාවම ඉතින් එනවා. එහෙම තමයි අපේ හැටි නේ. ආච්චිලා සීයලා ඔක්කොම ඇවිල්ලා ඉතින් හොස්පිටල් එකේ තමයි නතරලා ඉන්නේ. එහෙම නතරලා ඉන්නකොට ඒගොල්ලන්ට කැෆේ එකක් තියෙනවා, වාහනේ හොද ගන්න ඕනොත් එතන වාහනේ හොද ගන්න තැනක් තියෙනවා. ඊට පස්සේ සුපර් මාකට් එකක් තියෙනවා අවශ්‍ය කරන දේවල් ගන්න. ඉතින් ඒ වගේ හැම පැත්තෙන්ම අපි ගැන හිතලා තියෙනවා. අනිත් එක අපේ කොළඹ නවලෝක හොස්පිටල් වල කාපාකික ගැනත් විශේෂයෙන් කියන්න ඕනේ. වාහන 500කටත් වඩා වැඩි ප්‍රමාණයක් නවත්තන්න පුළුවන් ලොකු කාපාකිකක් තියෙනවා. ඉතින් ඒ වගේ හැම පැත්තෙන්ම අපි ගැන කියන්නේ අපේ පහසුව ගැන හිතලා අපි වෙනුවෙන්ම ඉදි කරලා තියෙන හොස්පිටල් එකක් තමයි කොළඹ නවලෝක හොස්පිටල් කියලා කියන්නේ. ඒ නිසා පොඩි හරි ලෙඩක් දුකක් තියෙනවා නම් ඒවට ගෙදර ඉඳලා අත් බෙහෙත් කර කර ඉඳලා එහෙම නැත්නම් වන් ෂොට් ඩොක්ටර් ගාවට ගිහිල්ලා එකපාරින් රෝගේ වහලා දාලා ඒ කියන්නේ ඒ වෙලාවට රෝගේ නැති කරගෙන ඒක හරියන්නේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මුල සිට අපි ඒක හොඳට චෙක් කරලා බලන්න ඕනේ. සමහර දේවල් තියෙනවා පොඩියට තියෙනකොට ඒක අපිට විසඳ ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා හරියට රෝග නිర్ణය කළා හරි තැනට බෙහෙත් දෙන හරිම මිනිස්සු ටික ඉන්න තැන තමයි කොළඹ නවලෝක හොස්පිටල් කියලා කියන්නේ. ඔබට විශේෂඥ වෛද්‍යවරයෙක් ඕන නම් ඒව channel කරගන්න. හැම දෙයකටම අවස්ථාව තියෙනවා. නිරෝගීකම අංක 1.
හරිද? ඉතින් නිරෝගීව ඉන්න නම් ඒකට හරි ප්‍රතිකර්මයේ ප්‍රශ්නයක් ආවොත් ඒකට හරි ප්‍රතිකාරය කරගන්න ඕනේ. ඒකට යන්න ඕනි තැන තමයි කොළඹ නවලෝක හොස්පිටල් එක. හරිද? අපි කන්ටැක්ට් කරන්න නම්බර් එකක් දෙන්නම්. 0115 777 777 0115 777 777. එහෙනම් ඔගලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි හෙට හම්බ වෙමු. එහෙනම් පරිස්සමෙන් ඉන්න, නිරෝගීව ඉන්න, පරිස්සමෙන් ඉන්න. අපි හෙට හම්බ වෙමු. සුබ දවසක්. මම ආශාරියා.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමවුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රි රෝද රටය බජාජ්.
3: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
4: කෝගිල්ස් ෆුඩ් සිටි වෙතින් 43 වන සංවත්සර සමරුවට බෙගා වට්ටම් ෆොන්ඩ්‍රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 210යි. ගොත්මලේ ප්‍රොසෙස් චීස් ඉතිරි රුපියල් 200යි. විවා මොල්ට් පවුච් ඉතිරි රුපියල් 230යි. ලක්ස් රේඩියන්ට් ග්ලෝවින් ස්කින් ඉතිරි රුපියල් 180යි. කෝගිල්ස් ෆුඩ් සිටි.
3: ආෆ්ටර් ලෙවල්ස් AI driven world එකේ ඔයත් ෆියුචර් රෙඩි බිස්නස් ලීඩර් කෙනෙක් වෙන්න කැමතිද? එහෙනම් හරිම තැන ස්ලිට් බිස්නස් ස්කූල්. ඇප්ලයි කරන්න පිවිසෙන www.slit.lk. ස්ලිට් evolve beyond.
5: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපල් සිටින්
6: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නෑ.
7: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
8: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
7: ඔයත් පොකට් මනි අහනවද?
8: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
7: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
9: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
7: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
9: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න.
7: සතියේ දවස් පහේම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
10: සියත පොකට් මනි
11: අනුග්‍රහය.
12: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
13: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් PBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකයකි.
14: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
15: මෙහි වට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
16: සියතා බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
15: ශ්‍රී ලංකේ රූ රැජිනියන් නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
16: සියතා බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
17: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
18: ටයිටල් ස්පොන්සර්
19: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු බිග් ට්වීන් ලේඩි, ඔබත් සැනින් දිදුලන්න.
20: එන්චාන්ටර්, the fragrance of French romance.
21: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
22: Sayanika piligat nishpadanayak nisa thamai mama Off Mark Slim and Radiance Liquid Collagen ek recommend karanne.
23: Off Mark's premium collagen pehapath nirogi sihin sirurak.
24: Aliya Resort and Spa Seagiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.

0: కథా టాప్ స్టోరీ.
1: నవలపిటి నగరసభావే సభాపతి అతులు శివదినకు అతరంగు නවලපිටිය නගරසභාවේ සභාපතිවරයා ඔහුගේ පුත්‍රයා සහ බෑනා ඇතුළු සිව් දෙනෙකු අතරංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ නවලපිටිය ප්‍රදේශයේ පිහිටි සභාපතිවරයාගේ නිවස ඉදිරිපිට සිදු වූ රියානතුරකින් පසු සිදු කළ පහර දීමක් සම්බන්ධයෙන් මෙම අතරංගුවට ගැනීම සිදු කර ඇති බවයි. නිවස ඉදිරිපිට මාර්ගය හරහා ගමන් කළ එක් යතුරුපැදියක ගැටි අනතුරක් සිදු වෙත්තේ ඊයේ රාත්‍රියේදී. අනතුරට ලක්ව ඇත්තේ නවලපිටිය නගරසභාවේ සභාපතිවරයාගේ හිතවතෙකු වන අතර නවලපිටිය ඉඹුල්පිටිය වතු අයියේ සහකාර වතු අධිකාරීවරයෙකු යතුරුපැදිය පදවා ඇති බවයි නවලපිටිය පොලිසිය පැවසුවේ. අනතුර සිදුවීමෙන් පසු දෙපාර්ශ්වය අතර බහින් බස් වීමක් ඇති වී තිබුණා. යතුරුපැදිකරු සහ පසුපැදිකරු නවලපිටිය දිස්ත්‍රික් මහරෝහලටත් රියානතුරට ලක් වූ පුද්ගලයා මහනුවර පිහිටි පෞද්ගලික රෝහලකටත් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා. යතුරුපැදිය ගමන් කළ දෙදෙනා මෙවර විට ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බවයි සිත නවලපිටිය වාර්තාකරු සඳහන් කළේ.
0: අනුග්‍රහය
2: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
3: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
2: ටයර් මං හිතුවේ සස්පෙන්ෂන් අවුලක් කියලා.
3: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
4: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැලපෙන ටයර් එක.
5: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS Silvetin විශ්වසනීය ධාවනයකට
6: ගම පොහසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ වඩනැංවීම වෙනුවෙන් RDB විවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 මතන්න.

0: அசப்பதமட்ட சீதா ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: සින්දුවක් කියන්න බෑ කියලා කොහෙවත් නෑ. එහෙම නීතියක් කොහෙවත් නෑ. ගීතයේ අයිතිය පිළිබඳ සාකච්ඡාවේ තුලේ විශේෂ කමිටුවක් දාලා ඒ කමිටුව හරහා දැන් අපේ තියෙනවා ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශයේ තියෙනවා කවුන්සිල් එකක් එක්ස්පර්ටිස් ලගේ ඒ අය හරහා දැන් අපි ඒකට මොකද්ද කරන්න කියලා හොයනවා. ඒ නිසා ප්‍රශ්නේ ඉවර නෑ. ගීත රචකයන් සහ සංගීතඥයන් එකතු වෙලා හදාගත්ත සංගමයක් තියෙනවා. ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ගේ ඇසෝෂියේෂන් එකේ සමාජිකයන්ගේ බුද්ධිමය දේපළ පාවිච්චි කරන අය ගෙවීමක් කරන්න ඕන කියන එක කියනවා. හැබැයි ඒගොල්ලෝ තෝරන්න නැති වැඩකුත් කරලා තිබුණා. මොකද ඒගොල්ලෝ මේ වැසිකිළියක සින්දු දැම්මත් එහෙම නැත්නම් කඩසාප්පක සින්දු දැම්මත් මගුල් ගෙදරක සින්දු දැම්මත් අය කරගන්න ඕනේ මෙච්චර ගණන් නියම කරලා තිබුණා. එහෙම අයිතියක් ඒගොල්ලන්ට නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපදවූ ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර්

0: ඔයාලගේ වැඩි විශ්වාසයෙන්.
1: මුළු පවුලටම මගේ ගානම
2: හොඳනම් ඉන්නෙත් හොඳ අය.
0: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජය.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
4: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ අවදත් කාගෙත් නිවසේ පළමුරැක වරණය ACL ෆයගඩ් වය දැන් දම්පාටින් ACL ෆයගඩ් වය ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
1: මිස් හොඩ්ද කූල්ද
2: කූල් මොකද මම හොට්නේ
1: ඒකනම් ඇත්ත මිස් මිස් දැකලා පුරුදුයිත් වගේ
2: වෙන්න බෑ දැකලා පුරුදු නෙවේ සමහරට අහලා පුරුදු ඇති
3: ඕ මයි ගොඩ්
1: අඩේ මිස් සුදු කොච්චි
4: හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
5: කොච්චි
6: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට
1: මිස් මිස් එක්ස්කියුස් මී මිස්
2: නෝ නෝ නෝ උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි
7: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස් කීපින් NK Global Lich කුරුණෑකල අදම කතා කරන්න
8: 0372 2370 370
9: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයක්
10: නෑ ටීචර් ප්‍රශ්න 4යි තප්පර 5යි
9: ඔයත් පොකට් මනී අහනවද
10: අපිට විතරක් නෙමේ ටීචර් දැන් ටීචරත් පුළුවන් මමීස් පොකට් මනී දිලන්න
9: බලමුකො බලමුකො මාත් මෙසේජ් එකක් දැම්මා
1: ප්‍රශ්න 4යි පොකට් මනී රුපියල් 5000යි
9: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනී
1: දැන්ම පොඩ්ඩකේ නමයි ගමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න
9: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනී අහන්න
6: සියත පොකට් මනී
1: අනුග්‍රහය
11: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
1: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් PDB minus stable outlook බලපතරාදී මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකකින්
7: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්

0: උදේ 10 විනාඩි 38යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: අද කෑමක නම් කෑම රසටම තිබුණා
1: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගොන එක්කලා.
2: කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
3: අයියා මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
3: අයියා මට මල් ගොඩක් දීලා.
4: ඔව්වා මොනවද නංගි, අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: H15 පිස්සුවක්ම තමයි.
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
6: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
7: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
8: රට සවාරියකෙහි නේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels, ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
9: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. ෂෝමේ දැන් අබන් සුතින්. උසස් පෙළ අවසන් කළ ඔබට ජාත්‍යන්තර පිළිගත් උපාධි පාඨමාලා රැසක් දැන් ICBT සදන් කැම්පස් වෙතින් ඔබේ උසස් අධ්‍යාපන සීනිය සැබෑ කරගන්න. ඔක්තෝබර් මාස 15 වන දින මාතෘශාඛාවේ පැවැත්වෙන ICBT Open Day 2026 වෙත පැමිණෙන්න. ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
10: බලන්නකෝ මල්ලී, අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකයේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
11: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත් එයා තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
10: අපරාදේ මට කලින් ඔටෝ බාත් එයා සෙට් එකක් ගන්න තිබුණේ.
11: ඒකනේ මිස්, අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත් එයා සෙට් එකනේ ඔටෝ කියන්නේ.
12: ඔටෝ බාත් එයා පවතී සෑමතත්
13: 98.2 කියන්න 98.4
14: දෙන්නම් පට චුන්තු සින්දු මෙන්න රේඩියෝ චෝකි.

0: பாச பாதமட்ட බන්ධනාගාරගතවන භික්ෂූන් වහන්සේලා නඩු කටයුතු ආදිය සඳහා බන්ධනාගාරයෙන් පිටතට වැඩම කිරීමේදී චීවරය සහිතව වැඩම කරවීමට රජයේ අවධානය යොමුව ඇත. ස්වාමින් වහන්සේ නමක් හිරේ විලංගුවේ වැටුණාම නැවත උසාවියට ගෙන එනවා නම් ඒ අයව සිවුර අන්දලම ගෙන එන්න ඕනේ කියලා අත්‍තර මේ විදිහට නීති සකස් වුණොත් ඒක බුදුදහමේ විශාල ජයග්‍රහණයක් හැටියට දක්වන්නට පුළුවන්. ඉතින් ඒ ජයග්‍රහණ එකතු කරගෙන තව ඉස්සරහට ස්වාමීන් වහන්සේලා හිරේ නොයන තැනටම බුද්ධ ශාසනය පත් කරගන්න පුළුවන් වුණොත් ඒක ඇත්තටම සියලු බෞද්ධයන්ගේ විශේෂම ජයග්‍රහණයක් බවට පත් වේවි.
1: සියද පාත්‍රේ විදහාසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: හයි ගයිස්. මේ කතාව කලින් අහලා නැත්තම් පක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අnderවන MyWays.
4: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
3: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා MyWays එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
5: අඩුයි? අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
6: පේනවා පේනවා.
3: ඊළඟට තියෙන රසවත්ම කැල MyWays app එකට bike, 3-wheel car, van මුලදීම register කරන driver partnersලට commission, subscription මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොළඹ එකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගාණකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසෙ පුරාම bonus දෙනවා.
5: MyWays app එක මාසෙකට දාගෙන බලන්න.
6: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
7: Sri Lanka's top 5 tech graduate connect venna slit faculty of computing samaga ekatu venna apply karanna pivisenna www.slit.lk slit evolve beyond
0: සමහරු කියනවා ඇත්තටම බූවල්ලන්ට මොළ 9ක් තියෙනවා කියලා. ඒ කියන්නේ අඬු 8ට මොළ 8කුයි එයාගේ මධ්‍ය මොළයයි ගත්තා මොළ 9ක් කියලා සමහරු කියනද. වෙන්න පුළුවන්. ඒක වෙන්න බැරි නෑ. මොළ 7ක් තියෙන එකෙක්
8: කියලා. තියෙන එක නේ.
0: දැන් බූවල්ලෙක් කියනවා නම් මෙහෙ මුදල් ලැබෙති උනත් කරගන්න.
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
0: අනුග්‍රහය.
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
11: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
12: පසු අධ්‍යාපනයට නිවැරදිමමක ICBT කැම්පස් සිටින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 777 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
13: Dubai Cleaning and Housekeeping රැකියා කාන්තා පිරමිඩ පරිසරතම
14: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
13: කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372 370 370.
0: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
15: Theatre Between Lady Miss World Sri Lanka 2026
0: Sri Lankaya Rurajiniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
15: Theatre Between Lady Miss World Sri Lanka 2026
16: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
17: ටයිටල් ස්පොන්සර් ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරුවෙන්න. බිග් ට්වීන් ලේඩි. ඔබත් සැනින් දිදුලන්න.
18: Enchanta. The fragrance of French romance.
19: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
20: Sayanika piligat nishpadaneyak nisa thamai mama Off Mark Slim and Radiance Liquid Collagen ek recommend karanne.
21: Off Mark Premium Collagen pehapath nirogi sihin sirurak.
22: Aliya Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
23: Anuwatai dasmatekara. Anuwatai

0: यह था टॉप स्टोरी।
1: ගොවීන්ට වන්දිගෙවීම තවදුරටත්. බියලි කාලගුණෙන් වගාහානි සිදු වූ ගොවීන් 5000කට වැඩි ගණනකට මෙවන විට වන්දි මුදල් ගෙවා අවසන් බව කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එහි සභාපති පේමසිරි ජයසිංහ ආරච්චි සඳහන් කළේ එය වගාහානි සිදු වූ ගොවීන් අතරින් 85%කට වැඩි ප්‍රතිශතයක් බවයි. වන්දි ලබා දීම සඳහා මේ දක්වා වැය කර ඇති මුදල රුපියල් මිලියන 200ක් අක්කර 6000කට වැඩි භූමි ප්‍රමාණයක් සඳහා වන්දි ලබා දී ඇති බවයි කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජයසිංහ ආරච්චි පැවසුවේ.
2: විශේෂයෙන්ම එළිනෝ බලපෑමත් එක්ක නියන්තත්වයන්ට හානි වෙච්ච වගාවන්ට අපේ 90% ප්‍රමාණයට වගාවන් දිගුව නිම කළ තියෙනවා. කිසිදු ප්‍රමාණයක් තියෙන අර්ධ හානි වෙච්ච ප්‍රමාණයකට වාර්තා වුණා. අපි ඒවත් නියමන විට බලස්ථාර කිරීම කළා. ඉදිරි දින කීපයකට පදවන් දිගුව නිම කිරීම තමයි කටයුතු සූදානම් කළා තියෙන්නේ. කොමිස් 5000ක ප්‍රමාණයට ලබා දෙන යුතු කළ තියෙන්නේ.
1: දැන් විදෙස් පොතක්. රුසියාවේ ඩීසල් අපනයනයට පැවති සම්බාධක ඉවත් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය යුක්‍රේන ජනාධිපති වොලදිමිර් සෙලෙන්ස්කි විසින් විවේචනය කර තිබෙනවා. ඔහු එම ගනුදෙනුව හඳුන්වා ඇති පුටින්ට ලබා දුන් ත්‍යාගයක් ලෙසයි. මෙය අවසන් කළ යුතු යුද්ධයකට මුදල් සපයීමක් බවද සෙලෙන්ස්කි පවසා තිබුණා. රුසියානු නියෝජ්‍ය අග්‍රමාත ඇලෙක්සැන්ඩර් නොවැක් පවසා ඇත්තේ ඉදිරියේදී රුසියාවේ ඩීසල් අපනයනය මසකට ටොන් මිලියන 3ක් දක්වා ඉහළ යා හැකි බවයි. සියතම ළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට.
0: සියතා ටොප් ස්ටෝරි. අනුග්‍රහය.
3: අම්මෝ අනේ මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනය ඇවිත්.
4: ඒමකෝ අනේ.
3: ඒමකෝ තමයි. ගැස්සෙන ගැස්සිල්ල.
4: වයිෆ්ගේ ගැසීඩි පෙද්දිරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න. KYB shock absorbers වලට මාරු වෙන්න.
3: ගැසීම් අඩු කරලා ස්ටැබිලිටි, හෑන්ඩ්ලිං සහ රයිඩ් කම්ෆර්ට් එක වෙනුවෙන් KYB shock absorbers.
4: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.
5: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 මතන්න.

0: அசம் பதமட சீத ශ්‍රීලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
1: අවන්ස් ටිකෙන් ටික පේ අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි තවත් තෑගි කන්දරාවක් අංක දෙකේ වාසි මන්තරේ DLB
3: වාසි පුතේ කන්නාඩි අමතක වෙලානේ
4: අම්ම සල්ලි දාන්නද
3: සල්ලි දාන්න
4: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කන්නාඩි වෙන්න
3: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
4: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
0: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදමම තන්න ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත්කරන විට අරකන්න සමහන් SP බාම් හිස දෙපස ආලේප කිරීමෙන් හිසරදයටද නටන උණු වතුරට එක් කර හුමාලයේ ආශ්වාස කිරීමෙන් සෙම් ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න. නිසක ෂණික සහනයට සමහන් SP බාම් විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය.
5: රට සවාරියකෙ හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
6: Miss හොඳ cool.
5: Cool. මොකද මම හොට්නේ
6: ඒකනං ඇත්ත මිස් මිස් දැකල පුරුදුයුත් වගේ
5: වෙන්න බෑ දැකල පුරුදු නෙවේ සමහරුට අහල පුරුදු ඇති
6: අඩේ මිස් සුදු කොච්චි
7: hot and spicy with sudu kochi kochi
8: moni siyatama havas dekata sudu kochita
6: miss miss excuse me miss
5: no no no ummanang show time ekeda vitarai
9: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස්කීපින් NK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
5: 0372 377 370
10: අපි අහන්නේ මහගම සේකර මහතා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය වන්නේ 1 බෝඩිම 2 තුම්මං හන්දිය
5: දරුවන්ට
11: පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි
5: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක

0: දකුණු අටයි දශම හතරෙන් කළුතරට සියත FM.
1: දෙකොළහයි විනාඩි විසි පහයි දැන් වෙලාව වීකෙන්ඩේකට පස්සේ ඔන්නා පහු. අපි අලුත් පණිවිඩයක් අරන් ඇවිල්ලා තියෙනවා ස්වර්ණමහල් ජුවලස්සකින්. පහුගිය දවස්වල මතකයිනේ යාළගේ අර පැරණි රන්නාබරණ ඔබට හුමාරු කරගන්න චාන්ස් එකක් දීලා තිබ්බා. ඉතින් ඒ වැඩේ ආපහු පටන් ගන්න නැද්ද කියලා කොට දෙනෙක් අහලා තිබ්බා. ඔන්න ආපහු ඒ චාන්ස් එක ඔබට තියෙනවා මේ මාසේ 16, 17, 18 කියන දවස් තුනේ රත්නපුර ඒ වගේම කිරිබත්ගොඩ තියෙන ස්වර්ණමහල් ජුවලස් බ්‍රාන්චස් වලින් ගියොත් ඔබට වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. විශේෂම මතක් කරන්න ඕන ස්වර්ණමහල් ජුවලස් කිරිබත්ගොඩ බ්‍රාන්ච් එක ගැන ළඟදී රීලොන්ච් වුණා. ඒ පැත්ත ටිකක් විශේෂ විදිහට හදලා තිනු. අපිත් මේ ළඟ දවස ගියා ටිකක් වෙනස් විදිහකට තමයි ඒගොල්ලන්ගේ ඒ බ්‍රාන්ච් එක රීලොන්ච් කරද්දී ඒගොල්ලෝ හිතලා තියෙනවා කස්ටමර්ස්ලාට කොයි විදිහටද දැක්ක මාස හිතන විදිහට ජුවලරිස් බලන ලේසි කරලා තියෙන විදිහ ඒ හැමදේම ඔන්න අලුත්ම විදිහට කිරිබත්ගොඩ බ්‍රාන්ච් එකේ රීලොන්ච් කරලා තිනු. ඔබට ඒ පැත්තට යන්න පුළුවන්. එහෙම නැත්නම් රත්නපුර නම් ඔබට ළඟම තැන ඒ ස්වර්ණමහල් ජුවලස් බ්‍රාන්ච් එකට ගියත් ඔබට වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. දැනට මාකට් එකේ තියෙන හොඳම ප්‍රයිස් එකට තමයි ඔබේ පැරණි රන්නාබරණ ඒ වගේම පළදු වෙච්ච රන්නාබරණ මේ කියන දවස් තුනේ ඔබට හුමාරු කරගන්න පුළුවන්කම තියෙන්නේ. යන්න කලින් කෝල් එකක් දෙන්න 011 7534 46 06 කියන නම්බෙකට 011 7534 46 06. තවත් රත්තරන් ආරංචියක් දෙන්න තියෙන ඔබට. ඒ පණ වීඩියෝ ඔබට මතක් කරන්නේ රටමෙකට ජාතික මෙහෙයුමත් එක්ක අතාරින්න බැරි නරක හැබැයික ඉන්නවනම් ඔබට ඒක අතාරින්න ඕනමද කියලත් සමහරලාට හිතනවා. හැබැයි ඔබ දන්න ඔබේ ජීවිත එක තැනක නතර වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඔබේ පුරුද්ද අතාරින්න ඕන. කතා කරන්න මේ අංකෙට 19:27 පුනරුත්ථාපනය සහ ප්‍රතිකාර කටයුතු ගැන ඔබට තොරතුරු දැනගන්න පුළුවන් අංකේ. මද්‍රව්‍ය වලට බැහැ කියන්න, ජීවිතයට හා කියන්න, ඒක ඔබට තියෙන වගකීමක්. ඊට පස්සේ අපි තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එක ගැනත් පණිවිඩයක් තියෙන ඔබට මතක් කරන්න. ඒ තමයි ඔබේ day to day life එකේ ස්මාර්ට් විදිහට ඇඳලා කරලා ඉන්න ඔබ තෝරගන්න ඕන හොඳම තැන තමයි තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. එයාලගේ තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකට ගියොත් ඔබේ day to day life එක ලේසි කරගන්න ඕන කරන හැමදේම එතනින් ගන්න පුළුවන්. අපි තිලකවර්ධන සෙලූලෙක් ගැන මතක් කරනවා. ස්මාර්ට් ෆෝන් එකක් ගන්න යනවා නම් ඔබේ ස්මාර්ට්ම චොයිස් එක වෙන්න ඕන තිලකවර්ධන සෙලූලෙක. කිරිබත්ගොඩ, වත්තල, කඩවත, ගම්පහ, චායල, නිට්ටඹුව, මහනුවර, කුරුණෑගල මේ කියන තැන්වල තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්, තිලකවර්ධන සෙලූල, තිලකවර්ධන ලයිෆ් ස්ටෝර්ස් තියෙනවා.

0: උදේ 11 විනාඩි 34යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහසුතින්.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇල දෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
3: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. ඒතකොට අමුතුවෙන් කිරි ඇල දෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා. නා.
4: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
5: අරුපොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
6: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
7: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකට පිළිගනි හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජ වෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. Test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
18: ඕනම කැමක් temperature කරගන්න නියම බටල්වත්ත බට. Realme Bat experience එකකට නල්වත්ත බට.
19: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
20: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ.
21: LOLC finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
22: Bajaj Pulsar N160 superior performance superior sporty look dual channel ABS gold USD Fox David Pieris Motor Company Private Limited within amathanna 0114700
23: dan Vietjet ek Colombo inda Vietnam walata direct fly karanna one way ticket ekak dan $90 inda
24: Colombo inda Vietnam yanna dan wedama $90 inda
25: let's Vietjet
26: data fansika aduma masika parike ekata audio system ekak karaganna
27: one second phone de
28: ACL Fire Guard Wire Flame Retardant Pramithiye Purogamiya
29: Dulux Aquatic Dam Protect Waturata Lang Wennawat Ba Algae Fungus Dirt Walata Kissima Chance Ekak
30: One Ticket Pat Visa Pahaska Hotel Wen Kirim Saha Aakarshane Outbound Tour Packages Ekka Obata Awashya Hemadeema Ekama Tanakin 0672227766 BOC Travels
0: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහසුතින්.
14: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත්කරන විට අරකන්න සමහන් SP Balm.

0: ඇතුළම බට එක්ස්පීරියන්ස් එකකට පැල්වත්ත බට.
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
2: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: ස්මාර්ට් මරූප වාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. ෂෝමේ දැන් අපාන් සුතින්.
5: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
6: සියතා බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
5: ශ්‍රී ලංකේ රුරජනය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
6: සියතා බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
7: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
8: ටයිටල් ස්පොන්සර්
9: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු. බිග් ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
10: එන්චාන්ටර් The fragrance of French romance.
11: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
12: Sayanika piligat nishpadanayak nisa thamai mama Off Mark Slim and Radiance liquid collagen ek recommend karanne.
13: Off Mark's premium collagen pehapat nirogi sihin sirurak.
14: Aliya Resort and Spa Seagiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
15: Anuwatai dashma dekhen. Anuwatai

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: හෙට සිට වැසි වැඩි වී. ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු අයවැයෙන් ඉවත්වන ලකුණු. මාස 9කදී විදෙස් ප්‍රේෂණ මිලියන 6500ක්. ශ්‍රී ලංකාව සහ ඩමා මතර ගුවන් ගමන් తాවකාලික වාතයට වයි.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. බාහනේ පැත්ත රදිනවා වගේ.
3: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
2: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
3: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
4: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර්ක.
5: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS Silvethin විශ්වසනීය ධාවනයකට
6: ගම පොහසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 අමතන්න.
1: ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හෙට දිනේ වන විට අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම පද්ධතියේ බලපෑමෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කළ හැකි. ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස දෙහිවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී සිටිනවා. මේ අතර ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. ඒ අනුව බස්නාහිර, සබරගම, මධ්‍යම, ඌව, වයඹ, උතුරුමැද, නැගෙනහිර සහ දකුණු පළාත්වලත්, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි. අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙන බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. පවතින වැසි සහිත කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක් සඳහා නායම් අනතුරු අඟවීම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය සඳහන් කළේ කෑගල්ල, බතුල්ල, කළුතර, මහනුවර, කුරුණෑගල, මාතලේ සහ රත්නපුර එම දිස්ත්‍රික්ක වන බවයි. මේ අතර මෙම මාසයේ අවසන් දෙසතිය සහ ලබන මාසයේ වැසි වැඩි විය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න පැවසුවේ එල්නිනෝ තත්ත්වයේ වර්ධනය වීම ඊට හේතුව පවායි.
7: ඔක්තෝබර් නොවැම්බර් මාස දෙකේ සාමාන්‍යයෙන් අපිට හවස් කාලයේදී සංවහන වැසි ඇති වෙන මාස දෙකක්. එම මාස දෙකේ අපි සාමාන්‍යයට වඩා වැඩියෙන් අපි වැසි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ගත්තොත් ඔක්තෝබර් අවසාන සති දෙකේ වගේම ලබන නොවැම්බර් මාසයේ වගේ දෙසැම්බර් මාසයේත් අපි දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි අපේක්ෂා කරනවා. විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වලත් අපි මොකද ඊසාන දිග මොසම ආරම්භ වෙනවා. ඒවත් එක වැසි තරමක් තියෙවි. අපි ලබන වසරේ තමයි මේ එල්නිනෝ තත්ත්වය නිසා වැසි අඩු නියඟ තත්ත්වයක්, ඒ වගේම උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන්නේ.
1: වියලි කාලගුණෙන් වගහානි සිදු වූ ගොවීන් 5000කට වැඩි කරනකට මෙවැනි විට වන්දි මුදල් ගෙවා අවසන් බව කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එහි සභාපති පේමසිරි ජස්සිංහාරච්චි සඳහන් කළේ එය වගහානි සිදු වූ ගොවීන් අතරින් 85%කට වැඩි ප්‍රතිශතයක් බවයි. වන්දි ලබා දීම සඳහා මේ දක්වා වැය කර ඇති මුදල රුපියල් මිලියන 200ක්. අක්කර 6000කට වැඩි භූමි ප්‍රමාණයක් සඳහා වන්දි ලබා දී ඇති බවයි කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පෙමසිරි ජයසිංහාරච්චි පැවසුවේ.
8: විශේෂයෙන්ම එල්නිනෝ බලපෑමත් එක්ක නියන්තත්වයන්ට හානි වෙච්ච වගාවන්ට අපි දැන් 90% ප්‍රමාණයට වගාවන්ති කියන නිම කළ තියෙනවා. කිසිරි ප්‍රමාණයක් තියෙන අර්ධ හානි වෙච්ච ප්‍රමාණයකට වාර්තා වුණා. අපි ඒවත් නියමන විට බලස්ථාර කිරීම කළා. ඉදිරි දින කීපයකට වගාවන්ති කිරීම නිම කිරීම තමයි කටයුතු සූදානම් කළා තියෙන්නේ. කොමිස් 5000ක ප්‍රමාණයට ලබා දෙන යුතු කළ තියෙන්නේ.
1: වගහානි සිදු වූ ඇතැම් ප්‍රදේශවල වගහානි තක්සේරු කිරීමක් හෝ සිදු කර නොමැති බව සමස්ත ලංකා ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළා.
9: එතකොට කෘෂි රක්ෂණ මණ්ඩලය එතනවා මේක දැන් සැප්තැම්බර් ඔක්තෝබර් දැන් මාසයයි. ඔය තරම් ඉක්මනට ගෙවලා නැහැ. හැබැයි යම් යම් කොටසක් ගෙවලා තියෙනවා. 60-70% අතර ප්‍රමාණයක් තියෙනවා. හැබැයි සමහර තැන්වල ගණනේවත් කරලා නැහැ. එතකොට කෘෂි රක්ෂණ මණ්ඩලය තමන් අවධානය යොමු වෙන කොහෙද කරලා තියෙන කියන එක ප්‍රශ්නේ තියෙනවා. වැඩිපුර කුරුණෑගලට ගෙවලා තියෙනවා. මොණරාගල දිස්ත්‍රික්කයේ ගෙවලා නැහැ. ගොඩක් අයට 40% අතර ප්‍රමාණයක් ගෙවලා නැහැ. එතකොට හම්බන්තොට තියෙනවා. එතකොට වෙන විශේෂයෙන්ම උතුරු පළාත තුල ගෙවලාම නැහැ.
1: බුදුදහම ආරක්ෂා කිරීමේ වගකීම ආණ්ඩුවට ඇති බව දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ මහලෙකම් පූජ්‍ය බෙංගබුවේ නාලක හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ කැලණිය ධර්මායතනයේදී මාධ්‍යවේදී අදහස් දක්වමින්.
10: මේ රටේ වැදගත්කම ඉතිහාසයෙන් නොදන්න ජනාධිපති ඇතුළු ඒ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ හැම දෙනාටම අපි මතක් කරනවා. නමුත් මේ රටේ යම් තරමකින් හෝ පාලනතන්ත්‍රය කටයුතු කරනවා නම් මේ ඉතිහාසයේ බුදුදහම භික්ෂුවගේ ජීවිතයේ තියෙන වැදගත්කම දැනගන්න ඕන කියලා. ඒක නොදැන කටයුතු කිරීම වරදක්.
1: සිරගත කර සිටින පූජ්‍ය ගලකොඩත්තේ ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා පැවැත්වෙන නිදහසේ පාගමනේ තුන්වන දින අදයි. චීවරයට අතු නොතබුණු ඥානසාර හිමියන් වහා නිදහස් කරනු යන ඉල්ලීමෙන් මහා සංඝරත්නය ඇතුළු පිරිසක් එක්ව සිටින මෙම පාගමන දින හයක් පුරා පැවැත්වෙනු ඇති. මෙම පාගමන අද කෑගල්ලේ සිට වර්කාපොළ දක්වා ගමන් ආරම්භ කෙරුණා. තෝරාගත් ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු එළඹෙන අයවැයෙන් ඉවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි යන බැවින් ඉබ්බාගමුවේ පැවති ජනරැළිය අමතමින්
11: මම දන්නවා භාණ්ඩ සේවාවල මිල යම් ප්‍රමාණයක් කියලා කියලා තියෙනවා. එළබෙන අයවැය ලේකණින් තෝරාබාගත්තු භාණ්ඩ කීපයක බදු ඉවත් කිරීම පිළිබඳවත් මම අවධානය යොමු කරලා තියෙනවා. හැබැයි සමහර ඒවාට බදු නැහැ. බදු තියෙනේ වගේ විශාල ප්‍රමාණයක් බදු ඉවත් කරනවා. එළබෙන අයවැය ලේකණින් ආහාර පාන වලට. මොකද ජනතාවට සහනයක් දෙන්න ඕන. එමත් මේ සැලසුම් හදලා තියෙනවා. නේද පොත් වලට බදු තිබ්බා. අපි ඒ බදු ඉවත් කරන සැලසුම් කරලා තියෙනවා. පොත් වලට ගහපු බද්ද. හරිද? ඇයි ජනතාව බලාගෙන ආර්ථිකයක් හදුනහම අපි බැලුව පොත් වලින් එන ආදායම අපිට වෙන විදිහකට හොයාගන්න පුළුවන්. දැන් ඒ බද්ද අයින් කරන්න කාලය ඇවිල්ලා තියෙනවා.
1: සෞඛ්‍ය සේවාව වෙනුවෙන් අයවැයෙන් වැඩි මුදලක් වෙන් කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
11: සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මම කිව්වා අවශ්‍ය නැ ඇම්බියුලන්ස් රථ ප්‍රමාණය කියන්න ලබන අවුරුද්ද ආරම්භ දිනවා. දැනට රජයේ රෝහලක හදවත ඔපරේෂන් කරන මහ සහතාටක් ඉන්න ඕන. අපි ඉතා කෙටි කාලයකින් රජයේ රෝහලේ පොරොන්දුලේ ඉස්සුව මාසයකට අඩු කරනවා. මොකද අපේ ජනතාව බලාගෙන ඒගොල්ලෝ එහෙම නෙමෙයි. අද යාන්තම් පපුවට ඇඩ්ඩක් ගැව්වොත් හෙට සිංගප්පූරුවේ ඒගොල්ලෝ. හැබැයි අපේ මාස හතට පොලිමේ ඉන්න ඕන පපුවේ හිලක් තියාගෙන. එහෙමයි මේ සෞඛ්‍ය සේවයට සිද්ධ වෙලා තිබුණේ. අපි එක වෙනස් කරනවා. පොරොන්දුලේ ඉස්සුව මාසයකට අඩු කිරීම පිළිබඳ අපි සැලසුම් හදලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය උපකරණ සියල්ල ලබන අවුරුද්ද අපි රෝහල් වලට ලබා දෙනවා.
1: මේ වසරේ පළමු මාස 9ක කාලය තුළ විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6500ක ප්‍රේෂණ ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය සඳහා ලැබී ඇති සමස්ත විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 6865.4ක්. මේ අතර ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම් පතෙන් විශාල ණය ගැනීමේ සීමාවක් යෝජනා කර ඇති බව පෙරදිනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ සෙත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වමින්.
12: Budget Review 2027.
13: ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමු වර කියවීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මෙවර පනත් කෙටුම්පත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායක මත සිට සකස් වෙලා තියෙනවාද?
14: මේ පනතේ තියෙන්නේ අපි කතා කරන ලොකු චිත්‍රයෙන් භාගයක් විතරයි. වියදම සහ ණය ගැනීමේ தত্ত্বය පමණයි මේ පනත හරහා ඉදිරිපත් වෙන්නේ. එතකොට අපිට බලාපොරොත්තු වෙන්නේ නොවැම්බර් මාසයේ මුදල් ඇමතිවරයා ඉදිරිපත් කරන අයවැය කතාවේදී තමයි ආදායම් ඉලක්ක සහ විශේෂයෙන්ම ප්‍රාථමික ගිණුමේ හිඟය පිළිබඳ ඉලක්කය සපුරා ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ කෙසේද කියන එක.
13: ලබන වසර සඳහා රුපියල් බිලියන 3800ක ණය ගැනීමේ සීමාවක් ප්‍රකාශයට පත් කළා. මේ ණය මුදල ආණ්ඩුව ලබා ගන්න උත්සාහ කරන්නේ කවර ආකාරයෙන්ද?
14: ඒ කියන්නේ ණය ගැනීමේ සීමාව විශාලයි. ඒ කියන්නේ අනුමත රුපියල් ට්‍රිලියන 5 වියදමට සාමාන්‍යයෙන් අපි කියන්නේ ඇතුළත් වෙනවා ණය සේවා හා විශ්‍රාම වැටුප් ගෙවීම. ඒකම විතරක් ට්‍රිලියන 4.92ක් පමණ වේයයි අපිට ඒකෙන් හිතන්නට පුළුවන්. එතකොට ඒකේ ණය ගැනුම් ට්‍රිලියන 3.8ක සීමාවක් තිබීමෙන් අදහස් වෙන්නේ ආණ්ඩුව උත්සාහ කරනවා මේ වැහිංගය පියවා ගන්නට ආණ්ඩුවේ ආදායම් සහ වෙළඳපළ ප්‍රවේශ ඔස්සේ ණය ලබා ගැනීමට උත්සාහ කරනවා.
13: විසර්ජන පනත් කිටුම්පතේ අඩංගු කරුණු අනුව 5%ක උද්ධමන ඉලක්කය හා අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය ළඟා කරගන්න පුළුවන් වෙයිද?
14: ගැළපීමක් ඇති කරගන්නට වෙනවා. මොකක්ද රටේ උද්ධමන ඉලක්කය 5% මට්ටමට යන්නට පුළුවන්ද කියන එක. අනික් අතට බැලූ බැල්මට 20-26 වර්ෂයේත් අපි දන්නවා ප්‍රාග්ධන වියදම් දුර්වල මට්ටමක තිබුණේ. ඒ හින්දා 20-27 වර්ෂයේදීවත් ආණ්ඩුව විශාල ප්‍රාග්ධන වියදමක් කරાવી කියලා අපි හිතනවා. එහෙම නැති වුණොත් ආර්ථික වර්ධනය තව දුරටත් අඩාල වෙනවා. ඉන්ධන සහනාධාර සඳහා යම් වියදමක් ඒ බර එයි මේ අයවැය තුලට. නමුත් අපි දන්නේ ඒක කොහොම IMF සමග විසඳා ගනීවිද කියන එක.
13: මෙවර අයවැය යම් බදු සහනයක් ලබා දීමේ හැකියාව පවතිනවද?
14: මේක තුළ යම් යම් උපයන විට බදු වල සීමා අඩු කිරීමක් සිදු කරයි. අර ඉහළම ආදායම් කාණ්ඩයේ 36-24 වගේ දක්වා හෝ ඒ ආසන්න මට්ටමකට අඩු කරાવીයි සැක හිතන්නට වෘත්තිකයින් මත පැනවෙන බදු ආදායම් වල 15%.
12: Budget Review 2027.
1: නවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ඔහුගේ පුත්‍රයා සහ බෑනා ඇතුළු සිව්දෙනකු අතරංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ නවලපිටිය ප්‍රදේශයේ පිහිටි සභාපතිවරයාගේ නිවස ඉදිරිපිට සිදු වූ රියන්තුරකින් පසු සිදු කළ පහර දීමක් සම්බන්ධයෙන් මෙම අතරංගුවට ගැනීම සිදු කර ඇති බවයි. අදාළ නිවස ඉදිරිපිට මාර්ගය හරහා ගමන් කළ අයකු යතුරුපැදියක ගැටී අනතුරක් සිදු ඇත්තේ ඊයේ රාත්‍රියේදී. අනතුරට ලක්ව ඇත්තේ නවලපිටිය නගර සභාවේ සභාපතිවරයාගේ හිතවතෙකු වන අතර නවලපිටියේ ඉඹුල්පිටිය වතු යායේ සහකාර වතු අධිකාරීවරයෙකු යතුරුපැදිය පදවා ඇති බවයි නවලපිටිය පොලිසිය පැවසුවේ. අනතුර සිදුවීමෙන් පසු දෙපාර්ශ්වය අතර බහින් බසවීමක් ඇති වී තිබුණා. යතුරුපැදි සහ පසුපැදිකරු නවලපිටිය දිස්ත්‍රික් මහරෝහලටත් රියනතුරට ලක් වූ පුද්ගලයා මහනුවර පිහිටි පෞද්ගලික රෝහලකටත් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණා. යතුරුපැදිය ගමන් කළ දෙදෙනා මෙවන් විට ප්‍රතිකාර ලබා රෝහලින් පිටව කොස ඇති බවයි සියත නවලපිටිය වාර්තාකරු සඳහන් කළේ. ගිනියමි දෙකක් සමග දෙදෙනෙකු අතරංගුවට ගෙන තිබෙනවා. රිවෝල්වර් අවියක් සහ එම පතුරම් හයක් සමග සැකකරුවෙකු අතරංගුවට ගෙන ඇත්තේ බිරකැටිය ප්‍රදේශයේදී. බිරකැටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත වැටලීම සිදු කර තිබුණා. සැකකරු අවුරුදු 35ක් වන මැදපොළන ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. පිස්තෝල අවියක්, එම පතුරම් ගෙමක්, පතුරම් දෙකක් සහ හෙරොයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 100ක් සමග සැකකරුවෙකු අතරංගුවට ගෙන ඇත්තේ කොස්කොඩ ප්‍රදේශයේදී. සැකකරු අවුරුදු 29ක් වන කොස්කොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ශ්‍රී ලංකන් ගුවන් සේවය සෞදි අරාබියේ ඩමාම් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත අද ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් අතහිටුවා තිබෙනවා. ගුවන් ගමන් යළි ආරම්භ කිරීම සම්බන්ධ නිවේදනයක් කඩිනමින් නිකුත් කරන බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ. සෞදි අරාබියේ ඩමාම් නගරයේ පිහිටි කිං ෆාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඊයේ පසුරුවේ ප්‍රහාරයක් එල්ල වූ බව සෞදි සිවිල් ගුවන් සේවා අධිකාරිය තහවුරු කළා. එම හානි තක්සේරු කිරීම සහ ආරක්ෂක පරීක්ෂණ සිදු කිරීම මෙවන විට ක්‍රියාත්මකයි. බලශක්ති පහසුකම් ඉලක්ක කරගනිමින් රුසියාව සහ යුක්‍රේනය අතර සිදු කරන ප්‍රහාර නතර කිරීමේ සටන් විරාමයකට දෙපාර්ශ්වයම එකඟ වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු සඳහන් කළේ එම සටන් විරාමය වහාම ක්‍රියාත්මක වන බවයි. යුක්‍රේන ජනාධිපති වලදිමිර් සෙලෙන්ස්කි ට්‍රම්ප්ගේ එම ප්‍රකාශය පිළිබඳ විමතිය පළ කළා. එහෙත් රුසියාවද ඊට එකඟ වන්නේ නම් යුක්‍රේනය එම යෝජනාවට සහය දෙන බවයි සෙලෙන්ස්කි පැවසුවේ. ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසුවද රුසියාව යුක්‍රේනය බලශක්ති පහසුකම් වලට ප්‍රහාර එල්ල කළ බවට සෙලෙන්ස්කි චෝදනා කළා. මේ අතර රුසියාවෙන් ඩීසල් ආනයනය කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට එරට රිපබ්ලිකන් සහ ඩෙමොක්‍රටික් පක්ෂවල දේශපාලකීන් පිරිසකගෙන් විරෝධය එල්ල වී තිබෙනවා. ඉරාන යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළමින් පවතින පසුබිමක රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් ඩීසල් ටොන් 103ක් වහාම ඇමරිකාවට සහ ලෝක වෙළඳපොළට සැපයීමට එකඟ වූ බව ට්‍රම්ප් ප්‍රකාශ කළේ පසුගිය නවවනදායි. ඊට අමතරව නොවැම්බර් මාසයේදී ඩීසල් ටොන් 105ක්ද ඉන් අනතුරුව තවත් ටොන් මිලියනයක්ද සැපයීමට නියමිත බව ට්‍රම්ප් සඳහන් කළා. තවත් ඩීසල් ටොන් මිලියන 3ක් කෙටි කාලයක් තුළ සැපයීමටද සැලසුම් කර ඇති බවයි ට්‍රම්ප් ප්‍රකාශ කළේ. එම සැපයුම රුසියානු පිරිපහදුවල තත්ත්වය මත රඳා පවතිනවා. රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් නොවැක් පවසා ඇත්තේ ඉදිරියේදී රුසියාවේ ඩීසල් අපනයනය මසකට ටොන් මිලියන 3ක් දක්වා ඉහළ යා හැකි බවයි. ඇමරිකාවේ ඉන්ධන මිල අඩුකිරීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ බවයි ට්‍රම්ප් සඳහන් කළේ. එහෙත් සති කිහිපයකට පෙර රුසියානු තෙල් සහ ගෑස් ආරණ්‍ය කරන රටවලට නව සම්බාධක සහ තීරුබොදු පැනවීමට බලය ලබා දෙන නීති සම්පාදනයකටද ඔහු අත්සන් කර තිබීම විවේචනයට හේතු වී තිබෙනවා. මෙම ගණතනුව හේතුවෙන් රුසියානු ඩීසල් අපරණයට අදාළ සම්බාධක අප්‍රේල් 7 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවීමටයි ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවේ. එහෙත් ඇමරිකානු බැංකුවල පවතින රුසියානු වත්කම් ඇතුළු අනෙකුත් වත්කම් වලට අදාළ සීමා තවදුරටත් ක්‍රියාත්මකයි. යුක්‍රේන ජනාධිපති වලදිමීර් සෙලෙන්ස්කී මෙම ගණුදුනුව විවේචනය කරමින් එය පුටින්ට ලබා දුන් ත්‍යාගයක් ලෙස හඳුන්වනු ලැබුවා. මෙය අවසන් කළ යුතු යුද්ධයකට මුදල් සැපීමක් බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ජලි සිරස්තල හෙට සිට වැසි වැඩි වෙයි. ආහාර ද්‍රව්‍ය කිහිපයක බඳු අයවැයෙන් ඉවත්වන ලකුණු. මාස 9කදී විදෙස් ප්‍රේෂණ මිලියන 6500ක්. ශ්‍රී ලංකාව සහ ඩමා මතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි.

0: Town. වේදිකා නාට්‍යයකින් සිංහල ඉගෙන ගන්න පුළුවන්ද?
1: සාහිත්‍ය පාඩම් එකතු කරලා හදපු මව්බසේ කතාව. මේක වෙනස් විදිහ වැඩක්.
0: වැඩේ කරන්නේ ස්ටේජ් ඩ්‍රාමා ඩිරෙක්ටර් අකිල සබුමල්.
2: මේක පරිකල්පන වැස්සක්. අපේ අතට තියෙන අඩුවක් තමයි මිනිස් භාව නිර්මාණශීලීත්වයේ මදි. ඒක එන්නත් කරන්න පටන් ගන්න වෙන්නේ පාසලෙන්. පාසල් අධ්‍යාපනය තුළ නිර්මාණශීලීත්වය ගේන නම් මේ සාහිත්‍ය කියන එක දරුවන්ට එන්නත් කරනවා. ඒකට මම හැදුවා මව්බසේ කතාව. භාෂාව පිළිබඳව ආරම්භයේ සිටන් අද වෙනකම්ම කතන්දරේ වෙන ආකාරයෙන් තමයිට කැමති විදියකට දෙන්න හැදුවා. ඒක තමයි මේ නාට්‍ය මව්බසේ කතාව.
1: මව්බසේ කතාව කවුද බලන්න ඕනේ?
2: දරුවෝ තනියෙන් එනවට වඩා දෙමව්පියන් එක්ක, ගුරුවරු එක්ක, යාළුවන් එක්ක ආවම තමයි මේ වැඩේ රසවත් වෙන්නේ. මොකද අපේ රටේ අනුරාධපුරේ, පොළොන්නරුව, දඹදෙණි, ගම්පොළ, කෝට්ටේ, කොළඹ විදියට සාහිත්‍ය කතාවක් තියෙනවා. ඒකට අපි හැමෝම පොත්වල තියෙන සාහිත්‍ය කතන්දරේ ටික ටික දන්නවා. දරුවන් එක්ක දෙමව්පියන් එකට බලන්න අද නාට්‍යයක් නැහැ. ආනන්දේ ප්‍රඥාවට යන්න ප්ලේ එකක් නැහැ. අපි යන්නේ ඉරස තමයි පිටවේ. නිසා මේ හැමෝටම තමන්ගේ දරුවන් එක්ක ඇවිල්ලා පොද වැඩගෙන බලන්නකුලා ප්ලේ එකක් තමයි මේ මව්පසේ කතාව.
0: අකිල කවද්ද වැඩේ වෙන්නේ?
2: පොරැල්ල YMB රංගශාලාවේ අලුත්ෙන්ම අධිකරණය කරලා හදපු රංගශාලාවේ තියෙනවා. උදෑසන 11:00 පාසල් දර්ශනයක් තියෙනවා. 6:30 මහජන දර්ශනයක් තියෙනවා. දර්ශන වාර දෙකක් තියෙනවා. මේ මාසේ 29 වෙනිදා බ්‍රහස්පතින්දා.
0: Talk of the town. I found a love for me. තමන්ගේම ගිටාර් එකයි තමන්ගේම වොයිස් එකයි විතරක් පාවිච්චි කරලා මුළු ස්ටේඩියම් එකම එකම රිද්ම් එකකට ගන්න පුළුවන් සිංගර් කෙනෙක් තමයි එඩ් ෂීරන්.
1: එයා ලූප් 2 එකත් එක්ක ලෝක රටවල් ගානකම ෆෑන්ස්ලා හම්බෙන්න ලෑස්ති.
0: මේ මාසේ ඇමරිකාවේ චාලට්, ටෙක්සාස් වගේ සිටිස් වල කොන්සර්ට් කරන ෂීරන් නොවැම්බර් වල චිලි, පැරගුයි වගේ රටවලට ටුවර් කරන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ.
1: ඒ වගේම තමයි නොවැම්බර් 21 22 සන්ටියාගෝ වල එකලඟ ෂෝස් දෙකක් කරන්නත් එයා ප්ලෑන් කරලා තියෙනවා.
0: Talk of the town.

0: දවල් 12 විනාඩි 28යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකි.

0: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොළේ
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
1: අවන්ස් ටිකෙන් ටික පේ.
3: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
0: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකයෙක්.
5: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
6: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
5: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
6: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
5: තේරුම් ගැනීමයි සනසීමයි.
6: ඉතින් සුදු පාට කියන්නේ සනසීමනේ.

0: එදිනෙදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: රටසවාරියක හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 07227276766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරුවෝ.

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. උසස් පෙළ අවසන් කළ ඔබට ජාත්‍යන්තර පිළිගත් උපාධි පාඨමාලා රැසක් දැන් ICBT සදන් කැම්පස් වෙතින් ඔබේ උසස් අධ්‍යාපන සීනිය සැබෑ කරගන්න. ඔක්තෝබර් මාස 15 වන දින මාතර ශාඛාවේ පැවැත්වෙන ICBT Open Day 2026 වෙත පැමිණෙන්න. ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
1: Listen up Colombo. Vietnam is calling.
2: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක book කරන්න.
3: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
1: Let's Vietjet.
4: අවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
5: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබන් සුතින්.
6: මෙන ප්‍රශ්නය. මේ අතරින් ලොව ගැඹුරුම මිරිදිය විල ලෙස සැලකෙන්නේ 1. බයිකල් විල 2. සුපීරියල් විල.
7: බයිකල් විල
8: ස්කෝලේ 6 වසර ඉගෙන ගන්න හෝමාගමී හෙසඳු රශ්මික ගිය සිකුරාදා පොකට් මනී චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151ට අපිට WhatsApp කරන්න.
9: යත පොකට් මනී.
8: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයාමට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
10: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳී සුඳුරු ආදරයක කතාවක්.
12: නෑ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
8: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
13: 98.2 98.3

0: அசப்பதமட்ட சீதா சீதா பாத்தரே விதாசா ஹிவென் எலியட்ட சிவரட்ட அவசர நவ ரெகுலாசி நித்ய நியோக மே சத்தியே ஹிமிவருன் ஹமுவட பந்தனாகார கத்தவன பிக்ஷுன் வகன்சேலா நடு கட்டயுத்து ஆதிய சந்தா பந்தனாகாரின் பிட்டத்தட வேண்டம கிரீமேதி சீவரைய சகிதவ வேண்டம கரவீமட ரஜே அவதானய யொமு ஏத சுவாமின் வகன்சே நமக் ஹிரே விலங்குவே வட்டுனாம நவத உசாவியட கென எனவனம் ஏ அயவ சிவர அந்தலம கென எண்ணோனே கேல அத்தனமே விதியட நீதி சகஸ்ருத் ஏக புதுதாமே விஷால ஜாயக்ரஹணயக் ஹட்டேட தக்வன்னட் புலுவ இதிங் ஏ ජයග්‍රහණ එකතු කරගෙන තව ඉස්සරහට ස්වාමීන් වහන්සේලා හිරේ නොයන තැනටම බුද්ධ ශාසනය පත් කරගන්න පුළුවන් වුණොත් ඒක ඇත්තටම සියලු බෞද්ධයන්ගේ විශේෂම ජයග්‍රහණයක් බවට පත් වේවි.
1: සියද පාත්‍රේ විදසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: Hi guys. මේ කතාව කලින් අහලා නැත්තම් පක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අnderවන My Ways.
4: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
3: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා My Ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
5: අඩුයි?
3: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
5: පේනවා පේනවා.
3: ඊළඟට තියෙන රසවත්ම කෑල්ල My Ways app එකට bike 3 wheel car van මුලදිම register කරන driver partnersලට commission subscription මොකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගාණකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසේ පුරාම bonus දෙනවා. My Ways app එක මාසෙකට දාගෙන බලන්න.
5: අලුත් කසාදයක් පැද්ද වගේ තී.
6: Modern legal world එකට prepare වෙන්න කැමතිද? LLB honors උපාධි පාඨමාලාව දැන් slit වෙතින්. දැන් මයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk slit evolve
7: beyond. අයියා මට apple මලක් දෙන්න.
8: ඔන්න අපි දෙනවා මේ නංගිට apple මලක්. ආ තව සුදු අරලියා මලකුයි, daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, camellia මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
7: අයියා මට මල් ගොඩක් දීලා.
8: ඔව්වා මොනවද නංගි අර hash 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
7: Hatch 15 පිස්සුවක්ම තමයි.
6: Dubai cleaning and housekeeping රැකියා කාන්තා පිරිමිද පිරිසටම
9: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
6: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
10: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
3: පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
11: සමහරු කියනවා ඇත්තටම බූවල්ලන්ට මොළ නවයක් තියෙනවා කියලා. ඒ කියන්නේ අඬු අටට මොළ අටකුයි එයාගේ මධ්‍ය මොළයයි ගත්තා මොළ නවයක් කියලා සමහරු කියනද. වෙන්න පුළුවන්. ඒක වෙන්න බැරි නෑ. මොළ හතක් තියෙන එකේ කිරිය.
12: දැන්
11: බූවල්ලේ කිරිය නම් මෙහෙ මුදල් ලැබෙති උනත් කරගන්න.
13: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග
14: සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
0: අනුග්‍රහය.
15: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
16: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි DHCC බැංකුවක් ඔබේ වර්ධනයට.
17: ලෝක පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
18: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්.
19: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මඟ ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාවැනි උපාධීන් රසක් ඔබේ සිහිනේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0114 777 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
0: මෙහිම
20: මට සුරගලන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
21: සියතා Between Lady Miss World Sri Lanka 2026
20: ශ්‍රී ලාංකේය රූ රැජිනියා නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
21: සියතා Between Lady Miss World Sri Lanka 2026 උදෙසා තරඟ වදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න. ටයිටල් ස්පොන්සර්
22: ඔබේ සමට දිගුරන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරුයි. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
23: Enchanta The fragrance of French romance.
24: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
25: Sayanika piligat nishpadaniyak nisa thamai mama Off Mark Slim and Radiance Liquid Collagen ek recommend karan.
26: Off Mark Premium Collagen pehapath nirogi sihin sirurak.
27: Aliya Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.

0: Theater Top Story.
1: නවතිලි නුවර ආරක්ෂාව තරකෙරේ. ඉන්දිය විපක්ෂ දේශපාලන පක්ෂ අද නවතිලි නුවර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත විරෝධතා පාගමනක නිරත වීමට නියමිතව තිබෙනවා. ඒ ඉන්දිය මැතිවරණ ලැස්තු වෙනස් කරමින් ඡන්ද වංචා සිදු කරන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ ප්‍රධානියා ඉල්ලා සිටිය යුතු බව පවසමින් මෙම විරෝධතාව හේතුවෙන් නවතිලි නුවර ආරක්ෂාව තරකර ඇති අතර ප්‍රධාන මාර්ගවලට බාධක යොදා රථවාහන ගමනාගමනයට සීමා පනවා තිබෙනවා. ප්‍රධාන මෙට්‍රෝ දුම්රිය ස්ථාන කිහිපයකට ඇතුළුවීම සහ පිටවීම සම්බන්ධයෙන්ද සීමා පනවා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ඉන්දිය විපක්ෂයේ චෝදනා කරන්නේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ඥානේෂ් කුමාර්ගේ පාලනය යටතේ ඡන්දදායක ලැයිස්තු වෙනස් කරමින් අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට වාසි සැලසූ බවයි. මැතිවරණ කොමිසම සහ භාරතීය ජනතා පක්ෂය එම චෝදනා ප්‍රතික්ෂේප කළා. විපක්ෂ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වී ඇත්තේ මේ සම්බන්ධයෙන් කරුණු ඇතුළත් සංදේශයක් අගවිනිසුරු සූර්යකාන්ත වෙත භාරතීයමටයි.
2: මොකද බං අසනීපෙන් වගේ
3: මේ පොඩි කැස්සක් විතරයි.
2: මං උඹ ගැන නෙවෙයි කිව්වේ වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේනේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරගන්න වෙයි.
4: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
5: NGK Plugs විශ්වාසය රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.
6: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 අමතන්න.

0: அசம் பதுமட்ட சீதா ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0731132777.
4: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
5: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක්
6: නැහැ. පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
7: අම්මා සල්ලි දාන්නද?
6: ඔව් සල්ලි දාන්න.
7: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
8: හොගිල් ස්ෆුඩ්සිටි වෙතින් 43 වන සංවත්සර සමරුමට මෙගාවට්ටම්. එන්ජොයි සුතු පොල් තෙල් ඉතිරි රුපියල් 390යි. ගෝල්ඩ් චිකන් සොසේජස් වැලියු පැක් ඉතිරි රුපියල් 270යි. එලිෆන්ට් හවුස් ලෙමනේඩ් ඉතිරි රුපියල් 115යි. දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරි රුපියල් 95යි. හොගිල්
9: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
10: ඔයාට මෙහෙම හිතෙනවා.
11: අපි ආයේ හමු නොවෙන.
9: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
8: සින්දු සියත අනුග්‍රහය.
11: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ මුචාකාරේ.
8: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
12: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න.
2: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණින් නිමවූ සරණාපරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමව සාධක කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 0117 534 406. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
13: මිස් හොඳ කුල්ද?
14: කුල් මොකද මම හොට්නේ.
13: ඒකනං ඇත්ත මිස්. මිස් දැකල පුරුදු යුත් වගේ
14: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරුට අහල පුරුදු ඇති.
15: Oh my god!
13: අඩේ මිස් සුදු කොච්චි.
16: Hot and spicy with sudu kochi. Kochi.
17: Moni siyatama havas dekata sudu kochita. Kochita.
13: Miss, miss. Excuse me, miss.
14: No, no, no. Ummanang showtime ekedi vitarai.
8: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස් කීපින් NK Global Lodge කුරුණෑකල. අදම කතා කරන්න
2: 0372 370 370.
8: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
18: මාව දැකලා හැංගුණානේ.
19: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
8: කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
20: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්න නෑනි.
8: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
2: සියත ටීවී තුලින්
8: 98.2 න් 98.4 න්
21: දෙන්නම් පටචුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

0: දවල් එකයි විනාඩි 29යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකි.

0: 2500cc turbo engine එකකින් බලගෙන වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
3: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා.
2: නා.
0: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
2: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
14: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
0: 2500cc turbo engine එකකින් බලගෙන වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. Test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
15: ඕනම කැම temperature කරගන්නේ තනියම බටල්වත්තපත.
16: Real Mapmat experience එකකට නැල්වත්තපත.
17: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 011 4700 750.
18: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් loan එකක් ගත්තේ.
19: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න.
2: Bajaj Pulsar N160 සුපිරිම performance, සුපිරිම sporty look, dual channel ABS, gold USD Fox, David Pieris Motor Company Private Limited වෙතින් අමතන්න 011 4700 600.
6: දැන් Vietjet එක කොළඹ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්.
1: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
8: Let's Vietjet.
12: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් අරගන්න.
9: Advance එකෙන් ඕන
13: මුළු පවුලටම මගේ ගානටම
10: කවුදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් ACL Fireguard Wire Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා
14: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. Algae, Fungus, Dirt වලට කිසිම chance එකක්
15: නෑ. One ticket පත් visa පහසුකම් portal වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels.
7: Smart මරුපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අවන් සිටින්.
16: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත් කරන විට අරකන්න සමහන් SP බාම්.
0: 98.4 න්

0: क्या था टॉप स्टोरी।
1: චාමර අත්අඩංගුවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දස්සනායක අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස්සූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මන්ත්‍රීවරයා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේදී සමාගම් තුනකට නිසි ක්‍රමවේදයකින් තොරව පොස්පේට් ආනයන බලපත්‍ර ලබා දීමට අල්ලස් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වුණේ ඔහුගේ හිටපු පුද්ගලික ලේකම්වරයාටයි. ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවා. දැන් තවත් දේශීය පුතක්. අමෙරිකානු ඩොලරයක විකුණු වටිනාකම රුපියල් 335.45ක් බවට පත්ව තිබෙනවා. එහි ගැනුම අනුපාතය රුපියල් 326.47ක්. ඔස්ට්‍රේලියා ඩොලරයක විකුණු අනුපාතය දැක්වුනේ රුපියල් 236.41ක් ලෙසයි. එහි ගැනුම අනුපාතය රුපියල් 225.80යි.
0: Top story. අනුග්‍රහය
2: සර් මොකද්ද වාහනේ අවුල?
3: මේ කායක ඇක්සලරේටර් එක දුන්නට ස්පීඩ් වෙන්නේ නැහැනේ. RPM එක නම් වැඩි වෙනවා.
2: සර් ගියර් මාරු කරද්දි පොඩි ගැස්සිල්ලක් වගේ එනවා. නිකන් පොඩි ගඳක් එහෙම.
3: ඔව් නේ මල්ලි. දැන් මේ ටික දවසක ඉඳලා
2: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
4: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් අඩු වීම, ගියර් ෂිෆ්ට් ඉන් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි දේ ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගියර් මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
5: XCD ක්ලච් අතරමන් නොවන ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.
6: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBI ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 අමතන්න.

good afternoon. හවස දෙකයි විනාඩි 9යි වෙලාව. කළු කෙල්ලෙක්වත් දුඹුරු කෙල්ලෙක්වත් තලලු කෙල්ලෙක්වත් නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. සුදු කෙල්ලෙක්. හරිද? සුදු ළමිස්සියක්. ඉතින් මොකද කරන්නේ? ඔහොම නිකාගෙන බලාගෙන ඉන්නවද? හා? නිකාම නිකා. ඔහොම බලාගෙන ඉන්නෝ? මෙච්චර ලස්සන සුදු කෙල්ලෙක් ඇවිල්ලා ඉද්දි? හා? නෑ නේද? මං දන්නවා. ෆෝන් එක අරගෙන මැසේජ් එකක් දානවා කියලා. හවස 5ට කලින්. ඊයේ පෙරේද මන් නැති අඩුව දැනුණා නේද? හරි හරි. ආඩම්බරකමට ඒක පිළිගත්තේ නැතත් කමක් නෑ. අද ඇවිල්ලා යන්න එන්නකෝ. මොකද්ද මට මේ වෙලා තින්නේ? පච්චර කියවෙන්නේ නැහනේ අද. ඇවිල්ලා යන්න එල්ලලෝලු. කල්ලල්ලා බොල්ලල්ලා වගේ නේද? දවස් දෙකක් ගෙදර ඉඳලා ආවෙන් පස්සේ මේ තමයි පොඩ්ඩක් හුරු වෙන්න වෙලාව යනවා. තාම පොඩ්ඩකින් මං හිතනවා වැඩේ ගානට සෙට් වෙයි කියලා. එතකන් මැසේජ් එකක් දාලා තියන්නකෝ.

වට්සප් නම්බ එක කියන්න කියලත් මට වරදීද? මනම ට්‍රයකත් දීලා බිඳුවයි හත්සිය එකොළහයි අනුවටයි දෙකයි අනුවටයි හත්තර ඒ!

0: அசப்பதமட்ட சீதா. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: සින්දුවක් කියන්න බෑ කියලා කොහෙවත් නෑ. එහෙම නීතියක් කොහෙවත් නෑ. ගීතයේ අයිතිය පිළිබඳ සාකච්ඡාවේ තුලේ විශේෂ කමිටුවක් දාලා ඒ කමිටුව හරහා දැන් අපේ තියෙනවා ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශයේ තියෙනවා කවුන්සිල් එකක් එක්ස්පර්ටිස් ලගේ ඒ අය හරහා දැන් අපි ඒකට මොකද්ද කරන්න කියලා හොයනවා. ඒ නිසා ප්‍රශ්නේ ඉවර නෑ. ගීත රචකයන් සහ සංගීතඥයන් එකතු වෙලා හදාගත්ත සංගමයක් තියෙනවා. ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ගේ ඇසෝසියේෂන් එකේ සමාජිකයන්ගේ බුද්ධිමය දේපළ පාවිච්චි කරන අය ගෙවීමක් කරන්න ඕන කියන එක කියනවා. හැබැයි ඒගොල්ලෝ තෝන් නැති වැඩකුත් කරලා තිබුණා. මොකද ඒගොල්ලෝ මේ වැසිකිළියක සින්දු දැම්ම එහෙම නැත්නම් කඩසාප්පක සින්දු දැම්මත් මගුල් ගෙදරක සින්දු දැම්මත් අය කරන්න ඕනේ මෙච්චර ගණන් නියම කරලා තිබුණා. එහෙම අයිතියක් ඒගොල්ලන්ට නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
3: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
5: අති විශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙති. වැඩි විස්තර සඳහා 011 4700 550 අමතන්න.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහායකකී ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජික
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදවූ ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර්.

0: මංගලික වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
2: මුළු පවුලටම මගේ ගානටම
1: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණේ
0: කවුරුද දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රි රෝද රථය බජාජ් දැන් ඔබේ අවශ්‍යතාවයට ගල්පෙන 200cc සහ 230cc මාදිරි වලින් දිවයින පුරා විදුරු ජනවින් නම්තර කොටස සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතේ
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙන
4: කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි
5: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි
6: නෑ ටීචර් ප්‍රශ්න 4යි තප්පර 5යි
5: ඔයත් පොකට් මනි අහනවද
6: අපිට විතරක් නෙමේ ටීචර් දැන් ටීචර්ට පුළුවන් මමීස් පොකට් මනි දිනන්න
5: බලමුකෝ බලමුකෝ මාත් මැසේජ් එකක් දැම්මා
0: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි
5: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි
0: දැන්ම පොඩ්ඩකේ 9යි ගමයි වසරයි 0714යි 151යි 151කට WhatsApp කරන්න
5: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න
7: සියත පොකට් මනි
0: අනුග්‍රහය
8: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
9: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සාකෝකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි
10: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
11: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
12: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයා මට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක
11: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්
12: නෑ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා ඔයා ප්‍රී වෙලාවක අපි හම්බෙමුද
13: එයත් ලස්සනයි සඳුදා සිට බ්‍රහස්පතින්

අද දවසේ මිහිරිම ගීය මට ඕනේ කියලා පියල්ජේ මෙසේජ් එකක් දාලා තියෙනවා. මේක මිහිරිම ගීය වෙයිද? මන් දන්නේ නැහැ. මම ට්‍රයි කරන්නේ හැම ගීයක්ම. ආයෙත් මිහිරිම ඒ වගේන් තෝරගන්න. එනිසා මම මුලින්ම ඔයාව එකතු කරගන්නවා. පියල්ජේ. අද මේ සින්දුවට ඊට පස්සේ කවුද ගිහන්? හයි. ඔයාවත් එකතු කරගන්නවා සම්පත් නිරෝෂණ. හලෝ සුදු පුතා. සුදු පුතා කියලා කිව්වට ඔයා එහෙම සුදු නෑ නේ? ආදරේට ඉතින් නේද? කට්ට කළු වුණත් නේ සුදු කියලානේ කතා කරන්නේ. අපේ තාත්තටත් අපේ අම්මා කතා කරන්නේ සුදු කියලා. අපේ තාත්තගේ දත් ටික තමයි ඉතින් සුදු.

0: ටි බ්‍රේක් එකක් ගන්න යන්නේ දැන්වලාව හවස දෙකයි වෙනඩි 32යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වයා දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: 2500 cc turbo engine එකකින් බලගැන් වෙන bike x55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
1: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ apartment එකක් අරගෙන prime time සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. prime residences වෙතින් කොළඹ apartment සඳහා 20% දක්වා ඉදිරියක්. apartments මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න, මේ විශේෂ අවස්ථාව බලංගුවන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71 0.77 666. මේ prime time කොන්දේසිය තමයි.

0: ஆன்ஸ் டிக்கெட் டிக்க பே
1: 40 வசரக டேவிட் பீரிஸ் விஸ்வாசிய சமகின் என பஜாஜ் செட்டக் எலக்ட்ரிக் ஸ்கூட்டர் தன் ரட புரா விஹிதுனு டிபிஎம்சி பிரதர்ஷனாகார சஹ டீல ஜா
2: ரட சவாரிய கிஹினே ஹபே கரகன்ப ஹொந்தம தன பிஓசி டிராவல்ஸ் வசர தேகட வெடி விஸ்வாசியத் சஹ லங்கா பேங்க்வே பூர்ண அனுமதித ஆயதனேகி குவான் டிக்கெட் பத் விசா பஹஸ்க ஹோட்டல் வென்கிரீம் சஹ ஆகர்ஷணிய அவுட் பவுண்ட் டூர் பேக்கேजेस எக்க ஒபட அவசிய ஹமதேம எக்கம தனக்கின் 0772 227 76 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරුවෝ
3: Bajaj Vigo Luxury Super Vivacy Bajaj Vigo Electric ත්‍රිරෝදරයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් පැසි ආවරණ කට්ටලයක් නොමිලේ David Pierce E-Mobility වෙත
4: Smart Marupu වාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබල්සුතින්
5: බලන්නකෝ මල්ලී අපේ ගෙදරට ළඟදී ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
6: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්යා තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
5: අපරාදේ මට කලින් ඔටෝ බාත්යා සෙට් එකක් ගන්න තිබුණේ.
6: ඒකනේ මිස් අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්යා සෙට් එකනේ ඔටෝ කියන්නේ.
7: ඔටෝ බාත්යා පවති සෑමදා.
4: Bajaj Pulsar N160 Superima Performance Superima Sporty Look Dual Channel ABS Gold USD Fox David Pierce Motor Company Private Limited within Amatanna 0114700600
8: මෙන්න ප්‍රශ්නය මිනිස් සිරුරට ඇතුළු වන විෂබීජ සහ බැක්ටීරියා විනාශ කරන දේහ ආරක්ෂකයා කවුද 1 සුදු රුධිරාණු 2 රතු රුධිරාණු
9: ස්කූලේ 6 වසර ඉගෙන ගන්න මාතලෙන් සකුණ ලංකා නායක අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ස්කූලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
10: යත පොකට් මනි.
9: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: ඕකෙ වටේම ෆේම සුදු කොච්චගේ දවල් ශෝයක
1: යකෙවලින්ෙන්න්නවා
2: හොදත් අදරේ ශූදෝ කෝචේ
1: ඉතාලියෙන් ඉන්නවා
3: සාස්ටයි අපිත්ත හන්න සේත
1: එතකොට කොරිය
4: සුදු කච්චි මනී හරංහයෝ
1: ජැපන් රොමේනිය
0: ලෝකෙටම එකයි සැම කෙලියක් තමයි සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සති දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු

දෙකයි විනාඩි 42 වෙලාව. මේ WhatsApp messages වෙනකොට හිමින් එවන්න. හදිසියක් නැහැ. හවස 5 වෙනකම්ම වෙලාව තියෙනවා. මේ මොකද මේ චූටි කටින් එපේ ඔක්කොම messages කියවන්න නේද? ආ ඉතින් එනිසා හිමින් එවන්න. මොකද මේ නිකම් මාව වැහෙන ගානට දැන් WhatsApp messages ඇවිල්ලා තියෙනවා. මම ඇත්තට මෙච්චර මේ උසක් නැහෙනි. අඩි පහක් වගේනේ එච්චරත් නෑ. ඉතින් ඒ නිසා සමහර වෙලාවට chat list එක හරියට බැලුවොත් එහෙම මට වැඩි උසයි වගේ. එච්චරට messages ඇවිල්ලා තියෙනවා. එකින් එක කියවන්නම්. හැබැයි ඊට කලින් පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. මේ දවස්වල මම වැඩිපුරම ඔබට කියන්නේ රට යන්න හීන මවනවා නම් හීන මවමව හිටියා. ඉතින් දැන් යන්න වැඩ කටයුතු සූදානම් කරගමු. දැන් ඔන්න පාර කැපිලා තියෙන්නේ. කෙලින්ම ආයේ එක කෝල් එකෙන් එක WhatsApp message එකෙන් සමහර විට ගිහිල්ලා කතා කරගත්තොත් තවත් ලේසියෙන්ම ඔබට රට යන අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය නිසා මේ දවස්වල vacancies තියෙනවා කියලා මම කිව්වා. විශේෂයෙන්ම cleaning සහ housekeeping jobs වලට තමයි වැඩියෙන්ම vacancies තියෙන්නේ. හැබැයි ඒ විතරක් නෙවෙයි, දැන් මේ අද මට දැනගන්න හම්බුණා තව ගොඩාක් ක්ෂේත්‍රයන් වල රැකියා අවස්ථා තියෙනවා, vacancies තියෙනවා. ඉතින් ඔබට apply කරන්න අවස්ථාව තියෙනවා. ඔබ electrician කෙනෙක් නම් ඔන්න chance එක තියෙනවා. ඒ වගේමයි plumbers ලාට, ඒ වගේම mason වරුන්ට, ඊළඟට AC technician කෙනෙක් නම් ඔබ ඔන්න experience එකත් එක්කම apply කරන්න chance එක තියෙනවා. welders ලාටත් එහෙමයි. තවත් vacancies ගණනාවක් තියෙනවා, මම මතක් කරන්නම් සැරින් සැරේට. ඉතින් මීට අමතරව වැඩියෙන්ම අවස්ථාව තියෙන්නේ cleaning සහ housekeeping jobs වලට. ඔබ කැමති නම් රට යන්න, විශේෂයෙන්ම ඩුබායි වලට යන්න කැමති නම් ඔන්න දවසක්වත් පහු කරන්න එපා. මොකද හැමදාම මේ chances හම්බ වෙන්නේ නැහැ. දැන් cleaning, housekeeping jobs වලට සාමාන්‍යයෙන් 10 දෙනෙක්ට වගේ තමයි chance එක තියෙන්නේ. දැන් ඉක්මනින්ම බඳවා ගැනීම සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ ඉක්මනටම call කරලා register වෙන එක තමයි වඩාත්ම සුදුසු. අනිත් එක ලොකු ගණන් වියදම් කරන්න ඕනේ නැහැ. අඩුම මුදලකින් ඔබට රට ගිහිල්ලා හොඳට ජොබ් එක කරගෙන දෙයනේ කියලා දියුණුවෙන් දියුණුවට පත් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඔබ යන්න ඕනේ කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනයට. ඒ ළඟපාතනම් ඔබ ඉන්නේ කුරුණෑගල හෝ ඒ අවටනම් ඔබට ගිහිල්ලා කතා කරගන්නවා නම් මං ඔෆිස් එක තියෙන තැන හරියටම කියන්නම්. කුරුණෑගල කොළඹ පාරේ සෙලාන් බැංක එක ළඟ තමයි NK Global Edge විදේශ රැකියා ආයතනය තියෙන්නේ. සෙකන්ඩ් ෆ්ලෝ එකේ අංක 79 22. අංක 79 22. නම කියපු ගමන් ඉතින් ඕන කෙනෙක් දන්නවා, කායින් හරි ඇහුවත් පෙන්නයි තියෙන තැන NK Global Edge විදේශ රැකියා ආයතනය. නම මතක තියාගන්න, නැත්නම් කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්නව නම් රෙජිස්ටර් වෙනව නම් මෙන්න ෆෝන් නම්බර් එක 0372 372 0372 0372 0372. එම නැත්නම් WhatsApp message එකක් දාන්න. එතකොටත් වැඩි විස්තර දැනගන්න පුළුවන්, ලියාපදිංචි වෙන්න පුළුවන්. මෙන්න මේ නම්බරෙට තමයි WhatsApp messages දාන්න ඕනේ. 0712 472 370 0712 472 370. පුළුවන් තරම් දවස දවස කල්යවන් නැතුව අදම කෝල් එකක් දෙන්න, අදම WhatsApp message එකක් දාන්න, අදම රෙජිස්ටර් වෙන්න කියලා මතක් කරනවා. අනිත් එක කියන්න ඕනේ, මේ ඉන්ටර්විව් එකට රෙජිස්ටර් වෙන අයට විශේෂ දෙයක් ලැබෙනවා කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනයේ ගානේ. ඒ තමයි ඉන්ටර්විව් එකට ෆේස් කරන්නේ කොහොමද, ඊට පස්සේ ඉංග්ලිෂ් හදාගන්නේ කොහොමද, ඉංග්ලිෂ් වලින් කතා කරන්නේ කොහොමද, ඒ අවශ්‍ය කරන ඒ දැනුම ප්‍රිපෙයා වෙන විදිහ, ඒකට අවබෝධය ගන්න ඔබට වර්ක්ෂොප් එකක් පවා NK Global Edge විදේශ රැකියා ආයතනයෙන් පවත්වන්න සූදානම්. ඉතින් ඒකත් ඔබට සෑහෙන වටිනවා. රට යන්න කැමැත්තක් බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ දේවලුත් අපි හදාගන්න එපා. ඉතින් මේ වගේ වර්ක්ෂොප් එකක් තියෙනවා කියන්නේ ඔබට සෑහෙන්න ලොකු chance එකක්. මිස් කරගන්න එපා. ඩුබායි කියලා කියන්නේ හොඳ රටක්, හොඳට දියුණු වෙන්න පුළුවන් රටක් සහ හොඳට සතුටින් විනෝදින් කාලා බීලා සොමියේ ඉන්න පුළුවන් රටක්. මේක වෙන්න පුළුවන් ඔබේ ජීවිතේ වෙනස් කරන ඒ අවස්ථාව, ටර්නින් පොයින්ට් එක මේක වෙන්න පුළුවන්. ඒ නිසා රට යන්න හිත හිටියනම්
කෝලකදදිල බලන් වැඩේ ගොඩදාගත්තොත් මඩත් කියන්න හොදේ මාවාමතක් කරන්න පාරද.

0: ரசம் பதமிட்ட சீத. Hi guys, මේ කතාව කලින් අහලා නැට්ටම් පක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අnderවන My Ways.
1: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
0: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා My Ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
2: අඩුයි?
0: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
2: පේනවා පේනවා.
0: ඊළඟට තියෙන රසවත්ම කැලල My Ways app එකට bike, 3-wheel car, van මුලදීම register කරන driver partnersලට commission, subscription මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගාණකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසේ පුරාම bonus දෙනවා. My Ways app එක මාසෙකට දාගෙන බලන්න.
2: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
3: සමහරු කියනවා ඇත්තටම බූවල්ලන්ට මොළ 9ක් තියෙනවා කියලා. ඒ කියන්නේ අඬු 8ට මොළ 8කුයි එයාගේ මධ්‍ය මොළයයි ගත්තා මොළ 9ක් කියලා සමහරු කියනද. වෙන්න පුළුවන්. ඒක වෙන්න බැරි නෑ. මොළ 7ක් තියෙන එකෙක්
4: කියලා. තියෙන එකක්. ආ
3: ආ. දැන් බූවල්ලෙක් කියනවා නම් මෙහෙ මුදල් ලැබෙති උනත් කරගන්න.
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග
6: සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට.
0: අනුග්‍රහය.
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
8: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
9: අධ්‍යාපනයට නිවැරදි මමක ICBT කැම්පස් සිටින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යා වැනි උපාධීන් රසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 777 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.

0: real butter experience එකකට නැල්වත් butter
1: After levels locate top 2% researchers like Iganagana Slit BSc honors biotechnology degree ekata enroll wenna pivisenna www.slit.lk Slit evolve beyond
0: kawuru danna kawuru ganna vishwasaniya Lankawa anka ketri rodratya bajaj
1: Dubai cleaning sa housekeeping rakya kanta pirimida pirisatama
2: sielu pahasukam nomile avurudu 40 ta adunam adama katha karanna
1: Kurunagala NK Global Edge videsh rakya ayatanaya 0.372370
3: notarayi perilikarana NLB mega power tavanta mega super tag ekata amatarawa rupiyal koti ekak power super tag saha grand super tag ekata super remote ratya dinana lokuma super tag idana ekama notarayi NLB mega power obath adama miladi ganna
4: commercial bankuen rannayai atha pirenna va CI Commercial Bankuwe Rannaya Sewawen October 1 winida sita December 31 dakwa 250 kata adhika jayagrahakin sandaha rupiyal 25000 bagin supermarket tag voucher wedi vistara sandaha langama Commercial Banku shakawata pirisenna Commercial Bankuwe Rannaya Sewawa
5: Mehibata suraganange das mat karana ru sapuwe asiriya mewena
6: Theatre Between Lady Miss World Sri Lanka 2026
7: Sri Lankaya Rurajiniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
6: Theatre Between Lady Miss World Sri Lanka 2026
8: කිරුලක් උදෙසා තරඟවදින රුවිතියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
9: Title sponsor
10: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න Big Twin Lady Racer එකට අදම මාරු වෙන Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
11: Enchanter The fragrance of French romance.
12: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
13: Sayanika piligat nishpadanayak nisa thamai mama Off Mark Slim and Radiance Liquid Collagen ek recommend karanne.
14: Off Mark Premium Collagen pehapat nirogi sihin sirurak.
15: Aliyah Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
16: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
17: සියත දෙවයින පුරා
18: අත බුළු ගහ ගොඩ මදුගේ ජනම්දින් මුබාරක්කක කෙල්ලේ සුබම සුබ පන්දනයක් වේවා. ඔයා මට කියලා තියනවා මං හරි හුරතල් කියලා නේ. ඌර්තල් ඌර්තල්. නේ. කොමාරිය බර්ත්ඩේ ගර්ල් මගෙන් ඉල්ලලා තියෙන්නේ බෝ විටියා මල් සින්දුව. මං කිව්වා ඒක උදේ ප්ලේ වෙලා කියලා බොරු කියලා කියලවල තියනවා. බොරු කියලා මොකද මං වාගෙන් ටැග් ගන්නේ? නේද? ටැග් දෙන්න අද මගේ බර්ත්ඩේ එක. මෙහෙමයි කෙල්ලේ ඒක උදේ 7 ගන්නට වගේ ප්ලේ වෙලා තියෙනවා. I think බර්ත්ඩේ එකට කියලාවත් මට වඩා ඒ සින්දු දැම්මම දෙන්න වෙන්නේ. ඕනනම් 4න් පස්සේ වගේ දෙන්නම්. බර්ත්ඩේ එකත් නිසා එහෙම ඉල්ලපු සින්දුවක් නොදී ඉන්න හිතෙන්නේ නැහැ සුදු. 4න් පස්සේ දෙන්නම්. හාද?

0: ශිරන්ති කොළඹ ජාතික රෝහලට. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග එකකයට ඇතුළත් කර තිබෙනවා. ඒ වෛද්‍ය නිර්දේශ අනුවයි. බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඇයි කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතන සඳහන් කළේ. අල්ලස් කොමිසම අත්අඩංගුවටගත් ශිරන්ති රාජපක්ෂ හෙට දක්වා පසුගිය හත්වනදා රක්ෂිත බන්ධනාගාර ගත කළා. සිරිවිය සවය සංවිධානය හරහා රිච්වී ආර්යා ළමා රෝහල වෙත සීටී ස්කෑන් යන්ත්‍රයක් ලබා දෙන බව පවසා රුපියල් කෝටියක මුදලක් ලබාගෙන තිබුණේ ප්‍රධාන බැංකුවකින්. එම මුදලින් සීටී ස්කෑන් යන්ත්‍රය රෝහල වෙත ලබා නොදී රාජ්‍ය මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණයෙන් දූෂණය නැමැති වරද සහ පොදු දේපළ පනත යටතේ වැරදි සිදු කළ බවට ශිරන්ති රාජපක්ෂට චෝදනා එල්ල වුණා. දැන් තවත් දේශීය පුවතක්. වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශශි වීරවංශට අදාළ නඩුකරය ලබන 26 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරකම විසින් සිරදඬුවම් නියම වී අපමුතුමතා හැර සිටින ශශි වීරවංශද අධිකරණය පෙනී සිටියා. එහිදී ඇය දැනුම් දුන්නේ තමන්ට නියම වී ඇති සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් තහවුරු කර ඇති බවත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි. එබ අභියාචනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්යසටහන ඉදිරිපත් කිරීම සඳහා පැමිණිලි ලබන 26 වනදා කැඳවනු ඇති. අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට ශශි වීරවංශට සිරදඬුවම් නියම වුණා.
1: Top story. අනුග්‍රහය ජපන් තාක්ෂණයෙන් ජපානයම නිෂ්පාදනය කරලා ජපානයෙන් ලංකාවට ගෙන්වන ලංකාවේ තියෙන එකම ජපන් බැටරිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙදා හැරීම දිගු කාලීන කාර්යක්ෂමතාවය ඇක්වා PXXU වැනි ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLD ටෙක්නොලොජි එක වැගනාර් සීරීස් සඳහා හරියන එකම බැටරිය ජපන් වාහනයට ජපන් බැටරිය
2: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBI විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 අමතන්න.

හවස 3යි විනාඩි 12යි වෙලාව. Hi Sudha Kochchi. After long long time kila message ekak dala Colombo DBL workshop ekek kattiya. Ey kohida ne mechchara kal hitiye. Kamanne kohe hitiya? Adawane mawa hoyagena mate hondata mathi. Mama anith kello wage nemeene. Kohida giye? Monada kale? Adala ne. අදාවනේ මං ඒ ගැන විතරක් හිතලා සතුටු වෙනවා. ආශාති ළඟට ෂෆ්රාස් සන්ෆර්, අතීෆ් එවැගේම සම්පත් ලොහාන්, සමාදී ෂෙරීන්, ගෞරි හුස්නි, උස්මා මේ කටි ඔක්කොම එකතු කරගන්නවා කියලා තියෙනවා. උස්මා මල්ලිට මේ මයිකක් ඕනෙලු. උස්සාමද යාගේ නම? උස්මාද? හරි කමන්නේ. කවුරු වුණත් ආ වර්ක්ෂොප් එකට අලුතින් ආපු බෝයිය නේද? ඔකේ. ආදරෙන් එකතු කර ගන්නවා. ඊළඟට වයිෆ් නිලන්ති මෙලස් නැටි කටි එකතු

0: பாசம் பதுமட்ட சீதா ශ්‍රීලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
2: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
1: අවන් ස්ටිකෙන් ටික
3: පෙයි ඉතී කන්නාඩි අමතක වෙලානේ
4: අම්ම සල්ලි දාන්නද
3: සල්ලි දාන්න
4: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කන්නාඩි වෙන්න
3: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
4: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
0: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්.

0: හයි මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න Global University Partners 0718 492 492 3277

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානට
2: අපි අහන්නේ මහගම සේකර මහතා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය වන්නේ එක බෝඩිම දෙක තුම්මං හන්දිය
1: අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ මාතලෙන් ශානිකා මදුමති විජේරත්න
3: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි
1: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 152ට දැන්ම WhatsApp කරන්න
4: යතෝ පොකට් මනි
1: හෙටත් උදේ 5යි කාලට සියතහන්න
5: අනුග්‍රහය
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාදී මුල්‍ය සාකච්ඡා කි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජික
7: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
8: ටෙලි දෙපැහැ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
9: මට එහෙම ඕන නෑකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනි.
8: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේන නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සීත TV තුලින්.

මොරුන් තුඩුවේ නාන්දුවේ මුදිත පෙරේරා ඔයාගේ බර්ඩේ තිබ්බා ගිය සිකුරාදා. මට බැරුණානේ සුදු විශ් කරන්න. ජනම්දින් මුබාරක්. පහුනාට කමන්නෑ, ඔයාට සුබ වෙන්න ඕනේ, ජය වෙන්න ඕනේ. ඒක තමයි ඉතින් මගේ විශ් එක. හරිද? ඊළඟට මඩපාත ලක්ෂ්මන් මෙසේජ් එකක් දාලා තියෙනවා අදත්. සමනි දවස් දෙක තුනකට සැරයක්වත් මෙසේජ් එකක් එනවා ලක්ෂ්මන්ගෙන්. තමරා නිශානි චේතනා පුංචි පුතා තේජවෝ. ඊළඟට භාග්‍ය ආවිෂ්ක සේරුවාවිල කේඩීයේ සමරසිංහ ඔක්කොමල්ල එකතු කරගන්නවා. රොෂාන් ශාමා සෙනුක රුෂිකා එකටියත් ඉන්නවා මොරොන්තුඩුවේ. දිනේෂ් ඉස්සර හිටිය කොල්ලා ලංකාවේ, දැන් ඉන්නේ රොමේනියාවේ. හිත තියෙන්නේ මෙහෙ, කන තියෙන්නේ සියතේ. හරි නේද?

0: හවසතුනයි විනාඩි 32යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයේ අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678. Smart Marupuahiniya then aduma milata rupiyal 59999 sita Xiaomi then aban sutin
1: hinawenna menna welawa
2: kiri kila kiyanne saubhagye salakunak den man gedirin eliyata bahinoda ammi kiri ela denak mehema hemadaama para pannawana
3: gedara dora issara kannadiya thiyala thiyena ekaṭa almuthuen kiri ela denek genna ona de na tamanṭam peena
4: la
0: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM Breakfast Drive අනුග්‍රහය
5: පොළොවේ රන්දස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
9: සුබ දවසක්
10: අලුත් වෙලා
11: පහසු වෙලා
12: තෑගි වැඩි වෙලා
13: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් චාතක ලොතරැයි මණ්ඩලය
14: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: ලංක ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංක ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුර ලංක ටයිල්ස් ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
18: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
19: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
0: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. Test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
2: ඕනම කැමක් temperature කරගන්න තනියම වත්ත බට
10: real මට experience එකකට නැල්වත්ත බට
20: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙතින් 011 4700 750.
21: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එකක් ගත්තේ
22: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 අමතන්න.
23: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Pieris Motor Company Private Limited within Amatanna 011 4700 600.
24: Dan Vietjet Tech Colombo inda Vietnam walata direct fly karanna one way ticket ekak dan $90 inda
25: Colombo inda Vietnam yanna dan wedama $90 inda
26: Let's Vietjet
27: Data Fancy ka aduma masika parike ekata audio system ekak karaganna
28: one second phone de
29: ACL Fire Guard Fire Flame Retardant Pramithiye Purogamiya
30: Dulux Aquatic Dam Protect Waturata Lang Wennwat Ba Algae Fungus Dirt Walata Kissema Chance Ekak
31: One Ticket Pat Visa Pass Hotel Wind Cream Saha Aakarshane Outbound Tour Packages Ekka Obata Awashya Hamadeema Ekama Tanakin 0072227766 BOC Travels
0: Smart Marupuahiniya then aduma milata rupiyal 59999 sita Xiaomi then aban sutin
16: vedanakari hisarade ho pidakari sempratishava obawa apahasutawayata patkarana vita arakanna samahan SP balm
32: kalpana bavela payala rapula
1: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
3: අපි ආයේ හමු නොවෙන.
1: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ.
4: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
5: සින්දු සියත අනුග්‍රහය.
6: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චාත්තාරේ.
7: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
8: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න.
9: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රනින් නිම වූ සරණාපරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමාව සාධක කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රනින් සනසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 5134406 ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
11: මෙන්න ප්‍රශ්නය. මිනිස් සිරුරට ඇතුළු වන විෂබීජ සහ බැක්ටීරියා විනාශ කරන දේහ ආරක්ෂකයා කවුද? 1. සුදු රුධිරාණු. 2. රතු රුධිරාණු.
12: ස්කූලේ 6 වසර ඉගෙන ගන්න මාතලෙන් සකුණ ලංකා නායක අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
13: යත පොකට් මනි
12: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: ඕකෙ වටේම ෆේම සුදු කොච්චගේ දවල් ශෝයික
1: යකෙවලින් එන්නවා
2: හොදත් අදරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාස්ටයි අපිත්ත හන්න සේත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංයෝ
1: ජපන් රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු

හවස හතරට ටිකටික ලංගනවා. තව විනාඩි 10ක් 11ක් වගේ තමයි තියෙන්නේ. අර බර්ත්ඩේ ගර්ල් ඉල්ලපු සින්දුව මං හිතුවා ඊළඟට දෙන්න කියලා. කෝ එයා ඉන්නවද අහගෙන? ආ ඉන්නවනම් ඉතින් හිටපු දෙන්. ඉන්න තමයි ඕනේ ඔයත් සතුටින් හිනා වෙලා කොහේ හරි මාවත් අහගෙන ඉන්න තමයි ඕනේ. හරිද කෙල්ලේ? මේ ඔයා අස්සන රට යන්න. අසයිනේ. අසයිනේ මන් දන්නවා මන් දන්නවා. ගොඩාක් අයට හීනයක් තියෙනවා රට ගිහිල්ලා මේ තමන්ගේ පවුලේ අයට හොඳට සලකන්න, ගෙවල් හදලා වාහන අරගෙන නේ. ඊට පස්සේ තමන්ගෙම කියලා ඕනනම් පස්සේ කාලෙක බිස්නස් එක පටන් අරගෙන ලයිෆ් එක ගොඩදාගන්න තියෙන විදිහට වඩා සෑහෙන නේ චේන්ජ් එකක් ගන්න හීන මවනවා වෙන්න පුළුවන්. මට මේ ඊයේ පෙරේද මගේ යාළුවෙකුත් කිව්වා. දැනගෙන නංගි කෙනෙකුත් කිව්ව ඔක්කොම අතහැරලා දාලා රටකට ගිහිල්ලා ආයේ ජීවිතේ අලුතින් පටන් ගන්න හිතනවා කියලා. හරි, දැන් ඔන්න ඒකට පොට පෑදිලා තියෙන්නේ. හරිද? කුරුණෑගල NK ග්ලෝබල් එජ් විදේශ රැකියා ආයතනය නිසා ඔබට පොට පෑදිලා තියෙන්නේ. ඇත්තටම ඔබේ ජීවිතේ වෙනස් වෙන්න හේතු වෙන දවස් කීපේ වෙන්න පුළුවන් මේ ගෙවෙන්නේ. ඒ නිසා මේක හොඳට අහගන්න. ඔක්කොටම කලින් නම ඔළුවට දාගන්න. කුරුණෑගල NK ග්ලෝබල් එජ් විදේශ රැකියා ආයතනය. මේකට කෝල් එකක් දුන්නොත් නැත්නම් WhatsApp message එකක් දැම්මොත් ඔබට සමහර විට ඔබ හොයන විදිය හොඳ ජොබ් එකක්, ආස කරන විදිය ජොබ් එකක්, කිසි කරදරයක් නැති ජොබ් එකක්. ඒ කියන්නේ පැය 8ද 9ද වැඩ කරන වෙලාව වැඩ කරලා ඊට පස්සේ තමන්ගේ ජීවිතේ තමන්ට කැමති විදිහට ගෙවා ගන්න පුළුවන් විදිහට හැමදේම ලෑස්ති කරගන්න. අනිතික අඩුම වියදමින් රට යන්න. මේක තමයි මට හිතෙන්නේ හොඳම අවස්ථාව. දැන් පහුගිය දවස් ටිකේ මම කිව්වා හවුස් කීපින් ජොබ්ස් ඒ වගේම ක්ලීනින් ජොබ්ස් ගොඩක් තියෙනවා කියලා. විශේෂයෙන්ම ඉක්මනට අයදුම් කරන්න, අයදුම්කරුවන් 100 දෙනෙක්ට විතරයි ඒ අවස්ථාව ලැබෙන්නේ. එනිසා ඉක්මන් කරන්න කියලා. ඒ අවස්ථාව තාම තියෙනවා. ප්‍රධාන වශයෙන් ක්ලීනින් සහ හවුස් කීපින් ජොබ්ස් වලට වේකන්සිස් තියෙනවා ඩුබායි වල. ඒකට ඔබට ඇප්ලයි කරන්න චාන්ස් එක තියෙනවා. වයස අවුරුදු 40ට අඩුයි නම් ඔන්න ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට හරියටම කාල සීමාව, වයස් සීමාව කියනවා නම් අවුරුදු 19ත් 40ත් අතර ඔබට තමයි මේ අවස්ථාව තියෙන්නේ. හරිද? ඉතින් ඒ අතරතුරේ ඉන්න කෙනෙක් නම්, يعني වයස අවුරුදු 19ත් 40ත් අතර ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කෝල් එකක් දෙන්න NK ග්ලෝබල් එජ් විදේශ රැකියා ආයතනයට. දැන් ඔබ හිතනවා ඇති ක්ලීනින්, හවුස් කීපින් විතරද තියෙන්නේ කියලා. නැහැ. ඔබේ දක්ෂතාවය අනුව ඔබ මේ වෙනකොට මේසන් වැඩ කරන්න පුළුවන් ඒ පැත්තෙන් දක්ෂ කෙනෙක් නම් ඔන්න ඔබට චාන්ස් එක තියෙනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රිෂන්ස්ලටත් අවස්ථාව තියෙනවා. ඊළඟට AC ටෙක්නිෂන්ස්ලට, වෙල්ඩර්ස්ලට, ස්ටීල් ෆික්සර්ස්ලට මේ ඔක්කොටම වේකන්සිස් තියෙනවා. ඔබේ රැකියාව අනුව කොහොමද තියෙන චාන්ස් එක කියලා දැනගන්න කෝල් එකක් දෙන්න. ඒක තමයි වෙන්න ඕනේ මේ වෙලාවේ හැටියට. ෆෝන් නම්බර් එක 0537 2 370 370. 0537 2 370 370. එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න. මෙන්න මේ නම්බර් එකට වැඩි විස්තර දැනගන්න ලියාපදිංචි වෙන්න ඔක්කොටම WhatsApp නම්බර් එක තමයි මේ 0712 470 370. 0712 470 370. එහෙම නැත්නම් ඔබ ඉන්නේ කුරුණෑගල හෝයේ යවටන යන්න ගිහිල්ලා කතා කරගන්න. කුරුණෑගල NK ග්ලෝබල් එජ් විදේශ රැකියා ආයතනයට තියෙන්නේ කුරුණෑගල කොළඹ පාරේ සෙලාන් බැංක එක ළඟ. අංක 79-22 තමයි ඇඩ්‍රස් එක. සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තමයි තියෙන්නේ. ගිහිල්ලා මොනනම් වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වෙලාවෙම ඇප්ලයි කරන්න පුළුවන්. වැඩේ ගොඩ දාගන්න පුළුවන්. ගිහිල්ලා කතා කරගන්න. අඩුම වියදමින් රට යනවනම් කුරුණෑගල NK ග්ලෝබල් එජ් විදේශ රැකියා ආයතනයම තමයි. ඔබට ජොබ් එක විතරක් නෙවෙයි, ඉන්න හිටින්න තැන්, කෑම බීම, එයා ටිකට්ස් ඔක්කොමත් හම්බ වෙනවා. වැඩේ කතා කරගන්නකෝ.

0: මට එක්ස්පීරියන්ස් එකකට පැල්වත්තු මට.
1: After levels AI driven world එකේ ඔයත් future ready business leader කෙනෙක් වෙන්න කැමතිද? එහෙනම් හරිම තැන slit business school apply කරන්න. පිවිසෙන www.slit.lk slit evolve beyond.
2: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසෙ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
5: අම්ම සල්ලි දාන්නද?
4: ඔව් සල්ලි දාන්න.
5: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
4: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
1: Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
6: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
1: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
7: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩේ තහනමේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තහනමේ දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම්පාටින්. ACL Fireguard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
9: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහසු තින්.
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
11: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
12: පසු අධ්‍යාපනයට නිවැරදිමමක ICBT කැම්පස් සිටින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0114 777 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
4: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
13: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා
14: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
15: හවස 4:00 වෙනාඩි 3:00.

0: क्या था टॉप स्टोरी।
1: මද්‍රව්‍ය සහ ගිනියවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට. හෙරොයින් සහ මයික්‍රෝ වර්ගයේ ගිනියවියක් සමග සැකකරුවෙකු කොස්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යුද හමුදා බුද්ධිංශයට ලද තොරතුරක් මතයි. සැකකරු සතුව තිබී හෙරොයින් මද්‍රව්‍ය ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 100ක් මයික්‍රෝ වර්ගයේ ගිනියවියක් සහ එම ගිනියවියට භාවිත කරන ජීව උණ්ඩ දෙකක් සොයාගෙන තිබුණා. අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්ගොඩ පැලෑගස් පළාත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු කොස්ගොඩ පොලිස් ස්ථානයේ වෙත බහර දෙනු ලැබුවා. දැන් තවත් දේශීය පුවතක්. පාර්ලිමේන්තුවේ රාජ්‍ය පාලනය යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වහාම රැස්කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලීමක් කර තිබෙනවා. ඒ දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති භික්ෂුන් වහන්සේ සහ පූජකවරුන් බන්ධනාගාරයේදී සහ ඉන් පිටතට රැගෙන යාමේදී පැළඳිය යුතු වස්ත්‍රය පිළිබඳ මතු ඇති ගැටලුව සාකච්ඡා කිරීම සඳහායි. කථානායකවරයා මගින් එම කාර්ක සභාවේ සභාපති වෙත ලිපියක් යොමු කරමින් විපක්ෂ නායකවරයා මෙම ඉල්ලීම කළා. නිත්‍ය නියෝගයේ සංශෝධනය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට සහ එම නියෝග ක්‍රියාත්මක කරවා ගැනීමට අදාළ සියලු පාර්ශවයන් කමිටුවට කැඳවන ලෙසයි විපක්ෂ නායකවරයා ඉල්ලීමක් කළේ.
0: අනුග්‍රහය
2: මේ ටිකක් හිමින් යන්නකෝ.
3: ඇයි බයද?
2: පේන්නේ නැද්ද නෙමේ වැස්සත් එක්ක පාරත් තුනටම තෙමිලා තියෙන්නේ. ඔය ලිස්සෝනේ මං කිව්වා ඔයාට.
4: වැස්සේ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මන් තාක්ෂණයේ සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DS Silvetin.
5: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 19.85
6: අමුවටයි 0.2 අමුවටයි

හතරයි වෙනටිය කොළ හයි වෙලාබ අපි අන්තිම පෑටෑවෙල්ල තියෙන්නේ. සුබ සැඳවකවා අපිත් සෙන්දර් දෙන්න කියලා ඊජී අනුර පුසලාවෙන මෙසජ් එකක් දාලා තියෙනවා. හයි සුටිකි, වීකෙන්ඩක කොහොමද කියලා මගෙන් අහනවා. ගාල්ලෙ මදු හොඳයි, ඉතාම හොඳයි. ආඩි කොහොමද ඔයත් කියලවන්න විස්තර. ඊළඟට හෝමගම අචල හල්ලෝ, මට ආරංචි වුණා ඔයා සද්දට මාව අහනවා කියලා. මන් දන්නේ වැඩ කරන ඒ ඔෆිස් එකේ නම් මොකද්ද මුකුත් විස්තර දන්නේ නැහැ. මට චාප තමයි කිව්වේ ඔයා අහනවා කියලා. ඇත්තද? හිතුවේ නෑනේ මේ වෙලාවේ මං ඔයා ගැන කියයි කියලා. හා, ඇත්තටම කලින් පැයේ තමයි මට ආරංචි වුණේ හෝමගම අච්චල මාව සද්දට අහනවා කියලා.

0: பாசம் பதமிட்ட சீதா ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දු කරේ විද්‍යාත්මකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: කුරහන් බැබුදුවානම් කුරහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
5: කතා කරන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 1 ත්‍රි රෝද රථය බජාජ් දැන්නොබේ අවශ්‍යතාවයට ගල්පෙන 200cc 230cc මාදිරි වලින් දිවයින පුරා විදුරු ජනවින් නම්තර කොටස් සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත
8: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
9: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
10: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
11: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
9: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
12: Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77
13: 2500 එක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
14: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
15: අවන්ස් ටිකෙන් ටික පේ.
16: Listen up, Colombo. Vietnam is calling.
17: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක book කරන්න.
18: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
16: Let's Vietjet.
19: අති විශ්වසනීය ගමනකට Jetac electric scooter. Kilowatt පැය 3.5ක lithium ion battery. Kilowatt 3.1ක motorය. ලීටර 35ක storage පහසුකම. David Pierce e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
15: Smart Marupu Ahiniya, then Aduma Milita, Rupial Panas Navadas Navasya Nuna Vesita, Xiaomi, then Abans Within. Bajaj Pulsar N160, Superima Performance, Superima Sporty Look, Dual Channel ABS, Gold USD Fox, David Pierce Motor Company Private Limited Within, Amatanna, Binduai Ekaikai Hatarai Hatsiyai Haisiya.
1: Finishing Vahala Kles, Color of Flow Vajabena.
3: Sit Pendagani, Kal Pavati. අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
2: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
4: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
2: ඔයත් පොකට් මනි අහනවද?
4: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
2: බලමුකෝ මාත් මැසේජ් එක.

0: අපි මුල්ලි සමාගමේ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙක්.
1: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
2: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

මට හිතුණා ඔයා අනිවාර්යෙන් හතරෙන් පස්සේ මෙසේජ් එකක් දායි කියලානු. චුඩි පැට්ටත් එක්ක පොඩ්ඩක් නේද එළියට බැහැලා වගේ. ෂෝයි ෂෝයි පාක් එකට ගිහිල්ලා මං හිතන්නේ ඉන්නේ මේ වෙලාවේ මේ වගේ සින්දු එක ළඟ ඇහෙනකොට ඔය තියෙන වටපිටාවත් එක්ක වාව් එක මාර ඇති කියලා මට හිතනවා. කොහද ඔයාගේ අරවින්ද නැද්ද ළඟපාත? එයා වැඩද? හරි කොහොම හරි තුන්දෙනාම ආදරෙන් එකතු කරගන්නවා. ජනාත් ඔයත් මට අමතක නැහැ. වර්ජිනියා ඔයත් මගේ හිතේ කොනක ඉන්නවා.

0: හතරයි වෙනාඩි 34යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වයා. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: නම් ස්ටිකෙන් ටික පෙයි.
1: අයියා මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
1: අයියා මට මල් ගොඩාක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: Heels within දැන් ඔබට හොඳම දීම නැසා වැඩි ඉතිරියක්. Elephant House Lemonade ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත Coco Nice Biscuit brand 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය පාන සඳහා fresh මදීම නා Heels within පමණයි. Heels life එකම fresh.
4: ඔය ඇමරිකා එක්සත් ජනපදයේ, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
5: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තරම්.
6: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල Hyde Park කෝණ, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
7: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
8: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
7: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
8: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
7: තේරුම් ගැනීමයි සැනසීමයි.
8: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: පසුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු කෙවීමේ කාල සීමාවක්. ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න. වැඩි විස්තර සඳහා 011-2-35-02 අංකයෙන් හෝ ළඟම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න. කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට.
2: Listen up, Colombo. Vietnam is calling.
3: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන්න කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
4: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
2: Let's Vietjet.
4: Smart මරුපුවහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අපහසු තින්.
5: Cargill's Food City 43 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් වාසනාවන්ත ජයග්‍රාහකයන් 43 දෙනෙකුට රුපියල් ලක්ෂයක් වටිනා Cargill's gift voucher දිනා ගැනීමේ අවස්ථාව. තවත් රුපියල් මිලියන 10ක් වටිනා ක්ෂණික bill buy pouch ජයග්‍රහණය කරන්න. Cargill's Food City.
6: මෙන්න ප්‍රශ්නය. මිනිස් සිරුරට ඇතුළු වන විෂ බීජ සහ බැක්ටීරියා විනාශ කරන දේහ ආරක්ෂකයා කවුද? 1. සුදු රුධිරාණු 2. රතු රුධිරාණු.
1: ස්කූලේ 6 වසර ඉගෙන ගන්න මාතලෙන් සකුණ ලංකානායක අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
7: යත පොකට් මනි.
1: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

කොළඹට? මන් දන්නේ නෑ, මට පේන්නේ නෑ මෙතනට කිසිම දෙයක්. මට බැස්සට අහුවෙලා ආයේ අපිස්සකට ආපු පිරිමි ළමයෙක් නම් පේනවා ඈතින්. එයා හොඳටම නාගෙන ඇවිල්ලා තියෙන ඔෆිස් එකට. ඊළඟට නුගේගොඩ නිලු මට වීඩියෝ එකක් එවලා තියෙනවා, නුගේගොඩට වහිනෝ කියලා. හරිම ලස්සනයිනේ, නුගේගොඩට වහිනකොට හරි ලස්සනයි. මම නිකන් නුගේගොඩ ඉන්නවා වගේ හැඟීමක් මට ආවා මේ වීඩියෝ එක බලනකොට. කොමත් නිලු වැඩ කරන තැන ඒ අවට පරිසරය හරි ලස්සනයි, හරි පිළිවෙලයි. ඉතින් ඒ නිසා මගේ හිත පොඩ්ඩක් නිවුණා වගේ යන්නේ ඒ වීඩියෝ එක දැකලා. තැන්කියු නිලු. මෙහෙටත් වහිනවා අනේ කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. යුකේවල හිරන්ත ඒකන ලෙක්ෂ එකකට යන ගමන් මට ෆොටෝස් එකක් එවලා තියෙනවා.

0: real butter experience එකකට නැල්වත් the butter.
1: සියද බටරේ විතසා.
2: හිරෙන් එලියට සිවුරට අවසර. නව රෙගුලාසි නිත්‍ය නියෝග මේ සතියේ

0: චෝදනා එල්ල වුණේ ඔහුගේ හිටපු පුද්ගලික ලේකම්වරයාටයි. ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව මන්ත්‍රීවරයා තරංගුවට ගනු ලැබුවා. මේ අතර අශෝක් අබේසිංහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමගි ජනබලවේගයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙතයි. සමගි ජනබලවේගයේ නියෝජ්‍ය ලේකම් ධුරය, ආසන සංවිධායක ධුරය ඇතුළු සියලු තනතුරු වලින් තමන් ඉවත් වන බව ඔහු දැනුම් දෙනු ලැබුවා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
1: Top story. අනුග්‍රහය.
2: ඔන්න දේ වුණත් මං හරි කෙලින් මිනිහෙක්.
3: ඔව්, පේනවා පේනවා.
2: ඇයි?
3: ඔයා කෙලින් වුණාට ඔයාගේ වාහනය යන්නේ ඇදේටනේ.
2: මොකක්?
3: ස්ටියරින් එක එක පැත්තක, වාහනේ තව පැත්තක.
4: ස්ටියරින් වීල් එක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ වෙහිකල් එකේ සස්පෙන්ෂන් සහ ස්ටියරින් කොටස් චෙක් කරගන්න වෙයි.
5: 40 වසරක DSL විශ්වාසය සමග 555 suspension and steering parts. ඊමවක් නැති ගමනකට විශ්වසනීය තේරීම. 40 වසරක DSL විශ්වාසය සමග.
6: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 අමතන්න 98.2 98.4.

කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වය දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වය ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා Bajaj Pulsar N160 Superima Performance Superima Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amatanna 0111 4700

0: ජපාන් ස්ටිකෙන් ටික පේ.
1: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
4: කවුරුද දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 3 රෝද රථය බජාජ්.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 145ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනටි තහනිය දුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනිය දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: ෆිනිෂින් වාහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වාහලෙද වශී වෙන්න. ෆිනිෂින් වාහලක් නම් කලර් අප් තමයි.
5: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපල් සිතින්
6: සතුට රස ගුණ මුසුවෙනා කැමවල රස සුරකිනා
7: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
8: මුළු පවුලටම මගේ ගානටම
9: 98.2 98.3

0: ladang.
1: Sandy, then. Then.
2: Then.
1: Then.
2: දැන් හැමදාම දැන් කියලා ඕනේ නැන් කියන්න.
1: එතකොට සැන්ඩි
2: දැන් ඉතින් කියන්නකෝ දැන් මොකද?
1: මම කියන්න ගියේ දැන් කාලය ගත වෙනකොට අපි ටික ටික දැනගන්නවානේ ඔන්න මේ අවුරුදු මිලියන 66කට කලින් මොකද්ද වෙලා තියෙනවා? ඩයිනසෝර්ලා ඉඳලා මියෑදිලා තියෙනවා, හැමෝම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට මේ අහසින් මොකද්ද කඩාගෙන වැටිලා තියෙනවා? ඒ කතාව ටික ටික රිවීල් කරගන්නකොට මිනිස්සු කල්පනා කරන්න පටන් ගත්තේ ඒ කොහෙටද බකෝක දැන් වැටිලා
2: තියෙන්නේ.
1: ශ්‍රී ලංකාවක් නෙවෙයිනේ ලෝකේ පුරා හිටිය ඩයිනසෝරියෝ ඔක්කොම අතු ගෑවිලා යන තරමේ ඉම්පැක්ට් එකක් ඇති වුණා නම් ඒ ඉම්පැක්ට් සයිට් එක තියෙන්න පෑහෙන විශාලයට අපිට පේන්න. ඉතින් හොයනවා දැන් කොහෙටද මේ කියන උල්කාපාතය
2: වැටුනේ
1: කඩන් වැටෙන්න ඇත්තේ කියලා. කිසිම සලකුණක් නැහැ අපිට එහෙම.
2: ඔව් ඉතින් අවුරුදු මිලියන ගානකින්
1: අවුරුදු මිලියන 60 මොකද දැන් ඩයිනසෝර් කෙනෙකුට කෝල් එකක් දීලා හන්නේ. අව ටීරෙක්ස් මට කොහෙටද කොයි හරියේදීද උඩේ ඔය දැක්කද වැටෙනවා කියලා හන්නේ බෑ. අපිම හොයාගන්න. මෙහෙම මේ ගැන ඉතින් අවධානය තියෙනවා. හැබැයි දන්නේ නැහැ කොහෙටද වැටලා තියෙන්නේ කියලා. ඔහොම ඉන්න අතරේ මේ පෙනින්සියුලා වල මේ යුකටාන් ආශ්‍රිතව මතුවෙන්න පටන් ගන්නවා සිනෝට්ස් වලල්ල. සිනෝට්ස් කියලා කියන්නේ ඉහලින් තියෙන හුණුගල් පාෂාණ තට්ටුව ගිලා බහැලා ඊට යට තියෙන ජල තට්ටුව මතුවෙනවාට. ඒ කියන්නේ තැන් තැන් වල පොඩි වතුර වලවල් දිය හෙබවල් වගේව මතුවෙනවා ගොඩබිම සහ මුහුද යට පවා. හුණුගල් තට්ටුව බිඳිලා ඊට යට තියෙන දිය හෙබවල් මතුවෙනවා. මේක දැන් ඉහළ ආකාශය දිහා බලනකොට පේනවා පෙනින්සියුලා ආශ්‍රිතව තැන් තැන් වල මෙහෙම දිය හෙබවල් මතුවෙනවා. මේ මතුවෙන දිය හෙබවල් යා කරලා බැලුවාම අපිට පේනවා විශාල වලල්ලක ආකාරයට තමයි මේ සිනෝට්ස් ටික මතුවෙමින් එන්නේ.
2: හරි.
1: ඔන්න ඔය සිනෝට්ස් ගැන අවධානය යොමු කරගෙන යනකොට තමයි විද්‍යාඥයන්ට පැහැදිලි වෙන්නේ මේ යුකටාන් වලට උල්කාෂ්මය වැටිලා හැදිච්ච විශාල ආවාටය වටේ දිය හැබ වලල්ලක් නිර්මාණය වෙලා තියෙනවා කියලා. ඔය මේ ලයිම් ස්ටෝන්ස් බිඳිලා ගිහිල්ලා ඔය විශාල ඉම්පැක්ට් එකක් ඇති වුණාට පස්සේ ඒ ඇති වෙන හීට් එකට පොළොවේ ලයිම් ස්ටෝන්ස් හැදෙනවා. ඒ ලයිම් ස්ටෝන් එච්චර හයිය නැහැ. කාලයක් එක්කව ගිලා බහැලා ආවාට මතු වෙනවා. එතකොට එහෙම තමයි අපි ඔය ආවාට වලල්ල ඇසුරෙන් දිය හැබ වලල්ල ඇසුරෙන් තමයි අපි හොයාගන්නේ මෙන්න.

0: මෙතනට තමයි අර උල්කාපාතය වැටිලා තියෙන්නේ කියලා. ඔන්න ඊට පස්සේ අපේ අවධානය යොමු වෙනවා මේ යුකටාන් පෙනින්සියුලා කලාපයට. මේකට කියනවා චික්ෂුලූබ් ආවාටය. මොකද චික්ෂුලූබ් ආවාටය, හරි, CHICXULUB, චික්ෂුලූබ් ආවාටය කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේ ආවාටේ ආශ්‍රිතව විශේෂ ලක්ෂණ කීපයක් මිනිස්සු අඳුරගෙන තියෙනවා. තව අපි දන්නේ නැතුව මේ චික්ෂුලූබ් ආවාටේ ආශ්‍රිතව සම්පූර්ණ මායන් ශිෂ්ටාචාරය ගොඩනගලා තියෙනවා. මායන් ශිෂ්ටාචාරයේ නගර කීපයක්ම හැදිලා තියෙන්නේ මේ චික්ෂුලූබ් ආවාටේ වටා තියෙන දියහෙබවල් ආශ්‍රය කරගෙන. ලෝකේ දැනටත් තාම දැඩි අවධානයක් යොමු වෙලා තියෙන, අධ්‍යයනය කරන්න තවත් දේවල් ඉතුරු වෙලා තියෙන, හරියට අධ්‍යයනය කළොත් හුඟාක් අලුතෙන් දේවල් අපේ ලෝකය ගැන සහ අපේ ලෝකයේ අතීතය ගැන සහ විශ්වය ගැන ඉගෙන ගන්න පුළුවන් තැනක් තමයි චික්ෂුලූබ ආවාටය කියලා කියන්නේ. බලන්න ඔයාගේ මූණෙත් තියෙනවා එහෙම. හරියට අධ්‍යයනය කළොත් ඔයාගේ මේ අවුරුදු 75ක ජීවිත කතාවම එලි කරගන්න පුළුවන්. ආවාට හතරක් විතර තියෙනවා. මට පේනවා මූණ කබ්බුල් දෙකේ. අධ්‍යයනය කරන්න
1: 75 නෙමෙයි මා කළෝ,
0: 85ක් නේද? සෝරි සෝරි
1: සෝරි, 25
0: කියන්නේ බොහෝ දැද්ද වෙන කියන්නේ.
1: අපි ඉක්මන කියමු පුංචි කාර් නිවස ගැන. හරිද, පුංචි කාර් නිවසේ වාහන 400ක් විතර තියෙනවානේ. ඉතින් අපි වෙනදා කියනවා වගේම ඒ වාහන 400 ඇතුලේ තියෙනවා ලියාපදිංචි කළ වාහන, ලියාපදිංචි නොකළ වාහන, ඒ වගේම 145 ඉඳන් ආට මිලදී ගන්න පුළුවන් EV තියෙනවා. ඉතින් පුංචි කාර් නිවසට ගිහිල්ලා ඔයාගේ වාහනේ තෝරගන්න යනකොට ඔයාට කියන්න, මම මේ වාහනේට කැමතියි, මට මේක චෙක් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයට වාහනේ දාලා හයිස්ටර්ස් වලින් වාහනේ උස්සලා හොඳට චෙක් කරනවා, පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් කරනවා ඔයා කැමති කියන වාහනේට. ඊට පස්සේ ඉතින් ඔයාට එතනම තක්සේරු සේවා, ලීසින් පහසුකම්, ඉන්ෂුරන්ස් පහසුකම් තියෙනවා. ඔයාට ඒ ටිකත් ඒ වෙලාවෙ මෙතනදිම කරගන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. ඉතින් වාහනේ හිමිකරුවත් එක්ක තමයි ඔයා ගාන කතා කරගන්නේ. මාළඹේ පුංචිකා නිවසේ කට්ටිය ඒකට මැදිහත් වෙන්නේ නැහැ. හිමිකරුවත් එක්ක ඔයා ගාන කතා කරගෙන ඔයාට ලස්සනට නිදහසේ වාහනේ ගෙදර අරන් යන්න තියෙන්නේ. ඉතින් ඔයා මාළඹේ පුංචිකා නිවසට යන්න ඕනේ මෙන්න මෙහෙම. පුංචිකා නිවස, වාහන උද්‍යානය, පුංචිකා හන්දිය, පුංචිකා පාර, මාළඹේ.

0: හම සුපහයි විනාඩි 39
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 111 377. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
2: රට සවාරිය කිහිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0672227766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
3: වෙන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
5: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික.
6: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අවන් සිටින්. උසස් පෙළ අවසන් කළ ඔබට ජාත්‍යන්තර පිළිගත් උපාධි පාඨමාලා රැසක් දැන් ICBT Southern Campus within ඔබේ උසස් අධ්‍යාපන සීනිය සැබෑ කරගන්න. ඔක්තෝබර් මාස 15 දින මාතර ශාඛාවේ පැවැත්වෙන ICBT Open Day 2026 වෙත පැමිණෙන්න. ICBT Campus ඔබේ ජීවිතයේ අරමුමයි.
7: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත්කරන විට අරකන්න සමහන් SP Balm. හිස දෙපස ආලේප කිරීමෙන් හිසරදයටද, නටන උණුවතුරට එක් කර හුමාලය ආශ්වාස කිරීමෙන් සෙම් ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න. නිසක ෂණික සහනයට සමහන් SP Balm. විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය.
3: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
5: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමඟ.
8: Hi guys! මේ කතාව කලින් අහලා නැත්තම් බක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන MyWays.
9: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
8: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා My Ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
9: අඩුයි? අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
8: පේනවා පේනවා. ඊළඟට තියෙන රසවත්ම කැල My Ways app එකට bike, three wheel, car, van මුලදිම register කරන driver partnersලට commission, subscription මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොළඹ එකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගාණකුත් ගෙවන.
9: ඔක්තෝබර් මාසෙ පුරාම bonus දෙනවා. My Ways app එක මාසෙකට දාගෙන බලන්න.
8: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
10: අන්නකො මල්ලි, අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
11: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත් එයා තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
10: අපරාදේ මට කලින් ඔටෝ බාත් එයා සෙට් එකක් ගන්න තිබුණේ.
11: ඒකනේ මිස්, අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත් එයා සෙට් එකනේ ඔටෝ කියන්නේ.
9: ඔටෝ බාත් එයා.

0: නායන් ශිෂ්ඨාචාරය ගැනත් අපි කතා බහ වුණා නේද? ලුකටාන් ආශ්‍රිත. ඔයා දන්නවද නායන් ශිෂ්ඨාචාර ගැන කතා කරනකොට සමහරු මාක් කරන මරු කාරණාවක්
1: තියෙනවා.
0: ඔය මායන් ශිෂ්ටාචාරයේ නගර අතර ඒගොල්ලෝ හදලා තිබුණා ඉතාම සංවිධිත මාර්ග පද්ධතියක්.
1: හරි, ඔය හරප්පා ඒ වගේ තිබ්බලුනේ නේද ශිෂ්ටාචාර?
0: තිබුණට වඩා නිකන් හයිවේ පද්ධතියක් තිබුණා කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. මායන් ශිෂ්ටාචාරය ඉතාම හොඳින් නඩත්තු කරපු ඉතාම ඉහළ මට්ටමේ සංවිධිත මාර්ග පද්ධතියක් තිබුණාලු ඒගොල්ලන්ගේ සියලු නගර යා කරමින්. හැම තැනකදීම එකම විදිහට අඳුර ගන්න පුළුවන් මාර්ග පද්ධතියක් තිබුණා කියලා කියන සමහරු කල්පනා කරනවා. මේ එච්චර හොඳ මාර්ග පද්ධතියක් මොකටද හැදුවේ වාහනක් නැතුව කියලා.
1: ඒ කියන්නේ
0: ගොඩාක් මායන් ශිෂ්ටාචාරය මිනිස්සුන්ගේ සමය තමයි පාවිච්චි කළේ. මිනිස්සු අතින් පයෙන් උස්සගෙන බඩු මුට්ටු අරහෙට මෙහෙට අරගෙන ගිහින් ඒකට ගොඩාක් වාහන පාවිච්චි වෙන්නේ නැතුව මොකටද මෙච්චර හොඳ පාරවල් හැදුවේ කියලා සමහරු කතා වෙනවා. ඉතින් අපි දැන්නේ කොහරි හොඳ පාරවල් හදලා තියෙනවා. අපි දන්නේ නැහැ ඒගොල්ලේ දන්නෑම නෙවෙයි සමහර කාරණා දන්නවා.
1: ඉතින් සත්තු හරහා ඉතින් ওই බාන්න එහෙම අරන් යනවනේ. එතකොට ඒකත් එක්ක මං හිතන්නේ
0: තමයි සත්තුන්ට යන්න ඔය ආකාර හොඳට පාරවල් ඕනේද? සමහර විට අපි දන්නවට වඩා වෙන මොකක් හරි ප්‍රවාහන මාධ්‍යයක් ඒගොල්ලන්ට තිබුණද දන්නේත් නෑ කියලත් සමහරු කියනවා. සමහරු කියනවා නෑ අපි ඒගොල්ලෝ ගැන ඔක්කොම ටික දන්නවා, හැබැයි ඒගොල්ලෝ එහෙම හොඳ පාරවල් හදලා තියෙන ඉතින් ගොඩාක් බර උස්සගෙන මිනිස්සු යන්න ඕනේ වගේ ප්‍රශ්නත් එක්ක වෙන්න ඇති හදලා තියෙන්නේ.
1: සමහර
0: වෙලාවට මොකද කියන්නේ සමහර වෙලාවට ඔන්න ඔන්න හොයාගන්න යන්නේ මේ මායන්ට මොකටද පාරවල් හදුවේ
1: කියලා
0: තමයි නේද? දන්නේ නැහැ කියන්න බෑ. පෙට්‍රල් සෙද්දේවත් තියෙන්නේ නැති නේද? දැන් දෙයියනේ කියලා මේ පාරවලුත් තියෙනවා වාහනත් තියෙනවා. හරිද? ඒතකොට ගත්ත වාහනේ හොඳට මේන්ටේන් කරන්න මිනිස්සුෙකුට තියෙන්න ඕනේ මොකද්ද? මොකක්ද තියෙන්නේ?
1: කතින හොඳ
0: මොලයක් තියෙන්නේ. අනිත් එක තමන් පාවිච්චි කරන වාහනේ ගැන ආදරයක් තියෙන්න ඕනේ. තමන්ගේ වාහනේ ටිප් ටොප් එකට මේන්ටේන් කරන්න වාහනේට ස්පෙයා පාර්ට්ස් ගන්නකොට ජෙනුයින් ස්පෙයා පාර්ට්ස් අරගන්න. ඒ වාහනේට ස්පෙයා පාර්ට්ස් මැනුෆැක්චර් කරන OEMs ඒ කියන්නේ ඔරිජිනල් ඉක්විප්මන්ට් මැනුෆැක්චරර්ස්ලා කවුද කියලා දැනගෙන හොයාගෙන ඒ බ්‍රෑන්ඩ්ස් වලින් ස්පෙයා පාර්ට්ස් ගන්න පුරුදු වෙන්න. ලංකාවේ ඩග්ලස් ඇන්ඩ් සන්ස් ලිමිටඩ් කියලා කියන්නේ ඔයා පාවිච්චි කරන වාහනයට ජෙනුයින් ඔරිජිනල් අමතර කොටස් ලංකාවට ගෙනල්ලා බෙදා හරින ආයතනයක්. අවුරුදු 40ක් විතර තිස්සේ ඉඳන් ලංකාවේ ඔටෝමෝටිව් ආෆ්ටර් මාකට් එකේ දැවැන්තයා. හැමදාමත් ඔබේ විශ්වාසය දිනාගත්ත දිවයින පුරා විහිදිච්ච 3000කට අධික බලයලත් අලෙවි නියෝජිත ජාලයක් සහිත ඩග්ලස් ඇන්ඩ් සන්ස් ලිමිටඩ් තමයි වාහන අමතර කොටස් වලට ඉහළින්ම මතක් වෙන්න ඕන නාමය.
1: රයිට්. අපි ඊළඟට මතක් කරන්නේ ගයක් හදන සීනේ සැබෑ කරගන්න ඔයාලට පාර තමයි අපි මේ කියන්නේ. යන්න DFCC බැංක් එකට. ළඟම තියෙන ශාඛාවකට යන්න. ගියාට පස්සේ ඔයාට පුදුම හිතෙයි.
0: පාර කියලා කියලා කිව්වට මේ පාර මං හිතුවා දැන් ඔයා හන්දියට ඇවිල්ලා වබට හැරිලා මීටර් 100කින් දකුණට එහෙම කියයි කියලා.
1: එහෙම
0: පාර.
1: මෙතන ගංගාරාමේ ගාව ඉන්නවනම්
0: ඔයා පාර හොයාගන්න. ළඟම දින DFCC ශාඛා.
1: නෑ මෙතන ගංගාරාමේ නෑ යනවා. කෙලීම ඉස්සරහට යන්න. කෙලීම
0: කියලා. මේක හැප්පෙන. වමට හරි දකුණට හරි හැරෙවෙ නැත්තම් හැප්පෙන්නේ
1: DFCC.
0: ඇත්තටම හැමතැනම තියෙනවා ලේසියෙන්ම හොයාගන්න පුළුවන් යන්න DFCC ශාඛාවකට.
1: ඒ වගේම ඉතින් යන්න හේතුව තමයි ඔයාගේ නිවාස සීනේ සැබෑ කරගන්න පුළුවන් එතෙන්ට ගියාට පස්සේ. මොකද ඒගොල්ලෝ හෝම් ලෝන් එකක් දෙනවා අවුරුදු 30ක් යනකම් ඔයාට නිදහසේ ගෙවාගෙන යන්න පුළුවන් වෙන. ඒ වගේම තමයි අවුරුදු 20ක් යනකම් පොලිස් ස්ථාවර. එතකොට පොලිය වෙනස් වෙන්නේ නැහැ. අපි ලෝන් එක ගන්නකොටම දෙන පොලියට තමයි අපිට අවුරුදු 20ක් යනකම ගෙවාගෙන යන්න තියෙන්නේ. ඉතින් ඒකත් මාර ලේසි සහ පහසුයි. ඒ වගේම අපිට දවස් 10යි ලෝන් එක පාස් කරලා දෙනවා. වෙන තැන්වලට ගියාට පස්සේ ඔයාට තේරෙන්නේ නැති, ඔයාට අත්දැකීම් නැති කොච්චර පරක්කු වෙනවද ලෝන් එක ඇප්‍රු කරන්න, කොච්චර පරක්කු වෙනවද අද එන්න හෙට එන්න අනිද්දා එන්න මාසෙකින් එන්න. ඔය වගේ ගොඩාක් දේවල් කියනවනේ, නොඑක් දේවල් කියනවා. හැබැයි ලෝන් එක දෙන්න පරක් වෙනවා. හැබැයි DFCC බැංක් එක ඒගොල්ලන්ගේ හෝම් ලෝන් එක අපිට දවස් 10න් ගන්න පුළුවන්. ඒ කියන්නේ සල්ලි ටික දවස් 10න් අතට දෙනවා. ඉතින් මං හිතනවා දැන් ඔයාගේ ඔළුවට අදහසක් එන්නේ නැති, අද මෙ යන්න ඕනේ, අද යන්න එපා, හෙට මෙ යන්න ඕනේ කියලා. මෙන්න ඒගොල්ලන්ගේ ටෙලිෆෝන් නම්බර් එක යන්න කලින් පුළුවන් නම් පොඩ්ඩක් කෝල් කරලා යන්න. 011-352-352-2.
2: ලන්ඩන්!

0: හවස හටත්කෙට විර සැඩ වෙලා
1: පවමා කල
0: අපි යුකටාන් වලින් පටන් අරගෙන මායන් ශිෂ්ඨාචාර පැත්තට ඇවිල්ල ඉන්නේ.
1: ශිෂ්ඨාචාර දැන් පාරෝඩ ඉන්න හයිවේකුඩ.
0: ඒ හරි ගියාදයක මායන් ශිෂ්ඨාචාරකවම හොඟ දෙනකොට මතක් වෙන්න ඕන එකක් තියෙනවා ඔයාට මතක නැහැද?
1: මායාවරු.
0: මායාවරු මායන් ශිෂ්ඨාචාරක ටංගල මායාවරු නැතුවේ මායන් ශිෂ්ඨාචාරක රෝමවරු මතක් වෙලා හරි යන්නේ මායාවරු මතක් කරාරේ මොලේ කොහොමද ඕක ඇත්තටම කැතිබ්බි කොහොමද ඔච්චර අලුත් පිට තියාගෙන ඉන්නේ
1: පාවිච්චි
0: කරන්නේ පාවිච්චියක්
1: පාවිච්චි කරන්න ඉතින් දැන් වයසට ගියත්
0: කෙන ගෙදර ගිහිල්ලා පීදල කරලා අරන් තියලා දෙතින්
1: පාවිච්චි කරන්න
0: මායන් ශිෂ්ටාචාර කිව්වම සාමාන්‍යයෙන් ටිකක් සීයෙන් ඉන්න මිනිස්සුන්ට මතක් වෙනවා ඇන්ඩි 2012 මායන් කැලැන්ඩර් එකේ හැටියට
1: කැලැන්ඩර් ඉවරයි
0: කැලැන්ඩර් ඉවරුණා
1: 2012
0: ඇන්ඩි දන්නවා
1: මතකයි ඔය ෆේස්බුක් එකේ හැමෝටම නැටුවනේ කට්ටිය කැලෙන්ඩර් ඉවරුනහම ලෝක විනාශ වෙනවා එහෙම කියලා
0: කිව්වා 2012 ඔයාට මතකයිද තමයි 2012 ගැදිදි නේද එතකොට සෑහෙන වයසක් ඔයාට ඒ කාලේ බිස්ස රටක නඩුව මතකයිද තමයි ඉතින් ඇත්තටම මායන්ස්ලා දිනවකවානු ගැන අහස ගැන අහසේ තරු රටාවල පිහිටීම් ගැන ඊට පස්සේ ගෘහ නිර්මාණ ශිල්පය ගැන භූගෝල විද්‍යාව ගැන වෙසෙස් දැනුමක් තිබුණු කට්ටියක් කියලා තමයි ඒගොල්ලෝ ගැන අධ්‍යයනය කරන අය කියන්නේ දැන් මායන්ස්ලා හදුවනේ මේ කුකුල්කෑන් පිරමිඩ්ස් ඒ කුකුල්කෑන් පිරමිඩ් හදනකොට ඒ පිරමිඩ්වල තිබිච්ච නිමාව හතර පැත්තෙන් පඩිපේලි හතරක් පිරමීඩේ ඉහළට විහිදෙනවා එක පැත්තක පඩි 91ක් තියෙනවා එතකොට හතර පැත්තෙන් ඉහළට එනකොට හතර පැත්තෙම ස්ටෙයාකේසස් ගණන් කළාම පඩි එනවා 364ක් 364යි ඒ පඩිපේලි හතරෙන් ඉහළට ඇවිල්ලා නගින ඉහළම මාලය ඒකට පඩිපෙලෙන් ඇවිල්ලා උඩට නගින ප්ලැට්ෆෝම් එකත් එක්ක 365යි. එතකොට ඒක පිරමීඩ් එකක් ඒගොල්ලෝ අවුරුද්දේ දවස් 365 නියෝජනය වෙන විදිහට තමයි හදලා
1: තියෙන්නේ.
0: ඒ විතරක් නෙවෙයි. ඒගොල්ලෝ අවුරුද්දේ එක කාලෙක අහසේ තරුවල සහ හිරුගේ පිහිටීම අනුව ඒ පිහිටීම අලයින් කරලා තියෙනවා. එක කාලෙකට විතරක් පිරමීඩ් එකේ උඩ ඉඳන් පල්ලෙහාට සර්පෙක් බඩගාගෙන එනවා වගේ ඉරේලියෙන් සෙවනැලි රටාවක් මැවෙනවා ඒ පිරමීඩේ මත. කියන්නේ එච්චර තිතට වැඩ කරනවා කියන එක ඔය දැන් ගොඩක්ම මේ පිරමීඩ්වල තියෙන තාක්ෂණය ලෝකේ දැන් ඉන්න ආකිටෙක්චර්ස්ලාට එහෙම හරියට තේරුම් ගන්න බෑ කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ ඒගොල්ලෝ පුදුම වෙනවා අපි දැන් පරිගණක පාවිච්චි කරලා ගණිතය සෑහෙන්න දියුණු කරගෙන සෑහෙන දැනුමක් එක්ක තමයි මේ ගානට බිල්ඩින් එකක් අලයින් කරන්නේ. මීට අවුරුදු 1000කට කලින් 4500කට කලින් 7-8000කට කලින් හිටපු මිනිස්සු මෙච්චර තිතට ඉර එක්ක සිරියස් තාරකාව එක්ක අහසේ පිහිටීම එක්ක පොළවේ පිහිටීම එක්ක මේ ගොඩ නැගිලි හැදුවේ කොහොමද?
1: සමහර විට මෙහෙම වෙන්න පුළුවන් මකල. පිට සක්කල ජීවීන් නැවිල හැදුවත් දන්නේ.
0: හරියටම හරි. හරියටම හරි බලන්න ඔබ කාටවත් තේරුන්නේ නැති දේ.
1: නෑ
0: නෑ මම කියන දේ. පැත්තකටලයි දාලා කියලා.
1: නෑ නෑ මම කියන දෙයක් නෙමෙයි ගොඩාක් මිනිස්සු කියනවා.
0: සමහරු එහෙම කියනවා අපිට හරියට එක්ස්ප්ලেইন කරගන්න බැරි ඕන එකක් අපි හරිම ලේසියෙන් මේක ඒලියන්ලා කළා කියලා කියනවා. එහෙම නැත්නම් මේක දෙයියෙක් කළා
1: කියලා කියනවා.
0: කියලා කියනවා. ඉතින් එහෙම තමයි අපි දේවල් දිහා බලන්නේ. හැබැයි
1: ඒ වගේ ඉතින් ඉඳන් මෙහෙමයි නේ ඉතින් මකලෝ අපිට වැස්ස
0: හැදින් කරගන්න බැරි යමක් තියෙනවා ඉර පායන්නේ ඇයි දෙයියෝ වැස්ස වහින්නේ ඇයි
1: දෙයියෝ
0: දෙයියෝ ඊට පස්සේ අපි දෙයියන්ව බාර ගන්න කැමති නැත්තම් පිරමීඩ හදලා තියෙන්නේ කවුද
1: ඒලියන්ස් ඉස්සර ඉඳන් එහෙමයි රයිට්
0: හැබැයි මතක තියාගන්න ඕනේ මේ දේශය ගොඩ නැගුවේ සැන්ඩි ඒලියන්ස්ලා නෙවෙයි ඒලියන්ස්ලා ආවේ නැහැ දේශය ගොඩ නගන්න දේශය ගොඩ නැගුවේ කවුද කියලා පොඩ්ඩක් ඇස් දෙක පිහිදලා වටපිට බැලුවොත් එහෙම තේරුම් ගන්න පුළුවන් ඔයාලට දේශය ගොඩ නැගුවේ පුංචි තැනින් පටන් අරගෙන තව මිනිස්සුන්වත් ගොඩ දාගෙන තමන්ගේ ජීවිතේ සාර්ථක කරගෙන රටේ ආර්ථිකයට මොකක් හරි විදිහකට උර දෙන්න කැපවීමෙන් වැඩ කරපු පුංචි පුංචි ආයෝජක පුංචි පුංචි ව්‍යාපාරිකයෝ ඒ කියන්නේ ඔබ අපි
1: අනිවාර්යෙන්ම
0: LB ෆිනෑන්ස් ඒගොල්ලන්ගේ අවුරුදු 55 වසරක චාරිකාව සටහන් කරමින් අපිට මතක් කරනවා අවුරුදු 50ක් තිස්සේ මේ විදිහට පුළු පුළුවන් විදියට රට ගොඩනගන්න දායක වෙච්ච පුංචි පුංචි මිනිස්සු හැමෝවම එම්පවර් කරන්න, ඒගොල්ලන්ව ශක්තිමත් කරන්න අවුරුදු 55ක් තිස්සේ ඒගොල්ලෝ වැඩ කළා.
1: බලන්න මටත් දැනෙනවා දැන් LB ෆිනෑන්ස් එක කොහොම කියනකොට මට හිතෙනවා දෙන්නේ මමත් දේශයේ ගොඩනගන්න පුදුම කැපවීමක් කරලා තියෙනවා. නේ මට ඒක අමතක වෙලා තිබ්බ කියලා හිතේ.
0: ඔවුනේ කවුරු හරි වෙන පේන දෙයක් කනවනේ.
1: නෑ මම වගා කරනවා.
0: මොනවද?
1: නයිබිරිස්.
0: ආ ඔයා නයිබිරිස් වගා කරනවා.
1: ආ.
0: ඊට පස්සේ
1: විකුණනවා. අපි මතක් කරා ගිය සතියෙත් ICBT මාතර කැම්පස් එකේ ඕපන් ඩේ එක තියෙනවා කියලා.
0: 15 වෙනිදා.
1: අද කවද්ද? අද 12 වෙනිදා. තව දවස් 3ක් තියෙනවා. ඉතින් 15 වෙනිදා වැඩේ පටන් ගන්න මම හිතන්නේ ඒගොල්ලෝ 9 ඉඳන් 5 වෙනකන් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මාතර ශාඛාවට ICBT කැම්පස් එකේ මාතර ශාඛාවකට ගිහිල්ලා ඔයා සමහර විට ඒලවල් ලියලා ගෙදරට වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. මොකද ඊළඟට මම මොකද්ද කරන්න කියලා. සමහර විට ඔයා ජොබ් එකේ මොකක් හරි ප්‍රොමෝෂන් එකක් ගන්න හරි නැත්නම් ජොබ් එකේ මොකක් හරි දෙයකට ඔයා ඉගෙන ගන්න අවශ්‍යතාවයක් ඇති ඔයාට. එහෙම කෙනෙක් උනත් කමක් නෑ. ඔයාට මාතර ආවට නම් ඉන්නේ යන්න පුළුවන් ICBT කැම්පස් එකේ මාතර ශාඛාවට. ගිහිල්ලා විස්තර දැනගන්න මම මොකද්ද කරන්න ඕනේ කෝස් එක. මට ගැළපෙන්නේ මොකක්ද? කොහොමද කෝස් එකේ කාලේ? ওই විස්තර හැම දෙයක්ම ඔයාට තියෙන හැම විස්තරයක්ම එතන ඉන්න විශේෂ කට්ටියක් ඉන්න. ඒගොල්ලන්ගෙන් අහලා දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ටෙලිෆෝන් නම්බර් එකක් ඕගොල්ලන්ට මතක් කරන්නම්. මොකක් හරි ඩවුට් එකක් තියෙනවා නම් ඔයාට කෝල් එකක් දීලා මෙයන්න පුළුවන් මෙතන වැඩේට. 0041 43 90 990 0041 43 90 990.

0: பாதமிட்ட சீதா சீதா பாத்தரே வித் ஹசா உதே ஹதை பனஹட அனுக்ரஹய
1: ஃபிஷ் கியானே அபே கேமட பீமட விதரக் சீமாவுனு தயக் நெவே ஏக அபே ஜீவிதேம கொடசக்
2: කෙනෙමි හැකියාව ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු කෙවීමේ කාල සීමාවක් ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න වැඩි විස්තර සඳහා 0112352 අංකයෙන් හෝ ළඟම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
3: ස්වභාවික රසගුණයක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය
4: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසවදත්
5: කාගේත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
6: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ
7: අම්ම සල්ලි දාන්නද
6: ඔව් සල්ලි දාන්න
7: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මගේ කණ්ණාඩි වෙන්න
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
8: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදමම තන්න
9: ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජිකයෙකි
10: Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
11: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
10: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372 370 370
12: Smart රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබන්ස් විතින්.
13: Commercial Bankuen Rannayai Atta Pirenna Vasiyai Commercial Bankuen Rannaya Sevaven October 1st da sita December 31 dakwa 250 kata adhika jayagrahakin sandaha rupiyal 25000 bagin supermarket tagi voucher wedi vistara sandaha langama Commercial Banku shakawata pirisenna Commercial Bankuen Rannaya Seva
14: obe samata didurana deepthaya twin gala ganna big twin lady racer ekata adama maruwen big twin lady
15: Enchanta, the fragrance of French romance.
16: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
17: Sayanika piligat nishpadaneyak nisa thamai mama Off Mark Slim and Radiance liquid collagen ek recommend karanne.
18: Off Mark premium collagen pehapath nirogi sihin sirurak.
19: Aliyah Resort and Spa Seagiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
20: Hamsahayai, vinadi dekai.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: ශිරම්ති ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට කහඳගම රිමාන්ඩ් චාමර අධිකරණයට මිලිමීටර් 157 අතර තදවැසි ක්‍රිකට් පරාජය ගැන ක්‍රීඩා ඇමති කතා කරයි
2: මැච් පරදිනවා කියන්නේ ඉතින් ක්‍රීඩකයෝ හදාගන්න ඕනේ අපිට
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: 라당.
1: 뭐야 샌디, 샌디 아서 말하긴 있노.
2: 하리
1: 아서 말하긴 있노. 코트
2: 다루와 가담 매테노.
1: 다루와
2: 가담 매테노. 아마도 빼노.
1: 어 그 다루와 캐로 와트 빼로 애터니깐 ලොකු ගිනි ගුලියක් වගේ ලොකු එකක්.
2: හා
1: හා. දොග්ගාල කඩන් වටනනේ වාට පිට ඈතදී එනවා එනවා. එනවා එනවා එනවා මෙහාට එනවා එනවා එනවා කියලා. දැන් ඔයා මොකද කරන්නේ?
2: ඔත් හිතාගන්න බෑ. අම්මේ අම්මේ මේ බලන්නකෝ.
1: අම්මට බෙදුවා හරි. අම්මට බෙදලා අම්මේ අම්මේ එන්නකෝ ලෝකේ බේරගන්නකෝ අම්මේ.
2: ආ මස් බොයිෆ්‍රෙන්ඩ් කෝල. මේ මේ බලන්නකෝ මිත්තා තාව කඩාගෙන වැටෙනවා මේ පැත්තටද කොහෙද එන්නේ?
1: බොයිෆ්‍රෙන්ඩ් අම්මයි සැන්ඩි එකතු වෙලා කඩාවැටෙන තරුවෙන් ලෝකේ බේරගන්න. ඔයාට ඊට කලින් ඔයාට පුළුවන් පොල් ගහකට දැකලා පොඩ්ඩක් ලං වෙලා බලන්න. හෙට්ටි පොළ උස පොල් ගහකට දැකලා කල්ලා කිට්ටු කරලා බලන්න. හානේ උල් කපාදයක් තමයි. ඇත්තටම සමහරු මේක නිකන් මේක සම්ෂන් එකක් හිතන කතාවක්. සමහරු කියනවා දැන් විද්‍යාව තාක්ෂණය අතිශයින් දියුණු හින්දා ඒ වගේ උල්කාපාතයකට අපි ගොදුරු වුණොත් එහෙම උල්කාෂ්ම වර්ෂාවකට ගොදුරු වුණොත් එහෙම අපිට අපේ අපි දන්න විද්‍යාව අරහමේ පාවිච්චි කළ අපිට ලේසියෙන් ඒකේ බේරෙන්න දැන් නම් පුළුවන් වෙයි කියලා සමහරු එහෙම හිතනවා. ඒ අතර සමහරු හිතනවා අපි කොච්චර දේවල් දැනගෙන හිටියත් මොනතරම් විද්‍යාව තාක්ෂණය අපි දියුණු කරගෙන හිටියත් අපිට මේ වගේ දෙයකට ෆේස් කරන්න එකට එකතු වෙන්න බෑ කියලා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ඈත එන උල්කාෂ්මයක් පෙන්නලා මෙන්න මේක අපේ පෘථුවියට වදින්නයි යන්නේ කියලා කවුරු හරි කිව්වොත් එහෙම තව කට්ටියක් ඉදි අනේ නිකන් පලයන් යනවා. ඒක ප්‍රතික්ෂේප කරන ඒක දන්න මිනිහට වඩා තමන් ඒක දන්නවයි කියලා මේ නෑ ඒක එහෙම නෙවෙයි වෙන්නේ මෙහෙමයි කියලා අපි ඕක ගැන වාද කර කර ඉද්දි මේක ඇවිල්ලා වදිනවා.
2: නාසයෙන් කිව්වොත් පිළිගන්න තේද?
1: දැන් සමහරු අහනව නේද මිනිස්සු හඳට ගියා කියලක බොරුවක්ද කොහෙද?
2: ඇත්ත.
1: තමයි කියන්නේ. ඒ කියන්නේ අපි දැනුම නිෂ්පාදනය කළාට දැනුම බාර ගැනීම පිළිබඳ ඩිසිප්ලින් එකක් අපි නිෂ්පාදනය කරලා
2: නෑ.
1: ලෝකේ එක එක කොම්වල ඉන්න එක එක මිනිස්සු දේවල් බාරගන්නේ එක එක විදිහට. දේවල් වලට රියැක්ට් කරන්නේ එක එක විදිහට. ඒ හින්දා තමයි ඩෝන්ට් ලුක් අප් වගේ චිත්‍රපටි හැදලා
2: තියෙන්නේ.
1: අන්න තියෙනවා මරු ෆිල්ම් එක බලන්න ඩෝන්ට් ලුක් අප්. ඒකේ තියෙනවා මේ වගේ කතාවක්. එක සයන්ටිස්ට් කෙනෙක් රිවීල් කරනවා පොළොවට උල්කාපාතයක් කඩාවැටෙන්න යනවා. කඩාවැටෙන්න යනවා කියලා කිව්වට පස්සේ ලෝකේ ඒකට රියැක්ට් කරන විදිහ මොනතරම් බහුබූතාත්මකද කියලා අන්නේ චිත්‍රපටියේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි ප්‍රශ්නේ.
2: ඕක තමයි ප්‍රශ්නේ.
1: ඕක තමයි ප්‍රශ්නේ. දැන්
2: يعني දැනුම තිබ්බට මකලෝ බුද්ධිය නැහැ සමහර මිනිස්සු.
1: ඔව් සමහර කෙනෙක්ගේ දැනුම පාවිච්චි කරගන්න දන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට දැන් බලන්න ඩග්ලස් ඇන් සන්ස් ලිමිටඩ් අවුරුදු 40ක් තිස්සේ ලංකාවේ මේ ඔටෝමෝටිව් ආෆ්ටර් මාකට් එකේ ලෝකෙන් ගෙන්නන්න තියෙන ජෙනුයින්ම හොඳම බ්‍රෑන්ඩඩ්ම බඩු ටික ගනනලා මෙහෙ
2: විකුණනවා.
1: අලෙවි නියෝජිතව 3000කට වැඩිය ලංකාව පුරා ඉන්නවා. GT රේඩියල් ටයර්ස් ගනනලා මෙහෙ මිනිස්සුන්ට දෙනවා. හැබැයි ඒක දිහා බලබල සමහරු බාල ලාභ ටයර් දාගෙන වාහනෙත් නාස්ති කරගෙන ජීවිතෙත් අනතුරේ දාගෙන සල්ලිත් නාස්ති කරගෙන. එතකොට සමහර දේවල් කොච්චර කරලා පෙන්නුවත් දැනුම හැටියට කොච්චර ගණන්ලා දුන්නත් හිතෙනවා බුගේ හොම්බට දෙකක් කරලා කිව්වේ නැත්තම් අහන්නේ නැහැ නේද
2: කියලා.
1: ඒක මිනිස්සුන්ගේ හැටියක්. ඉතින් ඒ හින්දා ඕගොල්ලෝ වාහනයක් පාවිච්චි කරනවා නම් වාහනේ නිකන් පැත්තට අදිනවා වගේ හිතනවා නම් ඩගඩගස් ගන්නවා කියලා හිතනවා නම් වාහනේ Tamanට හරියට කන්ට්‍රෝල් නැහැ කියලා හිතනවා නම් පාරේ වාහනේ ලිස්සනවා කියලා හිතනවා නම් මොකක් හරි ටයර් හතරක් ගෙනල්ලා වාහනයට මූට්ටු කරගන්න නැතුව
2: එහෙම වුණොත් ඒ ටයර් හතරට ඉක්මනටම අර වැඩේම වෙනවා.
1: නැවත නැවත ඉක්මනට ඒක කරන්න වෙනවා. ඒ හින්දා ඩග්ලස් ඇන් සන්ස් ලිමිටඩ් පැත්තේ ගිහිල්ලා විශ්වාසයෙන් යුතුව ගේමක් නැතුව අරගෙන ඇවිල්ලා දාගන්න GT රේඩියල් ටයර්ස්.

0: මේ සැන්ඩීම් ඇඳුම් ගන්න පාට බලලද?
1: ඔව් පාටත් බලන්න එපේ.
0: පාට බලන්න ඕනේ.
1: සයිස් එක බලන්න ඕනේ. එතකොට බ්‍රෑන්ඩ් එකක් මොකක් හරි තියෙනවා නම් එහෙම බලන්න ඕනේ. හා මොකද දේවල් තමයි.
0: ඇඳුම ගන්න එක ඉරිලද කොහේ හරි මැහුම් ගැලවිලා ඒව බලන්න.
1: ඩක් කඩවල එහෙම නෑනේ මකලෝ. හොඳ ඒවනේ තියෙන්නේ.
0: ඔයා කෑම ජාති ගන්න කොට පාට බලනවද? අයිස්ක්‍රීම් ගන්න පාට බලනවද?
1: රස බලලා.
0: රස බල පාට දෙවි.
1: නෑ.
0: එතකොට බීම ජාති හැම ගන්න පාට බලනවද?
1: රස බල.
0: රස පාටේ වට ආසයි.
1: නෑ. ඒවල. රස බල.
0: වාහන.
1: වාහන නම් පොඩ්ඩක්
0: රස බලලා.
1: පාට බලලා ගන්නවා.
0: වාහන ගන්න රස බලලා.
1: හවුන.
0: ආ බොනට් එක දෙවල්ලා. මේක මේක හොඳ රසයි.
1: සයික් කන්නාඩිය පොඩ්ඩක් නෑ. වාහන ගොඩක් වෙලාවට මිනිස්සු පාට බල්ල ගන්න පාට පොඩ බලන්න ඕනේ.
0: පාට පොඩ බලන්න ඕනේ.
1: හැබැයි මකලෝ වාහන කියනම කාලා බලන්න බෑ.
0: අන්න ඒකයි මම මේ කියාගෙන ආවේ. කියන්නේ දැන් අපිට ඇඳුම් තේරු හැකි පාට බලලා අයිස්ක්‍රීම් රස බලලා එහෙම පොඩියට තෝරගන්න පුළුවන්. වාහනයක් එහෙම බෑ. වාහනයක් තෝරගන්නකොට
1: වාහන හරියට කොත්තු වගේ.
0: ඒක
1: නෑ හොයාගන්න බෑනේ.
0: දැන් ඔයාගේ පුංචි කාරියට කොත්තු කඩයක් කියලා.
1: සමහර කොත්තු කඩවල කනව හොඳට පහුවදාට තමයි අප්සෙට් එක.
0: මොනවද දාලාද කියලා
1: දන්නේ නැහැ.
0: මොකද වාහන ගන්න ගියාමත් නිකන් පාටයි. වාහනේ උසයි පළලයි බලලම වාහනයක් ගන්න බෑ. ඊට වැඩිය සලකා බලන්න ඕන කාරණා ගොඩක් තියෙනවා. එතකොට එක්කෝ ඔයා ඒ ටික ඔක්කොම දැනගෙන යන්න
1: ඕනේ.
0: එහෙම නැත්නම් ඔයා ඒ ටික ඔක්කොම දන්න කෙනෙක් එක්කගෙන යන්න
1: ඕනේ.
0: නැත්නම් ඒ ටික ඔක්කොම දන්න කෙනෙක් ආව ඇඳුහම ඔයා ඒ ලනුව කාලා වාඩි වෙනවා.
1: ඕක නෑ.
0: ඒක ගන්න බෑ. ඔය හැම එකෙම බේරෙන්න පුළුවන් විදිය තමයි වාහනයක් ගන්න හිතුනහම යන්න මාළඹේ පුංචි කාර් නිවසට.
1: මෙන්න ඇඩ්‍රස් එක. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාළඹේ. ගලංගේ වෙබ් ඇඩ්‍රස් එකත් මතක් කරන්නම්. www.punchikara.com.
0: වාහනේ අරගෙන ඊට පස්සේ ඉතින් අපිට ගයක් හදාගන්නනේ නේද?
1: මෙහෙමයි ඉතින් පාටම ඕවා කරන්න ටිකක් අමාරුයි මකලෝ.
0: ඔව් එකපාරට බෑනේ.
1: බෑනේ. දැන් වාහනයක් තියෙනවා නම් ගයක් තියෙනවා නම් හොඳයි. එහෙම කියමුකෝ. ඒ නිසා මොකක් හරි අදහසක් තියෙනවා නම් ගයක් හදාගන්න අපිට එකපාරටම ලොකු සල්ලියක් වියදම් කරන්න නැහැනේ. අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. මකලෝටත් එහෙමයි, සැන්ඩිටත් එහෙමයි. අහන් ඉන්න ඔබටත් එහෙමයි. ඒ නිසා ලෝන් එකක් අරගෙන නිවාඩු පාඩුව නිදහසේ පොඩි කාලයක් ගෙවාගෙන මේ පැත්තෙන් ගේ හැදෙනවා, අර පැත්තෙන් ලෝන් එක ගෙවාගෙන යනවා.
0: DFCC එකට කතා කරන්න 01112352 කතා කරලා අහන්න. මේ අර හැමදාම හැන්දෑවට අර මකලෝ කියන්නේ මේ දවස් 10න් ලෝන් දෙනවා කියලා කිව්වම ඒගොල්ලෝ කියයි හැමදාම ඒගොල්ලෝ කියනවද? ඇත්තටම අපි දවස් 10න් ලෝන් දෙනවා. මේ එන්නකො අරගෙන අරගෙන එන්න ડોකියුමන්ට් එක අරන් එන්න අපි දවස් 10න් වැඩේ කරලා දෙන්න. අවුරුදු 20ක් යනකම් අචල පොලියකට ගෙවාගට යන්න පුළුවන්. අවුරුදු 30ක් යනකම් ලෝන් එක ගෙවන්න අපි කාලෙත් දෙනවා.
1: යස්.
0: එන්නකො සර් වෙලාවක. ඕනම DFCC බැංකු ශාඛාවකට එන්න අපි වැඩේ කරලා දෙන්න කියලා ඒගොල්ලෝ කියයි.
1: අපි ටෙලිෆෝන් නම් එක මතක් කරා නම් යන්න කලින් පොඩක් කෝල් එකක් දීලා මයන් එක තුරලේසෙනේ. 01112352.
0: ICBT කැම්පස් එකේ වැඩේ ගැනත් අපිට අග්ගාලා මතක් කරන්න උවමනායි මේ වෙලාවේ.
1: අනිවාර්යෙන් අනිවාර්යෙන්.
0: ICBT කියලා කියන්නේ මේ වෙනකොටත් ලංකාවේ ලක්ෂයකට අධික ආදිශිෂ්‍ය පිරිසකට හිමිකම් කියන අධ්‍යාපන ආයතනයක්. මම මේ නිකමට මම මේ කියන්නේ ශාඛා තියෙනවා කොළඹ ඩුගේගොඩ මහනුවර ගාල්ල මාතර කුරුණෑගල ගම්පහ යාපනය මඩකලපුව සහ අනුරාධපුරේ. මේ අතරින් මාතර ශාඛාවේ ලස්සන වැඩක් ක්‍රියාත්මක වෙනවා මේ මාසේ 15 වෙනිදාට. මාතර ශාඛාවේ ඕපන් ඩේ එක පැවැත්වෙනවා. මාතර ඉන්න කට්ටියට පුළුවන් එදාට ICBT කැම්පස් එකට ගිහිල්ලා ඔබේ දරුවාගේ උසස් අධ්‍යාපන අවශ්‍යතාවයන් පිළිබඳව මොනවද ඉගෙන ගන්න පුළුවන්, කොහෙන්ද ඉගෙන ගන්න පුළුවන්, ඉගෙනගෙන මොකද්ද යන්න පුළුවන් කරිය පාත් එක, දැනට තමන් රස්සාවක් කරමින් ඉන්නවා නම් ඒ රස්සාවේ තත්ත්වය ඉහළ නංව ගන්න, වැඩිපුර අධ්‍යාපන සුදුසුකමක් එකතු කරගන්න ඕන නම් ඒක කොහොමද කරන්නේ ආදී ඔබේ උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳව සියලු ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් 15 වෙනිදා ICBT කැම්පස් එකේ, ඒ කියන්නේ මාතර ශාඛාවේ ඕපන් ඩේ එකට ඔබ සහභාගී වුණොත් උදේ 9 ඉඳන් හවස 5 වෙනකම් ඕපන් ඩේ එක පැවැත්වෙනවා.
1: අනිත් එක තමයි එදාට මොකක් හරි කෝස් එකකට, ඩිප්ලෝමා එකකට, ඩිග්‍රී එකකට රෙජිස්ටර් වෙනවා නම් ඔයාලට ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා කියලා ඒගොල්ලෝ මතක් කරනවා. යන්න කලින් පුළුවන් නම් කෝල් එකක් දීලා තව විස්තර දැනගන්න මෙන්න මේ නම්බර් එකෙන්. අනුවයි නවසය අනුව.
0: LB ෆිනන්ස් අවුරුදු 55ක් තිස්සේ රට ගොඩනගන්න වෙහෙස වෙන පුංචි පුංචි මිනිස්සුන්ට දෙපයින් නැගිටින්නට හැමදාමත් දායකත්වය දුන්න, උදව්ව දුන්න, අපිත් එක්කම එකට රැඳුණු කණ්ඩායමක්. ඉතින් LB ෆිනන්ස් අවුරුදු 55ක් තිස්සේ ඔබට නැගිටින්නට අත දෙමින් ඔබේ සවියෙන් රට ගොඩනගන්නට දායක වුණු බව අපි මතක තියාගන්න ඕනේ. 0112 200 200 LB ෆිනන්ස් දුරකථන අංකය. ඔබේ මූල්‍ය අවශ්‍යතා ඉටු කරගන්න LB ෆිනන්ස් සමග පෙරට යන්න.

0: ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න. වැඩි විස්තර සඳහා 01112352 අංකයෙන් හෝ ලකම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න. කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට.
1: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
2: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners.
4: 0.7
5: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නෑ. අතම LP ෆිනෑන්ස් දෙන්න. දැන් ලීස් එක පැය තුනෙන්. LP ලීසින්. අද තමයි හොඳම දවස.
6: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
7: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL ෆයර් ගාඩ් වයර්. දැන් දම් පාටින්. ACL ෆයර් ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමී.
8: කමර්ෂල් බැංකුවෙන් රන් අයයි අත පිරෙන්න වාසියයි. කමර්ෂල් බැංකුවේ රන් අය සේවාවෙන් ඔක්තෝබර් 1 වෙනිදා සිට දෙසැම්බර් 31 දක්වා 250කට අධික ජයග්‍රාහකින් සඳහා රුපියල් 25,000 බැගින් සුපර් මාකට් ටැග් වවුචර්. වැඩි විස්තර සඳහා ළඟම කමර්ෂල් බැංකු ශාඛාවට පිවිසෙන්න. කමර්ෂල් බැංකුවේ රන් අය සේවාව.
9: Listen up, Colombo. Vietnam is calling.
10: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
11: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
9: Let's Vietjet.
7: අවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL fire guard wire. දැන් දම් පාටින්. ACL fire guard wire. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
12: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්

0: සියත දෙවයින පුරා
1: නාටං සැන්ඩි චාලි අපි අද කතාව පටන්ගත්තේ
2: යුකටාන්
1: යුකටාන් වලින් අවුරුදු මිලියන 66කට කලින් ඩයිනසෝරයන් ලෝකෙන් වඳ වෙලා යන්න නිමිත්ත වෙච්ච උල්කාපාතේ කඩා වැටෙන්නේ
2: යුකටාන් වලට.
1: අපි දැන් යුකටාන් දිහා බැලුවාම
2: ඔව්
1: කියන්නේ දා අවුරුදු මිලියන 66කට කලින් යුකටාන් හේතු වුණා ලෝකේ ජීවත් වෙච්ච සත්තුන්ගෙන් 75ක් 80ක් සම්පූර්ණයෙන් ලෝකෙන් වාෂ්ප වෙලා යන.
2: ඔව්
1: අද වෙනකොට මේ යුකටාන් වල තියෙන නොගැඹුරු ජලය, ඒ ජලයේ තියෙන සෝල්ටි ගතිය, එහෙම නැත්නම් ඒකේ තියෙන ඛනිජ ලවණ වලින් සරුසාර භාවය, ඊට පස්සේ ජලයේ යට තියෙන ශාක සම්පත, මේ හුඟක් දේවල් නිසා අද වෙනකොට භූවල්ලන්ගේ ලෝකෙක ප්‍රධානම ප්‍රජනන මධ්‍යස්ථානයක් හැටියට යුකටාන් පිහිටලා තියෙනවා. යුකටාන් වලට ගොඩාක් සත්තු වෙනවා. ස්ටින්ග්‍රේස්ලා එනවා ඒගොල්ලන්ගේ වර්ගයා බෝ කිරීමේ කටයුතු වලට. අවුරුදු එක කාලයකට මේ සත්තු ජාති ගොඩාක් යුකටාන් වලට ඇවිල්ලා යුකටාන් පිරෙනවා. විද්‍යාඥයෝ තාමත් හොයනවා කොහොමද හරියටම අවුරුද්දේ ඒ කාලෙට මේ සත්තු ටික එන්නේ, ඒ තියෙන විශේෂතා මොනවද කියලා. ඒ අතර ඒගොල්ලෝ අඳුර ගන්නවා මේ සී බෙඩ් එකේ තියෙන සරුසාර භාවය, වතුරේ තියෙන උණුසුම සහ ශීතල වෙනස් වෙන විදිහ, ඒක ඒ සත්තුන්ගේ රීප්‍රඩක්ටිව් සිස්ටම් එකට බලපාන විදිහ වගේ කාරණා හින්දා සත්තු එතෙන්ට එනවා කියලා. කොහොම හරි ලෝකේ මුහුදු සත්ව විශේෂ ගණනාවක අභිජනන කටයුතු සිද්ධ වෙන ප්‍රධාන ප්‍රදේශයක් හැටියට දැන් යුකටාන් පත් වෙලා තියෙනවා. නිකන් ඒක හිතලා බලන්න, එක මොහොතක ලෝකේ සත්ව ප්‍රජාව වඳ වෙලා යන විදිහේ සිද්ධියක් සිද්ධ වෙච්ච තැනක්.
2: යස්.
1: අද වෙනකොට ඒ සත්තුන්ටම නැවත ජීවය උපද්දන්න, දිගින් දිගටම සර්වයිව් වෙන්න, සත්තු හැටියට

0: එකතු වෙලා අභිජනනය කරන්න සුදුසු පරිසරයක් බවට පත්වෙලා තියෙනවා.
1: හරි ලස්සනයි මකල, දැම්ම මේ ෆොටෝස් අරගෙන බැලුවා ඔයා කියන ගතරේ. හරිම ලස්සනයි. යකටවන් කියන්නේ ගිහින් බලන්න වටින,
0: ගිහින් බලන්න වටින තරක් ඉතින් ලෝකේ හැම ඇවිදින කට්ටිය ඉන්නවා නම් ඔන්න යුකටාන් ටූරිසම් බෝඩ් එක ඒගොල්ලෝ හුඟක් ප්‍රොජෙක්ට්ස් කරගෙන යනවා යුකටාන් වලට මිනිසුන් ගෙන්නන්න සහ යුකටාන් වලට එන මිනිසුන් ෆැසිලිටේට් කරන්න. බලන්න වටින තැනක්, විශේෂයෙන් භූගෝලීය වශයෙන් ඓතිහාසික වැදගත්කමක් තියෙන තැන් නරඹන්න යන අය ඉන්නවා නම් ජීවිතේ එක පාරක් හරි යුකටාන් වලට ඉහළින් පියාසර කරන්න හරි ඕනේ. එහෙනම්
1: අපි පියාසර කරමු.
0: අපි පියාසර කරලා දැන් යා
1: කැන්දේ.

0: සුබ සන්ධ්‍යාවක්. හවස 6යි විනාඩි 30යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වයා. දැන් දෙවෙනිපුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මිලිමීටර 100 154 තද වැසි. චාමර රිමාන්ඩ්. ශිරන්ති ජාතික රෝහලේ හෘද රෝගයක තියට. ඉන්දිය විපක්ෂයේ පාගමන පොලිසියත් හිටුවයි. ක්‍රිකට් පරාජය ගැන ක්‍රීඩාමැතිගෙන් ප්‍රකාශයක්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: මොකදනේ මං ඊයත් කිව්වා ගෙදරට ඕන බඩු ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ නැහැ මට නම් දැන් එපා වෙලා තියෙන්නේ.
3: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
4: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC performance වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි Japanese manufacturing expertise සමග
5: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින්
6: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 අමතන්න.
1: අදරාත්‍රියේ සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 154 තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට සිට ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි බවයි. අද රාත්‍රියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්නගේ සඳහන් කළේ.
7: මේ වන විට ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කැළඹිලි ස්වභාවයේ අඩු පීඩනයක් කලාපයක් දක්වා වර්ධනය වේවි කියලා බලාපොරොත්තු වෙනවා හෙට දිනේ සිට. විශේෂයෙන්ම මෙම අඩු පීඩන කලාපයේ වර්ධනය වුවහොත් ඒ බලපෑම මත ගොඩබිමට සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ අපි වැඩිවීමක් අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම දිවයිනේ සබරගමුව, මධ්‍යම ඌව සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ අපි වැඩිවීමක් අපේක්ෂා කරනවා. අද රාත්‍රියේ සිට අද රාත්‍රියේ වගේම හෙට අනිද්දා වගේ දින 3ක් වගේ මේ බලපෑම තියේවි. ඇතැම් ස්ථානවලට මෙම පද්ධතිය බලපෑම හේතුවෙන් මිලිමීටර 100 150 වගේ දක්වා තද වැසි අපි අපේක්ෂා කරනවා. අද රාත්‍රියේ සිටම දිවයිනේ සෙසු ප්‍රදේශ ගත්තහමත් ඒ වැයත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75ක් දක්වා වගේ තරමක තද වැසි අද රාත්‍රියේ සිටම අපි ඉදිරියට දින 2-3ක් වගේ අපේක්ෂා කරනවා.
1: අපේක්ෂිත වැසි තත්ත්වය හමුවේ ඇතැම් පහත් බිම්වල ක්ෂණික ජල ගැලීම් ඇතිවිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළේ.
8: ප්‍රෝකතන යන අනුව ලැබෙන වර්ෂාපතනය අනුව විශේෂයෙන් මිල්වලා ගඟ, ගින්ගඟ, කළුගඟ, කැලණිගඟ සහ අතනගලුවේ වගේම මහවය ජල මට්ටම් වැඩිවීමේ හැකියාව තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඒ ප්‍රදේශවල ජනතාව ඉතාමත්ම සැලකිලිමත් වෙන්න කියන ඉල්ලීම කරනවා. ගංගාවන් නැතත් මේ දිනවල ලැබුණු වර්ෂාපතනයේ සුවිශේෂී ලක්ෂණය තමයි කෙටි කාලයක් ඇතුළත මිලිමීටර 100 125 වගේ වර්ෂාපතනයලුත් ඇතැම් තැන්වල දක්නට ලැබුණා. මේ තත්ත්වය යටතේ ප්‍රාදේශීය වශයෙන් තියෙන පහත් බිම් යටවීමේ හැකියාව තියෙනවා ක්ෂණිකව. නගර ඇතැම් ස්ථාන යටවීමේ හැකියාව තියෙනවා.
1: කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහු පිටිය, රුවන්වැල්ල සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටහසවලට දෙවන මට්ටමේ නායාමයේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය විසින් බදුල්ල, කොළඹ, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටහස කිහිපයකටද පළමු මට්ටමේ නායාමයේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළා. වැසි සමග අවදානම් සහිත ස්ථානවල නායාම් සිදුවිය හැකි බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ලක්සිරි ඉන්ද්‍රතිලක පැවසුවේ.
9: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකතට අනුව ඉදිරි දින කීපය තුළ බොහෝ වෙලාවට නායාම් ඇතිවීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමකට පැමිණෙනවා. මොකද දැනටත් පොළොව ජලයෙන් සම්පෘප්ත වෙලා තියෙන නිසා ඌව පළාතට, මධ්‍යම පළාතට, සබරගමුවට සහ දකුණට ගොඩක් ස්ථාන නායාම් අවදානම් තියෙන ප්‍රදේශ. ඒ නිසා විශේෂයෙන්ම මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පහුගිය දිට්ටවලින් ආපදාව ලක් වෙලා අධි අවදානම් නිසා හඳුනගත්තු ස්ථානවල ජනතාව ඉන්නව නම් ඒගොල්ලෝ සූදානම් වෙන්න හදිසි අවස්ථාවකදී තමන් ඒ ඉන්න අවදානම් ස්ථානවලින් ඉවත් වීමට. ඒත් එක්කම විශේෂයෙන්ම මධ්‍යම කඳුකරය ආශ්‍රිතව තියෙන මාර්ග නායමේ හැකියාවක් තියෙන ස්ථාන තියෙන නිසා මාර්ග භාවිතා කිරීමට අවශ්‍ය කරුණු වලට පමණක් එකදාක් අඩු කරලා භාවිතා කරන්න.
1: හදිසි ආපදා තත්ත්වයකදී ප්‍රතිචාර දැක්වීමට සියලු අංශ සක්‍රිය කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සම්පත් කොටුවේගොඩ සඳහන් කළේ.
10: අපි මේ පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක සහ අපේ සියලුම දිස්ත්‍රික්වල සිටින පාර්ශවකරුවන් ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පවා දැනුවත් කරලා ජනතාවට හදිසි අවස්ථාවකදී උදව් කිරීමට සූදානම් කරලා තියෙනවා. ඒ වගේම ජනතාවට ආපදා පිළිබඳ යම් කිසි කරදරයක් තියෙනවා නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථනයට දැනුම් දෙන ලෙසත් ඉල්ලා සිටිනවා.
1: මේ අතර එල්නිනෝ අවදානම හමුවේ ජල සංරක්ෂණයට වහා පියවර ගත යුතු බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසනවා. එම වැඩසටහන සඳහන් කළේ එල්නිනෝ තත්ත්වයේ හේතුවෙන් ඉදිරි මාස කිහිපයේදී ශ්‍රී ලංකාවට අධික වර්ෂාපතනයක් සහ දීර්ඝ නියගයක් සහිත අන්තගාමී කාලගුණික අදීර දෙකකට මුහුණ දීමට සිදුවිය හැකි බවයි. වියලි කාලගුණයේ හේතුවෙන් මෙරට ජලාශවල ජලමට්ටමට සහ කෘෂිකර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවද නිවේදනයේ සඳහන්. පවතින තත්ත්වයේ හමුවේ වැසි ජලය රැස් කිරීම, ජල නාස්තිය වැළැක්වීම සහ කාලගුණ අනාවැකිවලට අනුව වගා කටයුතු සැලසුම් කරන ලෙසයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සඳහන් කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඔහුට එරෙහි එක් නඩුවක් සඳහා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගේස් බෝධරගම විසින්. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු අධිකරණය මෙම නියෝගය නිකුත් කළා. සැකකරු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය මාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ පොස්පේට් අපනයන බලපත්‍ර ලබා දීම සඳහා සහාය දීම වෙනුවෙන් පුද්ගලික සමාගම් තුනකින් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි. අදාළ සමාගම්වලින් ₹84,00,000 ආසන්න මුදලක් මන්ත්‍රීවරයාගේ හිටපු පුද්ගලික ලේකම්ගේ ගිණුමට බැර කරගෙන එම මුදල් දේශපාලන ප්‍රවර්ධන කටයුතු සඳහා යොදාගත් බවට චාමර සම්පත් දසනායකට චෝදනා එල්ල වුණා. මැණික් ව්‍යාපාරිකයන් 3 දෙනෙකුගෙන් අල්ලස් ලබා ගැනීමද සැකකාර මන්ත්‍රීවරයාට එරෙහිව එල්ලවන චෝදනාවක්. එක් ව්‍යාපාරිකයෙකුගෙන් ₹5,00,000 මුදලක් ලබාගත් බවට සැකකරුට චෝදනා එල්ල වුණා. සෙසු ව්‍යාපාරිකයන් 2 දෙනාගෙන් ලබාගෙන ඇති බවට පැවසෙන්නේ ₹112,00,000 මුදලක්. මෙම චෝදනාවලට අදාළව චාමර සම්පත් දසනායක අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබෙනවා. ඒ වෛද්‍ය නිර්දේශ අනුවයි. බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලිතැන්න සඳහන් කළේ. අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ හෙට දක්වා පසුගිය 7 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කළා. සිරිලිය සවිය සංවිධානය හරහා රිච්වේ ආර්යා රමා රෝහල වෙත සීටි ස්කෑන් යන්ත්‍රයක් ලබා දෙන බව පවසා ₹1,00,000 මුදලක් ලබාගෙන තිබුණේ ප්‍රධාන බැංකුවකින්. එම මුදලින් සීටි ස්කෑන් යන්ත්‍රය රෝහල වෙත ලබා නොදී රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණයෙන් දූෂණය නැමැති වරද සහ පොදු දේපළ පනත යටතේ වැරදි සිදු කළ බවට ශිරන්ති රාජපක්ෂට චෝදනා එල්ල වුණා. ශිරන්ති රාජපක්ෂට බන්ධනාගාරය තුළ නිසි පරිදි වෛද්‍ය ප්‍රතිකාර සිදු නොකරන බවට චෝදනා කරමින් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළ බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිජ්ජ සංවිධානයේ ලේකම් නීතිජ්ජ අතුලද සිල්වා පැවසුවේ.
11: අධිකරණ නියෝගය උල්ලංඝනය කරමින් ප්‍රතිකාර ලබා දීමේ කාර්ය කරන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් අද උදේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරනු ලැබුවා. සිදුවෙච්ච අසාධාරණය සම්බන්ධයෙන් සහ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අපි බලාගෙන ඉන්නවා. හියුමන් රයිට්ස් කමිෂන් එක මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගන්න ආකාරය සම්බන්ධයෙන් අපි බලාගෙන ඉන්නවා.
1: මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා. ඔහු රෝහලේ ප්‍රතිකාර ලබන බවයි හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් කමකේ සඳහන් කළේ. පාර්ලිමේන්තුවේ රාජ්‍ය පාලනය යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වහාම රැස් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලීමක් කර තිබෙනවා. ඒ දඬුවමකට යටත්ව බන්ධනාගාර ගත කර ඇති භික්ෂූන් වහන්සේ සහ පූජකවරුන් බන්ධනාගාරයේදී සහ ඉන් පිටතට රැගෙන යාමේදී පැළඳිය යුතු වස්ත්‍රය පිළිබඳ මතු ඇති ගැටලුව සාකච්ඡා කිරීම සඳහායි. කථානායකවරයා මගින් එම කාරක සභාවේ සභාපති වෙත ලිපියක් යොමු කරමින් විපක්ෂ නායකවරයා මෙම ඉල්ලීම කළා. නිත්‍ය නියෝග සංශෝධනය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට සහ එම නියෝග ක්‍රියාත්මක කරවා ගැනීමට අදාළ සියලු පාර්ශවයන් කමිටුවට කැඳවන ලෙසයි විපක්ෂනායකවරයා ඉල්ලීමක් කළේ. මේ අතර සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා පැවැත්වෙන නිදහසේ පාගමනේ තුන්වන දිනය අදයි. චීවරයට අත නොතබනු ඥානසාර හිමියන් වහා නිදහස් කරනු යන ඉල්ලීමෙන් මහා සංඝරත්නය ඇතුළු පිරිසක් එක්ව සිටින පාගමන දින හයක් පුරා පැවැත්වෙනු ඇති. පාගමන අද කෑගල්ලේ සිට වරකාපොළ දක්වා ගමන් කළා. භික්ෂුවකගේ ගෞරවය පිළිබඳ ආණ්ඩුව අවබෝධ කරගත යුතු බව දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ කැලණිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
12: ජනාධිපති ඇතුළු ජනතා මිත්‍ර පෙරමුණ සම්බන්ධ හැම දෙනාටම අපි මතක් කරනවා, තමුන් මේ රටේ යම් තරමකින් හෝ පාලනතන්ත්‍රය කටයුතු කරනවා නම් මේ ඉතිහාසයේ බුදුදහම භික්ෂුවගේ ජීවිතයේ තියෙන වැදගත්කම දැනගන්න ඕන කියලා. ඒක නොදැන කටයුතු කිරීම වරදක්. ඒක දඬුවම් ලැබී වරදක් හැටියටයි අපි දකින්නේ.
1: බන්ධනාගාර නීති සංශෝධනයට ආණ්ඩුව පත්කළ කමිටුව ප්‍රයෝජනවත් නොවනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
13: මේක බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. බන්ධනාගාරවල නිත්‍ය නියෝගවල මෙන්න මෙහෙම සඳහන් වෙනවා. යම් අධිකරණ නියෝගයක් මත හෝ වෙනත් නඩු කටයුත්තක් සඳහා අධිකරණයට ඉදිරිපත් කරනු ලබන වරදකරු කරන ලැබූ සිරකරුවකු බන්ධනාගාර නිල ඇඳුමින් සිරකරු ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කළ නොකළ යුතුය. බන්ධනාගාර නිල ඇඳුමින් නෙමෙයි, බන්ධනාගාර වීමට පෙර ඇඳීමට පුරුදුව සිටි ඇඳුම සිවිල් ඇඳුමෙන් සැරසිලා තමයි කියලා උසාවියට යවන්න ඕනේ.
1: පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පිළිබඳ කටයුතු කිරීමේදී බන්ධනාගාර නිත්‍ය නියෝග උල්ලංඝනය කර ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසුවේ.
14: සිරදඬුවම් විඳින සිරකරුවෙක් බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන අවස්ථාවේදී ඔහුගේ සාමාන්‍ය ඇඳුමෙන් ගෙන යා යුතුයි කියලා බන්ධනාගාර නිත්‍ය නියෝග 550යි තියෙනවා. එහෙමනම් ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර ගලවල ගිහි වෙස් ගන්වල දෙවතාවක්ම ප්‍රදර්ශනය කිරීම කෙලින්ම බන්ධනාගාර නිත්‍ය නියෝග අනුව කරපු දෙයක් නෙවෙයි, බන්ධනාගාර නිත්‍ය නියෝගත් කඩකරමි කරපු දෙයක්. ජනාධිපතිතුමනි, ඔබතුමා කිව්වේ මුසාව.
1: දුර්වල පාලකයන් රට පාලනය කරන බවයි සමකී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න සඳහන් කළේ. ඇය මේ බව පැවසුවේ සමකී ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් සමග මල්වතු මහනාහිමියන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
15: දුර්වල රජවරු හිටපු කාලවර බෞද්ධාගම පිරිහීමට ලක් කරා. එහෙම නැත්නම් ඒක නැති කරන්න අවශ්‍ය කටයුතු ඒ කාලවල සිද්ධ වුණා. ඉතින් අද සිද්ධ වෙන්නේත් ඒකම තමයි. අද ඉන්නේ දුර්වල රජ කෙනෙක්. ඒ නිසා තමයි එහෙම දුර්වල රජ කෙනෙක් පත් කරගන්නට අවශ්‍ය වටපිටාව ඩයස්පෝරා එකෙන් හදලා දුන්නේ. ඉතින් මේක පැහැදිලි.
1: ආණ්ඩුවේ ඡන්ද පදනම පහත යමින් පවතින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල සඳහන් කළේ.
16: ආණ්ඩුවේ ඡන්ද පදනම දවසින් දවස අඩු වෙනවා. විශේෂයෙන්ම සිංහල බෞද්ධ ඡන්ද පදනම දවසින් දවස ආණ්ඩුවට අඩු වෙනවා. ආණ්ඩුව හදන්නේ මේ බෞද්ධයන්ට රිද්දවල බෞද්ධයන් නොවන අයගේ ඡන්ද ටික ලබා ගන්න. ඒක ඉතාමත් පැහැදිලි.
1: මාස 3ක් තුළ පළාත් සභා ඡන්ද විමසීම පවත්වන ලෙස අභියෝග කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පැවසුවේ.
16: දැන් ඡන්දයක් තිබ්බොත් පළු යන්න පරදින්නේ ආණ්ඩුව. එතුමා කියන්නේ අපි සුම්බුන් විපස්සේ කියලා. ඡන්දයක් තියන්නකෝ පළාත් සභාවට අභියෝගයක් කරනවා ජනාධිපතිවරයාට. අපි සුම්බුන්නේ. සුම්බුන්න හොඳම වෙලාව තියන්න මේකනේ. තියලා බලන්න කවුද දිනන්නේ කියලා. අපි මාස 3ක් දෙනවා නේද? තියන්නකෝ ඡන්දයක්
1: කරනවා. කථානායකවරයාට එල්ල වී ඇති බරපතල චෝදනාවලට ආණ්ඩුව වගකිව යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කළේ.
17: පළවෙනි කථානායක හොරෝපාදියක් පෙන්නලා අහුවෙලා ඉලාසුන. ඊළඟ කථානායක කථානායක කමට නොගැලපෙන තරම් චරිතයක් ඇති තැනැත්තෙකු බව වසර දෙකක් යනකොට පෙන්නලා ඔප්පු කරලා අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අපරාධ පරීක්ෂණයකට ලක් වෙනවා. කථානායකම පත් කරපු පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කමිටුවක් කථානායකවරයා බරපතල දූෂණවලට සම්බන්ධ බවට නිගමනය කළා තියෙනවා. කථානායකවරයාට විරුද්ධව තියෙන මේ බරපතල චෝදනා පිළිබඳව ජනාධිපති වග කියන්න ඕනේ.
1: රටට අහිතකර ක්‍රියා සිදු කළ පාර්ශවවලට එරෙහිව පියවර ගන්නා බවයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පැවසුවේ.
18: රටට හතුරුකම් කරපු කට්ටියට ආණ්ඩුවෙන් සමාවක් නැහැ. වැඩ ගොඩක් කරලා තියෙනවා. වයස 2යි, හතුරුත් ගොඩක් හැදිලා ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. මේ ගැඹුර දකින්න. තව අවුරුදු 3ක් මේ රට අපි ගෙනියනවානේ අපි ගත්ත බලයට. ඊළඟටත් අපිම තමයි. ආයි වෙන ආණ්ඩුවක් එන්නේ නැහැ.
1: මේ අතර අශෝක් අබේසිංහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමගි ජනබලවේගයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙතයි. සමගි ජනබලවේගයේ නියෝජ්‍ය ලේකම් ධුරය, ආසන සංවිධායක ධුරය ඇතුළු සියලු තනතුරු වලින් තමන් ඉවත්වන බව ඔහු දැනුම් දෙනු ලැබුවා. අයිස්මත් ද්‍රව්‍ය සමග අත්අඩංගුවටගත් කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහදගම ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි. අයිස්මත් ද්‍රව්‍ය ග්‍රෑම් 30ක් සමග මිරිහාන ප්‍රදේශයේ අවන්හලකදී මහින්ද කහදගම අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින්. මේ අතර වසර දෙකක සිරදඩුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට අදාළ නඩුකරය ලබන 26 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගිස් බෝධරගම විසින්. සිරදඩුවම් නියම වී අපමත මුදාහැර සිටින ශෂී වීරවංශද අධිකරණයේ පෙනී සිටියා. එහිදී ඇය දැනුම් දුන්නේ තමන්ට නියම වී ඇති සිරදඩුවම කොළඹ මහාධිකරණය විසින්ද තහවුරු කර ඇති බවත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි. එම අභියාචනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය සටහන් ඉදිරිපත් කිරීම සඳහා පැමිණිල්ල ලබන 26 වනදා කැඳවනු ඇති. අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් තබා ගැනීමේ චෝදනාවට ශෂී වීරවංශට සිර දඬුවම් නියම වුණා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම වැඩිදුර විභාගය සඳහා දෙසැම්බර් මාස 16 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. පෙත්සම ඉදිරිපත් කළේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් විසින්. ඉන්දීය විපක්ෂ දේශපාලන පක්ෂ නවදිල්ලි නුවර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ක්‍රියාත්මක කළ විරෝධතා පාගමන පොලිසිය අත්හිටුවා තිබෙනවා. පාගමන සංවිධාන කර තිබුණේ ඉන්දීය මැතිවරණ ලයිස්තු වෙනස් කරමින් ඡන්ද වංචා සිදු කරන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ ප්‍රධානියා ඉල්ලා අස්විය යුතු බව පවසමින් රාහුල් ගාන්ධි ඇතුළු පිරිසක් පාගමනට එක්ව සිටියා. මෙම විරෝධතා හේතුවෙන් නවදිල්ලි නුවර ආරක්ෂාව තර කර ඇති අතර ප්‍රධාන මාර්ගවලට බාධක යොදා රථවාහන ගමනාගමනයට සීමා පනවා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ඉන්දීය විපක්ෂය චෝදනා කරන්නේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයාගේ පාලනය යටතේ ඡන්දදායක ලයිස්තුව වෙනස් කරමින් අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට වාසි සැලසූ බවයි. මැතිවරණ කොමිසම සහ භාරතීය ජනතා පක්ෂය එම චෝදනා ප්‍රතික්ෂේප කළා. විපක්ෂ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වී ඇත්තේ මේ සම්බන්ධයෙන් කරුණු ඇතුළත් සංදේශයක් අගවිනිසුරු සූර්යකාන්ත් වෙත බහර දීමටයි. තමන් හමුවීමට කළ ඉල්ලීම යම් හේතු මත ප්‍රතික්ෂේප කළ බව අගවිනිසුරුවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළා. එහෙත් සෑම ඉන්දීය පුරවැසියෙකුටම අධිකරණයට පැමිණීමට අයිතිය ඇති බවත් නීතියට අනුව ඔවුන්ට හිමි සහනය ලබා දෙන බවයි අගවිනිසුරුවරයා පැවසුවේ.
6: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: දක්ෂ ක්‍රීඩකයන් නොමැතිවීමෙන් තරග පරාජයට පත්වන බව ක්‍රීඩා මාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
19: මැච් පරදිනවා කියන්නේ ඉතින් ක්‍රීඩකයෝ හදාගන්න ඕනේ අපිට. ඒතර ක්‍රීඩකයෝ නැති වුණාම මැච් පරදිනවා. දැන් අපි මේ ක්‍රීඩකයෝ හදන වැඩේ බිම ඉඳලා යට ඉඳලා පටන් අරගෙන තියෙනවා. පොඩි කාලයක් ඉවසගෙන ඉන්න වෙනවානේ. පරිපාලනය වෙනස් කරලා අලුත් පාලක කණ්ඩායමක් පත් කරලා තමයි මේක හදාගන්න වෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය තමයි අපි ඉන්නේ දැන්.
1: සංචාරක ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරග තුනකින් සමන්විත පන්දුආර 20 තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම තරග දෙකට බිඳුවක් ලෙස ජය ගැනීමට පකිස්තානය සමත් වුණා. ඒ ඊයේ පැවති දෙවන 20-20 තරගය ලකුණු 82කින් ජය ගැනීමත් සමගයි. යළි සිරස්තල මිලිමීටර 100-150 අතර තද වැසි චාමර රිමාන්ඩ් ශිරන්ති ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඉන්දීය විපක්ෂයේ පාගමන පොලිසිය අත්හිටුවයි. ක්‍රිකට් පරාජය ගැන ක්‍රීඩා ඇමතිගෙන් ප්‍රකාශයක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබරාත්‍රිය.
6: ලොව
20: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. වේදිකා නාට්‍යයකින් සිංහල ඉගෙන ගන්න පුළුවන්ද?
1: සාහිත්‍ය පාඩම් එකතු කරලා හදපු මව්බසේ කතාව. මේක වෙනස් විදිහ වැඩක්.
0: වැඩේ කරන්නේ ස්ටේජ් ඩ්‍රාමා ඩිරෙක්ටර් අකිල සබුමල්.
2: මේක පරිකල්පන වැස්සක්. අපේ අතට තියෙන අඩුවක් තමයි මිනිස් භාව නිර්මාණශීලීත්වය මදි. ඒක එන්නත් කරන්න පටන් ගන්න වෙන්නේ පාසලින්. පාසල් අධ්‍යාපනය තුළ නිර්මාණශීලීත්වය ගේන නම් මේ සාහිත්‍ය කියන එක දරුවන්ට එන්නත් කරනවා. ඒකට මම හැදුවා මව්බසේ කතාව. භාෂාව පිළිබඳව ආරම්භයේ සිටන් අද වෙනකම්ම කතන්දරේ වෙන ආකාරයෙන් තමයිට කැමති විදියකට දෙන්න හැදුවා. ඒක තමයි මේ නාට්‍ය මව්බසේ කතාව.
1: මව්බසේ කතාව කවුද බලන්න ඕනේ?
2: දරුවෝ තනියෙන් එනවට වඩා දෙමව්පියන් එක්ක, ගුරුවරු එක්ක, යාළුවන් එක්ක ආවම තමයි මේ වැඩේ රසවත් වෙන්නේ. මොකද අපේ රටේ අනුරාධපුරේ, පොළොන්නරුව, තමදෙණි, ගම්පොළ, කෝට්ටේ, කොළඹ විදියට සාහිත්‍ය කතාවක් තියෙනවා. ඒකට අපි හැමෝම පොත්වල තියෙන සාහිත්‍ය කතන්දරේ ටික ටික දන්නවා. දරුවන් එක්ක දෙමව්පියන් එකට බලන්න අද නාට්‍යයක් නැහැ. ආනන්දේ ප්‍රඥාවට යන්න ප්ලේ එකක් නැහැ. අපි අන්නේ ඉදස තමයි පිටවේ. නිසා මේ හැමෝටම තමන්ගේ දරුවන් එක්ක ඇවිල්ලා පොද වැඩගෙන බලන්න පුළුවන් ප්ලේ එකක් තමයි මේ මව්බසේ කතාව.
0: අකිල, කවද්ද වැඩේ වෙන්නේ?
2: පොරැල්ල YMB රංගශාලාවේ අලුත්ෙන්ම අධිකරණය කරලා හදපු රංගශාලාවේ තියෙනවා. උදෑසන 11:00 පාසල් දර්ශනයක් තියෙනවා. 6:30 මහජන දර්ශනයක් තියෙනවා. දර්ශන වාර දෙකක් තියෙනවා. මේ මාසේ 29 වෙනිදා බ්‍රහස්පතින්දා.
0: Clock of the town. I found a love for me. තමන්ගෙම ගිටාර් එකයි තමන්ගෙම වොයිස් එකයි විතරක් පාවිච්චි කරලා මුළු ස්ටේඩියම් එකම එකම රිද්ම් එකකට ගන්න පුළුවන් සිංගර් කෙනෙක් තමයි එඩ් ෂීරන්.
1: එයා ලූප් 2 එකත් එක්ක ලෝක රටවල් ගානකම ෆෑන්ස්ලා හම්බෙන්න ලෑස්ති.
0: මේ මාසේ ඇමරිකාවේ චාලට්, ටෙක්සාස් වගේ සිටිස් වල කොන්සර්ට් කරන ෂීරන් නොවැම්බර් වල චිලි, පැරගුවේ වගේ රටවලට ටුවර් කරන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ.
1: ඒ වගේම තමයි නොවැම්බර් 21 22 සන්ටියාගෝ වල එකලඟ ෂෝස් දෙකක් කරන්නත් එයා ප්ලෑන් කරලා තියෙනවා.
0: Talk of the town.

0: வாசம் பதமிட்ட சீர்த்தா.
1: පැරසිටමෝල් බිව්වට සමහර වෙලාවට මේ උණ අඩු වෙන්නේ නැහැ. මේ සඳහා හේතු කීපයක් බලපාන්න පුළුවන්. නියමිත මාත්‍රාවට නියමිත කාලයට පැරසිටමෝල් ලබා නොගැනීමත්, ඒ වගේම සමහර ආසාදන තත්ත්වලුත් මේ සඳහා බලපානවා. උදාහරණයක් විදිහට සමහර වෛරස් ආසාදන තියෙනවා, පැරසිටමෝල් ලබා ගත්තත් කීපයක් යනතුරුම උණ අඩු වෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවකදී ඔබ නොකළ යුතු දේවල් කීපයක් තියෙනවා. කිසිම විටකත් උණ අඩුුනේ නැහැ කියලා පැරසිටමෝල් මාත්‍රා වැඩිපුර ගන්න එපා. ඒ වගේම පැය 6ක් යන්න කලින් නැවතත් පැරසිටමෝල් ලබා ගන්න එපා. පැරසිටමෝල් වෙනුවට වෙනත් ඖෂධ, විශේෂයෙන්ම ස්ටෙරොයිඩ් කාණ්ඩයේ ඖෂධත්, වේදනා නාශක වැනි ඖෂධත් ලබා ගන්න එපා. මේන් ඔබට නැති සංකූලතා ඇති වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවකදී ඔබ ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
2: ඔබේ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
4: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
5: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
6: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
5: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
6: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
5: තේරුම් ගැනීමයි සැනසීමයි.
6: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: එදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
2: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: After levels modern legal world එකට prepare වෙන්න කැමතිද? LLB honors උපාධි පාඨමාලාව දැන් ස්ලිට් වෙතින්. දැන් මයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk. Slit evolve beyond.
5: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අපල් සුදින්.
6: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන්
7: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න. දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු කෙවීමේ කාල සීමාවක්. ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න. වැඩි විස්තර සඳහා 01112352 අංකයෙන් හෝ ළඟම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න. කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට.
8: මෙන්න ප්‍රශ්නය. මිනිස් සිරුරට ඇතුළු වන විෂබීජ සහ බැක්ටීරියා විනාශ කරන දේහ ආරක්ෂකයා කවුද? 1. සුදු රුධිරාණු. 2. රතු රුධිරාණු.
9: ස්කූලේ 6 වසර ඉගෙන ගන්න මාතලෙන් සකුණ ලංකානායක අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
10: යප පොකට් මනි.
9: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රි 7යි විනාඩි 5යි. ඔන්න වෙනදට වඩා ටිකක් කලින් මං කතා කරන්න පටන් ගත්තා. විනාඩි 2කට කලින් වගේ. නැතකදී කට්ටිය කියනවනේ අද 7යි 7යි 7යි 10යි. අද ඉතින් කාටවත් මුකුත් කියන්න බෑ. සතුටින් ඉන්නේ, hina වෙලා ඉන්නේ. ඔයත් එහෙමද? සියත ආදරේක දවස් 3කට පස්සේ ඔන්න ජීවිතේ ලස්සනම හැඟීම, කතා කරන්න කැමතිම, මතක් කරන්න කැමතිම, සමහරක් වෙලාවට ඔයාට කොච්චර අමතක කරන්න ඕන වුණත් අර මතක පස්සෙන් එන ආදරය සුපුරුදු විදිහට පය දෙකක් අපිට තියනවා අදත් මේ ආදරය ගැන කතා කරන්න. ඇත්තටම ඔයාගේ ජීවිතේ ඔයාට ඕන විදිහටද ඔයා ජීවත් වෙන්නේ? ඔයාගේ ජීවිතේ ඔයා කැමති දේවල්ද ඔයා කරන්නේ? ඔයාගේ ජීවිතේ මට ඕනේ පුංචිම තනක් විතරයි. ඒ තන ලැබුණොත් මන් දන්නවා මගේ ලෝකෙ මොන විදිහටද හදාගන්න ඕනේ කියලා. සනසීම හිනා වෙන්න, බොරුවට හිනා වෙන්නේ නැතිව ඔයාගේ ළඟින් ඉන්න, හැමදේම එපා වෙලා වගේ දැනෙන දවසකත් මං ළඟින් ඉන්නා නේද? මං ඔයා ළඟින් ඉන්නා නේද? ඒ වගේ හිතට සනසීමක් දැනෙන බැඳීම් තමයි ජීවිතය ආදරය කරන මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. සමහරක් වෙලාවකද වැඩි දෙන්න පුළුවන් බලාපොරොත්තු ඕනේ නැහැ. මේ මොහොත විතරක් මට සතුටින් ඉන්න ඕනේ. මේ මොහොතේ ආදරෙන් ඉන්න ඕනේ. විශේෂ කෙනෙක් ඉන්නවද? නැත්නම් විශේෂ කෙනෙක් ගැන හීන දකින්නවද? නැත්නම් කෙනෙක්ව විශේෂයෙන් වට දැනෙන්න පටන් අරන්ද? මේ හැමදේම ආදරයෙන් දැනෙන්නේ නේද? එන්නකෝ අපි කතා කරමුකෝ මේ ආදරය ගැන. අපිට පුළුවන් විදිහට අහමු, ලියමු, කතා කරමු. ආදරේ ආදරෙන් පාඨ කරමු. මේ සියත ආදරේ කාපෑ දෙකක් තියෙනවා ඔයාටයි විශ්මිතයි.

0: பாசம் பதமிட்ட சீதா ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දුව කරේ විද්‍යාත්මකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: කුරහන් බැපුරුවා නම් කුරහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
5: කතා කරන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
7: 2500 ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
8: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
9: අවන්ස් ටිකෙන් ටික පේ.
10: අපි අහන්නේ මහගම සේකර මහතා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය වන්නේ 1. බෝඩිම 2. තුම්මං හන්දිය.
11: අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ මාතලෙන් ශානිකා මදුමති විජේරත්න.
12: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
11: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මනි.
11: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
0: අනුග්‍රහය
13: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
0: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක්මේ සමාජිකී දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
14: ඇලුමිනියම් ඇලුමිනියම් මනේ
15: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
0: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: Listen up Colombo, Vietnam is calling.
11: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
17: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
16: Let's Vietjet.
0: Miss හොඳ cool ද?
11: Cool. මොකද මම hot නේ.
0: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදු යුත් වගේ
11: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
18: Oh my god.
0: ඔඩේ මිස් සුදු කොච්චි.
19: Hot and spicy with සුදු කොච්චි.
0: කොච්චි. මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
20: මිස් මිස්. Excuse me miss.
11: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
0: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස් කීපින් NK Global Lodge කුරුණෑකල. අදම කතා කරන්න
11: 0372370370.
0: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fire Guard Wire. දැන් දම් පාටින් ACL Fire Guard Wire Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා. ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය Theatre Voice of Family. Talent ticket of Vitarakma Place Sekahambina. Ekama Pauli Dennik Ekata Sinkarana. Davantama Vedikava. Ekama Kirulak Winwin Kapavimin Adishtani in Taragakarana. Theatre Voice of Family. Sama Sikurada Hasenasurada Dinakama. Ratri Hatata. Theatre TV Tuli. උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

රාත්‍රි 7යි විනාඩි 24යි. අපේ වටේ මිනිස්සු කී දෙනෙක් ඇද්ද? අපි වැඩ කරද්දී, ඉස්කෝලේ දවස්වල, අපි වෙන රටකට ගිහින් ඉද්දී, අපේ ගෙවල් ළඟ, අපේ යාළුවෝ, නෑදෑයෝ, මිනිස්සු කී දෙනෙක් එක්ක අපි ගනුදෙනු කරනවද, කතා කරනවද? ඒ මිනිස්සු දහස් ගණන් වලින්, ඒ දහස් ගානෙන්ම කීයෙන් කී දෙනාද අපි ළඟින්ම ආශ්‍රය කරන්නේ? ඒ අයගෙනුත් එකම එක විශේෂ කෙනෙක්. එහෙමත් නැත්නම් ඒ අයව පැත්තකින් තියන්නකෝ. අහම්බෙන් අපේ හිත යන කෙනෙක්, අපේ හිත ගන්න කෙනෙක්, හිතට දැනෙන කෙනෙක් ඉන්න පුළුවන්නේ. තාමත් ඒ ගැන හිතන, තාමත් පරණ දේවල් ගැන හිතන, තාමත් ඒ මතක පස්සෙන් යන, හැබැයි තාමත් වෙනස් වුණු නැති එක් හිතක් එහෙම අයත් ඉන්නවා. ඇත්තටම මේ ජීවිතයේ මතක කියන දේ හරිම පුදුමාකාරයි. අතටත් ගොඩාක් අයව ජීවත් කරවන්න පුංචි මතක දෙක තුනක් හොඳටම ඇති කියලා මේ ඇවිත් තියෙන මැසේජ් එකෙන් මට තේරෙනවා. අපි කවදාවත් එකට ඉන්න ලැපෙන්නේ නෑ කියලා තැන තැනත් මං තාමත් එයාට ආදරය කරනවා. මොකද මගේ මුළු ලෝකෙම එයා හින්දා. මැසේජ් එක කියලා තියෙන විදිහට නම කියන්නේ නැහැ මං. හැබැයි ඔයා හිතන විදිහ කමක් නැහැ. ඉතින් මේ ඔයාගේ ආදරේනේ. සමහරක් විට ඔයාට මුළු ලෝකෙම එයා වුණාට එයා අත්හරින්න, එයා ඔයාලගෙන් යන්න හේතුව ඔයා නෙමේ වෙන්න පුළුවන්. එහෙනම් වැඩේ හිතන්න එපා. ඔයා ඔයා විදිහට ඉන්නකෝ. කවුද දන්නේ ඔයාට ඇත්තටම ආදරය කරන කෙනෙක් නම් දාල යන්නේ නැහනේ නේද? හැබැයි කෙනෙක්ට හිතෙන්න පුළුවන්, ආදරේ පිරුණු කෙනෙක්ට හිතෙන්න පුළුවන්, ඔයා කියන්නේ මට මගේ මුළු ලෝකෙම කියලා. ඇත්තටම ආදරය කරද්දී මුළු ලෝකෙම කරගෙන, මුළු ලෝකෙම තියෙන තැන්, මුළු ලෝකෙම තියෙන දේවල්, කියන්න ඕන දේවල්, එපා දේවල්, හැම දෙයක්ම කියාගෙන පුංචි දෙයත් හරි ලොකුවට දැනෙන පුංචි වචනයකින් මහ ගොඩාක් හිත රිද්ද ගන්න, එහෙම පණ වගේ ආදරය කරන මිනිස්සු ආදරණීය හිත් සියත ආදරය කහනවා. අන්නේ අය බයයි ඒ ආදරය කරන කෙනා මොහොතකට නැති වුණා.

මත් එයා මොනාද කරන්නේ? ඔයා නැති දවසක් ගැන හිතන්නත් බය වෙන්න පුළුවන්. දවස කෙවෙන හැටි කියන්න තියෙන දේවල්, හිතේ තියෙන දේවල් සමහරක් වෙලාවට එකෙනා කොච්චර කියන්න ඕනේ කියලා හිතුනත් නිහඬව ඉන්න වෙලාවල් ඕන තරම් තියෙනවා. එහෙම පණ වගේ ආදරය කරන මිනිස්සුන්ව කවමදාක්වත් නැති කරගන්න එපා. මොකද ආදරය කියන්නේ සමහරක් විට ජීවිතේ ලබන්න පුළුවන්, දැනෙන්න පුළුවන් එකම වෙලාවක්, එකම කෙනෙක්, එකම මොහොතක් වෙන්න පුළුවන්. ඉතින් මේ ආදරය ගැන ලියන්න පැය දෙකක් තියෙනවා. ඔයා කියන්නේ මට මගේ මුළු ලෝකෙම කියලා හිතනවා නම් 0711982894 අපේ WhatsApp නම්බර් එකට හරි ආදරේ කවුන්සිල් FM අපේ Facebook page එක පැත්තට ඇවිත් කමෙන්ට් එකක් තියන්නකෝ බලන්න.

0: වෙලාව රාත්‍රී 7:33.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ගැනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: After A-levels, AI-driven world එකේ SLIT-tech level up වෙන්න ready ද? Cutting-edge degrees, smart learning, industry exposure වගේම ලෝකයේ top 2% researchers like ඉගෙන ගන්න IT, business, AI, engineering, architecture, QS, law, nursing, education, sciences ඇතුළු ඔබට match වෙන future ready degrees රසක් අදම අයදුම් කරන්න. පිවිසෙන්න www.slit.lk. අමතන්න 0111 754 481. SLIT evolve beyond.
2: ආගිත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම් පාටින්. ACL Fireguard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
3: හිනාවෙන්න මෙන්න වෙලාව.
4: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
5: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam peena.
6: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive
7: අනුග්‍රහය
8: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
9: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
10: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
11: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා.
13: තෑගි වැඩි වෙලා.
14: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
17: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
1: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශන ශනාගර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
0: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
18: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.
19: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තවත්ත බට
2: real mapat experience එකකට නැල්වත්ත බට
5: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන bajaj vigo electric 3 road රටය david pieris e-mobility වෙතින් 0114 700 550.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න lolc එකෙන් loan එකක් ගත්තේ
7: lolc finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
16: Bajaj Pulsar N160 සුපිරිම performance, සුපිරිම sporty look, dual channel ABS, gold USD forks, David Pieris Motor Company Private Limited within. අමතන්න 0114 700 600.
10: දැන් Vietjet එක කොළඹ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න. one way ticket එකක් දැන් $90 ඉඳන්.
0: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
4: Let's be a jet. 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
9: Avance ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
1: Avance ticket එක pay.
8: Freelance ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Combank Big Plus account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
13: අදම combank.lk වෙත පිවිසෙන්න.
15: සතුට රසගුණ මුසුවෙන. කැමවල රස සුරකින.
20: Kufray RBD Poltel හැට වසරකට වැඩි විශ්වාසයෙන්
21: මුළු පවුලටම මගේ ගානටම
2: කවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම් පාටින්. ACL Fireguard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
22: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට
3: කිසිම චාන්ස් එකක් නැහැ.
21: ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය අවුට්බවුන්ඩ් ටුවර් පැකේජස් එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 07-22-22-77-76 BOC Travels.
6: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අපහසු සිටින්.
12: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත් කරන විට අරකන්න සමහන් SP බාම්.
22: මෙන්න ප්‍රශ්නය. මිනිස් සිරුරට ඇතුළු වන විෂබීජ සහ බැක්ටීරියා විනාශ කරන දේහ ආරක්ෂකයා කවුද? 1. සුදු රුධිරාණු. 2. රතු රුධිරාණු.
21: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න මාතලෙන් සකුණ ලංකානායක අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
23: යත පොකට් මනි.
21: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රී 7යි විනාඩි 49යි. අද ඉතින් හවස මේ පැත්තට නම් හිතන් නැති විදිහ වැස්සක් ලැබුණ අපිට. ඔයාටත් එහෙමද? සමහරක් විට ඔයාගේ හිතේ තියෙන දේවල් හැම තේම එකම එක පැත්තකට විසික් කරන්න, අයින් කරන්න, ඔළුවේ මවාගෙන ඉන්න දේවල් අයින් කරන්න, එකම එක හිනාවකට, එකම එක බැල්මකට, එකම එක වචනකට පුළුවන් කියලා මන් දන්නවා. ඉන්නකෝ, ඔක්කොටම කලින් මේ මැසේජ් එක කියවලා ඉන්න. පායනා සඳ වලා අතරේ සැඟව කියමුත් දුකක් නෑ. තව සඳක් පායලා එන බව ලෝකෙ කවුරුත් දන්නේ නෑ. විශ්මි, ඔබේ සඳ ඇත්තට එළිය විහිදා යඩුත් නෑ. රුව ඇති ලස්සන කෙල්ලේ ඔබ හැර වටින කවුරුත් තවත් නෑ. Thank you so much, Jagat. ඇත්තටම ඔයාගේ ලෝකෙත් එහෙම වටින කවුරු හරි ඉන්නවද? හරියට අද මං කිව්වා වගේ ඔයා කියන්නේ මට මගේ මුළු ලෝකෙම කියලා කියන්න පුළුවන් කෙනෙක්. කෑ ගහන්න නැතිව ඔයාගේ කන ළඟට ඇවිත් හොරෙන් හරි කමක් නැහැ. මගේ මුළු ලෝකෙම ඔයා. හැබැයි ඊට වඩා දෙයක් කරලා පෙන්නුවාම, එයා ළඟින් හිටියාම දේවල් කියන්න ඕනේ නැහැ. එයාට එක දැනුනොත් හොඳට මැතේ කියලා හිතන අයත් ආදරේ කහනවා. මෙහෙම කමෙන්ට් එකක් ඇවිත් තියෙනවා. ලියන්නේ සඳුනිකා උපවංශ. හිතත් එක්ක දඟ කරාපු, සොඳුරු වතට කවි ලියාපු, මල් පෙති මත හීන හොයපු, මගේ සඳ නුඹ පෙම් කරපු, හැඟුම් නහර හිත පිනාපු, තරු යහනේ මල් වියාපු, සොඳුරු පැතුම් මට ලියාපු, මගේ සඳ නුඹ පෙම් කරාපු. හරිම ලස්සනයි සඳුනිකා. ඔයා හැමදාම කමෙන්ට් එකක් විදිහට එවන්නේ ලස්සනට ගැළපෙන කවියක්. ක්‍රියේටිව්, හරිම ලස්සනයි. ඒ කියන්නේ ඔයාට ගොඩක් ආදරය කරන්න පුළුවන් කෙනෙක් කියලා මට හිතෙනවා ඉතින්. එතකොට ඉසුරු මංචනායක කියනවා, ඉස්සරම දවසක මටම කියලා ලෝකයක් තිබ්බේ නැතිකොට ඔයා අහම්බෙන් මගේ ලෝකෙම වුණා. දැන් ඔයා නැති ලෝකෙ මගේ වෙලා, මට ආයෙමත් නොතිබ්බ ලෝකෙට යන්න බැරිම තැනක මං හිර වෙලා. ඔයා නෑ තමයි, ඔයා නැති ලෝකේ මං දැම් මගේ ලෝකෙක. ඔව්, ඒ තනි රාජධානයේ ඔටුන්නක් නැතිමුත් නුඹ කිරුළු තරණතා මා මගේ අහිමි ලොව සිට නුඹට සතුටම පතමි. හරිම ලස්සනයි ඉසුරුවේ වචන ටික. ඔයාගේ හිතටත් ඕනම වචනයක් දැනෙනවනම්, හිතෙනවනම් ලියන්න ඕනි කියලා හිතෙනවනම් ලියන්න. අපි ආයෙ හම්බ වෙන්නේ අලුත් පැයකින්. එතකන් ඔයාට වෙලාව තියෙනවා දැනෙන ආතරේ වචන කරලා සියත ආදර රේඛා මේ පැත්තට විශ්මිට ලියන්න.

0: பாசப்பதமட்ட சீதா சீதா பாத்ரே விதாசா ஹிரன் எலியட்ட சிவரட்ட அவசர நவ ரெகுலாசி நித்ய நியோக மே சத்தியே ஹிமிவருண் ஹமுவட் பந்தனாகாரகத்தோன பிக்ஷுன் வஹான்சேலா நடு கட்டியுத்து ஆதிய சந்தா பந்தனாகாரின் பிட்டத்தட்ட வேண்டம கிரிமேதி சீவரைய சகிதவ வேண்டம கரவீமட்ட ரஜே அவதானய யொமுவ ஏத சுவாமின் வஹான்சே நமக் ஹிரே விலங்குவே வட்டுனாம நவத உசாவியட்ட கென எனவனம் ஏயாயவ சிவர அந்தலம கென என்னோனே கேல அத்தரம் ஏ விதியட நீதி சகஸ்ருத் ஏக புதுதாமே விஷால ஜாயக்ரஹணயக் ஹட்டியட்ட தக்வன்னட் புலுவ இதிங் ජයග්‍රහණ එකතු කරගෙන තව ඉස්සරහට ස්වාමීන් වහන්සේලා හිරේ නොයන තැනටම බුද්ධ ශාසනය පත් කරගන්න පුළුවන් වුණොත් ඒක ඇත්තටම සියලු බෞද්ධයන්ගේ විශේෂම ජයග්‍රහණයක් බවට පත් වේවි.
1: සියද පත්‍රේ විදසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: මල්ටිස්ටාටාට කිව්වම හොඟ දෙනකොට මතක් වෙන්න ඕන එකක් තියෙනවා. ඔයාලට මතක නැහැද? මායාව. ඔලේ කොහොමද?
4: ඔක ඇත්තටම
3: කොහොමද ඔච්චර අලුත් පිට තියාගෙන ඉන්නේ?
5: පාවිච්චි කරන්නේ.
3: ගෙදර ගිහිල්ලා පීදලා කරලා අරන් තියලා තියෙනවා.
6: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
8: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
9: අධ්‍යාපනයේ නිවැරදිම මග ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යා වැනි උපාධීන් රසක් ඔබේ සිහිනේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0114 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
10: After Levels Construction Field එකේ smart career එකක් හොයනවද? එහෙනම් SLIT BSc Honors Quantity Survey in Degree එකට enroll වෙන්න. Apply කරන්න www.slit.lk. SLIT Evolve Beyond.
9: ස්මාර්ට් මරූපු වාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අවන්ස් විදී
11: අවද කාගිත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
12: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සබුවේ අසිරිය මැවෙන
13: Siyata Between Lady Miss World Sri Lanka 2026
12: Sri Lankaya Rurajiniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
13: Siyata Between Lady Miss World Sri Lanka 2026
14: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
15: Title sponsor
16: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න Big Twin Lady Racer එකට අදම මාරු වෙන Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
17: Enchanter The fragrance of French romance.
18: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
19: සායනික පිළිගත් නිෂ්පාදනයක් නිසා තමයි මම Off Mark Slim and Radiance Liquid Collagen එක recommend කරන්නේ.
2: Off Mark Premium Collagen පහපත් නිරෝගී සිහින් සිරුරක්.
16: Alia Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.

0: света Атрарыка.
1: දැන් වෙලාව රාත්‍රී 8:00 විනාඩි 1යි.

රාත්‍රී 8යි විනාඩි 8යි සියත ආදරේක අහන ආදරේ ගැන කතා කරන ඔයාගේ ආදරේ ලස්සනට පාට කරන දෙවනි පැය. ඇත්තටම ඔයා කියන්නේ මට මගේ මුළු ලෝකෙම කියලා තමයි අද මට ලියන්න හිතුනේ. ඒකත් චුට්ටක් ඔළුවේ තියාගෙන තව චුටි දෙයක් කියන්න ඕනේ. අපේ අර සඳුනිකා ලියලා තිබ්බ මැසේජ් එක අපිට ඔබ කමෙන්ට් එක තියන්නේ. ඒ කමෙන්ට් එක හරීම ලස්සනයි කියලා මැසේජස් ගොඩාක් ඇවිල්ලා තිබ්බා. ජගත් කියලා තිබ්බා, එතකොට අනුෂා කියලා තිබ්බා, මරීන් කියලා තිබ්බා, ඒ වගේම අපේ සංකත් කියලා තිබ්බා. ඉතින් එහෙම තමයි නේද? අප්‍රීෂিয়েට් කරනවා ඔය හැමෝගෙම මැසේජස් ටික. බැඳුණු තැන්වල ඇඳුණු සිතුවිලි, රැඳුණු මතකය අරන් ඇවිදින්, වැටුණු කඳුලක සොයන්නෙමි මම මිදුණු සෙනෙහස කොහෙ ගියාද කියලා. එහෙම මැසේජ් එකක් කියලා තියන්නේ අර සඳුනිකාගේ මැසේජ් එක ලස්සනයි කිව්ව තවත් සියත ආදරයක අහන කවියෙක් සංක. Thank you so much. ඔයා මට ලියපු මැසේජ් එක මං යන්න කලින් අනිවාර්යයෙන්ම කියන්නම්. දන්නවද, වෙලාවකට මට හිතනවා ආදරේ කරලා හිතන් නැති විදිහකට කෙනෙක් අපේ හිතේ ස්ට්‍රේන්ජ් කෙනෙක් ආගන්තුකෙක් වෙන්න පටන් ගනිද්දි දැනෙන හැඟීම. එහෙම නැත්නම් අපි ළඟින් දුරස් වෙලාද? ඇත්තටම ඒ දුරස් වීම කියන්නේ වෙන්වීමක් විතරද? ටිකක් විතර හුස්ම ගන්න අමාරු කරන හිස්කමක් ජීවිතයට දැනන්න පටන් ගන්නවා. අපි ළඟින් ආදරෙන් සතුටින් කතා කරලා ඉවර, චුට්ටක් හිනාගස්සලා වැඩිපුර කියවලා එකපාරම නිහඬ වුණාම, සයිලන්ට් වුණාම ආදරණීය හිතකට එක වැඩිපුර දැනෙන්න පටන් ගන්නවා. සමහරක් වෙලාවල් වලදී ලැබීම් නොලැබීම් ගැන හිතන්නේ නැතිව මිනිස්සු මිනිස්සුන්ට හිතන් නැති විදිහට ආදරය කරන්න පටන් ගන්නවා. හරියටම කිව්වොත් නිකන් ඇඩික්ට් වෙනවා වගේ. ඒ ආදරේ දිනයිද, ඒ ආදරේ මට ලැබෙයිද, මං එයා කෙවෙයිද, මේ ආදරේ නැති වුණොත් මං මොනා කරයිද, මං පරාද වෙයිද, ඒ බැහැය, ඒ ඇඩික්ෂන් එක හිතේ අර එයා ගැන ආදරේ දැනිච්ච දවස ඉඳන්ම අපිත් එක්කම බැඳිලා තියෙන්න පුළුවන්. ඉතින් මට අහන්න හිතෙනවා, ඒ දුරස් වීම ඇත්තටම වෙන්වීමක්ද කියලා? අත්හැරීමක්ද? හිත හිස් කරන අමාරු හිස්කමක්ද? ලැබෙයිද කියන බලාපොරොත්තුවටත් වඩා මට ඔයාව නැති වෙයිද කියන බය කෙනෙක් ආදරය කරද්දි දැනෙන්න පුළුවන්. ඒ බැඳීම හරිම අමුතුයි. හිතක් හිතලා රිතන්න එපා. හිතකට සැනසීම දෙන්න බැරි නම් ඒ හිතත් එක්ක ගනුදෙනු කරන්නත් එපා. ඒ හිතට ආදරය කරන්නත් එපා. නිහඬව ඉන්න තරමට ඒ කෙනාට හීල් වෙන්න ටයිම් එක දෙනවා නම්, ලැපෙනවා නම්, කෙනෙක් වුණත් හිතන්නේ නැති විදිහට වෙනස් වෙලා අලුත් විදිහට ආදරය කරන්න, ආදරය ලබන්න පුළුවන් වෙයි. ජීවිතේ හරිම පුදුමාකාරයි. හැබැයි ආදරේ හරිම මායාකාරයි. මට දැනෙන විදිහට එන්න ආදරය ගැන කතා කරන, ආදරේ විතරක්ම දැනෙන සියත ආදර රේඛා ආදරෙන් පාට කරමු. හිතන්න ඇති විදිහට මිනිස්සුන්ව ජීවිතයට ලැපෙන්න පුළුවන්, දැනෙන්න පුළුවන්. ඒ ගැන විශ්මිත කියන්න පුළුවන් නම් රෑ 9 වෙනකම් වෙලාව තියෙනවා.

0: வாசம் பதுமிட்ட சீர்த்தா ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති වැඩියෙන් ලැබෙයි කියලා තමයි අපි මුලින්දලම පූර්වකථනය කළේ. ඔක්තෝබර් නොවැම්බර් තද වැසි තමයි අපි අපේක්ෂා කරන්නේ.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 377. Global University Partners, Number 221, Dharma Palamavata, Kolamba 7.
3: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
4: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තාප්පර 5යි.
3: ඔයත් පොකට් මනී අහනවද?
4: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනී දිනන්න.
3: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
5: ප්‍රශ්න 4යි, පොකට් මනී රුපියල් 5000යි.
3: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
5: දැන්ම පොඩ්ඩකේ 9යි 9යි වසරයි 0714151 WhatsApp කරන්න.
3: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
6: සියත පොකට් මනි
5: අනුග්‍රහය.
7: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාදී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකකින්.
9: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
10: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපදවූ ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
9: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
11: මගේ ආලුවෙක් වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයා මට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
9: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
11: නෑ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
12: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

රාත්‍රී 8යි විනාඩි 29යි. මට මෙහෙමත් වෙලාවකට හිතනවා. කෙනෙක් තනි වෙන්න ඕනේ. නැත්තම් කෙනෙක්ට ප්‍රශ්නයක් ආවම. අන්න එතකොට ඒ කෙනාට බලන්න පුළුවන්. ඒ කෙනාට දැනෙනවා එයාගේ ළඟින් ඇත්තටම ඉන්නේ කවුද. මොන දේ වුණත් මොන දේ කිව්වත් ඒ කෙනාගේ ළඟින් ඉන්නේ කවුද? ඇත්තටම අතරේ නම් මිනිස්සු දාලා යනවද? හැබැයි අර මං කලින් කිව්ව වගේ දුරස් වෙනවා කියන්නේ වෙන වෙන එකමද? ඔයාගේ හිතට සැනසීමක් ඕන වුණාම මතක් වෙන නම් අතරින් මතක් වෙන අය අතරින් කෙනෙක් විශේෂයෙන් මතක් වෙනවා නම් අන්න එතන ඇත්තටම ආදරේ තියෙන්නත් පුළුවන්. මුලින්ම ඕනම දෙයක් හිතට ආවොත් කියන්නේ ඉන්නේ ඔයා. එක සතුටක්ද, එක දුකක්ද, එක ආරංචියක්ද? දුකක් දැනුණාමත් ළඟින් ඉන්නවා නම් හොඳයි කියලා හිතෙන්නේ ඔයා ගැන නම්, ඉතින් කොහොමද මං ඔයා ගැන හිතන එක නතර කරන්නේ? ඔයා සමහරක් විට තේරෙන්නේ නැහැ වගේ ඉන්නව වෙන්න පුළුවන්, නොදන්නවා වගේ ඉන්න පුළුවන්. මගේ හිතේ තියෙන ලස්සනම තැන ඔයා වෙනුවෙන් වෙන් වෙලා ඉවරයි කියන එකත් වෙලාවකට ඔයා දන්නව වෙන්නත් පුළුවන්. හැබැයි ඒ හැමදේම මොකක් හරි හේතුවකට දන්නේ නැහැ වගේ ඉන්නව වෙන්නත් පුළුවන්. ආදරේ, ආදරේ හින්දන මේ හැමදේම රාත්‍රී 8යි විනාඩි 31යි. ඔන්න ওই විදිහට තමයි එයාගේ මැසේජ් එක මගේ විදිහට කියන්න කියලා අපි අනුෂයවලා තියන්නේ. කමක් නැහැනේ මං ඒ විදිහට කිව්වට. එතකොට වර්ජීනියා ඉන්නවා. වර්ජීනියා කියලා තියෙනවා අකුණු ගහන ගමන් විදුලි කොටන ගමන් හොඳටම වහිනවලු පරිස්සමෙන්. එහෙනම් ෆෝන් එක චුට්ටක් ඈත් කරලා ඉන්න. වැස්ස පෑවට පස්සේ මැසේජ් එකක් දාන්නකෝ. හා නේද? එතකොට ජගත් කියනවා, ඔයා මගේ හදවත, ඔයා මගේ ජීවිතය, මගේ පණ, ඔයා මගේ සිහිනය, මගේ ලෝකය. තවත් වචන තියෙනවද කියලා මට මතක නෑ. මගේම වාසනාවට මට ඔයා ලැබුණේ. ඔය මූණ දිහා, ඔය ඇස් දිහා ඕන තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන්. මට ඔයා හැර වෙන සතුටක් නැහැ. දැස් පියාගත්තත් ඒ හැම හීනයකම ඉන්නේ ඔයා. මට වෙන හීන නැහැ. මතු උපදින හැම ආත්මයකම මම පතන්නේ ඔයාවම විතරයි. ඔයා කියන්නේ මට මගේ මුළු ලෝකෙම. එකල් කොච්චර වාසනාවන්ත ඇතිද නේද ජගත්? පුළුවන් නම් මං හිතනවා එයාට ඇහෙන්නත් ඇති මේ මැසේජ් එක කියලා. අගය කළ යුතු අයව අගය කළ යුතුයි මං හරි නේද කියලා ජගත් අහලා තියෙනවා. අනිවාර්යයි. එහෙම දැනෙනවා නම්, එහෙම කියන්න පුළුවන් නම් ඔයා ඇත්තටම ග්‍රේට්. ශාලිනි, ශාලි, ෂා මොන නමද ඔයාට කියන්න ඕනේ? හයි විෂි, දැන් තමයි වැඩ ඉවර. ඔයාව මතක් වෙලා ටක් කාලා රේඩියෝ එක දැම්මලු. සියතට ආදරය කරනවා වගේම සියත ආදර රේඛා ප්‍රෝග්‍රෑම් එකට ආදරය කරනවා වගේම විෂ්මිට ආදරය කරනවට thank you so much. මං හොඳින්, ඔයත් හොඳින් ඉන්න ඕනේ. ලස්සනට වැඩ ටික කරගන්න ඕනේ. පුළුවන් වෙලාවක සියත අහන්නම් ඉන්නේ. මෙහෙම මැසේජ් එකක් එවන්න ඉතින්. ඔන්න ඉතින් කන රේඩියෝ එක අස්සට දාලා අහගෙන ඉන්නවලු මාව. හරිම ආදරණීයයි. thank you. ජීවිතේ වටිනාකම් තියෙන මිනිස්සු, වටිනාකමක් දෙන මිනිස්සු, ආදරේ කරන මිනිස්සු, ආදරේ හිතේ තියාගෙන ඉන්න මිනිස්සු, මේ හැම කෙනෙක්ම හරිම පුදුමාකාරයි. හැබැයි ආදරේ නම් කියන්නත් ඕනේ. මොකද ආදරේ කියන ඒ ලස්සන හැඟීම දැනෙන කෙනෙක්ට ජීවිතේ
එකපාරක් වෙන්නත් පුළුවන්. ලියන්නක බලන්න, රැනවේ වෙනකන් ඔයාට වෙලාව තියෙනවා ඔයාගේ මුළු ලෝකෙම උණු කෙනා ගැන, හීන දකින කෙනා ගැන විශ්මිත කියන්න ලියන්න.

0: දන්දලව රාත්‍රී 8යි විනාඩි 38යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝපාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝපාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: අයියා මට ඇපල් මලක් දෙන්න.
1: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
0: අයියා මට මල් ගොඩක් දීලා.
1: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
0: හච් 15 පිස්සුවක්ම තමයි.
2: මෙන්න ප්‍රශ්නය. මිනිස් සිරුරට ඇතුළු වන විෂබීජ සහ බැක්ටීරියා විනාශ කරන දේහ ආරක්ෂකයා කවුද? 1. සුදු රුධිරාණු. 2. රතු රුධිරාණු.
3: ස්කූලේ 6 වසර ඉගෙන ගන්න මාතලෙන් සකුණ ලංකානායක අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
4: යත පොකට් මනි.
3: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
5: Dubai Cleaning and Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
6: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
5: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372 370 370.

0: ஆச பாதமட சீத சீத பாத்தரே விதாசா ஹிரன் எலியட்ட சிவரட்ட அவசர நவ ரெகுலாசி நித்ய நியோக மே சத்தி ஹிமிவருண் ஹமுவட் பந்தனாகாரகத்தோன பிக்ஷுன் வஹான்சேலா நடு கட்டியுத்து ஆதிய சந்தா பந்தனாகாரின் பிட்டத்தட்ட வேண்டம கிரிமேதி சீவரைய சகிதவ வேண்டம கரவீமட்ட ரஜே அவதானே யொமுவ ஏத சுவாமின் வஹான்சே நமக் ஹிரே விலங்குவே வட்டுனாம நவத உசாவியட்ட கெனேனவனம் ஏயாயவ சிவர அந்தலம கெனேன்னோனே கேல ஏத்தன மே விதியட நீதி சகஸ்ருத்தேக புதுதாமே விஷால ஜாயக்ரஹணயக் ஹட்டேட்ட தக்வன்னட் புலுவ இதிங் ජයග්‍රහණ එකතු කරගෙන තව ඉස්සරහට ස්වාමීන් වහන්සේලා හිරේ නොයන තැනටම බුද්ධ ශාසනය පත් කරගන්න පුළුවන් වුණොත් ඒක ඇත්තටම සියලු බෞද්ධයන්ගේ විශේෂම ජයග්‍රහණයක් බවට පත් වේවි.
1: සියත පාත්‍රේ විදසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: මානසිකතාවට කිව්වම හොඟ දෙනකොට මතක් වෙන්න ඕන එකක් තියෙනවා. ඔයාලට මතක නැහැද? මායාව. ඔලේ කොහොමද?
4: ඔක ඇත්තටම
3: කොහොමද ඔච්චර අලුත් පිට තියාගෙන ඉන්නේ?
5: පාවිච්චි කරන්නේ.
3: ගෙදර ගිහිල්ලා පීදලා කරලා අරන් තියලා තියෙනවා.
6: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
8: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
9: අධ්‍යාපනයට නිවැරදිම මග ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 777 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
10: Bajaj Pulsar N160 Superima Performance Superima Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amatanna 011 4 700 600
11: Mehi Bata Suraganange Das Mat Karana Ru Sapuwe Asiriya Mevena
12: Theater Between Lady Miss World Sri Lanka 2026
13: Sri Lankaya Rurajiniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
12: Theater Between Lady Miss World Sri Lanka 2026
14: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
15: Title sponsor.
16: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරුයි. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
17: Enchanta. The fragrance of French romance.
18: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
19: Sayanika piligat nishpadaniyak nisa thamai mama Off Mark Slim and Radiance Liquid Collagen ek recommend karan.
4: Off Mark Premium Collagen pehapat nirogi sihin sirurak.
1: Aliya Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
5: Theater Daily Dipaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
2: මාව දැකලා හැංගුණානේ.
10: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
5: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
12: මට එහෙම ඕන යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නැණි.
5: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
12: සියත ටීවී තුලින්.

0: ஒட்டது அப்ப இப்ப துணி
1: ඔයා කියන්නේ මට මගේ මුළු ලෝකෙම ලෝකයක් ගල් ගහපු පෙමක හිමි කරුව නුනු ප්‍රේමයට අඳවපු ඔයා මට හසක්ලු හීනකට මං කියපු හයියක් වෙලා ඉඳපු නිසා වෙන්න ඇතිලු ඔයා මගේ ලෝකෙමලු එහෙම ලියන්නේ හිත කියනවලු තාම දිනෙත්මා තරුෂිගේ තැන්කූ දිනෙත්මා අදත් සේත ආදරය කහන් ඉඳලා කමෙන්ට් එකක් එව්වට එතකොට සඳුනිකා කියනවා ආදරේකා රස විඳින එයාටත් ආදරය කරන හැමෝටම ස්තුති කරලා තියෙනවා ස්තුති කරන දෙයක් නෑ ඔයා ආදරය නිසාන සේත ආදරේකා හන්දේ තැන්කූ සෝ මච් සඳුනිකා ආදරය නිසාන මේ හැමදේම නේද මැසේජ් එකක් තියෙනවා මෙහෙමත් හින්දි සින්දු අහන්න දෙනවා හැබැයි යන්න වෙලාවත් ඇවිත් තියෙන්නේ කියා ගන්න බැරි වදන් වැකියක් සියත පෑයු පහන් තරුවක් අරන් එන්නේ ගීත ගොඩනක් විශ්මී ඔබනම් නොලියු කවියක් සංක තමයි ඒ කවියත් ලියන්නේ තැන්කූ සෝ මච් ශාලි මං ඔර ශාලි කියන්න හැබැයි හිතුනොත් මං ඔයාට ශාලිනිත් කියයි ෂා කියලාත් කියයි කමක් නැහැ නේද ඇත්ත ශාලියා කියන විදිහට අපි මේ මුළු විශ්වයටම ආදරය කරන්න ඕනේ එක පැත්තකින් ඔයා විතරක් ආදරය කරත් කමක් නැහැ අපිට ඒ ආදරය දැනෙනවනේ නේද මිනිස්සු හරියට වෙනස් වෙනවා ආදරයක් ලැබුණාම මිනිස්සු ලස්සන වෙනවා මිනිසුන්ගේ මූණට හිනාවක් එනවා ආදරයක් දනුනම ඉතින් ආදරේ නම් කියන්න හෙටත් රෑ හතට සියත ආදරේකත් එක්ක අපේ ජීවිතේ වගේම මේ ආදරේ ආදරින් පාට කරමු ගෙන් යන්න පරිස්සමින් ඉන්න ඕනේ ඔයාගේ මූණේ හිනාව කාටවත් නැති වෙන්න දෙන්න එපා සුබ රාත්‍රියක්

0: Pasan adımıta Fiyata. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
1: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විදිහට අපි කියනකොට දැන් අපි ඉන්නේ එල්නිනෝ තත්ත්වයක ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් බවට දැන් වර්ධනය වෙලා තියෙනවා. එල්නිනෝ තත්ත්වය ආරම්භ වුණේ ජූනි මාසයේ. දිගින් දිගටම ගොඩ මහ ජනතාව ඒක වැරදි විදිහට අවබෝධ කරගෙන ඉන්න එල්නිනෝ තත්ත්වයක් හින්දා තද පෑවුමක් තමයි හැම කෙනාගේම මනසට කලින්ම එන්නේ. එල්නිනෝ තත්ත්වයකදී අපි කිව්වේ අපේ නිර්ද දිග මොසමේ වැස්ස තරමක් අඩු වෙනවා. නමුත් දෙවනන්තර මොසමේ කියන්නේ මේ ඔක්තෝබර් නොවැම්බර් වැස්ස වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ වැස්සේ සාමාන්‍ය ඔක්තෝබර් නොවැම්බර් තමයි අපේ අවුරුද්දක වර්ෂාපතනය ගත්තාම එකෙන් 130ක් ලැබෙන්නේ. ඒක ඊටත් වඩා වැඩියෙන් ලැබෙයි කියලා තමයි අපි මුලින්දලම පුරවකතනය කළේ. ඔක්තෝබර් නොවැම්බර් තද වැසි තමයි අපි අපේක්ෂා කරන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: Hi, I'm Shane from Foreign Campus.
3: Miss හොඳ කුල්ද
4: කුල් මොකද මම හොට්නේ
3: ඒකනම් ඇත්ත මිස් මිස් දැකලා පුරුදුයිත් වගේ
4: වෙන්න බෑ දැකලා පුරුදු නෙවෙයි සමහරට අහලා පුරුදු ඇති
5: oh my god
3: ඔඩි මිස් සුදු කොච්චි
6: hot and spicy with sudu kochi
7: kochi
8: moni siyatama havas dekata sudu kochita
3: miss miss excuse me miss
4: no no no ummanang short time ekedi vitarai
9: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින්ස් සහ හවුස්කීපින් NK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
4: 0372 377 370
10: අපි අහන්නේ මහගම සේකර මහතා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය වන්නේ 1 බෝඩිම 2 තුම්මං හන්දිය 2
11: තුම්මං හන්දිය
12: අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ මාතලෙන් ශානිකා මදුමති විජේරත්න
13: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි
12: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 ට දැන්ම WhatsApp කරන්න
8: පොකට් මනි
12: හෙටත් උදේ 5යි කාලට සියතහන්න
8: අනුග්‍රහය
14: තැන හොඳ නම් ඉන්නෙත් හොඳයි
15: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාභි මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකී
16: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
8: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරලිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න

0: රැනවේයි විනාඩි 31යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වයා. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට. ඔටෝබාත්වයා SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: දුබයි කීනින් සහ හවුස් කීපින් රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
1: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
0: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372 370 370.
2: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්නවන.
3: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා.
4: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
5: පොළොවේ රන්නස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
9: සුබ දවසක්
10: අලුත් වෙලා
9: පහසු වෙලා
10: තෑගි වැඩි වෙලා
11: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලයේ
12: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: ලංක ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංක ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
17: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
19: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්තපට real mobility experience එකකට නැල්වත්තපට
0: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 row රථය David Pieris e-mobility වෙතින් 0114700550
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එකක් ගත්තේ
10: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
20: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Pieris Motor Company Private Limited within Amathanna 0114700600
21: Bamwe Jet Ek Colombo inda Vietnam walata direct fly karanna one way ticket ekak dan $90 inda
22: Colombo inda Vietnam yanna dan wedama $90 inda
23: Let's be a jet
24: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
25: one second phone de
26: ACL Fire Guard Wire Flame Retardant Prometheus Purogamia
27: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක්
28: නෑ. වන් ටිකට්පත් මිස පහසුක හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels.
29: ස්මාර්ට් මරුපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහසු විදිහින්
30: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත් කරන විට අරකන්න සමහන් SP බාම්.
31: මෙන්න ප්‍රශ්නය. මිනිස් සිරුරට ඇතුළු වන විෂබීජ සහ බැක්ටීරියා විනාශ කරන දේහ ආරක්ෂකයා කවුද? 1. සුදු රුධිරාණු 2. රතු රුධිරාණු
32: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න මාතලෙන් සකුණ ලංකානායක අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
1: යප පොකට් මනි.
32: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: பாசம் பதுமட்ட சீதா சீதா பாத்தரே விதாசா ஹிரன் எலியட்ட சிவரட்ட அவசர நவ ரெகுலாசி நித்ய நியோக மே சத்தியே ஹிமிவருண் ஹமுவட்டு பந்தனாகாரகத்தவன பிக்ஷுன் வகன்சேலா நடு கட்டயுத்து ஆதிய சந்தா பந்தனாகாரின் பிட்டத்தட்ட வேண்டம கிரீமேதி சீவரைய சகிதவ வேண்டம கரவீமட்டு ரஜே அவதானய யொமுவ ஏத்த சுவாமின் வகன்சே நமக் ஹிரே விலங்குய வேட்டுனாம நவத உசாவியட்ட கெனயனவனங் ஏயாயவ சிவர அந்தலம கெனயன்னோனே கேல அத்தனமே விதியட நீதி சகஸ்ருத் ஏக புதுதாமே விஷால ஜாயக்ரஹணயக் ஹட்டேட தக்வன்னட்டு புலுவ இதிங் ஏ ජයග්‍රහණ එකතු කරගෙන තව ඉස්සරහට ස්වාමීන් වහන්සේලා හිරේ නොයන තැනටම බුද්ධ ශාස්ත්‍රය පත් කරගන්න පුළුවන් වුණොත් ඒක ඇත්තටම සියලු බෞද්ධයන්ගේ විශේෂම ජයග්‍රහණයක් බවට පත් වේවි.
1: සියද පාත්‍රේ විදසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: මයින් ශිෂ්ටාචාර කිව්වම හොඟ දෙනකොට මතක් වෙන්න ඕන එකක් තියෙනවා. ඔයාට මතකද නේද? මායාව මොලේ කොහොමද? ඔක ඇත්තටම කොහොමද ඔච්චර අලුත් පිට තියාගෙන ඉන්නේ?
4: පාවිච්චි කරන්නේ
3: ගෙදර ගිහිල්ලා පීදල කරලා අරන් තියලා තියෙන්නේ.
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
7: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
8: පසු අධ්‍යාපනයට නිවැරදිම මග ICBT කැම්පස් සිටින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 77 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
9: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයක්.
10: නෑ ටීචර්, ප්‍රශ්න 4යි තප්පර 5යි.
9: ඔයත් පොකට් මනී අහනවද?
10: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනී දිනන්න.
9: බලමුකෝ බලමුකෝ, මාත් මෙසේජ් එකක් දැම්මා.
11: ප්‍රශ්න 4යි පොකට් මනී රුපියල් 5000යි.
9: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනී.
11: දැන්ම පොඩ්ඩකේ 9යි 9වසරයි 0714151 WhatsApp කරන්න.
9: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනී අහන්න.
12: සියත පොකට් මනී
13: අනුග්‍රහය.
14: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
15: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාදී මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකකින්.
16: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
17: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
18: සියතා බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
17: ශ්‍රී ලංකේ රුරැජිනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
18: සියතා බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
19: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
1: Title sponsor.
5: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරුයි. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
10: Enchanter. The fragrance of French romance.
13: freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
20: සායනිකව පිළිගත් නිෂ්පාදනයක් නිසා තමයි මම Off Mark Slim and Radiance Liquid Collagen එක recommend කරන්නේ.
21: Off Mark Premium Collagen පහපත් නිරෝගී සිහින් සිරුරක්.
22: Alia Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
23: Anuwatai 0.2, Anuwatai 0.4.

0: ගීතායයි.
1: සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාට. අපේ හිතාදර ප්‍රියාදර හිතවන්ත ශ්‍රාවකයන් ඔබ හැම දෙනාටම. ඉතින් අද සියත රෑ 10ට මේ ගී 10ක් අරගෙන මම ආවා. මම උපන්නේ ඇත්තම කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ චන්ද කොට්ටාසේ රන්දිනිය කියන ඓතිහාසික ගමේ. ගමේ අධ්‍යාපනයෙන් පස්සේ කොළඹට ආවා. ඇවිල්ලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඒකේ උපාධි ලබාගෙන විශ්වවිද්‍යාල දෙකකින් උපාධි, පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි ලබාගෙන ඒ විශ්වවිද්‍යාලයේම කථිකාචාර්යවරයෙක් විදිහට වැඩ කරලා ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් විදිහට විශ්‍රාම ගත්තා. පසුගිය අවුරුදු දෙකකට පෙර මම සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක. මේ මම තෝරගත්තු ගීත 10න් 10වෙනි ගීතය මම හිතනවා ජීවිතයේ ඕනම පුද්ගලයෙකුට, ඕනම තරාතිරමක පුද්ගලයෙකුට ආදරය, විරහව, ශෝකය, සතුට, ඒ ආදී සියලුම දුක්ඛ දෝමනස්යන්ට ජීවිතේ මූණ දෙන්න සිද්ධ වෙනවා. ඔබටත් මටත්. ඒ වගේ මටත් තියෙනවා කාලයක් සුන්දර වූ යෞවනයක් තිබුණා, ළමා කාලයක් තිබුණා. දැන් මැදිවියේ ගත කරනවා. හැම වෙලාවෙම මතක් වෙනවා අතීතයේ යම් යම් සිදුවීම්. ඒ සිදුවීම් එක ගලපලා බලනකොට සමහර ගීත තියෙනවා ඒ මටම කියපු ගීතද කියලා හිතන ගීත තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා ප්‍රේමේ, විශේෂයෙන්ම ප්‍රේමේ චමත්කාරය වගේම ප්‍රේමේ විරහව හරිම කටෝරයි, දුක්ඛදායකයි, හරිම කනගාටුයි, ඉවසන්න බැරි තරම් දුකක්, ශෝකයක් දැනෙනවා. ඉතින් යෞවන කාලේ මමත් ප්‍රේම කළා, ප්‍රේමන්තයක් හිටියා, හුඟක් ප්‍රේමය කළා. හැබැයි ටික කාලයකට පස්සේ යම් කිසි හේතු කීපයක් උඩ වෙන් වෙන්නට සිද්ධ වුණා. ඒ වෙන් වෙන්නට සිද්ධ වුණ නිසා අදත් අපි වුණාට හොඳ යාළු විදිහට ඉන්නවා. වෙන් වුණේ අපේ ප්‍රේමවන්තයෝ විදිහට වෙන්නුනේ. හැබැයි අපි මනුෂ්‍ය විදිහට කල්පනා කරලා අදත් අපි කතා බහ කරන මට්ටමේ හිතවන්තකමක් තියෙනවා. නමුත් ඒ ප්‍රේමයේ අතීත දුක අදටත් මට දැනෙනවා. අපි ඒ හා සම්බන්ධ මගේ මතකය ඇවිස්සෙන ගීතය අහලා බලමු.

0: ගීතයයි.
1: අද සුඳුරු මුණකැසීම සම්මානිත මහාචාර්ය මුදියන් සේතිසනායක.
2: මම නර්තන ශිල්පියෙක් බව ඔබ දන්නවා. මම නර්තන ක්ෂේත්‍රයේ ප්‍රායෝගික හා න්‍යායාත්මක ක්ෂේත්‍ර දෙකේම යෙදලා ඉන්න කෙනෙක්. මට පසු කාලයේදී මට තේරුණා අපි කොච්චර කතා කළත් අපි භෞතිකවාදී විදියට වේවා, කොහොම කතා කළත් අඳුරු කුටියක තුල තිරෙන් එහා පැත්තේ ඉන්න දෙවියෝ ගැන කොච්චර මිනිස්සු අවිශ්වාස කළත් එතෙන්ද විශ්වාස කරලා ගිහිල්ලා පඳුරු බැඳලා යාතිකා අහගෙන දෙවියන්ගෙන් පිහිට ඉල්ලන අවස්ථා මම අනන්තවත් දැකලා තියෙනවා. මමත් මේ විශේෂයේ ඉන්න කෙනෙක් විදිහට මම දුටුවා. අපිත් එක්ක ශාස්ත්‍රීය කටයුතු කරනවා වගේම පර්යේෂණ කටයුතු කරනවා වගේම තොවිල් පවිල් වල කටයුතු කරනවා වගේම නැටුම් ගැයීම් වල වේදිකාවේ ගත කරනවා වගේම මේ කටයුතු කරන මේ ශාන්තිකර්ම ක්ෂේත්‍රය පිළිබඳ දෙවියන් පිළිබඳ මිනිස්සු විශ්වාස කරනවද නැද්ද කියන එක පිළිබඳ මට මෑතකදී මගේ අත්දැකීමක් මම පොතකුත් ලිව්වා, කුලය බලය මිත්‍යාව හා ශාන්තිකර්ම කියලා. මේකෙදිත් මම ලිව්වේ මිනිස්සු කොයිතරම් හොඳට යහමින් යමක් තියෙන කාලය තුල දෙවියන් බුදුන් හෝ ආගමික නායකින් ගැන විශ්වාස කරන්නේ නැතුණාට තමන්ට දුකක් පීඩාවක් වුණාම ඒ පිළිබඳව විශ්වාස කරලා බොහෝ දේවල් කරනවා. බෝධි පූජා වලින් පටන් අරගෙන නොයෙකුත් දෙවියන් අදහන, දෙවියන් පුදන විවිධ අවස්ථා ඇති කර ගන්නවා. මට එහෙම අවස්ථාවක් උදා නොවුණට මම දුටුවා මිනිස්සු මේ කෙරෙහි දක්වන අවිශ්වාසය සහ විශ්වාසය. මේක උඩ මම පරීක්ෂණත් කරන්න පටන් ගත්තා. මම හැම වෙලාවෙම දකපු දෙයක් තමයි මගේ අත්දැකීම. මිනිස්සු සමහර වෙලාවට ඒක විශ්වාස කරනවා, සමහර වෙලාවට ඒක විශ්වාස කරන්නේ නැහැ. නමුත් දුර්වල වූ සිතක් ඇති වෙච්ච සෑම මොහොතකම කාගේ හරි පිහිටක් ඕන වෙන වෙච්ච ඕනම අවස්ථාවක තමන් දෙයක් කරගන්න බැරි වෙනවා තනියම කියලා හිතෙන ඕනම අවස්ථාවක මිනිස්සු දෙවියන් කෙරෙහි නැඹුරු වෙනවා. නිසා ඒක පිළිබඳ අචල විශ්වාසයක් ඇති වෙනවා. මේ මිත්‍යාව හා යථාර්ථය තුළ ජීවත් වෙන මිනිහා පිළිබඳව මට ලොකු අත්දැකීම් සම්භාරයක් තියෙනවා. මං ඒ හා සම්බන්ධ වූ මේ ගීතය තමයි අපේ 9 වෙනි ගීතයේ වශයෙන් තෝරගත්තේ. සියත රෑ 10 ගී 10 වැඩසටහනේ.

0: சம்பாதமட சீதா. ரேதாயை கீதாயை
1: அத சுந்தர முனக சேமா சம்மானித்த மகாச்சாரிய முதியன் சேதிசா நாயகா.
2: ඔබට වගේම මටත් සතුට දුක වගේම ප්‍රේමයත් විරහවත් උරුම වූ සම්පර්කයක්ද කියලා මට හිතන වෙලාවකට මට එහෙම හිතුණු අවස්ථා ගණනාවක් තිබෙනවා. අතීතයේ අද අපි මෙහෙම හිටියට මමත් ඔබ වගේම තරුණෙක් විදිහට ගත කරපු කාලයක් තිබුණා. ඒ කාලය තුල මම මුලිනුත් කිව්වා වගේ මේ ප්‍රේමේ සුන්දර අත්දැකීම් තමයි නිරන්තරයෙන් විඳේ. හැබැයි එහෙම වුණාට මට අවස්ථාවක මුණ දෙන්න සිද්ධ වුණා. විරහවට මත ප්‍රේමයේ අහිමි වුණු අවස්ථාවකට මුණ දෙන්න සිද්ධ වුණා. ඒ සිද්ධ වෙච්ච ගමන්ම මට විදේශගත වෙන්නටත් සිද්ධ වුණා. ඒ නිසා මම විදේශගත වුණා. විදේශගත වෙලා මම ලංකාවෙන් දුර හිටියට මං හිතනවා මං ගාව මගේ ප්‍රේමවන්තිය හිටියයි කියලා. ඒ නිසා ඒක අමතක කරන්නට හෝ තනියම ඉන්නට හෝ මට බැරි වෙන තත්ත්වයක් ඇති වුණා. ඒ හැම වෙලාවකම මට මේ ගීතය මතක් වෙනවා. මේ ගීතය මතක් වෙන හැම වෙලාවකම අතීත සුන්දර කතාව සිහින් මීදුම් පටලයක ඇතිලා එන සිතුවම් පටක්සේ මගේ මනසට හා නැනසට ගලා එන්නට පටන් ගන්නවා. ඉතින් මං ඒ තුල හිරවි බොඳවි හඬ හඬා හිටියේ නැතුණත් එය අමතක කරන්න බැරි ගානට මගේ හිතේ දෝංකාර දෙන්නට පටන් ගත්තා. මං තෝරගත්තේ ඒ ගීතේ දැනුත් ඇහෙන හැම වෙලාවකම ඒ අතීත මතකය කරා ගමන් කරන බොහෝ අතීත සංසිද්ධීන් ඒ තුළ ගැබ් වෙලා තියෙනවා. අපි නම් ගම් කතා නොකළත් ඔබත් මමත් දන්න ජීවිත යථාර්ථය අපි දැන් මේ රාත්‍රියේ විඳගමු. මක් නිසාදයක් අපි ජීවිතයේ මේ දැන් ලබන අත්දැකීම් සියල්ල ජීවිතේ කවදාවත් යටිසිතේ තැන්පත් වෙලා තියෙනවා. කවදාවත් එය ගලවා දමන්නට බැරි නෝ. මා ඔබ අමතක කරලා දාලා තියෙන්නේ කියලා කිව්වට යටිසිතට බෑ අමතක කරන්න කිසිම දෙයක්. ඒ නිසා උඩුහිත අමතක කළත් යටිහිත යලි යලි පුන පුනා කියන්නේ මේ සිද්ධියමයි මේ අතීත කතාවමයි. අපි බලමු මගේ ඒ අතීත කතාව හා සම්බන්ධ මේ

0: ගීතායයි.
1: අද සොඳුරු මුණකැසීම සම්මානිත මහාචාර්ය මුතියන් සේතිසනායක.
2: සියත රෑ දහය ගී දහය වැඩසටහනින් මම හත්වෙනි ගීතයේ විදිහට තෝරගත්තු මේ ගීතයත් ජීවිතයේ යම් අවස්ථාවකට මට සම්බන්ධ වුණා. මීට පෙර ගීතයේ අවස්ථාවෙත් ඔබට කිව්වා මට විදේශගත වෙන්න සිද්ධ වුණා කියලා. ඒ විදේශගත වෙන්න සිද්ධ වෙච්ච අවස්ථාවේ මම ප්‍රේමයේ අහිමි වූ පුද්ගලෙක් විදිහට තමයි විදේශගත වුනේ. මා විදේශගත වෙනකොට අද වගේ කාලයක නම් විදේශගත වෙනවා කියන්නේ බොහොම සරල සිද්ධියක්, බොහොම සුළු දෙයක් අද නම්. නමුත් දැනට අවුරුදු 40කට 50කට එහා කාලේ විදේශගත වෙනවා කියන්නේ හරිම අමාරු, බොහොම ටික දිනකට පමණක් අවස්ථාව ලැබෙන කාලයක්. ඒ කාලේ එයාසිලෝන් කියන ගුවන් සමාගම තමයි අපේ රටේ තිබුණේ. ඒ කාලේ ගැන මම මේ කියන්නේ. ඒකට ඔබට තේරෙන්නේ නැති, ඔබ සමායට අහලත් නැතුව ඇති එහෙම එකක් තිබුණාද කියලා. එවැනි වූ අතීත කාලයක ඒ කාලේ විදේශගත වෙනවා කියන්නේ හරිම වාසනාවන්ත පුද්ගලයෙකුට හම්බෙන අවස්ථාවක් විදිහට තමයි සැලකුවේ. මොකද හරිම දුලබයි, අවස්ථාවක් ලැබෙන්නේ නැහැ හුඟ දිනකට. ඉතින් මමත් විදේශගත වෙන අවස්ථාවේ මගේ යාළුවෝ හුඟ දෙනෙක් ආවා ගුවන්තොටුපළට. අද එහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා මම හිතන්නේ නැහැ. නමුත් මගේ හිතේ තිබුණ කෙනෙක් ආවේ නැහැ. අනික ඔක්කොම කට්ටිය ඇවිල්ලා මට සුබපතලා ගියා. ඊට පස්සේ මම ගුවන් යානෙන් ගියා. හැබැයි ඒ ගුවන් යානේ උඩට පියාසර කරනකොටම, නැත්නම් අපි කියනවා ටේක් ඔෆ් කරනවා කියලා, ටේක් ඔෆ් කරනකොටම වෙලේ ඉඳන් මට මතක් වුණේ මගේ ඒ අතීත සුන්දර ප්‍රේමය. මං ඒ වෙනකොට හිත හදාගෙන තමයි හිටියේ. ඔබත් මං හිතනවා මේ ගීත අහන ඔබත් ප්‍රේමයෙන් විරහව දුක විඳින කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ හිත හදා ගන්නට ඕනේ. මමත් හිත හදාගෙන තමයි ගියේ. හැබැයි ඒ වුණාට ඔබට වගේම මටත් එය යටිහිත තුළ අමතක කරන්න බැරුණා. යලි යලිත් මතක් වෙන්නේම ඒ සිද්ධිය බවට පත් වුණා. ඒ ආදරයේ ඒ ආදර කතාන්තරය, ඒක කැරකි ඒ ආදර කතාන්තරයේම යලි යලිත් මනසට නැනසට එන්න පටන් ගත්තා. ඉතින් මං එච්චර දුර හිතුවේ නෑ ඒක එච්චර මට බලපායි කියලා. මං හිත මට සියල්ල අමතක කරලා මේ රටින් එහාට යනකොට යන්න පුළුවන් වේ, බොහොම නිදහසේ යන්න පුළුවන් වේ කියලා. නමුත් යන්නට බැරි වුණා. බලමු අපි අහලා ඒ ගීතේ මොකද්ද කියලා.

සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක. අද සිත රෑ 10 ගී 10 මම 6 වෙනි ගීතේ විදිහට තෝරගත්තේ මගේ ළමා කාලයේ අත්දැකීමක් එක්ක සම්බන්ධ ගීතයක්. මේ ගීතයත් මගේ හැම මොහොතකම වාගේ සිහිපත් වෙන ගීතයක්. මොකද මම පාරේ යනකොට කුඩා දරුවෝ මොන්ටිසෝරි එහෙම නැත්නම් මේ පෙරපාසල් ගිහිලා එන දරුවෝ දකින්න සෑම වෙලාවකම වාගේ මට මේ ගීතේ මතක් වෙනවා. මම චූටි කාලේ ගමේ අපේ රන්දිනී කියන අපේ ගමේ පරාදරගම කියන රජයේ විද්‍යාලයට ගිහිල්ලා අපේ අපච්චි මාව තිරික්කලෙන් තමයි ආපහු එක්කන් ආවේ. තිරික්කල දෙකක් තිබුණා අපේ ගෙදර. තාමත් තියෙනවා එකක්, දැන් මම කොළඹ ගෙනල්ලා තිනවා. මම ගියපෙක ඒ තිරික්කලෙන් තමයි මාව එක් කරගෙන ආවේ. ඇවිල්ලා මට අදවයි මතයි, ඒ කාලේ මං ඇඳේ අර පොඩි කොට කලිසමක්, ඒකට පපුව හරහා කතරයක් වගේ පටි දෙකක් දාලා තිනවා. ඒ කලිසම පල්ලෙහාට වැටෙනාට ඒක ඉස්සරහනු කතරේ පේනවා, පිටිපස්සෙනු කතරේ පේනවා. එහෙම එකක් ඇඳගෙන තමයි මොන්ටිසෝරියට ප්‍රාථමික වංශයට ගියේ. ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා 11ට උතර ගෙදර ඇවිල්ලා මේක ගලවන ගමන් කාමරේ අපේ ගෙදර වයර්ලස් එකක් තිබුණා. වයර්ලස් කියපුවම දැන් ඉන්න කට්ටිය දන්නේ නැති ඇති, වයර්ලස් කියන එක තමයි අපේ ගමේ අය වයර්ලස් කියලා කිව්වේ. ඒ කියන්නේ රේඩියෝ එකක් තිබුණා. ඒ කාලේ රේඩියෝ එකක් තියෙනවා කියන්නේ හරි දුර්ලභ භාණ්ඩයක්. ඒ කියන්නේ අද කාලේ හැටි ගත්තොත් මොනවද අර වටිනා භාණ්ඩ යටතේ ඇටින් දෙයක් ඒ කාලේ. ඉතින් ඕක රේඩියෝ එකේ දාලා තිබුණා. රේඩියෝ එකේ ගියා සින්දුවක්. ඒ සින්දුවට මම හරි කැමතියි. හැබැයි ඒ සින්දුවේ අර්ථය කිසි දෙයක් මම දන්නේ නැහැ. ඒ සින්දුවට මම කැමති වුණා. ඉතින් ওই සින්දුව අහනකොට මම ওই සින්දුවේ වචන කීපයක් මට පාඩම් හිටියා. ඉතින් මම කරපු වැඩේ මේ පෙරපාසල් ගිහිල්ලා ආපු ගමන් කාමරේ ජනේලි ගාව අර කලිසම ගලවන ගමන් මේ සින්දුවේ වචන ටික කිව්වා. මුල වචන දෙක තුන කිව්වා. කියනකොට අපේ අප්පච්චි එයින් එහා පැත්තේ ජනේලි එහා පැත්තේ ආන්සි පුටුව ඉස්සෙන් ඉඳගෙන ඉඳලා කිව්වා එකපාර. ආම්බේ තමිල් පාට එක බලා ගන්න පුළුවන් පස්සේ දැන් ওই ඇඳුම් ගලවලා කෑම කාපිය කිව්වා ගිහිල්ලා. මට පොඩි සත්තමක් දැම්ම අප්පච්චි. මම මූත් සද්ද නැතු ගිහිල්ලා කෑම කෑවා. ඉතින් මේ සිද්ධිය එච්චරයි. හැබැයි එච්චර වුණාට මං ඊට පස්සේ අප්පච්චිට ඇහෙන මේ සින්දුව කිව්වෙත් නැහැ. නමුත් මේ සින්දුව මගේ යටිත හැම වෙලාවෙම තියෙන මං අර කිව්වේ එකයි, පෙර පාසල් දරුවෝ දැකින හැම වෙලාවෙම මට මේ සින්දුව මතක් වෙනවා. ඔබට දැනේ මේ සින්දුවේ අර්ථය මං දැනගත්තේ ඇත්තටම විශ්වවිද්‍යාලය ආවට පස්සේ තමයි. සින්දුව අහුව විතරක් නෙමෙයි, මට වාසනාවක් ලැබුණා මේ සින්දුව චිත්‍රපට ගීතයක්. ඒ චිත්‍රපටි රඟපාන ශ්‍රීමති රසාදුරි කියන ගුරුතුමිය හම්බෙන්න පුළුවන් අවස්ථාවක් ලැබුණා මට.

විසිපහක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වයා දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ගීතයයි.
1: අද සුඳුරු මුණකැසීම සම්මානිත මහාචාර්ය මුතියන් සේතිසනායක.
2: ඔබ කවදාවත් හිතන්නේ නැතුව ඇති මේ වගේ වෙලාවක මේ වගේ ගීතයක් මම තෝරයිද කියලා. මේ ගීතය මගේ ජීවිතේ වෙනත් අත්දැකීමක් ආශ්‍රය කරපු එකක්, නැත්නම් ඒක සිහිගන් වෙන ගීතයක්. මම උපාධි ලබා ගත්තට පස්සේ ජනතා වස් සංවර්ධන මණ්ඩලය යටතේ අපි කියන JEDB කියලා ඒ කාලේ කිව්වේ, මම ඩයගම නුවරඑළියෙන් එහා ඩයගම වෙස්ට් කියන වතු යායේ අක්කර 32000ක් තිබුණා. ඒ වත්තේ ඇසිස්ටන්ට් සුපරින්ටෙන්ඩන්ට් කෙනෙක් විදිහට මම වැඩට ගියා. මගේ සුපරින්ටෙන්ඩන්ට් විදිහට හිටියේ මහත්තයා විදිහට හිටියේ, නැත්නම් පෙරිය දොරේ කියලා කියනවා. පෙරිය දොරේ විදිහට හිටියේ මගේ මාමා කෙනෙක්, මම සින්න දොරේ, නැත්නම් දෙවෙනි මහත්තයා, පුරා පොඩි මහත්තයා. එතකොට මගේ වයස අවුරුදු 26ක් වගේ. එතකොට කවදාවත් ඒ වගේ තරුණ වයසේ කෙනෙකුට ඒ තනතුරක් ලැබෙන්නේ නැතුණත් මට ලැබුණා. මටත් ඒ වයසේ හැටියට රියදුරෙක් සමග වාහනයකුත් දුන්නා. ඉතින් ඒකේ තිබුණු ක්‍රමයක් තමයි ඒ කාලෙත් ඒ වත්තේ සින්න දොරේ හෝ පෙරිය දොරේ මහා ලොකු මහත්තයා හා පොඩි මහත්තයා යනකොට වැඩ කරන මිනිස්සු කානුවට බැහැලා කරේ තියෙන ලෙන්සුව අතට අරගෙන බයපක්ෂපාත බව පෙන්නලා හරි බයාදු ලීලාවකින් බලාගෙන ඉන්නවා වාහනේ යනකම්. ඒ වගේම තමයි හවස් වරුවේ ඔය කංකානිලා කියන කණ්ඩායම සහ වෙනත් අය තේවත්තේ තේදළු කඩන යුවතියෝ අපහරණයට ලක් වුණා කිව්වොත් නිවැරදි. නොයෙකුත් අපහරණයට ලක් කරපු අවස්ථා, තරුණියෝ මුලා කරපු අවස්ථා, තරුණියන්ව ප්‍රයෝජනයට ගත්ත අවස්ථා මම සියසින් දුටුවා, දැකලා තියෙනවා. මම සමහර අයට දඬුවම් දෙන්න උත්සාහ කරපහම ඒක දඬුවම් දෙන්න පාක්වත් පෙරිය දොරේ මහත්තයා අපේ මාමා, ඒකෙන් වත්ත විශාල ප්‍රශ්නමත් වෙනවා. ඔයක තමයි වතු සංස්කෘතිය කියලා කිව්වා ඒ කාලේ. යන අවුරුදු දැන් 40කට විතර උඩ. මේක සත්‍ය කතාවක්. මා ඒ ජීවිතේ හිටියා ඇසිස්ටන්ට් සුපරින්ටෙන්ඩන්ට් කෙනෙක් විදිහට අවුරුදු 3ක් හිටියා ඩයග්නොස්ට් වල. මේ වගේ සිද්ධීන් ගණනාවක් තිබුණා. මම ඒ කාලේ වාමාංශික අදහස් තිබුණු පුද්ගලයෙක්, මම කොමියුනිස්ට් පක්ෂයේ සම්බන්ධ අය කෙනෙක්. මට මේ தත්ත්වය අපි කියන වචනෙන් කිව්වොත් ඇල්ලුවේ නෑ. මම කැමති නෑ ඒ වගේ தත්ත්වයන් වලට. ඒ නිසා මම ඒ රස්සාවෙන් අස් වෙලා කොළඹ ආවා. මට මේ සින්දු ඇහෙන හැම වෙලාවකම මතක් වෙනවා මේ ඇත්ත කතාවක් නේද මේ ගායන ශිල්පියා ඉදිරිපත් කරන්නේ. මේ ප්‍රෙඩිසිල්ලා කියන අතිශය ගරු කරන ගායකයෙක්, ප්‍රෙඩිසිල් මහත්මයාගේ සියලුම ගීත සමාජයේ උපහාසයට අපහාසයට හා සමාජයේ යහමගට හැරවීමට කරන සමාජ විද්‍යාත්මක වටිනාකමක් තියෙන ගීත තමයි ඔහු ගායලා තියෙන මුළු ජීවිත කාලය පුරාම. ඔහු ඕල්ම ගීතකින් ආදර්ශයක් දෙනවා, නැත්නම් පාඩමක් ගන්නන ගීත. මේ ගීතයත් එහෙම ගීතයක්. මේ ගීතයට සම්බන්ධ වෙන කතා ප්‍රවෘත්තිය ඔබ අහලා ඇති. දැන් වේදිකාවේ නැටුමක් විදියට යනවා තේදළු නැටුම කියලා. ආවොත් එහෙම කංකාණි කෙනෙක් ඇවිල්ලා නැටුමින් තේදළු කඩන බව පෙන්වන යුවතියන්ට උසුළු විසු කරනවා ඔබ දැකලා ඇති වේදිකාව තුළ. මේ ඇවිල්ලා ඒ කාලේ තිබුණු යථාර්ථය අපි අහලා බලමු. මම අත්විඳේ අතීත සිද්ධිය ස්මරණයේ සිද්ධ වෙන ඒ ගීතය. මේ ඔබටත් මටත් පොදු අත්දැකීමක් වේවි.
1: අංක

0: ගීතායයි.
1: අද සුඳුරු මුණ කැසීම සම්මානිත මහාචාර්ය මුතියන් සේවිසනායක.
2: සියත රෑ දහයට ගී දහය ගීත තෝරනමා සමානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක. මම විශ්වවිද්‍යාල ඉගෙන ගන්න කාලේ ටිකක් ගායනා කරන්න පුළුවන්කම තිබුණා. ඉතින් සංගීතයත් ඉගෙන ගත්තා මම ආචාර්යවරයෙකුගෙන්, කේ බිග්නසේන කියලා මගේ ආචාර්යවරයෙකුගෙන්. ගායන සහ වාදනය, සිතාර වාදනයයි වයලින් වාදනය ඉගෙන ගත්තා, ගායනත් ඉගෙන ගත්තා. ඉතින් එතකොට මට කිව්වා, මේ මට අපේ ගුරුතුමා කිව්වා ගුවන් විදුලියේ සරල ගීත ඔඩිෂන් එකට යන්න කියලා. ඉතින් මම ගීත ටිකක් පුරුදු වෙලා මම එක ගීතයක් නීතියක් තමයි ජනප්‍රිය ගායකයෙකු එක සින්දුවක් කියන්නත් ඕන, ජනප්‍රිය ගායකයෙකුගේ තවත් ගායකයෙකුගේ ජනප්‍රිය නොවන ගීතයක් කියන්නත් ඕන. ඒ උඩ මම ජනප්‍රිය ගායකයෙකුගේ ජනප්‍රිය ගීතයක් විදිහට සලන් දන්දසි සූරින්ගේ ගීතයක් තෝරගත්තා. ඒ කාලේ අප්‍රචලිත වෙලා තිබිච්ච තව ගීතයක් TM ජයරත් මහත්මයාගේ ගීතයක්, ගැමි ගීතයකට සම්බන්ධ ගීතයක් දෙවෙනි ගීතය විදිහට තෝරගත්තා. ඉතින් මම ගුවන් විදුලියේ ඔඩිෂන් එකට නැත්තම් ප්‍රායෝගික පරීක්ෂණයට ගිහිලා ගායනය කළා. මං ගායනා කරපු ගීතය තමයි අද මේ ඉදිරිපත් කරන්නේ. ඒ ගීතය ඉදිරිපත් කරා, අනිත් ගීතයත් ඉදිරිපත් කළා. මට ප්‍රතිඵල ආවා, මට ගුවන් විදුලියේ B ශ්‍රේණියේ සාමාන්‍යයක් හමුණා ගායකයෙක් විදිහට. ඉතින් එළියම අදක් තියෙනවා. හැබැයි අද වෙනතුරුත් මට ගුවන් විදුලියේ ගීතයක් ගායනා කරන්න ඒ උඩ අවස්ථාව ලැබුණේ නැහැ. මට අවස්ථාව දුන්නේ නැහැ අද වෙනතුරුත් ගුවන් විදුලියේ මම B ශ්‍රේණියේ ගායකයෙක් වුණාට. ඒ කාලේ හැටියට B ශ්‍රේණියේ ගායකයෙකුටත් මාස දෙක තුනකට සැරයක් එක ගීතයක් හෝ දෙකක් ගායනා කරන්න අවස්ථාව ලබා දෙනවා. නමුත් මගේ අවාසනාවට මට ඒ අවස්ථාව ලැබුණ නැහැ. ඉතින් ගුවන් විදුලියේ දැන් මම වැඩසටහන් 100 ගානක් කරලා තියෙනවා ගුවන් විදුලියේ. ඔය කියන ගුවන් විදුලියෙම. ඒ හැම දවසකම මට මේ අවස්ථාව මතක් වෙන, මම සමහරට මට අවස්ථාව දුන්නා නම් මං ගීත ටිකක් ගායනා කරලා ඒ පැත්තේ මොනවා හරි දෙයක් කරන්න තිබුණා කියලා හිතෙනවා. කොහොම වුණත් මේ ගීතයටත් මං කැමතියි. මේ ගීතයේ අර්ථයත් දිග අර්ථයක් තියෙන එකක්. ඒ හඬට මං කැමති. ඒ නිසා මම මගේ හඬත් ටිකක් මම කියන්නේ ඒ හඬ සමානයි කියලා මේ ගීතේට මං කැමති නිසා ඒ ගීතේ කිව්වා. ඉතින් ඔබ බලන්නේ දැන් මම මොකද්ද මේ ගුවන් විදුලියේ ඔඩිෂන් එකේ නැත්තම් පරීක්ෂණයට මං කියපු ගීතේ කියලා. ඒ ගීතේ තමයි සනන් නන්ති සූරින්ගේ ඇවිලෙන ගිනිදල්.

0: එකයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන් සියත දිවයින පුරා රැදායයි ගීතායයි
1: අද සුඳුරු මුණකැසීම සම්මානිත මහාචාර්ය මුතියන් සේතිසනායක
2: මගේ මීළඟ අත්දැකීම සියත රෑ දහය ගී දහයෙන් ඉදිරිපත් කරනවා. තුන්වෙනි ගීතේ ඉදිරිපත් කරන්නේ 70 දශකයේ මගේ අත්දැකීමක්. 70 දශකයේ මුල් භාගයේ මම කොළඹ පුංචි බොරැල්ලේ බෝඩිමක තව කාලෙක නවාතනක හිටියා. මාත් එක්ක මගේ තව යාළුවෙක් හිටියා, ටිකිරි බණ්ඩා කියලා. අපි තව කාමර කීපයක යාළුවෝ කීප දෙනෙක් හිටියා. අපි මම එහෙන්දලා තමයි විශ්වවිද්‍යාලයට ඉගෙන ගන්න ගියේ. ඒ කාලේ ආවා චිත්‍රපටයක් ඩිස්කෝ ඩාන්ස් කියලා. ඒ කාලේ අපි කවුරුවත් දන්නේ නැහැ, මේ ලංකාවේ අය දන්නේ නැහැ ඩිස්කෝ ඩාන්ස්, ඩිස්කෝ මියුසික් දන්නේ නැහැ. අපිට මේ චිත්‍රපටිය ආපුවාම හරිම වෙනසක් දැනුණා, මොකද්ද මේ කියලා. අපි මේ චිත්‍රපටිය බලන්න ගියා. අපි බලන්න ගියේ පුංචි බරල් ඉඳලා, මට අද වගේ මතක 176 බස් එකේ ගොඩ වෙලා ග්‍රෑන්ඩ් පාස් වල තියෙන චිත්‍රපටි ශාලාවට ගියා රෑ 9:30 ෂෝ එක බලන්න. අපි ෂෝ එක බැලුවා. බලපුවම එදා තමයි අපි පළවෙනි වතාවට ඩිස්කෝ ඩාන්ස් දැක්කා. ඩිස්කෝ සංගීතය ඇහුවා. ඒ ඩිස්කෝ සංගීතය අපි ඇහුවේ, මං හිතන ලංකාවේ ජනප්‍රිය ආවේ නැහැ ලංකාවට ඒ කාලේ. ඉතින් ආවේ චිත්‍රපටිය හරහා තමයි මං හිතනවා. මුලින්ම තව තියෙනට ඇති සීඩී ඩීවීඩී වගේ ඒ කාලේ නැහැ. තැටි තියෙනට ඇති, කැසට් තියෙනට ඇති. නමුත් සාමාන්‍ය අය අහලා තිබුණේ නැහැ. මේ දෙකම දැල්ල චිත්‍රපටිය බලපුවාම ඒක සින්දු ගණනාවක් තිබුණා. අපිට එක තැන හිටගෙන ඉන්න බැරි ගානට නටන්න ඕන ගානට මේ ගීත ටික ඇඟට වදින ගතියක් තිබුණා. අපි චිත්‍රපටි බලන්න අපි ගියා 6 දෙනෙක්. චිත්‍රපටි බලලා ඉවර වෙනකොට 12 මාරු දින රෑ. දැන් චිත්‍රපටි බලලා ඉවර වෙනකොට බස් නැහැ පාරේ. එතකොට ග්‍රෑන්ඩ් පාස් වල ඉඳලා අපි පුංචි බරල්ලට ආවේ පයින්. මරදාන හරහා පයින් ආවා. ඔබ විශ්වාස කරන්නේ නැහැ මේ සත්‍ය කතාව. අපි චිත්‍රපටි හෝල් එකෙන් එළියට ආපු වෙලේ ඉඳන් පුංචි බරල්ලේ බෝඩිමට එනකම් අපි 6 දෙනාම පාර අයිනේ මේ සින්දුවේ මුල් කැලිටි ටික මතක තියාගෙන ඒ සින්දුවට නටනටා තමයි පාරේ ආවේ ওই මුල් තුර ප්‍රමාණයව. අදටත් මේ සින්දුව ඇහෙනකොට මට මතක් වෙනවා. ඒ චිත්‍රපටි හෝල් එක දකින්නටත් මට මතක් වෙනවා. අපි එදා තරුණයෝ විදියට, පද්දරේ යවුනේ තරුණයෝ විදියට නටනටා ආව නේද මේ සින්දුවට මරදාන ඉඳන් නැත්නම් ග්‍රෑන්ඩ් පාස් වල ඉඳන් පුංචි බරල්ට කියලා. එදා පාර පාළුයි, වාහනත් නැහැ. ඉඳලා හිටලා දුර සේවා බස් එකක් යනවා පාරේ, ටැක්සියක් යනවා. අපිට ඒ වගේ අඬසල්ලි තිබුණ නැහැ ඒ කාලේ. අපි පයින්ම මේ මුළු තුරු ප්‍රමාණයම ආවා. ඒ එදා අපි තාම උහෙල තෘප්තියක් ලැබපු ගීතේ තමයි මම ඔබට මගේ අද සියත රෑ 10 ගී 10 තුන්වෙනි ගීතේ විදියට ඔබට ඉදිරිපත් කරන්නේ.
1: අංක 3

0: பாசம் பதுமட்ட சீதா.
1: අද සුදුරු මුණක සේම සම්මානිත මහාචාර්ය මුදියන් සේතිසනායක.
2: සියත රෑ දහය ගීතාය. අද ගීතවරණමා සම්මානිත මහාචාර්ය මුදියන් සේතිසනායක. අදමා ගීදහයෙන් දෙවැනි ගීතයක් විදියට තෝරගන්නේ මෙන්න මේ ගීතය. ඔබටත් මටත් බොහෝ දේ ළඟ තියෙන තාක් එහි වටිනාකම දැනෙන්න නැති වෙන්නට පුළුවන්. ප්‍රේමය වෙන්නට පුළුවන්, මාතෘ ප්‍රේමය වෙන්නට පුළුවන්, පීතෘ ප්‍රේමය වෙන්නට පුළුවන්, ප්‍රේමවන්තියගේ හෝ ප්‍රේමවන්තයාගේ ප්‍රේමය වෙන්න පුළුවන්, මිලමුදල් වේවා වෙන්නට පුළුවන්. වෙන ඕනම දෙයක් තියෙන තාක් කල් අපිට ඒකේ වැඩි අගයක් නැහැ. විශේෂයෙන්ම ප්‍රේමය, ප්‍රේමයේ වර්ග ගණනාවක් තිබෙන බව ඔබ දන්නවා. මෙතනදී මාතෘ ප්‍රේමය, පීතෘ ප්‍රේමය ගත්තොත් ඒ ප්‍රේමය ප්‍රේමයක් වුණාට සමාහයට ඔබට වදයක් වෙන අවස්ථාවක් කියලා ඔබ හිතන්නට පුළුවන්. සමහර අපේ අත්තු ඉන්නවා දෙමාපියෝ වදයක් වෙලා ඉන්නවා කියලා හිතනවා. නමුත් ඔබට දැනෙනවා ඇති දෙමාපියෝ නැති වෙලා ගිය දවසට තමයි දෙමාපියන්ගේ වටිනාකම හරියටම දැනෙන්නේ. නමුත් එහෙම නෙමෙයි විය යුත්තේ. ඔබ ඉන්නකන් තමයි ඒ අයට සැලකිය යුත්තේ, ඉන්නකන් තමයි ඒ අය ගැන බැලිය යුත්තේ. ඔබට ඒ අය කොයිතරම් ප්‍රේම කරනවාද, ඔබට ඒ අය කොයිතරම් ආදරය කරනවාද කියන එක ඔබට දැනෙන්නේ ඒ අය නැති දවසට. මට මේ ගීත ඇහෙන සෑම දවසකම, සෑම දවසකම දැනෙන දේ තමයි මා අවුරුදු 19 දෙමාපිය සෙවණින් කොළඹට ආවා ඉගෙන ගන්න. එතකොට ඒ නිසා මට තාවකාලික මගේ අපච්චිගේ ප්‍රේමයත් අම්මගේ ප්‍රේමයත් දුරස්ත වුණා. නමුත් මම වරින් වර ගමේ ගෙදර ගියා තමයි. හැබැයි එක දිගටම ළමා කාලයේ සහ තරුණ කාලයේ හිටියට ඊළඟ කාලේ මට ගෙවන්න පුළුවන් වුණේ දුරස්ත විදිහට. ඒ නිසා මට මේ ගීතයේ වටිනාකම තව තවත් දැනෙනවා. මගේ අම්මා නැති වෙලා ගියා. එතකොට මම අද මේ ඉන්න තත්ත්වයේ දකින්න මගේ අම්මත් නැහැ, අපච්චිත් නැහැ. ඔබටත් එසේම වෙන්න පුළුවන්. සමහර විට මේ අහන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක ඔබ අතර ඔබේ මමත් පියත් නැති අය ඕනතරම් ඉන්නට පුළුවන්. ඔබ අද ඉන්න තත්ත්වය ගැන ඒ අය දන්නේ නැහැ. සමහරට ඔබට හිතෙනවා ඇති අද ඔබ ඉන්න තත්ත්වය ඔබේ මමත් පියත් දැක්කනම්, දුටුවනම්, ඇහුවනම් මොන තරම් සතුටටපත් වේද කියලා. නමුත් අපි සියලු දෙනා ලබා උපන් හැටි තමයි අපි එතන එනකොට අපේ දෙමාපියෝ අපි දාලා ගිහිල්ලා. මට මේ ගීතය ඇහෙන සෑම මොහොතකම සිද්ධ වෙන දේ තමයි, ඇහෙන දේ තමයි ඇසට කඳුලක් උනනවා. අනේ මගේ අප්පච්චි, මගේ අම්මා දැන් නෑ නේද මංගාව කියලා. ඒ ප්‍රේමය අපි කිව්වා අපි යෞවන වයසේ ලබන ප්‍රේමය වගේම තමයි පීතෘ සහ මාතෘ ප්‍රේමයත් දුරස් වුණාම, නැති වුණාම ඒ වේදනාව අතිශය ප්‍රබලයි. අපි අහලා බලමු මාතෝරණ දෙවෙනි ගීතය.

0: ගීතායයි.
1: අද සොඳුරු මුණකැසීම සම්මානිත මහාචාර්ය මුදියන් සේතිසනායක.
2: සියත රෑ 10 ගී 10 වැඩසටහනේ මාතෝරණ අවසාන සහ පළවෙනි ගීතයයි දැන් ඔබට අහන්න පුළුවන් වෙන්නේ. මං හිතනවා පුජ්‍යල ජීවිතයේ ආදරේ අරුමැසිය සහ ආදරේ විරහව තරම් කම්පණයට පත් වෙන හා සතුටට පත් වෙන වෙනත් ප්‍රපංචයක් නැති වෙනට පුළුවන්. ඔබත් ඒ අත්දැකීම් අනන්තවත් විඳලා ඇති. මේ ගීතේ මා තෝරගත්තේ අහන සෑම මොහොතකම ඒ ජීවිතයේ මගේ පූර්ව අත්දැකීම් කරා යලි යලිත් යනවා. ඒ විරහව කියන එකේ යථාර්ථය, විරහව කියන එකේ සැබෑ දුක, සැබෑ වේදනාව, ඒ කැකෑරෙන දුක හරියටම මේ ගීතෙන් දැනෙනවා. ඒ ගීතෙන් දැනෙන හේතුව ගීතේ වචනවල අර්ථය වගේම සංගීතයේ තියෙන ප්‍රබලතාව. ඒ සංගීතයේ ප්‍රබලතාව නිසා හදවතට දැනෙන දුක වේදනාව තව තවත් වැඩි වෙනවා. මට මේ ගීතය අහන සෑම වෙලාවකම මතක් වෙන්නේ ඒ යෞවනයේ විඳපු විරහවේ අත්දැකීම. එය නැති කරන්නට බැරි තරමට හදවතට හිඳා බැහැලා තියෙනවා. ඒ නිසා විරහව මං හිතනවා ජීවිතයේ ඕනෑම පුද්ගලයෙකුට රසයක් ගෙන දෙනවා මැදිවියට පැත්තුනාට පස්සේ. නමුත් ඒ විඳින කාලය තුළ අතිශය අමාරු වින්දනයක් බවට පත් වෙනවා. හොඳයි, එහෙමනම් අපි අහලා බලමු මා පළවෙනි ගීතයේ විදිහට තෝරන සියත රෑ 10 ගී 10 වැඩසටහනේ අවසාන ගීතය, නැත්නම් ප්‍රථම ගීතය විදිහට මම තෝරන ගීතය. බොහොම ස්තුතියි. ඔබට සුබ රාත්‍රියක්.

0: பாசம் பாதமிட்ட சீதா
1: Thailand ගැන සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0712 492 0712 0712 1377 77 Miss හොඳ cool ද
4: cool මොකද මම hot නේ
1: ඒක නම් ඇත්ත Miss Miss දැකලා පුරුදු ඉත් වගේ
4: වෙන්න බෑ දැකලා පුරුදු නෙවෙයි සමාරුට අහල පුරුදු ඇති.
5: Oh my god.
1: ඔඩි මිස් සුදු කොච්චි.
6: Hot and spicy with සුදු කොච්චි.
1: කොච්චි. මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
7: මිස් මිස් excuse me miss.
4: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
1: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස්කීපින් NK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
4: 0372 370 370
1: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
8: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයාමට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක
1: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්
8: නෑ මට ඔයාට දෙයක් කියන්න තේනවා ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද
4: එයත් ලස්සනයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සීත TV තුලින්

0: රාත්‍රී 11:00 විනාඩි 33යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවිනපුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා,
1: අපි ආයේ හමු නොවෙන.
0: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
2: සින්දු සියතය අනුග්‍රහය.
1: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිමුලාරේ චාප්තාරේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
3: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
4: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසුදු රණිනිම වූ සරණාභරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමාව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනස ගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011157 4406 ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
5: මෙන්න ප්‍රශ්නය. මිනිස් සිරුරට ඇතුළු වන විෂබීජ සහ බැක්ටීරියා විනාශ කරන දේහ ආරක්ෂකයා කවුද? 1. සුදු රුධිරාණු. 2. රතු රුධිරාණු.
4: ස්කූලේ 6 වසර ඉගෙන ගන්න මාතලෙන් සකුණ ලංකානායක අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
6: යප පොකට් මනි.
4: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: ஆசை பாதமட்ட சீதா சீதா பாத்தரே விதாசா ஹிரன் எலியட்ட சிவரட்ட அவசர நவ ரெகுலாசி நித்ய நியோக மே சத்தியே ஹிமிவருண் ஹமுவட் பந்தனாகாரகத வந்து பிக்ஷுன் வஹான்சேலா நடு கட்டியுத்து ஆதிய சந்தா பந்தனாகாரின் பிட்டத்தட்ட வேண்டம கிரிமேதி சீவரைய சகிதவ வேண்டம கரவீமட்டு ரஜே அவதானிய யொமுவ ஏத சுவாமின் வஹான்சே நமக் ஹிரே விலங்குவே வட்டுனாம நவத்த உசாவியட்ட கென எனவனங் ஏயாயவ சிவர அந்தலம கென என்னோனே கேல அத்தனமே விதியட நீதி சகஸ்ருத்தேக புதுதாமே விஷால ஜாயகிரகணயக் ஹட்டியட்ட தக்வன்னட் புலுவ இதிங் ජයග්‍රහණ එකතු කරගෙන තව ඉස්සරහට ස්වාමීන් වහන්සේලා හිරේ නොයන තැනටම බුද්ධ ශාසනය පත් කරගන්න පුළුවන් වුණොත් ඒක ඇත්තටම සියලු බෞද්ධයන්ගේ විශේෂම ජයග්‍රහණයක් බවට පත් වේවි.
1: සියද පාත්‍රේ විදසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
4: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
3: ඔයත් පොකට් මනී අහනවද?
4: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ට පුළුවන් මමීස් පොකට් මනී දිනන්න.
3: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
5: ප්‍රශ්න 4යි, පොකට් මනී රුපියල් 5000යි.
3: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
5: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 WhatsApp කරන්න.
3: සතියේ දවස් පහේම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
1: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකකින්.
7: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
8: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: කළු
8: සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
10: මට එහෙම ඕන නෑ යකි, මට එහෙම ඕන මම මේ මිහිර කසාද වෙන ගන්න නෑනි.
8: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
11: සියත ටීවී තුලින්.

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක්

බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

සුළු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය. සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

තම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උද

ප්‍රතිභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන්පතිකලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත. සියලු අකුසල් වලින් දුර වී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: 98.4 කළුතරට සියත FM සියත පොකට් මනි
1: ගුඩ් මෝනින් හොදේ 5යි විනාඩි 25යි දැන් වෙලාව. සමහර වෙලාවට අපි හිතනවා ජීවිතේ අපිට ප්‍රශ්න වැඩි කියලා. එහෙම හිතනවා නම් ඔබටත් මෙන්න මේ ක්‍රම දෙක කල්පනා කරලා බලන්න. ජීවිතේ ප්‍රශ්න එන්න හේතු වෙන්නේ මේ කාරණා දෙක විතරයි. එකක් ඔබ හිතන්නේ නැතුව වැඩ කරනවා. අනිත් කාරණාව තමයි ඔයා හිතනවා ඒත් කිසිම වැඩක් කරන්නේ නැහැ. නිකන් හිතන්න බලන්න ඔයාට ජීවිතේ ප්‍රශ්නයක් ආපු වෙලාවකට ඔයා එක්ක හිතන්නේ නැතුව ඒක කරලා තියෙන්නේ. එහෙම නැත්තම් ඔයා හිතලා තියෙනවා ඒ වැඩේ කරලා නැහැ. ඉතින් ওই ක්‍රම දෙකම අයින් කරලා දාලා අද ලස්සන දවසක් ඔන්න අපි අදත් ලෑස්ටි අභියෝග වලට අභියෝග කරලා පොකට් මනි දිනන්න.
2: අදත් ප්‍රශ්න හතරක් තියෙනවා. උත්තර දුන්නොත් රුපියල් 5000ක් දිනා ගන්න අවස්ථාව තියෙනවා. 6 වසර ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. එවන්න අපිට මැසේජ් එකක් 0714 151 151ට.
1: උදේ 7 වෙනකන් අපි ඉන්නවා. අදත් පොඩ්ඩ 4 දෙනෙක් ලෑස්ටි වෙලා ඉන්නවා. ඒ වගේම අම්මා කෙනෙකුත් ඉන්නවා. මමීස් පොකට් මනි දිනන්න. බලමු මේගොල්ලෝ කොහොමද ප්‍රශ්න වලට උත්තර දීලා හරියටම පොකට් මනි දිනන්නේ කියලා. මම නිශාන්.
2: මම ආශී.